0: Radio ITN රටට වග කියන රේඩියෝ
1: ලකන අගනින් වෙලාව දෙපහයි විනාඩි 52යි.
2: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙත නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළවට මහ බලයක්
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. නිමල් කියලා කියන්නේ අවුරුදු 3ක් පුරාම තමන්ගේ සිහිනය ක්‍රියාත්මක කරගැනීමට සුදුසුම පරිපූර්ණම මොහොත එනකන් බලාගෙන හිටපු තරණයෙක්. ඕ හැම විටම හිතුවා තවම මට මේ දේ පටන් ගන්න හරියටම මුදල් මදි. තවමට අවශ්‍ය තරම් අත්දැකීම් නැහැ. ආර්ථික තත්ත්වය තාම හොඳ නැහැ. ටිකක් කල් ඉඳලා පටන් ගන්නවා කියලා. ඕ හැම දවසකම සැලසුම් හැදුවා වෙනස් කළා. නමුත් ක්‍රියාත්මක වීම කල් දැම්මා. ඕට අවශ්‍යනේ කිසිම අවදානමක් නැති 100%ක්ම සාර්ථක වන පරිපූර්ණ තත්ත්වයක්. හැබැයි වසර 3ක් ගෙවිලා ගියාම මොකක්ද උනේ? ඔහු හිතපු පරිපූර්ණ මොහොත කවදාවත් ආවේ නැහැ. ඒ වෙනුවට වෙළඳපොළ තත්ත්වයන් වෙනස් වෙලා වෙනත් කෙනෙක්. ඔහු කරන්න සූදානම් කරපු අදහසම සාර්ථකව වෙළඳපොළට ගෙන ගිහින් තිබුණා. ඔහු වසර ගණනාවක් තිස්සේ රැස් කරගත්ත බලාපොරොත්තු සහ ආයෝජනය කරන්න සූදානම් කරගත මුදල් පවා විවිධ පෞද්ගලික ප්‍රශ්න සහ කාලය නාස්ති වීම නිසා අහිමි වී යා මේ තත්ත්වයට පත් වෙන්න පටන් ගත්තා. ඔහුට තේරුම් ගියා තවදුරටත් මේ විදිහටම බලාගෙන හිටියොතින් ඔහුගේ මුළු ජීවිතේම අසාර්ථක වෙන්න පුළුවන් කියලා. අවසානයේදී ඔහුට වැදගත් දෙයක් තේරුම් ගියා. පරිපූර්ණ මොහොතක් කියලා ලෝකේ කිසිම දෙයක් නැහැ. ඔබ පටන් ගන්නා මොහොත තමයි පරිපූර්ණ මොහොත දක්වා ඔබව මෙහෙවන්නේ. ඒක නිසා ඔහු එක්තරා තවසක අඩුපාඩු මැදියේ උනත් නිර්භීතව තමන්ගේ පළමු පියවර තැබුවා. ගමන ආරම්භ කළාට පස්සේ මුහුණ දෙන අභියෝග හරහා ඔහු අවශ්‍ය අත්දැකීම් ලබා ගනිමින් අවසානයේදී තමන් හීන දක්ව සාර්ථකත්වයේ අත්පත් කරගත්තා. මතක තියාගන්න, හැම දෙයකටම පරිපූර්ණ කාලය එනකම් බලන් ඉන්නවා කියලා කියන්නේම කාලය නාස්ති කිරීමක්. හැමදේම හරියටම හැදෙනකම් බලාගෙන හිටියොතින් ඔබට ජීවිතයේ බොහෝ අවස්ථාවන් මකරලා යන්න පුළුවන්. අඩුපාඩු තිබුණත් පටන් ගන්න. ගමන අතරතුරදී අවශ්‍ය දැනුම සහ කුසලතා දිනු කරගන්න උත්සාහවන්ත වෙන්න. ව්‍යාපාරික එහෙම නැත්නම් පෞද්ගලික ජීවිතයේ ඕනෑම සාර්ථකත්වයකට කුඩා හරි අවධානමක් ගන්න එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා කියන එක මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.

0: ලකඩාගෙන ඉන්න වෙලාව 6යි.
1: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
2: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න.
1: සුපකමනක් පරිස්සමෙන් කිහිල්ලෙන්න. FM 93.

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

0: අයිබෝන් සුබදාසන ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධමත් සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද සැප්තැම්බර් මාසයේ 7 වෙනිදා සඳුදා දවසේදී අපි මේ විදිහට ඔබව හමුවන්නේ අලුත් සතියක් අලුත් දවසක ආරම්භය මෙසේ අපි සනිටුහන් කරනවා. අයිබෝන් සුබදාසනක් මේකලා.
1: අයිබෝන් ගිහන් සුබදාසනක්.
0: අද සුදනම් අපි ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති, ඒ වගේම ලක්ෂණ ප්‍රවෘත්ති අංශයෙන් වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා හොයලා බලන්න අවධානය යොමු කරමු අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. නීතිමය බාධා ඉවත් වූ වහාම පළාත් සභා තියෙනවා. බුලත් සිංහල බේරුවල රැලිවලදී ජනපති කියයි කියලා අද සඳහන් කළා තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරමු. අපි ලංකාදී ලක්කඩ ප්‍රවෘත්ති අංශයත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණේ, වගේම ඉංග්‍රීසි පුවත්පත්ත් අද මේ සම්බන්ධයෙන් මේක තොරතුරු වාර්තා කළ තියෙනවා.
2: Yes, yeah, let's move to the Daily News newspaper. National rally series to mark 2 years in government. 22nd Amendment will not be reserved, President said. Election will proceed as planned. CID Siabok to pursue high-profile fraud cases. Furthermore, in detail, asserting that justice must be swift. To be effective, President Andrakumar Dissanayake assured that his administration will fearlessly introduce the necessary constitutional amendment to punish corrupt figures while public memory of their offences remain fresh. Let's see more details about it in Sinhala Gihan.
0: අද අපි අවධානය යොමු කරන ලක්කන ප්‍රවෘත්ති අංශයට මේ සම්බන්ධයෙන් තොරතුරු ලක්කන ප්‍රවෘත්ති අංශයත් වාර්තා කළ තිබුණා. වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි මැයින් ජනරැලි මාලාවක් දෙවෙනි පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කළ තිබුණා. එම ජනරැලි මාලාව ආරම්භ කරමින් සමාරම්භක ජනරැලිය පැවැත්වුණේ බුලත් සිංහලදී ඒ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අතිවිශාල පිරිසක් එක්ව සිටියා. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනරැලි මාලාව බුලත් සිංහල ජනරලයට සහභාගී වීමෙන් අනතුරුව බේරුවල ජනරලය සඳහාද ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා එකතුණා. එහිදී චරතාවගින් හිමුවේ උණුසුම් ප්‍රතිචාරයක්. බේරුවල ජනරලය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ලා මහතා සඳහන් කළේ මෙන්න මේ වගේ කතාවක්.
3: ප්‍රජාතන්ත්‍රවාදය අපි අවට බස්සේ නැති කරලලු විශාල මර්ධනයක් තියෙනවා. කවුද මේ කියන්නේ? ජනාධිපතිවරයාගේ කාලේ වැඩි කරගෙන ඒකාධිපතිත්වය හදාගත්තු මහත්රෝ දැන් අපට කියනවා මේ ආණ්ඩුව ඒකාධිපති ගමනක් යන්න හදන. ඔය අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන මහත්රෝ මගදී නඩු හපු කට්ටිය මේ කියන්නේ මතක තියාගන්න. ඔය මහින්ද රාජපක්ෂලා පොහොට්ටුවේ කට්ටිය නඩුවෝගේ අධිකරණේ නෙමෙයි. තමන්ගේ විරුද්ධවාදීන්ට වැඩ නඩුවෝගේ මහපාරේ. ලසන්තගේ පත්තරේ ලිපි කීපයක් කිව්වගලා මගදී නවත්තලා මරලා දැම්. එක් නැලිකුණ අතුරුදහන් කරා ඒගොල්ලෝ. උසාවි ගෙනා එන්නේ මහාධ්‍යාත්මවලට ගෙනි තිබ්බා. නඩු වහලාද? දැනුත් කියනවා මොකද්ද? අපි බලයට ආවම බලාගමු. ආවොත් නේද? ජීවිතේට එන්න බැරි නිසා ඔහොම කියන්න පුළුවන්. හැබැයි දැනුත් කියන්නේ එහෙම. ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්න කාලෙත් අපි බලාගත්තා නේද? එනිසා ඒ වෙනඟ අපි බය කරන්න බෑ. ඔබට කටහරලා කියන්න පුළුවන් කමක් තියෙනවා මේක කාගේ ආණ්ඩුවද? අපේ ආණ්ඩුව වචනේ පරිස්සමතරතෙම් මේක අපේ ආණ්ඩුව ඔබේ ආණ්ඩුව. එනිසා එක රකින්න එක ඒකත් එක්ක ඉස්සරහට යන එක ඒ ආණ්ඩුවත් එක්ක තුල රට හදන එක අපි කාගේත් වගකීම. එවැනි අවබෝධයක් සහිතව ආණ්ඩු කරනට දායක වෙන්න ඕන අපේ සහෝදර සහෝදරිය හැම දෙනා. අද අපි ගත්තොත් එම ලෝකයේ හොඳම ජාත්‍යන්තර සමගම් පවත්වන ආණ්ඩු බවට අපේ ආණ්ඩුව පත් කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. දකුණු ආසියාවේ හැම රටක්ම ආදරය කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත් කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. දකුණු ආසියාවේ. ඔය ජයග්‍රහණ නෙවෙයිද? ඔය ජයග්‍රහණ. ලෝකෙ පිළිගන්නවා දැන් අපේ රටේ වංචා දූෂණ නැහැ. එමෙතුරු පගා ඉල්ලන්නේ නැහැ කියලා පිළිගන්නේ ඔය ජයග්‍රහණ. අපට දැන් බයක් නැතියොත් මොකද අපට උඩින් අපිව බයවත් දන් ඉන්න කවුරුවක්වත් දැන් නැහැ. දේශපාලන ඡන්දි දැන් නැහැ. ඒගොල්ලෝ ඉවරයි. දැන් අපි සමගියෙන් ජීවත් වෙනවා. අපේ සමගිය බිඳින්න කවුරුවක්වත් නැහැ ආණ්ඩු. සමගිය බිඳින්න කට්ටියක් ඉන්න විපක්ෂි. ඔය විපක්ෂයේ ඉන්න ඒකාබද්ධ කියා ගන්න ඔය සම්බු විපක්ෂයේ ඉන්න කිසි පක්ෂයක් අපේ ආණ්ඩුවට කිසි විදිහක අභියෝගයක් නන් නෙවෙයි කියන එක සහතික කරලා කියන්න. අපට අදාළම නැහැ. ඒ නිසා මාලිමාවට ඡන්ද දීපු උදව් කරපු හැමදෙනාටම අදත් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අපි දීපු ඡන්දයට වටිනාකමක් ලැබිලා තියෙනවා. ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. අපි හොරකම් නොකරන ආණ්ඩුවක් හදලා තියෙනවා. සතුටුද නැද්ද? සතුටුයි. අන්නේ ජයග්‍රහණ කරා යන්න හැමදෙනාම අපි එකතු වෙමු. සංවිධානය යමු. මහන්සිලා වැඩ කරමු.
1: අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතාද අදහස් දැක්වුවා.
4: රටක් වෙනස් කරනකොට ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා සමගියෙන් සහෝදරත්වයෙන් ආදරෙන් එකට එකතු වෙලා වැඩ කරන හැටි උගන්වලා තියෙනවා. එනිසා විනයක් හදලා සංවිධාන පුරුද්දක් හදලා ක්‍රමයක් හදලා ජනතාවට ආදරය කරන්න පුරුදු වෙලා පුරුදු කරලා ඈත් කියලා ඉන්න ලංකර ගන්න ක්‍රම කියලා දීලා එහෙම කරලා තමයි මේ ව්‍යාපාරය ගොඩනැගුවේ. ඒ ගොඩනගපු ව්‍යාපාරය තමයි ජනතාව බලයට ගෙනාවේ. ඒ නිසා තමයි මේ දේශපාලන සංස්කෘතිය මේ රටේ හදන්න ශක්තිය ධෛර්යය අපි කාටත් ලැබුණේ. ඒකට අපි වෙනුවෙන් කැපවීම කරපු, දිවි දීපු, පරිත්‍යාග කරපු, දේපල විනාශ කරගත්ත, මේ රටේ ජීවත් වෙච්ච ඒ ජේෂ්ඨ අපි අතර දැන් නැති සහෝදර සහෝදරයන්ටත් අපේ කෘතගුණයක් තියෙන්න ඕන. ඒ කරපු ට්‍රේනින් එක, ඒ කරපු පුහුණුව, ඒ වෙච්ච මැදිහත් වීම, ඒ කරපු කැපකිරීම විසින් තමයි ආණ්ඩු බලයක් අරගෙන ජනතාවට ආදරය බෙදලා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. වෙන මොකක්වත් හින්ද නෙමෙයි.
1: බේරුවල ජනරැලිය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මෙවන් අදහසක්.
5: ඇත්තටම දිගු කාලයක් අපේ රට තිබුණේ කළු රාජ්‍යයක්. කළු රාජ්‍ය හොඳට මතක තියාගන්න. කළු රාජ්‍යයක් පොදු, ඒ කියන්නේ රාජ්‍ය දේශපාලනය කළුයි, කළු නැද්ද? කළුයි. ආර්ථිකය කළුයි, නීතිය කළුයි, වංචා දූෂණ අපරාධ බහුලයි කළුයි, ජාත්‍යන්තර පිළිගැනීම කළුයි. නිසා අපේ රට තිබුණ කළු රාජ්‍යයක්. දැන් අපි මොකද්ද කරමින් තිබෙන්නේ? අපි මේ කරමින් තිබෙන්නේ අපේ රට සිසාරා පැතරමින් තිබෙන මේ කළු රාජ්‍ය අපි බිඳවට්ටනවා. බිඳවට්ටලා ජනතාව විසින් තෝරා ගන්නලද ආණ්ඩුවට, ජනවරම සියන ආණ්ඩුවට මේ රටේ සියලු ශේත්‍ර පාලනය කිරීමේ බලය ආරම්භ දෙනවා. ඒකයි කරන්න ඕන. හැබැයි එතකොට මොකද වෙන්නේ? අර කළු රාජ්‍ය ගත්ත ප්‍රතිඵල ගත්ත අය කලබල වෙනවා. කළු දේශපාලනය බිඳවැටෙනකොට ඒ දේශපාලකයක වරප්‍රසාදා හිමි වෙනවා, ඔහු කලබල වෙනවා. කළු ආර්ථිකය බිඳවැටෙනකොට කළු ආර්ථික ප්‍රතිලාභ ගත්ත අය කඩා වැටෙනවා, නේද? ඔහු කලබල වෙනවා. නීතිය ක්‍රියාත්මක වෙනකොට නීතියෙන් කට්ටි පැනපැන හිටපු අය කලබල වෙනවා, නේද? ඇයි? ඔහු නීතිය රැහෙන්ට අහු වෙන නිසා. ඒ නිසා මොකද වෙන්නේ? දැන් මේ කළු රාජ්‍ය බිඳවැටෙනකොට ඒ කළු රාජ්‍යයෙන් විවිධ ආකාරයේ වරදාන වරප්‍රසාද ගත්ත අය, ඒ කළු රාජ්‍යම කොටස් වලට පත් වෙච්ච අය, ඒගොල්ල කලබල වෙනවා. ඒගොල්ල උත්සාහ කරනවා යලි ඒ කළු රාජ්‍යයට පණපවන්න. ඒගොල්ල උත්සාහ කරනවා යලි ඒ කළු රාජ්‍ය ස්ථාපිත කරන්න. දැන් පැති ගොඩක් නැ දෙකයි තියෙන්නේ. එකක් මොකද්ද? කළු රාජ්‍ය යලි ස්ථාපිත කිරීම සඳහා පොරබදන කණ්ඩායමයි, කළු රාජ්‍යට ඇරෙහිව මේ රටේ සුජාත ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා පොරබදන ජාතික ජනබලයේ ප්‍රමුඛ ආණ්ඩුවයි. ඔච්චරයි තියෙන්නේ. දැන් කළු රාජ්‍ය බිඳවැටෙනකොට මොකද වෙන්නේ? කට්ටිය කොච්චර කලබල වෙනවද? කලබලවා කියන මොකද්ද? මොකද බන්ධක මන්ත්‍රීවරයෙක් කියනවා හොරා කෑවට කමක් නැහැ, අපරාධ කරාට කමක් නැහැ, වංචා කරාට කමක් නැහැ. අපි ඔක්කොම එකතු වෙන්න ඕන මුන් එලවන්න. ඒ කවුද? ඒ කවුද? කළු රාජ්‍යයෙන් යැපෙන අය, කළු රාජ්‍ය වරදාන වරප්‍රසාද ගත්ත අය. බන්ධක තව මන්ත්‍රීවරයෙක් කියනවා නයි මුගටි පොළොංගු, නේද? මේ ඔක්කොම එකතු වෙන්න ඕන මුන් එලවන්න. දැන් නයි කියන්නේ කවුද? මේ කළු රාජ්‍යයෙන් යපුන අය. මුගට කියන්නේ කවුද? මේ කළු රාජ්‍යයෙන් යපුන අය. කොළඹ කියන්නේ කවුද? මේ කළු රාජ්‍යයෙන් යපුන අය. දැන් ආරාධනා කරන මොකද්ද? මේ කළු රාජ්‍යයෙන් යපුන අයට ආරාධනා කරනවා මුන් එලවන්න. දැන් එකතු වෙන්න ඕන. තීරණ සංඥාව. දැන් මේ දවස්වල මම දැක එක එක පක්ෂවල සම්මේලන තියෙනවා. සම්මේලනවල මුල් ටික බලන්න. මුල් පුටු ටික. එකම ෆොටෝ එක. සමුළු තියෙනවා, සෙට් එක වාඩි වෙනවා, සමුළුවක් තියෙනවා. සමුළුවක් තියෙනවා කියනවා මුන් එලවන්න එකතු වෙන්න ඕන. කවුද මේ එකතු වෙන්න හදන්නේ? මේ කළු රාජ්‍යයේ විවිධ වරදාන වරප්‍රසාද ගත්ත අය, මේ කළු රාජ්‍ය ආරක්ෂකයෝ, මේ කළු රාජ්‍ය යපුන අය. මතක තියාගන්න, කවුරු කොහොම කලබල වුණත් අපි මේ ආණ්ඩුව මේ කළු රාජ්‍ය අහෝසි කරනවා, සහතික වශයෙන් මේක බිඳවට්ටනවා. මේ කරන්න ඕන.
0: ලකර මෝනින් නිවුස් වලට හංගන වෙලාව මත කරනන් වෙලාව උදැසන 6යි
1: විනාඩි 15යි.
6: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරයිෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: වෙලවදසන හය විනාඩි 20 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ ලංකා දීප පුවත්පත් ප්‍රධාන සරස්තලය 22 චිනීවාවලට තියයි කරුණු කියන රජ්‍ය සූදානමෙන් අද දමිත වික්‍රමසිංහ ඒ වගේම රංජිත් පද්මසිරි ලංකා දීප පුවත්පත් වෙනුවෙන් ගෙනෙන ප්‍රධාන සරස්තලය මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පත් තොරතුරු සඳහන් කරලා තියෙනවද මේකලා
1: අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ නැහැ ගියා. නමුත් දිවයින පුවත්පත් අතර අනිකුත් පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු ලංකාදී පුවත්පතේ වැඩි දුර තොරතුරු වලට.
0: ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාමයාමේ වයස ඉහළ නැන්වීමට යෝජනා කර ඇති 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ හමුවීමේ කරුණු දැක්වීමට නියමිතයි. එහිදී සංශෝධනය ගෙන එන්නේ අධිකරණයේ නඩුගඩ ගැසීම වැළැක්වීමට සහ අධිකරණ ක්‍රියාවලිය වැඩිමත් කිරීමට බවත් ඒ සඳහා බිනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සලයට පෙන්වා දෙනු ඇති බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා කියලායි වාර්තා කළ තියෙන මේ සම්බන්ධනද ඇතුල් පිටුවල තොරතුරු සඳහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු සඳහා රාජ්‍ය බලයට පත්ව ගත වූ වසර දෙක තුල ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද අවධානය යොමු කරමු. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝස කිරීමට උතුරේ හමුදා පාලන යටතේ පවතින ඉඩම් නිදහස් කිරීමට සහ දේශීය වගාවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජය දක්වන කැපවීම පිළිබඳව එහිදී ශ්‍රී ලංකා පාර්ශ්වයේ කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කට මහතා ඉදිරිපත් කරන ලිඛිත යාවත්කාලීන වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා මානව හිමිකම් කවුන්සලයේ හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ වාර්තාව පෙර පිටපතක් රජයට ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව නිසැකවම මෙරට රජය ප්‍රතිචාර දක්වනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළා. මෑතකදී ඇති වූ බන්ධනාගාර නොසන්සුන්තාවය පිළිබඳවද රජය මානව හිමිකම් කවුන්සලය සසිවාරයේදී කරුණු දැක්වීමට නියමිත අතර බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහාද ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට නියමිතයි කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කරලා තිබුණා.
1: වැයවදානය යොමු කරන දිවයින පුවත්පත අද දීර්ඝ විස්තර සහිතව තොරතුරු කීපයක් සටහන් කරලා තියෙන ප්‍රවෘත්ති වශයෙන් නාමල් ඇතුළට ආරක්ෂාවට වෙන වෙනම නිලධාරීන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරන චමින්ද සිල්වායි වාර්තාව අරගෙන ඉන්නේ. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරි සේනක පල්ලේතැන මහතා සඳහන් කරනවා. සඳහන් කර දෙන දිවයින පුවත්පතේ රාජපක්ෂලාට මේවා පුරුදුයි, අපි සැලෙන්නේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා කියලා ඒ වාර්තා කළා තියෙනවා. අපි මේ පුවතේ වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරන්න කලින් අවධානය යොමු කරනවා දෙනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහයි දිනමින පුවත්පත වෙනුවෙන් වාර්තාව ගෙනෙන්නේ. නාමල් ඊවාට්ටුවේ අබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු එළඹෙන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඊවාට්ටුවේ රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලා අද දිනමින පුවත්පත සටහන් කරලා තිබෙනවා.
1: රාජපක්ෂලාට මේව පුරුදුයි, අපි සැලෙන්නේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි නෝමන් පලිහවඩනායි අද දිවයින පුවත්පතට මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. නාමල් රාජපක්ෂ අත්අඩංගුවට පත් වුණාට අපි සැලෙන්නේ නැහැ. රාජපක්ෂවරු ජනතාව වෙනුවෙන් එවැනි අත්දැකීම් ලබලා තියෙනවා. උත්තරීතර අධිකරණයෙන් සාධාරණයේ ඉටු වේවි යයි කියා විශ්වාස කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තියෙනවා. අනුරාධපුර රැලියට නාමල් නැතත් මහින්ද එනවා. ජොනි කියයි චතුර පමුණුව වාර්තාව අරගෙන එනවා. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලටත් අපි අවධානය යොමු කරමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වෙනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජන රැලියට අනිවාර්යෙන්ම එය පවත්වන බවත් එම වේදිකාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිත බවත් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජන රැලියට සහභාගී වුවත් ඒ මහතා ජනතාව ඇමතීම සඳහා ප්‍රධාන වේදිකාවට ගොඩ නොවී වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳී සිටමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සටහන් කළ තියෙන්නේ. අපි ලංකාදීප පුවත්පතටත් අවධානය යොමු කරමු. ගියන්
0: එළවෙන දොළොස් වරුදාන් රාජපුරයේදී පැවැත්වීමට නියමිත පොහොට්ටු ජන රැලියට තමා සහභාගී වන බව පිවිතුරු හෙළ උරුමේ නායක නිරීක්ෂ උදය ගම්මන්පිල මහතාද සඳහන් කළ තිබෙනවා. පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කිරීම සඳහා තමන් මෙම රැලියට සහභාගී වීමට තීරණය කළේ යයිද ගම්මන්පිල මහතා සඳහන් කළා. ඒ කොළඹදී මාධ්‍ය හමුවක් කැනවමින් ඉතාමත් අයුක්ති සහගත සහ නීති විරෝධී ආකාරයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මර්ධනකාරී මාලිමා ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට එරෙහිව තිබෙන චෝදනාව තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාබස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී එයාබස් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳවර ප්‍රියංකා විජේනායකට ලබා දුන්නු කොමිස් මුදලෙන් ඩොලර් ලක්ෂ 8ක් ලබාගත් කියන එක දැන් මේ චෝදනාව සාක්ෂි තිබෙනවාද? මා ඊටම වගකීමෙන් කියනවා මේ චෝදනාවට කිසිම සාක්ෂියක් විමර්ශකයන් සතුව නැති බව. එහෙනම් අත්අඩංගුවට ගැනීම පදනම මොකද්ද කියලා තමයි තුමන් මේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ කියලා අද ලංකාදීප පුවත්පත අංජල මහේක වීරරත්නගෙන වාර්තාවේ සටහන් කළා තිබුණේ.
1: දිවයින පුවත්පතරයි මේ අවධානය. විකෘති මාලිමා ආණ්ඩුව පුරවැසි අයිතිය උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලොනුගම් විහෙරේදී කියයි. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙන දීර්ඝ විස්තරයක් සහිත වැතුල් පිටුවල. අද රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක් බවත් මේ ආණ්ඩුව විකෘති සේම ඒකාධිපති ආඥාදායක ආණ්ඩුවක් බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ මරණ මංචකේ කරා ගෙන යන ආණ්ඩුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහරම ආසනයේ ලුණුගම් වෙහෙර නවනගරයේ පැවති ගොවි ගැටලු සොයාබැලීමේ ජන හමුවක් අමතමින් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියෝ කරුණු සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු දිවයින පුවත්පත සටහන් කරලා තියෙනවා.
0: ලිට්‍රෝ මිල පහතට ලාව්ස් වෙනසක් නැහැ. රන්මලි සෝමසිරි අද වාර්තාව ගෙන එන්නේ දිනමින පුවත්පත වෙනුවෙන්. ලිට්‍රෝ ගෑස් මිල ගණන් පෙරේද රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පහත දැමීමට එම සමාගම පියවරගෙන තිබුණා. එනු කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතරෙහි 9 රුපියල් 4365 වෙනවා. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර එහි 9 රුපියල් 1750ක් බව සඳහන් වනවා. තවද කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි 9 රුපියල් 815ක් කියලා තද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනවා.
1: එතකම ගිහන් අද සඳහන් කරලා තිනවා කිරිතේ සහ ප්ලේන්ටි වල මිලත් අඩු කරයි කියලා. අද මේ සම්බන්ධයෙන් මම දැක්ක දිනමින පුවත්පත අතරතුර සටහන් කරලා තිනවා. දෙවෙනි පුවත්පතේ අද සඳහන් කරනවා මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව සමාගම සඳහන් කරද්දී ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩු කිරීමට මිල ගණන් අඩු කිරීම සැලකිල්ලට ගනිමින් ප්ලේන්ටි සහ කිරිතේ මිල රුපියල් 5කින් 15 දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා සහ වන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. අමුද්‍රව්‍ය මිල අඩුවන ආකාරය අනු ඉදිරියේදී ආහාර මිල ගණන් ද අඩු කිරීමට කටයුතු කරන බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන.
0: ලෝක සෞඛ්‍ය සමුළුවට අමති නලින්ද ටිමෝරයට කියලායි වාර්තා කළ තියෙන දිනමින පුවත්පත සන්ධ්‍යා කරුණාරත්න කියන වාර්තාව. ටිමෝර් ලෙස්ටේ රාජ්‍ය ඩිලි නුවරදී අද ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 සැසිවාරයට සහභාගී වීම සඳහා එහි සභාපතිත්වය දරන සෞඛ්‍ය හැචන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පිටත්ව ගියා කියලයි අද සඳහන් කළ තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පත ඇතුල් පිටුවල තොරතුරු සඳහන් කළ තිබුණා. අපි බලමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කරලා අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවල තොරතුරු සඳහන් කළ තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ට්‍රෙඩෝස් අදානම් ගේබ්‍රියස් මහතාගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව අද සිට 10 දක්වා පැවැත්වීමට නියමිතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු නැගෙනහිර ආසියානු කලාපයට අයත් රටවල් 10 සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැදගත් තීරණ ගන්නා මෙම සැසිවාරය කලාපීය සෞඛ්‍ය පද්ධතිය වඩාත් සාධාරණීය ප්‍රවේශ විය හැකි සහ ඔරොත්තු දෙන සෞඛ්‍ය පද්ධතියක් බවට පත්කිරීම සඳහා වැදගත් වේදිකාවක් බවට පත්වනවා කියලා සඳහන. ශ්‍රී ලංකාවට මෙම සැසිවාරය විශේෂ වැදගත්කමක් උසුලන අතර 25 වසරේදී කොළඹදී පැවැති 78 වෙනි කලාපයේ කමිටු සසිවාරයේදී සභාපති ධූරයට පත්ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නව සභාපතිවරයා තෝරාපත් කර ගන්නා තෙක්ම ධූරයේ කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් වන අනුව අද ආරම්භ වන 79 වන සසිවාරයේදී නව කාර්ය මණ්ඩල නිලධාරීන් තෝරාපත් කර ගැනීම ඇතුළු පාලන කටයුතුද සිදුවනවා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ.
1: It's more to the Daily News newspaper. UNP will emerge as revamped entity, Ranil Wickremesinghe said. Leader urges all political factions to unite. New leadership will be unveiled in December. Let's see more details about it in Sinhala.
0: නව එක්සත් ජාතික පක්ෂයක් බිහි කරනවා 80 වෙනි සම්වත්සරයේදී නායක රනිල් කියකිලද වාර්තාව එක්සත් ජාතික පක්ෂයේ 80 වෙනි සම්වත්සරයේ සමරුම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ පෙරවරුවේදී පැවැත්ුණා. හෙදී පක්ෂ නිර්මාතෘ දිවංගත අගමැති ඩී.එස්. සේනානායක ඇතුළු ආදී කර්තෘවරුන්ට මල්දම් පළඳවා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආචාර්ය පුදකලා අයුර්වාද ඡායාරූප සහිතව දිනමින පුවත්පත සටහන් කළ තිබුණා. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තවදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණා. අතොල් පිටුවලත් මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරන්න සූදානම් අදවසදී මේ වාර්තාවට. අද රන්මලී සෝමසිරි දිනමින පුවත්පත වෙනුවෙන් මේ වාර්තාව අද ඇතුළත් කළ තිබුණා. අපි බලමු අතොල් පිටුවලට අවධානය යොමු කරන.
1: එතෙක්ම ගියන් අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ආණ්ඩුවේ උත්සාහය විපක්ෂය සහ ජාතන්ත්‍රවාදය නැති කර බලය රැඳී සිටින්නයි රනිල් එජාප සංවත්සරවලදී කියයි කියලා චමින්ද සිල්වා සහ ධර්මසේන වැලපිට ඇද දිවයිනට වාර්තා වරගෙන අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න.
0: සියලු දෙනා එක්වී 1946 දී නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කළ ආකාරයට වර්තමානයේදී සියලු දෙනා එක්ව රටේ පරමාධිපත්‍ය ආරක්ෂා කර ගනිමු යයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. පෙරකොට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති පක්ෂයේ 80 වැනි සමරුම උත්සවයට සුබපතමින් ඒ මහතා මේ බව සඳහන් කළා. නවීන අදහස් හා මතවාද අනුව 21 වන ශතවර්ෂයට ඔබින අලුත් මුහුණු වලින් යුක්ත නවීන එක්සත් ජාතික පක්ෂයක් එළඹෙන දෙසැම්බර් මාස පක්ෂ සම්මේලනයෙන් පසුව බිහි කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් අරබි සංවත්සර උත්සවයේදී අබන්වල ඥානාලෝක හිමියෝ අනුශාසනාවක්ද පළ කළහ. පක්ෂයේ ආදි කර්තෘවරුන්ගේ පිළිරූ වලට මල්දම් පළඳවා උපහාර දැක්වීමෙන් පසු චීන කොමියුනිස්ට් පක්ෂය යොමු කර තිබූ සුබපැතුම් පණිවිඩයද හිටපු ඇමති සාගල රත්නායක මහතා විසින් ප්‍රකාශයට පත් කළා කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. එතක මේ සංවත්සරයට සහභාගි වෙමින් පවතින ව්‍යවස්ථාව යටතේ පරමාධිපත්‍ය තිබෙන්නේ ජනතාවටයි කියලා මහාචාර්ය ජීල් පීරිස් මහතා සඳහන් කළ තිබුණා. ආර්ථික සමාජීය සංවර්ධනයට එජාපිය දෙන ලද දායකත්වයේ සුවිශේෂී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කළ තිබෙන්නේ අහම්බෙන් ඡන්දෙන් ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න හදනවා කියලා සජිබ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා කියපු කතාවකුත් අද දවසේදී මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කළා තිබුණා.
1: මෙය තමයි ගියන දවසේ දීපවත් පත්වල ප්‍රධාන සිරස්තල බවට පත් වුණේ. අපි කෙටි විරාමයක් කරන්න නම් මේ විරාමයෙන් අනතුරු අපි සෝදානම් විදේශ පුවත් ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් වගේම තවත් පුවත් කිහිපයකට අවධානය යොමු කරන්න.
0: අපි ගන්න පුංචි විරාමයක්. විරාමෙන් අනතුරු නැවත හමු වෙමු ලක්ෂණ මෝර්නින් නිවුස් වලට. ඒක ලක්ෂණ මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක කරන්න. වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 34යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ගොවිසත 4544 වන ජයග්‍රහ දිනම් වාරයේ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ. ජයග්‍රහයි අංක සටහන් වන අංක 1 අංක 65 අංක 77 සහ අවසානයට අංක 79 විදිහට.
1: මෙගාපව ජයග්‍රහයි 2650 වන දිනම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ V ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි සුපිරි අංකයන්ක 20 ජයග්‍රහයි අංක සටහන් වන අංක 4 අංක 7 අංක 10 සහ අවසානයට අංක 65.
0: මෙගාපව හිම වෙනකොට දන නිදහන 2332 ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දේ ක්‍රියාත්මකුනේ එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙලා තියෙනවා. ජයග්‍රහයි අංක සටහන් වන අංක 8 අංක 13 අංක 19 සහ අවසානයේ අංක 45.
1: හඳහන ජයග්‍රහයි 1611 වන දිනුම් වාරයේ බලන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන්නේ මකර ලග්න සංකේතයද කියලා එතකම ජයග්‍රහයි අංක සටහන් වනවා අංක 21 අංක 25 අංක 28 සහ අවසානයේ අංක 52.
0: අද සම්පත 877 වන ජයග්‍රහ දිනුම් වාරයේ B ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ. ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 4 අංක 8 අංක 6 සහ අවසානයේ අංක 0 විදිහට.
1: එතකම NLB ජය ජයග්‍රහයි 570 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ජයග්‍රහින් ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ K ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි අංක 7 වනවා අංක 2 අංක 0 අංක 6 නැවතත් අංක 6 විදිහටයි දවසේදී NLB ජය ලොතරැය 570 වන දිනුම් වාරයේ ජයග්‍රහින් ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහි අංක බවට පත් වුනේ.
0: සුබ දවසක්. 418 වන ජයග්‍රහ දිනුම් වාරයේ වෘෂභ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය බවට පත් වුනේ. ජයග්‍රහයි අංක සටහන් වෙන අංක 12 අංක 25 සහ අවසානයේ අංක 27. ඒත් එක්කම සුබ දවසක්. 418 වන දිනුම් වාරයේ ජයග්‍රහයි ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 2480 විදිහට.
1: ජීවිතයේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩිවැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් න්ියුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
0: විනාඩි 37යි.
2: NLP හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැන් දීමයි ඉබන්

0: පොය දිනබලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117969579

0: මාරාන්තිකයි.
1: නව පාසල් වාරය ආරම්භ කිරීමට පළමුව ඔබගේ දරුවාගේ පාසල තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්න. පාසල් පරිශ්‍රය තුළ ඉවතලන හිස්ටින්, ටයර්, යෝගට් කෝප්ප, පොල්කටු වැනි වතුර එකතු වන ද්‍රව්‍ය විනාශ කරන්න. දරුවාගේ පාසලේ ඇති වැහිපීලි ශුද්ධ පවිත්‍ර කර ඔබගේ දරුවාට ඩෙංගු වලින් තොර පාසලක් බිහි කිරීමට ඔබත් සහාය වන්න. අප රටේ අනාගතය මදුරුවෙකුට විනාශ කිරීමට ඉඩ නොතබන්න. ඩෙංගු මාරාන්තිකයි.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: වෙලවදස්සන 6යි විනාඩි 45යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. මේ අද ලක්කන ප්‍රවෘත්ති අංශය වාර්තා කළ තියෙන ප්‍රවෘත්තිකටයි අපි අවධානය යොමු කරන්නේ.
1: මත්ජාවාරම සඳහා කිසිදු සහයක් ලබා නොදෙන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිතිම්පාණන් ධීවර ජනතාවගෙන ඉල්ලා සිටිනවා. ධීවර බෝට්ටු යොදා ගනිමින් සිදුකරන එම ජාවාරම් තුළ විනාශ වන්නේ අපගේ සුන්දර දිවයින බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ බේරුවල බණ්ඩාරවත ශුද්ධ වූ ලාසරන් මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති 150 වන ජුබිලි මහෝත්සවයට සහභාගී වෙමින්.
2: වාසනාවන්ත ලෙස අද ලංකාව විනාශ කරන මේ කුඩු මත්ද්‍රව්‍ය වැඩි හරියක් ලංකාව ඇතුළට ගේන්නේ නැව් වලින් බෝට්ටු වලට දාලා, බෝට්ටු වලින් තමයි මුහුදු සීමාවල් පන්නලා මේ රටට ගේන්නේ. අපේ තරුණ පරම්පරාව මේ කුඩු වලට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා බොහෝ දෙනෙක් අද විනාශයට පත්වෙමින් පවතී. ශ්‍රී ලංකාව තුළ ඇතිවෙච්ච සමාජය ගිල ගැනීමේ මේ නිදහස් වෙළඳ ආර්ථික ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නට පස්සේ දූෂණය සහ මේ වගේ ප්‍රතිපත්තියක් නැති මනුස්ස ජීවිතය විනාශ කරලා හරි මුදල් හම්බ කිරීම සඳහා යම් දෙයක් කරන්නට ඕනේ කියන චින්තනය එන්න එන්නම බලගතු වුණා මේ රට තුළ. විශේෂයෙන්ම මේ පාතාලය කියන එක ඉතාමත්ම දරුණු ක්‍රමවේදයක් බවට පත් වෙලා තියෙනවා, සමාජ ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. මේක තුලින් මනුෂ්‍ය වර්ගයා ශීලාචාර අන්දමින් ජීවත් වීම තර්ජනයකට ගොදුරු වෙලා තියෙනවා. මේකේ ප්‍රතිඵලයක් තමයි මේ සමාජයේ ඉතාම කුඩාම දරුවන්ගෙන් පටන් අරන් මේ කුඩු වලට ඇබ්බැහි වීම, මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරයක් ලෙස සමහර ධනවතුන්, සමහර බලවතුන්, ඒ වගේම සමහර පාතාලයේ නායකයන් මේවා මේ ලංකාවට හඳුන්වලා දීලා තියෙනවා. මෙවැනි අය නිසා අද සමාජයේ ලොකු ව්‍යසනයකට ගොදුරු වෙලා තියෙනවා. කරුණා කරලා ඔබගේ බෝට්ටු වලින් ඔය කුඩු මේ පොළවට ගේන එක නතර කරන්න. ඒක මේ සමාජයට කරන වැරැද්දක්. ඒක කරන්න එපා.
0: එතකම අපි අවධානය යොමු කරමු දෙනමින පුවත්පත දිවයින පුවත්පතර. දිවයින පුවත්පතර අද සඳහන් කළ දෙමුණා දිස්ත්‍රික් 7ක 115,000ක් නියඟයෙන් පීඩාවට 113,354කට බෞසර් ජලය සපයයි කියලා චමින්ද සිල්වා සහ ජූඩ් හෙටිය රචි කියන වාර්තාවේ තොරතුරු සඳහන් කළ දුමුණ අපි බලමු මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා.
1: දිස්ත්‍රික් 7ක ප්‍රාදේශීය ලේකම් කොටස 35ක පවුල් 35,149ක පුද්ගලයන් 115,534ක් එළිනෝ තත්වයේ බලපෑම හේතුවෙන් පීඩාවට පත්වී තිබෙනවා කියලා අපවදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත සටහන් කරන්නේ. එතෙක්ම සඳහන් වෙලා තියෙනවා මාස 3ක නියඟය නිමා කරමින් පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි කියලායි සඳහන් කළා තියෙන නිශ්ශංක වෙළගෙදරයි අද වාර්තාව අරගෙනනේ. අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා ඇතුල් පිටුවල. මාස 3කට අසන කාලයක් තිස්සේ පැවති දැඩි නියඟයට තරමක සහනයක් ලබා දෙමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පස්වෙනිදා සවස හදිසි වර්ෂාවක් ඇදහැලී තිබෙනවා. පස්වෙනිදා සවස 5:06 අතර කාලයේදී ඇදහැළුණු මෙම වර්ෂාව විනාඩි 30-45 අතර කාලයක් පැවති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු සටහන් කරලා තියෙනවා. ගියා
0: තහනමට කලින් ප්‍රේමලාල් ජයසේකර රටින් ගිහින් සුජිත් හේවාජුලිගේ වාර්තාව ගෙන එන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විදේශී ගමන් තහනමක් පැනවුණු හිටපු රාජ්‍ය මාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා හොජ්ජකාමල්ලි විදේශගත වෙතයි වාර්තාවනව. ඔහු විදේශගතව ඇත්තේ එම නියෝගය නිකුත් කිරීමට පෙර කියලත් සඳහන් වෙලා තිබෙනවා. මිනිමැරුම් චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වී මරණ දණ්ඩනය නියමව සිටි ජයසේකර මහතා පසුගිය කාලයේදී නිදහස් කරුණා. එසේ නිදහස් කරනු ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 4 වනදා තහනම් නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. එසේම ඔවුන්ට ලබන මාස 21 අධිකරණය හමුවේ පෙනී සිටිනයිද නොතේසි නිකුත් කිරීමට කටයුතු කළා. 2015 ජනාධිපතිවරණ සමයේදී එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රසවීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකර මහතා රත්නපුර මහාධිකරණයේ මරණ දණ්ඩනයට නියම කළා. තායිලන්තයට ගොස් ඇතැයි පැවසන ප්‍රේමලාල් ජයසේකර මහතා අද හෙට මෙරටට පැමිණීමට නියමිත ඇතැයිද වාර්තා වී තිබෙනවා කියලත් අද ලංකාදීව පුවත්පත වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබෙනවා.
1: Let's move to the Daily News newspaper. Indian Defense Minister Rajnath Singh here. Tomorrow, high-level delegation comprising senior officials expected. For the more detail, Indian Defense Minister Rajnath Singh will be here an official visit to Sri Lanka from 8th of September to 10th of September. He will hold consultation with the leadership of Sri Lanka on a range of issues and interact with the Indian diaspora in Colombo. The Defense Ministry of India issuing a statement said so. Togihan
0: ඉන්දියා ආරක්ෂක ඇමති හෙටයි ගිවිසුම් තුනකටත් අත්සන් කළ විමුක්තිය ස රොඩ්‍රිගෝ ලංකාදීප පුවත්පත වෙනුවෙන් ගෙනන වාර්තාවේ සටහන් කළ තිබෙනවා. ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිංහ හෙට දෙදින නිල සංචාරයකට මෙරටට පැමිණීමට නියමිතයි. හෙදී ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් තුනකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අත්සන් තබනු ඇති බව ආරංචි මාර්ග ඊයේ ප්‍රකාශ කළා. රාජනාත් සිංහ මහතාගේ මෙරට දෙදින නිල සංචාරයේදී ආරක්ෂක සහයෝගීතාව ඇතුළු දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව පුළුල් සමාලෝචනයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සිදු කරනු ඇතැයිද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. දෙරටේ අවධානය යොමු කරන කරුණු අතර සමුද්‍රය ආරක්ෂාවට සහ ඉන්දියා සාගරයට ප්‍රමුඛතාව හිමිවනු ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා කියලයි ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙන. එතෙක මේකල ලංකාදීප පුවත්පතේ විමුක්තිය රොඩ්‍රිගෝ ගිරණ තවත් වාර්තාවකට අපි අවධානය යොමු කරනවා. යුද්ධය ආපහු යන්න බැහැ. ඉරාන නැව් දහසයක් තවමත් ලංකාව කිට්ටුව හිරවෙලා කියලයි අද ලංකාදීප පුවත්පතේ විමුක්ති එස් රොඩ්‍රිගෝ කියන වාර්තාවේ සටහන් කරලා තිබෙන්නේ.
1: ඇමරිකාවේ තර්ජන හේතුවෙන් ඉරාන දජය සහිත නෞකා දහසයක් පමණ මෙරට සුශීෂී ආර්ථික කලාපය ආසන්නේ හෝ ඒවා ඒ අවට ඊයේ රැඳී සිට ඇතැයි ස්වයංක්‍රීය නෞකා නිරීක්ෂණ දත්ත පෙන්වා දෙනවා කියලයි සඳහන් වෙන්නේ. ඒ නවම වශයෙන් නෞකා හතක් පමණ මෙරට සුශීෂී ආර්ථික කලාපය තුළ ඇති බවද එම දත්ත වාර්තා සඳහන් කරනවා. විදේශ මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණේ ඉරාන දජය සහිත නෞකා 20ක් පමණ ශ්‍රී ලංකාවට අයත් සුශීෂී ආර්ථික කලාපයේ ආසන්නේ රැඳී සිටින බවයි. මෙහෙම තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත. ඒත් එක්කම අපි මතක් කරන ඕනේ ගියහන් අද තෙවැනි පාසල් වාරය ආරම්භ වෙනවා. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල සහ දමිළ පාසල් සඳහා 2026 වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියරයි මෙලෙසින් අදින් ආරම්භ වන්නේ. 2026 වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර අවසන් කරමින් අගෝස්තු 7 වෙනිදා නිවාඩුව ලබා දීම සිදු කළ බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සාහෘත්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ.
0: අපි ගන්නා පුංචි විරාමයක්. විරාමයෙන් අනතුරු විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලන සූදානම් ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එකකට වෙන ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් හංගින වෙලාවම දක්වන නම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 53යි.

0: tunay tashma pa ano tunay tashma hata
1: lakmane lakmane lakmane
0: lakana radio ITN
2: around the world
3: හය විනාඩි 57යි වෙලාව. අපි සූදානම් විදේශ පිටුවට අවධානය යොමු කරනද වාර්තා කරලා තියෙන විදේශ තොරතුරු මොනවද කියලා ඔයන බලන්න.
4: ඇමරිකානු යුද නැව්වලට හෝමුස් මුහුදේදී ඉරානයෙන් මිසයිල් ප්‍රහාරයක්. ඇමරිකාවටත් ඉරාන තෙරු නැව්වලට පහර දෙයි කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් එතෙකම ඇමරිකානු නියෝජිතයෝ මොස්කව් යති පුටින් සමග පැය 3ක සාකච්ඡාවක් කියලා සඳහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා මේ ඇමරිකානු යුද නැව්වලට හෝමුස් මුහුදේදී ඉරානයෙන් මිසයිල් ප්‍රහාරයක් කියන පොතේ වැඩිදුර තොරතුරු සම්බන්ධයෙන් ඇමරිකානු යුද නෞකාවට ඩ්‍රෝන් යාත්‍රාවකට සහ ගුවන් යාන රඳවන නෞකාවකට ඉරාන ආරක්ෂක හමුදාවෙන් බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා කියලා විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇමරිකානු නෞකාවලට පහර එල්ල කළ බව ඉරාන් ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මේ ප්‍රහාරය සිදු කර තිබෙන්නේ ඇමරිකානු හමුදා ඉරාන බොරුතෙල් නෞකා 3කට ප්‍රහාර එල්ල කර විනාශ කිරීමෙන් පසු බවද තොරතුරු සඳහන් වෙනවා. රට ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා. ඒත් එක්කම සඳහන් වෙනවා නේපාල ගංවතුරෙන් දින 10කට පසු චීන ජාතිකයෙක් මුදා ගැනීම මියගිය ගණන 1331 දක්වා ඉහළට කියලායි සඳහන් කළා තියෙන්නේ. දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. ඒත් එක්කම ලැව් ගිනි මැද ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රිය වෙයි. ගුවන් තොටුපළ 6ක් වසා දමයි කියලායි අද තොරතුරු සටහන් වෙන්නේ. බොලීවියාවේ හමුදා කඳවුරක පිපිරීමකින් 13 දෙනෙක් මරුට 14ක් අතුරුදන් කියලා තද තොරතුරු සටහන් කළා තියෙනවා.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
3: ක්‍රීඩා පිටට අවධානය යොමු කරද්දී අද ලංකාදීප පුවත්පත් වෙනුවෙන් නාමල් පතිරගේ ගිනන වාර්තාව. බ්‍රසීල්ස් නුවරදී රුමේෂ් 8 ජයත් ලබයි. බෙල්ජියමේ බ්‍රසීල්ස් නුවරදී ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පාන්දර පැවති යුරෝපා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර තරගාවලියේ ශ්‍රී ලංකා හෙළ විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ මීට 89.4ක දක්ෂතාවයක් දක්වමින් එසව ජයගෙන තිබුණා. ලොව අංක 1 හෙළ විසිකිරීමේ වත්මන් ශූරයා ලෙස බ්‍රසල්ස් නුවරදී ඔහු ඊයේ පාන්දර පළකලේ ඉසව්ව මෙතෙක් ඔහුගේ මෙම වසරේ 5 හොඳම දක්ෂතාවය විදිහටයි. එහිදී උත්සාහෙන් 6-5 සහභාගී වූ රුමේෂ් තෙවන උත්සාහයේදී දැක්වූ එම දක්ෂතාවය ඔහු මෙම තරගාවලියේ ලොව සියලු තරගකරුවන් අභිබවමින් හෙළ විසිකිරීමේ පිරිමි ඉසව්වේ ජයග්‍රහකයා කළා කියලත් අද වැඩිදුරටත් සඳහන් කළා. බ්‍රසල්ස් තරගාවලියේ ඉසව්වේ දෙවන ස්ථානයේ මීට 87.47ක පොලන්ත ක්‍රීඩක ඩේවිඩ් වැන්ගර්ටද තෙවන ස්ථානයේ මීට 83.99ක ට්‍රිනිඩැඩ් හි කොසොන් වෝල්ට්ද හිමි වූ අතර පොලන්ත ක්‍රීඩකයා බ්‍රසල්ස් නුවරදී පළකල ඉසව්වේ ඔහුගේ මෙතෙක් හොඳම දක්ෂතාවය කියලා තද වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබුණා.
4: එතකම අද සඳහන් කළ තිනෝ ෆිට නැති කුසල් බිනුර ඉවත දමා ශ්‍රී ලංකා පිල එංගලන්තයට යයි. ශාරීරික යෝග්‍යතාවයේ සුදුසු මට්ටමක නොමැති බව පවසා පන්දු යවන බිනුර ප්‍රනාන්දු අවසන් මොහොතේ සංචිතයෙන් ඉවත් කොට ශ්‍රී ලංකා පිල පෙරේදා පස්වරුවේ එංගලන්තය බලා පිටත්වුවා. උපනායක චරිත අසලංක කණ්ඩායම මෙහෙවීමේ වගකීම පවරා ඇති අතර කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායක සහ වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු වෙනුවට ඩිල්ෂාන් මදුශංක 20-20 සංචිතයට එක් කර තිබෙනවා කියලායි අද සඳහන් වෙන්නේ.
3: එතකම කාන්තාසියානු කුසල අනතරගාවලියේ හිය තවත් තරගයක් පැවතුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර යනුව ඊ දවසේදී කඩුලු 4ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණා.
4: ඔබව තමයි ගහන අද දවසේදී ක්‍රීඩා පුවත් විදිහට සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරනවා කාටූන්ස් කොහොමද සඳහන් වෙන්නේ කියලා බලන්න.
2: කාටූන්ස්
4: දිනමින අංජනගේ කාටුනේ අද මෙහෙම සඳහන් වෙනවා. ආණ්ඩුවට වසර 2, රටට සුබයි, අපිට අසුබයි කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ දිනමින පුවත්පත.
3: අංජනගේ කාටුනේ දිනමින පුවත්පත අද විදිහට සඳහන් කරලා තිබුණා. අපි යමු දිවයින පුවත්පතට. මේ සම්බන්ධයෙන් තොරතුරු මොන විදිහටද සඳහන් කරලා තියෙන්නේ මේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ. ආණ්ඩුවේ වැරදි වහගෙන විපක්ෂ විතරක් දඩයම් කරනවා කියලා විපක්ෂ කට්ටිය නාහෙන් නඩන්නේ. එහෙම තමයි බලේ නැතිකට සිස්ටම් චේන්ජ් වේ දැන් චේන්ජ් සිස්ටම් කියලායි අද Facebook කාටුනෙන් සඳහන් කරලා තියෙන්නේ.
4: ඒත් එක්කම අද ලංකාදීප පුවත්පත සටහන් කරනවා කාටුනය, ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනය. අපි බලමු අද කොහොමද සටහන් වෙන්නේ කියලා. අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන ඇතුල් පිටුවලත් සඳහන් වෙලා නැහැ ගියන්. පංකජ රුවින්දගේ සරදම් කාටුන අද සඳහන් වෙන ඇතුල් පිටුවල. අනුරාධපුරයේ පොහොට්ටුවේ වේදිකාවට ගම්මන් පිලත් නගිනවලු. ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිද කියලා ප්‍රශ්නාර්ථයක් සමගින් අද සටහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන්.
3: ශ්‍රී සමයන් කාටුනය දෙවෙනි පුවත්පතේ නාමල් 12 වෙනිදා අනුරාධපුරයේ රැළිය අමතන්න වෙන්නේ නැහැ බං. එහෙ බැරි වුණාට වැලිකඩ පොඩි රැළියක් කරන්න පාක්ෂිකයෝ දැන් ඉන්නවනේ කියලායි අද සඳහන් කරලා තියෙන්නේ ශ්‍රී සමයන් කාටුනේ. මේත් එකම ඕනෝකයි තත්ත්‍ය අනුරාධගේ කවියෙන් අපි ලක්කන මෝර්නින් නිවුස් වල නිමා කරනවා. අඩු කර ගෑස් මිල දීලා රැකවරණ ජනතා සුබසෙතටම නිතරම මුල පුරන, දැන් හරි ලස්සනයි අනුරයි යගතොරණ, තියනවනම් ඔන්න කාලය මැතිවරණ. අද අනුරාධගේ ඔකයි තත්ත්වේ කාටුනෙන් අපි ලක්කන මෝර්නින් නිවුස් වලත් මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් උදසන 6ට හමු වෙමු. බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී
4: වාසනාවන්ත සුබ දවසක්.
5: අකුරු අතර පුවත් සොයන පත්තර
6: සම අනුග්‍රහය යූත්තකෙ ඉන්න ඔයාගේ ෆියුචයකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත්තකටම සෙට් වෙන බැංකින් පාට්නා RDB Youth Plus කිනුමා
7: සහයෝගීතා අනුග්‍රහය
8: හොටු දෙකට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117979

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැන් දීමයි.
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම. සූර්යබල වතුර මෝටරය. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස්. අදම අමතන්න. 0871 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. දුරකථන 0706 478 478.
10: 7:09 වෙලාව සුබෝදයසනක්. අපි සැප්තැම්බර් මාසේ 7 වෙනිදා මුණ ගැහින්නේ සතියන්තයකට පස්සේ.
11: Good morning. Oh, අද ඉස්කෝලේ පටන් ගත්තා?
10: ආ.
11: ඕනේ.
10: ආ, එහෙනම් යමන් පුතේ ඉස්කෝලේ. මේ මං අද උදේ වීඩියෝ එකක් දැක්කා නේපාලේ.
11: හ්ම්.
10: ඇතිවෙච්ච ගම් වතුර තත්ත්වෙන් දින 11කට පස්සේ ආහාර වතුර අඩුම තරමේ වතුර බින්දුවක්වත් කිසිම රැකවරණයක් කිසිම දෙයක් නැතුව දින 11කට පස්සේ මේ ඔය සුන්බුන් නතරින්.
11: හරි.
10: ඔය ආපදාවට පත්වෙච්ච ප්‍රදේශයක ඉඳලා මඩ ගොහොරුවක යට හිස විතරයි ඇයගේ නිරාවරණය වෙලා තිබුණේ. උඩට අනිත් ටිකත් මඩේ එරිලා ඉඳලා කාන්තාවක් අම්මා කෙනෙක් මුදෝ ගන්නවා හමුදාව විසින් දින 11කට පස්සේ.
11: දවස් 11ක්
10: මේ ලෝකේ අර උඩ ඉන්න දෙයියෝ කියලා ජාතියකුත් ඉන්නවා කියලා හිතෙන
11: සිදුවීමක්.
10: ඔව්, එහෙම විශ්වාසයක් ඇති වෙන සිදුවීමක් මේක. කාට හරි කියන්න පුළුවන් දින 11 කොහොමද එහෙම හිටියේ?
11: මේකනේ.
10: මේක ආශ්චර්ය. ඔව්, ආශ්චර්යයක්. ඒක ආශ්චර්යයක් තමයි.
11: මොකක් හරි පිනක් පල දුන්නද වන්ද?
10: ඔව්. ඉතින් මේ ගැන මම කිව්වේ අපි සමහර තැන්වල හිතනවා මේ උදේ හවස හම්බෙන එහෙම නැත්නම් අපි අවට තියෙන අපි ළඟ තියෙන මුදල බලය මේවම විතරයි අපිව නේද? එක විදිහකින් සුරක්ෂිත කරන්නේ කියලා.
11: ඔව්, සල්ලි තියනවා නම් ඕනම දෙයක් කියලා.
10: ඔව්, හැබැයි සබාදහම විසිනුත් මේ සමාජයෙන් අපි කියන්නේ ඉන්න ඕන අය පරිස්සම් කළා මෙතන යවන්න ඕන යවනෝ. ගලේ ගහලවත් මරන්න බැරි මිනිස්සු ඉන්නවනේ.
11: ඔව්.
10: දින 11ක් ජීවත් වෙයි කියලා කවුද හිතන්නේ මේ වගේ තත්ත්වයක?
11: ඒකනේ.
10: ඔයා බලන්න පහුගිය කාලේ සිද්ධ වෙච්ච ගොඩක් සිදුවීම් වල කවුරුන් හෝ, ඒ කියන්නේ දාස් ගාණක් මිය යන ගොඩක් තැන්වල කවුරුන් හෝ එක්කෙනෙක් දෙන්නේ ඉතාම පුදුම
11: විදිහට බේරිලා තියෙනවා.
10: බේරිලා තියෙනවා. ආසන උදාහරණයක් කියන්න, අර ඉන්දියාවේ 242කට මරු කැඳවපු ගුවන් අනතුර.
11: ඔව්.
10: එතනින් රමේෂ් පිටිපස්සේ අර ඉමර්ජන්සි එක්සිට් එකෙන් පැනලා ගිහිල්ලා බේරෙනවා. ඒකක්. මේ වගේ සිදුවීම් ගණනාවක් තියෙනවා. හරි. ඒ සිදුවීම් ගණනාව ඇතුලේ එහෙම බේරිච්ච එක්කෙනා එක්කෙනා ඉන්නවා. ඒක ඉතින් තමන් කරපු කර්මයම තමයි කියලා හිතෙන්නේ නැත්නම්.
11: ඔව්, අනිවාර්යයෙන්ම. මොන විදිහකින් වුණත් යන්න නැත්තම් යන්නෙම
10: නැහැ. යන්නේ නැහැ. යන්න තියනවා නං.
11: යනවා.
10: බොන වතුර වීදුරුව හරි හිර වෙන්න ඉඩ තියෙනවා. නැද්ද මං කියන්නේ?
11: අනිවාර්යයෙන්ම.
10: ගම් වතුරකට නෙමෙයි මේ බොන වතුරේක.
11: ඔව්.
10: හිර වෙලා වුණත් යන්න තියනවා නං අපි.
11: යනවා.
10: 7:11 සුබ දවසක් ඔබට.

0: උදේ 7:20 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතුදින එළිය කරයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: David Piris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

0: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
2: David Peel's Motor Company within Rajya Sevak Upad Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසනපටි පැලඳ ගන්න. ආසනපටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
5: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට.
8: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
9: හතයි විනාඩි 23 වෙලාව. අපි ඔබට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ඔයාට හිතෙනව නම් නිකන් පොඩි බඩේ අමාරුවක්, බඩේ අපහසුතාවයක් දැනන වෙලාවට දුවලා ගිහිල්ලා ඉස්පිතාලෙට යන්න
8: එපා.
9: වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න
8: එපා.
9: ඊට කලින් ගෙදර තියෙන ප්‍රතිකාර හැම එකටම හොස්පිටල් එකට දුවගෙන යන්න එපා. පොඩ්ඩක් වෙලා බලන්න. ගෙදරදී අපි කියන්නේ අත්බේත් එහෙම කරනවා.
8: ඔව්.
9: ටිකක් අපි කියන්නේ තරුණු රෝගයක් නෙවෙයි නා. දැන් අපි එම්බිරිස්සාවක්, කැස්සක්, බඩේ අමාරුවක් වගේ පොඩි පොඩි දේවල් වලට එකපාරට හොස්පිටල් යන්නේ නැහනේ.
8: නැහනේ.
9: ડોක්ටර් කෙනෙක් චැනල් කරන්නේ
8: නැහැ.
9: ඒවා ගෙදර අපි වැඩිහිටියෝ අම්මලා එහෙම නේද?
8: ඔව්.
9: ඒව දන්නව මොනවද කරන්න පුළුවන් කියලා පොඩි පොඩි ඒවා කරනවා. මේ අතරේ තියෙන හැම ගෙදරකම විශ්වාස කරපු වසර 77ක විශ්වාසය ක්‍රිමිරාජ නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් අවුරුදු 77ක් සිස්සේ අපිට නිෂ්පාදන ගණනාවක් ක්‍රිමිරාජ නිවසින් අඳුන්නා දීලා තියෙනවා.
8: නිෂ්පාදන ටික මතක් කරගන්න වැල් මේ පැණිය ගන්න පුළුවන් වට උගුරේ අපහසුතාවයක් මොනහරි තියෙනවා නම්, එතකොට ක්‍රිමිරාජ පේයව ගන්න පුළුවන්. ඔය හෙම්පිසාව කැස්ස මොනහරි තියෙනවා නම්, එතකොට ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් සඳුන් පැණිය ගන්න පුළුවන්. එතකොට ඔය විස වර්ග සතෙක් කෑවොත් එහෙම, විස සතෙක් කෑවොත් එහෙම නාගරාජ තෛලයකුත් තියෙනවා. එතකොට කුරුලෑස් වේ තියෙනවා. මෙන්න මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. මේ හැම නිෂ්පාදනයක්ම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන හින්දා ශරීරයට කිසිම අහිතකර බල පෑමක් නැහැ. ඒ හින්දා බය නැතුව පාවිච්චි කරන්න. ගෙන්න ගන්නවා නම් 0112 753 889 කියන නම්බරකට කතා කරන්න.
9: ඒ මතක් කරේ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. ඒ වගේම ආඩ කියන්න ඕනේ අපි ගෙදර කැමටික රස කරන විදිය ගැන හැමදාම උදේ පාන්දර වල කතා කරනවා. ඒ තමයි විජය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩ නිෂ්පාදකයා. ලෝකේ කොහේ ගියත් ඔයා මේ රසය හොයනවා. මොකද ගෙදර වගේ කැමටික ඕනේ. ඒ කියන්නේ ගෙදර
8: රසට
9: කැම ටික හදනවා කියලා ආ දන්නවා.
8: මොකද අපි දන්නවා මේ කෘත්‍රිම රසකාරක එකතු කරන්නේ නැහැ කියලා අපි ගෙදර හදන කැම් වලට.
9: විජේ නිෂ්පාදන ඉතින් මොනවද වට උනේ? මිරිස් කුඩු, ගහ කුඩු, ගම්බිරිස් කුඩු, ඊට පස්සේ තුන පහ ටික, ඊට පස්සේ ලුණු පැකට් එකේ ඉඳලා හැමදේම, තේකොළ කෝපි, ඊට පස්සේ පපඩම් පැකට් එක, ඔයගේ ගොඩක් ඒවා තියෙනවා. මුඳු පිටි, ඉරියාප්ප පිටි, කොරක්කම් පිටි. ඉතින් විජය කියන නමින් ගන්න කියලා මතක් කරනවා ඒ ජාත්‍යන්තර ප්‍රමිතියත් එක්ක. RDB බැංකුව වදන්නවා ඔයාගේ මේ දවස්වල FD එකට දෙන හොඳම රේට් එක දෙන්නේ RDB එක කියලා නේද? ඉතින් ශාඛා 272ක් තියෙන නිසා වඩ පුළුවන්කමක් තියෙනවා FD එකක් ඕපන් කරන්න.
8: ළඟම තියෙන ටවුන් එකට යන්න, ළඟම තියෙන ශාඛාවට යන්න. ඔයා මෙච්චර කල් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික එහෙම එහෙ දාලා නැති කරගන්නේ නැතුව, බය නැතුව RDB එකේ account එකක් ඕපන් කරලා දාන්න. ඒතර ටික සේරම ඒගොල්ලෝ බලාගන්නේ.

0: සංචිත. සංචිත කුවම කුඩු සංචිත. මුදල් සංචිත.
1: හරි.
0: මිත්‍ර සංචිත. තව මොනවාද? එක එක ඔය විදිහට රත්තරන් සංචිත.
1: සංචිත.
0: ඒ වගේ මතක් කරන්න පුළුවන්. ඔය අතරින් අපිට වඩාත්ම වටින්නේ ඔය මිත්‍ර සංචිත ආරම්මණ ඔක්කොට වැඩිය මුදල් රත්තරන් වගේවනේ.
1: නේ? ඔව්.
0: ඒ අරෙන්ඩ ඔය කුඩු වගේවා අපි කොහොමත් අපිට කිසිම සම්බන්ධයක් නැහැ.
1: නැහැනේ.
0: බලන්න මුදල් සංචිත එක් රැස් කර තබා ගන්න එක හරි වටිනවා. හැබැයි රැස් කරන්න තියෙන්න එපැ.
1: ඒකනේ.
0: උපයන්න එපැ. උපයන්න විවිධ ක්‍රම තියෙනවා. නීති විරෝධී වෙන්න පුළුවන්, නීත්‍යානුකූල වෙන්න පුළුවන්.
1: ඔව්.
0: ඔය දෙකම නැත්තම් තව එක අවස්ථාවක් තියෙනවා. ඔයාලට වාසනාව ගැන විශ්වාස කරලා සල්ලි ටිකක් ඔයා ළඟ නේද ලොකුවට ඉතුරු කරගන්න මොකක් හරි දිනුම් මැදීමකින්වත් ඔයාට හම්බෙන්න ඕනේ. එහෙම හම්බෙනවා නම් හම්බෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ඇදෙන්න
1: ඕනේ.
0: දැන් ඊයේ ඇදුනා ටිකට් කීපයක්. සුබ දවසක්, ජය, අද සම්පත, ඊට පස්සේ ගත්තාම හඳහන ධන නිදානේ, මෙගාපව, ගොවිසිත මහජන සම්පත.
1: හරි.
0: ওই ටිකට් වල වාසනාවන්ත රිසල්ට් එක, يعني ප්‍රතිඵලය කියන්නයි ලෑස්ති වෙන්නේ.
1: ඕකේ.
0: මහජන සම්පත B අක්ෂරය තමයි ජයග්‍රහය. ඉංග්‍රීසි අක්ෂරයේ ජයාංක අංක 3, 1, 4, 8, 6. ගොවිසත අංක එක, ඊට පස්සේ අංක එක නෙමෙයි සමාවෙන්න, I අක්ෂරය තියෙනවා ඊට ඉස්සරහ. I අංක එක, අංක 65, 77, 79. මෙගාපව V අක්ෂරයත් එක ප්‍රසාද අංකය 20. ජයංක 4, 7, 10, 65. ධනනිධානය N අක්ෂරයත් එක අංක 8, 13, 19, 45. හඳහන ලොතරැයි මකර ලග්නයත් එක්ක අංක 21, 25, 28, 52. අද සම්පත අංක 6, 0. අංක 8, 6, 0. අංක 4, 8, 6, 0 සහ B අක්ෂරය තියෙන්න ඕනි. ඊට පස්සේ ජය ලොතරැය K අක්ෂරයත් එක්ක අංක 2, 0, 6, 6. ඊට පස්සේ අවසාන වශයෙන් අපි බලන්නේ සුබ දවසක්, වෘෂභ ලග්නයත් එක්ක අංක 12, 25, 57. මේ තමයි වාසනාවන්ත අංක ටික. ඔයා ඊයේ උදේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික කිව්වේ. ඉතින් අද ටිකට් එකක් ගන්න කෝටිපතියෙක්, ලක්ෂපතියෙක් වෙන්න වාර තියෙන අවස්ථාව මගහැර ගන්න එපා. මොකද ඔයාට අනිවාර්යයෙන්ම මේ අවස්ථාව තියෙනවා. කවදා හරි කොයි වෙලේ හරි ඔයා කෝටිපතියෙක් වෙනවා.
1: හැබැයි ටිකට් එකක් ගන්න ඕනේ.
0: ඔව්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ රටපුරා වාසනාවන්ත බිහි කරමින් යන ගමන මේ 2026 වසරේ ගෙවුණු පුංචි කාලය තුළ මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභී 32ක්. එතකොට තවත් වාසනාවන්තින් රසක් බිහි කරලා තියෙනවා. එතකොට සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක්, ප්‍රථම ත්‍යාගලාභීන් 40 දෙනෙක්, ඔක්කොම 44යි. ඒගොල්ලන්ට බෙදලා තියෙනවා රුපියල් කෝටි 23,46,000.
1: හරි.
0: ඉතින් තවත් මුදල් බෙදලා දීලා තියෙනවා පොඩි පොඩි සැනසිරි තෑගි අනම්මන ඔක්කොමත් එක්ක. ඉතින් ඔය දන්න රුපියල් 40 කරන්න පුළුවන් දේවල් රටේ සංවර්ධන කාර්යයන් සඳහා ඔබ දායකත්වය දෙනවා. රජයේ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය, ඊට පස්සේ රණවිරු සේවා, සමාජ සේවා, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසනා, ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නත් ඔයා ඒ රුපියල් 40 සපෝට් එකක් දීලා. ඒ නිසා මතක් කරන්නේ අතාරින්න එපා. ඔයා අනිවාර්යෙන්ම මේ චාන්ස් එක ගන්න.
1: ඒද හැමෙහි අද්දි ගන්න පුළුවන් ටිකට් එක.
0: ඔව් ළඟට ගෙනලා දෙන එකේ නේද?
1: ඕ ප්‍රයෝජනයක් ගන්න රුපියල් 40 නේ මහලකු ගානකුත් නෙමෙයි.
0: වාසනාව දොර ඇරලා බලනවා.
1: කෝ වාසනාව.
0: රයිට්. එහෙනම් අද ටිකට් එක ගන්න. 7:34.

0: කළුම කළු කැත.
1: කාටද කියන්නේ?
0: අහන්නු. කළුම කළුයි.
1: හරි.
0: කැතයි.
1: හා?
0: දැක්කම හරිම අප්‍රසන්නයි.
1: හා?
0: හරි.
1: හරි.
0: එච්චරම ලොකුත් නැහැ.
1: හ්ම්.
0: හරි. සාමාන්‍ය ප්‍රමාණය. හරි. නිකන් කිසිම ප්‍රසන්න වෙනුමක් නැහැ.
1: ප්‍රියමනාප බවක් නැහැ.
0: ඔව්.
1: හරි.
0: හොටක් තියෙනවා. එහෙම කියපු ගමන් මතක් වෙන්නේ වාට
1: කපුටෙක්.
0: කපුටෙක්.

0: අලුත් අලුත් අලුත් වර්ෂණ
1: නිව වර්ෂණ එක
0: ඊට පස්සේ කපුටා සහ අපිට ඕනෑක් මැච් කරගන්න පුළුවන්. දැන් මේ පොඩි කතාවක් තියෙනවා කපුටන්ට කෑම දුන්න අවුරුදු 8ක දැරියක් ගැන. හරි. කපුටන්ට කෑමයි වතුරයි දුන්න පුංචි ගැබි කියලා පොඩි දරුවෙක් ගැන මේ කතාව.
1: හරි.
0: මම හැමදාම එයාගේ මිතුලට එන කපුටන්ට පොඩි පොඩි කෑම ಜಾති දුන්නා. ඉතින් කිසිම තෑග්ගක් කිසිම දෙයක් බලාපොරොත්තු නොවීන අපි ඔයගේ දේවල් කරා.
1: කපුටෙක්ගෙන් තෑග්ගක්?
0: ඔව් සාමාන්‍ය අපි කාට හරි මොනවා හරි දෙනකොට තෑග්ගක් බලාපොරොත්තු වුණාම කපුටෙකුට එහෙම කරන්නේ
1: නැහැ. බෑනේ.
0: අවුරුදු 8යි පොඩි කෙල්ලට ගැබි. හරි. මේ ගැබි තමයි මෙයාගේ නම. ඔය එයා හිටියා කියන්නේ සියැටල් කියන ටවුන් එකේ.
1: හා.
0: එතකොට මේ නිවසේ පසුපස මිදුලට එනවා හැමදාම කපුටු.
1: හරි.
0: කෑම කන්න වතුරු බොන්න ආ පොඩි අල්ලාප සල්ලාපයක් දාගන්න. හරි.
1: හරි.
0: මුලදී මේක ඉතාම සාමාන්‍ය කරුණාවක් විතරයි යාට.
1: හා.
0: හැබැයි කපුටු ඒ කරුණාව සාමාන්‍ය විද්‍යාවක් විදිහට අරගෙන තිබුණේ නැහැ.
1: ඒ කියන්නේ
0: ටිකෙන් ටික ඔය ගැබි කෑම දැම්මම ඒගොල්ලෝ කාලා ගිහිල්ලා ආයේ හවසට එහෙම එනකොට මොනවා හරි පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන එනවා ගැබීට.
1: ආ
0: පොඩි දිලිසෙන බොත්තම්.
1: අනේ.
0: දිලිසෙන වීදුරු කෑලි.
1: හා.
0: ඊට පස්සේ ඔය ලෙගෝ පොඩි කෑලි.
1: හා.
0: කඩදාසි. පෑන් ක්ලිප්. ආ කොණ්ඩ කටු ස්ක්‍රූප්පු එන කියලා
1: කියන්නේ.
0: ඔව්. ඒවා ස්ක්‍රූ ඒ වගේවා. ඊට පස්සේ පොඩි ප්ලාස්ටික් මල්.
1: අනේ.
0: පොඩි කුණු ගොඩවල් වල තියෙන පොඩි පොඩි ඔව්.
1: හරි.
0: ඒ වගේවා ගේනවා.
1: හා.
0: ඉතින් ඔය ඒ අතර තිබුණා කුඩා රිදී පැහැති හදවතක් හැඩයට තියෙන පොඩි මෙව්ව එකක්.
1: හා.
0: ඉතින් කපුටන්ගේ මේ තෑගි දීම ඇත්තටම කොච්චර බුදුම සහගතද කියලා කියනවා නම් දවසක් මේ ගැබි එයාගේ අම්මා ලීසා ඔය තට්ට හිසක් තියෙන රාජලියෙක්ගේ රූපයක් හරි
1: හරි
0: මේ එයාගේ අම්මා ඇවිල්ලා ෆොටෝග්‍රාෆර් කෙනෙක්
1: ආ හරි හරි හරි හරි
0: එතකොට මෙයා රාජලියෙක්ගේ රූපයක් ගනිමින් තමයි හිටියේ
1: හරි
0: අහම්මෙන් වගේ තමන්ගේ කැමරාවේ කාච ආවරණය බිම වැටුණා
1: ආ හරි
0: ඇයට ඒක නැති බවක් දැනුනේ නැහැ ඊළඟ උදෑසන කපුටෙක් ඒ කාච ආවරණය අරගෙන මිදුලට ආවා හරි
1: හරි
0: කුරුළු නාන තටාකයේ අසල ඒක තියලා ගිහිල්ලා තිබුණා.
1: හ්ම්.
0: එතකොට ඔය ආරක්ෂක කැමරාවල සටහන් වෙලා තිබුණා CCTV වල තිබුණා.
1: හ්ම්.
0: මේ වැටිච්ච කාචේ ගෙනල්ලා අතන තියලා තියෙනවා. හ්ම්. හරි. ඉතින් ඒක ගෙනල්ලත් නිකන් ඉඳලා නැහැ අර ඒගොල්ලන්ට බොන්න තියලා තියෙන ඔය වතුර එකේ දාලා නිකන් පිරිසිදු කරනවා වගේ.
1: අනේ බලන්න.
0: ඔව් මේක හම්බයක්ද? නැත්තම් ගැබීට අර ගැබී දුන්න කෑම වලට දුන්න නේද?
1: ප්‍රතිඋපකාරය.
0: එහෙම එකක්ද? හැබැයි මේ පුංචි සිදුවීම් එක්ක මේ වගේ සිදුවීම් ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. පුංචි දැරියක් ඒගොල්ලන්ට කැමසාව වතුර දුන්නා. කපුටු පෙරලා ඒ දැරියට ආයි පුංචි පුංචි උපකාර ටිකක් කළා.
1: බලන්න ඉතින් මේ.
0: අර හදවත ගෙනල්ලා තිබ්බේ.
1: ඔව්.
0: හදවත ගෙනල්ලා තිබ්බේ තේ අහම්බෙන් කොහේ හරි තිබ්බ මෙව්ව එකක්.
1: එයා දන්නේ නැහැ මෙයාට ඕනේද නැද්ද කියලා. හැබැයි ඉතින් අර තෑග්ගක් විදියට දෙනවා.
0: තෑග්ගක් විදියට ගෙනල්ලා තිබ්බා. ඉතින් බලන්න සමහර විට කරුණාවට භාෂාවක් නැහැ.
1: නැ.
0: මිනිස්සුද සත්තුද කියලා එකක් නැහැ. නේ?
1: ඔව්.
0: මේ දෙගොල්ලොන්ටම යමක් දැනෙනවා. සමහර තැන්වලදී සත්තුන්ට දැනෙනවා මිනිස්සුන්ට වැඩිය. නේ? එතකොට මිනිස්සෙක්ගෙන් තව මිනිස්සෙකුට විතරක් නෙවෙයි මිනිස්සෙක්ගෙන් තව ජීවියෙකුට තව ජීවියෙක්ගෙන් මිනිස්සෙකුට ඔය කියන දෙපැත්තටම නේ?
1: ඔව්.
0: මේ කියන මනුෂ්‍යත්වයේ නැත්තම් කරුණාව පපුවේ තෙතමනේ කියන එක ගමන් කරන්න පුළුවන්. ඉතින් අපිටත් එහෙම තෙතමනයක් තියෙන්න බෑ. අපි සමාජලාට කාට හරි කරන උදව්ව වචනකින් වෙන්න පුළුවන්.
1: ඔව්.
0: ලොකු දේවල් අපිට කරන්න අතේ සල්ලි නැති වෙන්න පුළුවන්. ලොකු උපකාර කරන.
1: ඔව්.
0: පොඩි අතමාරුවක් කළාට. ඉතින් ওই උදව් අතර තියෙන මෙහෙම එකක්. ඔය කවුරු හරි කෙනෙක් වැරදි මාර්ගයක යනවා නම් එයාව ගොඩ ගන්න එක.
1: එයාව
0: හරි ට්‍රැක් එකට ගන්න එක. අපි හිතමු දැන් මත්ද්‍රව්‍යයට කවුරු හරි කෙනෙක් ඇබ්බැහි වෙලා ඉන්නේ. ගලව ගන්න බෑ මුළු සමාජයේම ලොකු අවුලක ඉන්නේ. නේ? දැන් අද පත්‍රයේ තිබ්බා 110ක මත්ද්‍රව්‍ය බිස්කට් පැකට්ටුවක සඟවා බන්ධනාගාරයට යවන සැලසුම.
1: අනේ ඉතින්.
0: දෙමඩගොඩ පොලිසිය විමසිල්ලෙන් සැකකරුව අත්අඩංගුවට අරගෙන තියෙනවා.
1: හැදෙන්නෙම නෑ. හැදෙන්නෙම නෑ.
0: මේ එහෙම උදව් කරන අයත් ඉන්නවා
1: මේ. ඔඉන්න ඔඉන්න. ඕවලට කොහොමද උදව් කරන කට්ටිය වැඩිනේ?
0: නිලධාරීන් ඉන්නවා පොලිස් නේද? නිලධාරීන් ඉන්නවා. හරි. රටම එකට ජාතික වැඩසටහන ගැන මතක් කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් කමක් තියෙනවා නම් ජාවා ආරම්භ කරන අය සහ මේකට ඇබ්බැහි වෙච්ච අයව ගලව ගන්න. ඔයාගේ පැත්තේ වගකීම ඉටු කරන්න.
1: පොඩිම පොඩි දෙයක් කරන්න තියෙන්නේ 19:27 කතා කරන්න. මොකද මේක ආරක්ෂක අංශ වලට විතරක් පැවරිච්ච වගකීමක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න ආරක්ෂක අංශ වගේම මහජනතාවත් දැන් ගොඩක් විමසිල්ලෙන්

0: ඉන්නේ. ඒ හින්දා ඔය ජාවාරම් කරනේවා පාවිච්චි කරනේවා ඒව හැමදේම අතාරින්න හැම කෙනෙක් දන්නවනම් නැත්නම් ඔයා හැම කෙනෙක් නම් ඒ ජීවිතෙන් ගැලවෙන්න අනිත් අයටත් ගැලවෙන්න උදව් කරන 19:24 කතා කරන්න.
1: අපි ලේන්ස්ටේක් ආයිකියා හොස්පිටල් ගැන මතක් කරන්න ඕනේ. ඔයාගේ ඇහැ සම්බන්ධ සියලු ප්‍රශ්න වලට විසඳුම් දෙන තැන රජයේ අනුමත ආයතනය. ඉතින් ඇහැ සම්බන්ධ මාකර ගැටලුවක් තියෙනවා නම් විතරයි ලේන්ස්ටේක් එකට කෝල් කරන්න ඕනේ. නේ?
0: ඔව් නැත්නම් නිකන් කෝල් කරන්න.
1: නිකන් කෝල් කරන්න එපා.
0: කම්මැලි කමට කෝල් කරන්න එපා.
1: මේ ඔයාගේ ඇහි සම්බන්ධ මොනහරි මේ වෙලාවේ ප්‍රශ්නයක් පෙනීමේ තියෙනවනะ කොහෙන් හරි කියලා තියෙනවනම් ඔය ඇහැ ආයෙ ගොඩ දාන්න බෑ. දැන් හරි අමාරු තැනක තියෙන. නෑ ඔයා අන්තිම උත්සාහය දරන්න ලෙන්ස් ටෙක් එකට කෝල් එකක් දෙන්න.
0: 0706 478 478 එහෙමත් නැත්නම් 0112 785 858 ඔයාගේ ගැන විතරක් නෙවෙයි ඔයාගේ ආදරණීයයන්ගෙත් ඇස්වල මොනහරි පෙනීමේ පොඩි හරි අවුලක් තියෙනවා නම් ඒගොල්ලන්ටත් මෙන්න මේ නම්බර්ස් දෙක දෙන්න. නැත්නම් ඒගොල්ලන්ව එක්කන් යන්න.
1: රජයේ අනුමත ආයතනයක් ඉතින් ග්ලූකෝමා තත්වයන් කාච දානේම බද්ධ කරණේම ඊට පස්සේ ළමාක්ෂ සායන දීමෙඩියා සායන මේ සියල්ල කරනවා. ඔය ඕනම දීකට මේගොල්ලොත් කතා කරලා මේ මැඩේ හැමදේම කරලා දෙන ඉතාම හොඳ සෝදශීලී සේවක මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේ වෛද්‍යවරු ගැන කියනවා නම් ප්‍රමිතියෙන් යුතු වෛද්‍යවරු ඕනම ශිස්ත්‍රයක ඉන්න ඕනේනේ වැඩකාරයෝ. ඉතින් ඒ වගේ හොඳ ප්‍රවීණ අධ්‍යක්ීම් තියෙන විශේෂඥයින් තමයි මේ සියලු දේවල් කොබට ප්‍රතිකාර කරන්නේ. ඉතින් ලෙන්ස්ටේක් අයිකියා හොස්පිටල් කියලා කිව්වම දැන් කාගේ අවධානය තියෙනවා? මොකද ගොඩාක් අයව සනීප කරලා තියෙනවා. ගොඩක් තැන්වලින් සනීප කරන්න බෑ කියපු ඇස් මේගොල්ලෝ පෙනීම දීලා එයාගේ ජීවිත සතුටටපත් කරලා තියෙනවා. 7:46

0: වෙලා මතක් කරන්න 7යි විනාඩි 52යි බ්‍රේක් එකක් ගන්න යන්න.
1: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
7: ලක්ෂණ මොමදී දෙස්සල්.
8: සම අනුග්‍රහය.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: 7:55 වෙලාව අපි යනවා පොඩ්ඩක් ලංකාවෙන් පිටට.
10: ඕකේ.
0: පැසිෆික් සාගරේ එකපාර සක්‍රිය වෙලා තියෙනවා සුලිකුණාටු ත්‍රිත්වයක්. පැසිෆික් සාගරේ එල්නිනෝ සංසිද්ධිය එක්ක මේක සම්බන්ධයක් තියෙනවා.
10: හා
0: සුලිකුණාටු තුනක් කියලා කිව්වම ලේසි නෑ, එකක් නම් නේද?
10: පොට්ටක් හරි ෂේප් එකක් දාගන්න පුළුවන්.
0: ඔව්. මේ වසර තුල චීනයට බලපාලා තියෙන 7 සුලිකුණාටු. ඊට පස්සේ ගත්තොත් තව මේක ස්විට්සර්ලන්තය, ඉන්දුනීසියාව, ඔය පැත්තට සෑහෙන දරුණු තත්ත්වයක් මේ නිසා ඇති වෙන්න තියෙනවා කියලා කියනවා.
10: කොහමද ඉන්දුනීසියා පැත්තට ඔවගේ දේවල් බලපානවා වැඩි නේද?
0: ඒගොල්ලන්ට ගොඩාක්ම තියෙන මෙව්වනේ. මේ මොනවාද? භූමිකම්ප,
10: සුනාමි.
0: රයිට්. ඔය කොහොම වුණත් අපිම ඔය ගස් ටික කපලා දාලා, ඒවා තිබ්බ තැන්වල අපිම කොන්ක්‍රීට් දාලා, පස්සේ ඇයි මෙච්චර අවුව රස්නේ, ඇයි මෙච්චර වැසි නැත්තේ නියඟය, ඇයි මෙහෙම ස්වභාවික ආපදාකි කිය නේද? අපිම මේවා ගැන හොයනවා. මේ පිටිපස්සේ තියෙනවා කුඩා විද්‍යාත්මක හේතුවක්.
10: මොකද්ද?
0: අපේ ශරීරයෙන් දහඩිය දැමීම. හරි. එතකොට ඔය දහඩිය දානවා කියලා කියන්නේ ශරීරය සිසිල් වෙනවා කියන එක.
10: ආ, හරි, රිෆ්‍රෙෂ් වෙනවා.
0: ගසක් උනත් තමන්ගේ පත්‍රහාරා පරිසරයට තෙතමනේ පිට කරනවානේ. ඒක කළා වටපිටාව සිසිල් කරනවා.
10: හරි.
0: මේකට කියනවා ට්‍රාන්ස්පිරේෂන් කියලා. සිංහලෙන් කිව්වොත් මට සිංහල එච්චරත් බෑ.
10: ඕ මයි ගාඩ්. කමෙන්ඩ පුළුවන් විදියට කියන්නකෝ.
0: මේකට සිංහලෙන් කියන්නේ උත්ස්වේදනය කියලා.
10: ආ, ලස්සන ප්‍රොනවුන්ස් කරා.
0: හරි. අපි පරිසරයේ අමුතු ශාක ගස්කොළන් විනාශ කළා, මාර්ග ඊට පස්සේ ගොඩනැගිලි බවට පත් කළා. මේ ස්වභාවික සිසිලන ක්‍රියාවලිය තමයි සම්පූර්ණයෙන් නැති කළා
10: දාන්නේ.
0: නාසා විද්‍යාඥයෝ කියන විදියට මේ සිදුවීම නිසා විශාල නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 ඉඳලා 3 විතර වෙනකන් උඩ යනවා. හා urban heat island effect. අද ඉංග්‍රීසියෙන්මයි කතා
10: කරන්නේ. ඒක නෙවෙයි, බැලුවා සඳ මොකද උනේ
0: කියලා. වීකෙන්ඩ් එකේ සුද්ධියක කීටි එක මේ පොඩක් ට්‍රැවල් කරා.
10: ට්‍රැවල් කරා.
0: අර අර්බන් හීට් අයිලන්ඩ් ඉෆෙක්ට් කියලා කියන්නේ නාගරික තාප දී බලපෑම්.
10: හා.
0: හරි. කළු තාර පාරවල්.
10: හා.
0: කොන්ක්‍රීට් ගොඩනැගිලි. හරි.
10: හරි.
0: දිවා කාලයේදී සූර්ය රශ්මිය තමන් වෙත ඇදගෙන උරාගෙන රාත්‍රී කාලයේ රස්නේ පිට කරනවා.
10: ඔයා හැම පිට කරන්න එපා කොහොමද? රවුල් එක.
0: ඉතින් මේ මේවා මේ මොනවා කිව්වත් දැනට මේ ග්‍රීෂ්ම කාලේ රාත්‍රී කාලවල නිදා ගන්නකොට කොච්චර අපහසුද කියලා ඔබට තේරෙනවා.
10: ඔව්.
0: ෆෑන් එකක් නෙමෙයි ෆෑන් හතක් දැම්මත් බෑ. ඉතින් මේවට විසඳුම් අපි අපිට කරන්න දෙයක් නෑ. මොකද අපි මේවා අපිම තමයි මේ තත්ත්වයන් නැති කරගත්තේ. ගෙවල් එහෙම ළඟ ළඟ තියෙනකොට මේ තත්ත්වය තව ටිකක් වැඩි.
10: වැඩි.
0: හා. ඉතින් මේවට විශාල විසඳුම් අවශ්‍ය නෑ. නැවත ගස් සිටුවීම පමණයි එකම විසඳුම කියලා නාසයක
10: කියනවා.
0: අපට අහිමි වූ නේද? මනාන්තරය එහෙම නැත්නම් ගහකොළ සතා සීපාව ඇලදොල පිරිලා ඉතිරිලා යන යුගය කවදාද?
10: අපිට අහිමි වෙලා නෙවෙයි අපි අහිමි කරගෙන නේ.
0: අහිමි කරගත්තා. අපි ඔක අහිමි කරගත්තා. හොඳට තිබ්බා. හා. දැන් ඉතින් එල්ලිනෝ එල්ලිනෝ එල්ලිනෝ එල්ලිනෝ.
10: එල්ලිනෝ ගේ කි එල්ලනෝ ඉතින්.
0: හරි මේවට විසඳුම් හොයාගන්න අපේ. ඩීප් ටෙක් සෝලා ඔයා වෝටර් පම්ප් එක ගැන ඔයාගේ විශ්වාසය තියන්න. අමාරුම කාලෙක වුණත් කොහේ හරි දුරක තියලා එහෙම නැත්නම් යට අඩිය තියෙන වතුර ටික වුණත් උඩට අරගෙන නේද? ඔය වගා භූමියට වාගේ වගාට අවශ්‍ය කරන වතුර ටික ගන්න ඒ ක්‍රමවේදයක් තියෙනවානේ.
10: ඒ
0: ඔක්කොම ඩීප් ටෙක් එකත් එක්ක කතා කරගන්න පුළුවන්.
10: එයා ඔයාට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම ලබා දෙනවා මුලින් ඉඳන් වැඩේ ඉවර වෙනකම්. ඉතින් ඒ හින්දා 077 777 73 74ට කෝල් එකක් දීලා ඒ පිළිබඳ විස්තර කතා කරගන්න පුළුවන්. 077 777 73 74.
0: ඩීප් ටෙක් සෝලා රට පුරාම සෝලා ව්‍යාපෘති ගණනාවක් කරපු විශ්වසනීයම තැන, ප්‍රමිතිගතම තැන, ආකර්ෂණීයම සේවාවක් සපයන තැන, වගකීම් සහගතම තැන. ආයි සෝලනං වෙන මුකුත් නම් මතක් වෙන්න බෑ.
10: ඩීප් ටෙක් විතරයි.
0: ඩීප් ටෙක් විතරයි. මේ පැය යන්න කලින් මතක් කරන්නම් පැල්ලත්ත කිරිවීදුරුවක රස බලන්න ඔයාට යෝජනා කරන්නේ. දවස පටන් ගත්තෙත් ඔයා කිරි එක බීලා ආයි 10:00 ආයි ගෙදර ගිහිල්ලා රෑට නේ ඔය අතරින් පතරින් කොහෙට හරි ගියොත් ඒ ගෙදරින් ලැබෙන ආගන්තුක සත්කාරයත් එක්ක ටී එක රස ටී එකක් බොනවා නම් පැල්ලත්ත. පැල්ලත්ත කියලා කියන්නේ ලංකාවේ අපේ අභිමානයේ මුසු කරගත්ත කිරි වීදුරුවක්. ඕක ඇතුලේ තියෙන ওই ගුණාත්මක දේවල් ප්‍රෝටීන අනම් අනම් විටමින් ඔක්කොමත් එක්ක එළකිරියකින් ලැබෙන ටිකත් එක්ක නේද රටේ අභිමානයත් එක උගුරට ගාලා ගහලා ගන්න
10: අභිමානය ගන්න
0: රයිට් මං කියන්නේ ඒකත් එකතු වෙච්ච කිරි නිෂ්පාදනය තමයි. වැරදි කතාවක් දවත් නැහැ. නඩු ආයි දැන්නේ නෑ සමාවෙන්න. අර අපේ කම කියන්නේ
10: අපේ කම ටිකක් වැඩිපුර ආවා. ඒකයි.
0: අපි කියන්නේ කික් එක පොඩ්ඩක් වැඩි වුණා.
10: ඔව්.
0: එහෙම වෙනවා. රයිට්. එහෙනම් වෙලාව වෙලා බලමු.
10: උදේ 8යි දැන්.
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
12: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: මට බෑ.
1: ඇයි මොනද බැරි?
0: මං ණයටගත්ත මිනිස්සු මගෙන් ණය ඉල්ලනවා.
1: දැන් හැංගිලා දෙන්න මේ දවස්වල.
0: ඔව්. මං ඒගොල්ලන් හැම වෙලෙම කියන්නේ බෑ බෑ බෑ. දැම්ම දෙන්න බෑ. සමාරු ඉන්න අපෙන් ණය අරගෙන ගත්තෙත් නෑ වගේ ජීවත් වෙනවා.
1: අනේ ඔව්. ඇහෙන්නම ඕනේ මේ කතාව.
0: ඒගොල්ලෝ ඉන්නේ අපි ඒගොල්ලන්ගෙන් ණය වෙලාවක.
1: මගේ තමයි. ඔව්.
0: මගේ යාළුවෝ ඉන්නවා අරගත්ත වගක්වත් මතක නෑ. සමාවෙන්න මිත්‍රවරුනි, ඔබ ගැන නෙමෙයි මම මේ වෙන කතාවකට යන්නේ. ඒත් ඔබව මට මතක් වුණා.
1: අනේ දෙන්න හිතනවා නම් දෙන්නනේ.
0: මාව ඇහෙන මානක ඉන්නවනේ.
1: අපිත් හරි අමාරුවෙන් ඉන්නේ.
0: සමහර ලාවට මගේ මේ තව යාළුවාගෙන ඉන්නවනම් ආ මූ කියන රූ ගැන කියලා එහෙම මතක් වෙන්න පුළුවන්. හරි.
1: ඔව්.
0: එහෙම දීලා තියෙනවා. හැබැයි තාම
1: නෑ.
0: අපි ගිහිල්ලා උදේ හවස අපිට හම්බුණත් ඒගොල්ලෝ ණය ගත්ත වගක් පෙන්වන්නේ
1: නැහැ. නෑ නෑ නෑ. අපිත් ඊට පස්සේ ආශ්‍රිත නතර කරනවානේ.
0: ආශ්‍රිත කරනවා සමහරු ඉන්නවා. කරේ අත දාගෙන ඉන්නවා ණය ගැන කතාවක් නැහැ. මට ලැජ්ජයි මේ මිනිසුන්ගේ ණය ගැන අහන්න.
1: අන්න එහෙම එකක් තියෙනවා.
0: ණය ගැන ලෝකේ ලස්සනම කතා ටික කිව්වේ මේ ඔය රිච් ඩැඩ් පුවර් ඩැඩ් පොත ලියපු ඒ ලෝක ප්‍රකට මිනිස්සයා.
1: හරි.
0: රොබර්ට් කියෝසාකි.
1: කියෝසාකි.
0: ඔව්. එතකොට මේ කියෝසාකි කියලා කියන්නේ මෙයා ලිව්වනේ පොතක්. රිච් ඩැඩ් පුවර්
1: ඩැඩ්.
0: පොසත් තාත්තා
1: දුප්පත්
0: තාත්තා. ලෝකේ වැඩියෙන්ම විකිණිච්ච පොත මේක කියලා කියනවා. අද ඩොලර් බිලියන 1.2ක් ණයයි මේ රොබර්ට් කියෝසාකි.
1: කාටද
0: කියන්න? පළවෙනි පාරට මේක ඇහුවම මට විශ්වාස කරන්න අමාරු වුණා. ඩොලර් බිලියන 1.2ක් කියන්නේ අපේ රටේ සල්ලි වලින් බැලුවොත් රුපියල් කෝටි ලක්ෂ ගානක ණයක්. හරි. එතකොට අර පොත කියවපු අය දන්නව ඒ පොතේ තියෙන්නේ මොනවද? හරි. මුළු ලෝකෙම ණය කියන්නේ විනාශයක් කියලා කියද්දි ණය කියන්නේ ධනවතෙක් වෙන්න පුළුවන් ආයුධයක් කියලා මුලින්ම මිනිස්සුන්ගේ ඔළුවට දැම්මේ ඔන්න ඔය කියන පොතෙන්. හැබැයි ඒ කතාව ලියපු රොබර්ට් කියෝසාකි Get Rich Education podcast එකේදී කිසිම ගාණක් නැතුව කියනවා මම් බිලියන 1.2ක් ණයයි කියලා.
1: අනේ අනේ.
0: පිස්සුද?
1: දෙන්න ඕනි කුටි.
0: මට මුලින්ම හිතුනේ මිනිහා දැන් ඉවරයි. ඒ කියන්නේ වයසත් එක්ක වයසත් අවුරුදු 80කට විතර කිට්ටුයිනේ. මේ තරම් වයසකදී මෙහෙම ණයකන්දක් කරගහගෙන සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද ජීවත් වෙන්නේ?
1: ඒකනේ.
0: දැන් අපිට අවුරුදු 30-40 වෙනකොටවත් අපිට බෑ ණය කියන්නේ අපිට මාර වදයක්.
1: නින්ද යන්නේ නැහැ. අන්න බොන්න බෑ.
0: සාමාන්‍ය මෙහෙම දෙයක් දැක්කම පුරුද්දක් විදියට අපි ඇත්ත නැත්ත හොයලා බලන්න එපේ. වැනිටි ෆෙයා එකේ ගියපු ඔය ඉන්වෙස්ටිගේටිව් රිපෝර්ට් එක සහ නිව්යෝක් පෝස්ට් එකේ විස්තර එක්ක ඒ ලිපිවල මේ කතාව ඇත්ත නැත්ත මොකද්ද කියලා පැහැදිලිව තියෙනවා. අපි ණයක් ගත්තම සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? අපි හිතමු ගෙදර ටීවී එකක් ගන්න.
1: ඔව්.
0: වාහනයක් ගන්න. ඊට පස්සේ මාසෙ පඩියෙන් ඒකට පොලිය ගෙවලා හෙම්බත් වෙනවා. අපි දන්නේ අන්නේ විදිහට ණය ගන්න
1: විතරයි.
0: හරි. නමුත් මේ මිනිස්සයා කරන සම්පූර්ණ වෙනස් දෙල්ලම. එයා ණය ගන්නේ ණය අරගෙන වියදම් කරන්නේ එයාගේ කෑම බීම ගෙදර ඒවට නෙවෙයි.
1: එහෙනම්
0: එයා ණය ගන්නේ මහල් නිවාස සංකීර්ණ වගේ දවැන්ත දේපල මිලදී ගන්න. හිතන්නකෝ එක තැනක අපාර්ට්මන්ට් 1500ක් විතර
1: ගන්නවා.
0: ඒක කුලියට දෙනවා. කුලියට දීලා ඒ කුලියෙන් බැංකුවේ ලෝන් එක ගෙවනවා.
1: හරි.
0: එතකොට මෙයාගේ මැදිහත් වීමක් නැහැ. අර ගෙවල් ගත්ත මිනිසු තමයි
1: ණය ගෙවන්නේ.
0: වාරිකයයි පොලියයි දෙකම ගෙවලා
1: තියෙන්නේ.
0: ඒ කියන්නේ ණය ගෙවන්නේ කියෝසාකි නෙවෙයි.
1: නෙවෙයි.
0: හැබැයි මේකේ වා දැනගන්න ඕනේ පැත්ත තමයි මෙයා මේක කරන්නේ බදු වලින් බේරෙන්න.
1: හරි.
0: මේක ලීගල් ගේම් එකක්. හිතන්න ඔයා මිලියනයකට ගත්ත ඉඩමක් කාලයක් යද්දි මිලියන 2ක් වෙනවා. දැන් මේක විකුණුවොත් මොකද වෙන්නේ? අර වැඩිපුර ආපු මිලියනයට රජයට ලොකු කැපිටල් ගේන්ස් ටැක්ස් එකක් එවන්න වෙනවා. දේපල විකුණුවොත් අනිවාර්යයෙන්ම බදු දැලට අහු
1: වෙනවා.
0: අපි මේ මෝඩ වැඩේ කරාට ආර්ථික විද්‍යාව ගැන මනා දැනුමක් තියෙන ධනවතුන් කරන්නේ ඒක නෙවෙයි. ඔවුන්නේ දේපල විකුණන්නේ නැහැ. ඒ වෙනුවට බැංකුවට ගිහින් කියනවා මෙන්න මගේ බිල්ඩින් එකේ වටිනාකම් වැඩි වෙලා තියෙනවා. ඒක අපේට තියලා මට ණයක් දෙන්න කියලා.
1: හරි හරි හරි.
0: හරි. නීතියට අනුව ණය කියන්නේ ආදායමක් නෙවෙයි. ණය කියන්නේ වගකීමක්. හරි. ඒ නිසා බැංකුවෙන් අතට ගන්න මේ කෝටි ගානක ණය මුදල සත පහක බද්දක් වදින්නේ නැතුව එයාගේ අතට එනවා.
1: හා.
0: ඒ සල්ලි වලින් මිනිහා ඊළඟ බිල්ඩින් එක ගන්නවා. ආයෙත් ඒක උඩින් ණය ගන්නවා. මේක නිකන් ඉවරයක් නැති දම්බලක් වගේ.
1: ඒකනේ.
0: සල්ලි අතට එනවා ඒත් බදු ගෙවන්නේ නැහැ. හා. තව පුදුම හිතර කැලලක් කියන්නේ.
1: මොකද?
0: මේ බිලියන 1.2ක ණය කියන්නේ යාගේ පුද්ගලික නමට ලියවිලා තියෙන ණයක් නෙවෙයි.
1: එහෙනම්
0: කියෝසාකිගේ හිටපු බිරිඳ සහ ව්‍යාපාරික සහකාරිය වන කිම් කියෝසාකි කියන විදිහට මේක යාලගේ ව්‍යාපාර හවුල්කරුවන් එක්ක එකතු වෙලා දේපල 1500ක් විතර වෙනුවෙන් ගත්ත මුළු එකතුවක්.
1: හා.
0: ඔව් ඒක එක එක බිල්ඩින් එකකට වෙන වෙනම කම්පැනි හදලා තියෙනවා. LLC කියන්නේ ඒවට.
1: හා.
0: අනිත් එක මේවා නන් රිකෝස් ණය. මම අපි ඒව දන්නේ නැහැ පුතේ.
1: හා දන්නේ නැහැ.
0: අපි දන්නේ ණය. නිකන් ගත්ත ණය.
1: ඔව්.
0: හරි. ඉතින් බලන්න. ඔන්නෝකයි කියන්නේ විශ්ලේෂකයෝ කියනවා එයාගේ ඇත්තම පෞද්ගලික අවදානම ඩොලර් මිලියන 30ක් හෝ 60ක් අතර ගන්න. එතකොට අර ඩොලර් බිලියන 1.2 කතාව මොකක්ද? ඒක නිකම්ම ලෝකෙම අවධානය ගන්න දාපු මාකටිං ඇමක් විතරයි. තේරෙනවද මිනිස්සු ගහන ගේම්ස්?
1: කනේ නෝටිය.
0: මේ ප්‍රවෘත්ති ආපු ගමන් අපිට හිනා ගියා නේද? ලෝකෙටම ණය ගැන කියපු එක ඌත් ණය වෙලා.
1: ණය වෙලා කියලා ඒකනේ.
0: ඒක ඇතුළේ වෙන හැංගිච්ච කතාවක්
1: තියෙනවා. මොලකාරයනේ.
0: මොලකාරයෝ. දැන් අපිට පුළුවන් ද බදු ගෙවන්න නැතුව හැංගිලායි?
1: හිතන්නවත් එපා.
0: මම මේ දවස්වල හොයනවා.
1: මොකද?
0: පුළුවන් ද බදු ගෙවන්න නැතුව
1: හැංගිලා.
0: හොයනවා. හම්බුනොත් මම ඕගලන්ට ඇවිල්ලා කියන්න.
1: හා.
0: තාම එහෙම ක්‍රමයක් නැහැ. කොච්චර හැංගුණත් බදු ගෙවන්න වෙනවා.
1: වෙනවා වෙනවා.
0: ආව නේද පෞගේ කාලේ ටින් අංකය පින් අංකය ආර අංකය මේ අංකය ගිහිල්ලා නේද?
1: ඔව්.
0: අර රෝසපාට කොළේ මහාම ඉහ මොල රත් වෙලා.
1: රත් වෙලා.
0: මමත් යාළුවොන්ට හේට මේන කතා කළා.
1: කර කියා ගන්න දෙයක් නැතුව.
0: මාර වැඩි. මට වෙන්න යන්නේ කි.
1: ඔව්.
0: ඒ මෙහෙමයි. හරි විදියට හම්බ කරනවා නම් රටක නේද? ටැක්ස් ගෙවන්න ඕන නම් ගෙවන්න ඕනි. රටක් දුවන්න බෑ.
1: ඒකනේ.
0: මහා භාණ්ඩාගාරේ සල්ලි එන්නේ.
1: සල්ලි එන්නේ බෑ.
0: ටැක්ස් තමයි. ඔය ඕනම රටක ටැක්ස් ගහනවා. අපේ රට විතරක් මේක මැජික් කියන්නේ නෙමෙයි.
1: නෙමෙයි.
0: පොඩි වෙනසකට තියෙන්නේ ඒගොල්ලන්ගේ රටේ ආදායම හොඳයි. ආදායම ජීවත් වෙන්න ජීවන නේද? අපි කියන්නේ මොනවාද? ජීවන වියදම
1: ඇතර.
0: ඒකට ගැළපෙන්න ආදායම
1: තියෙනවා.
0: ඉතින් අපි ඒක ගැළපෙනවද කියන එක අපි වෙන දවසක කතා කරමු. 8:16යි. ඔය මොනවා කරත් අපි හැමතිස්සෙම කියන්නේ වාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඔයාට බෑකප් එකක් තියෙන්න ඕනේ. ඔය කරන බිස්නස් එකත් එක තව බිස්නස් එකක් පටන් ගමු.
1: ජොබ් එකක් කරනවා නම් තව මොකක් හරි එකක් කරන්න සයිට් එකෙන්.
0: අපි මෙහෙම කරමු. ඩෝමා ස්පෙයා පාර්ට්ස් ඒජන්ට් කෙනෙක් විදියට වර්ගාලේ 200ක කාමරයක් නෝනේ ප්‍රධාන පාරට මුහුණලා.
1: ඔව්.
0: ඊට පස්සේ බැංකුව අප කරයක් තියන්න පුළුවන් වෙන්න
1: ඕනේ.
0: ඔය ටික පුළුවන් නම් නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් කමක් තියෙනවා. ඩෝමා එක අලුත් ව්‍යාපාරික අවස්ථාවක් ගැන හිතලා ඉස්සරහට යන්න. ඉතින් මෙන්න මේ නම්බර් එකට ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් පොඩි WhatsApp එකක් දාන්න.
1: 0764 23 94 27
0: 8:16 අපි අලුත් පැයක ඉන්නේ.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙටදින එළිය කරයි.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: නෙවෙයි විසි හයයි
1: අටයි විසි හය
0: අටයි හතලි සයිට තව විනාඩී ගානක් තියෙන
1: අටයි විසි හයවෙලා
0: ඕන
1: අටයි පහලට චයිම් චෙක්ක ඇතිවේ කරන්නේ
0: දැන් බොස් බනිවයාට
1: නෑනෑ පොඩයි හෙමේ වුණාට කවන්නේ අටයි විසි කියදග අටයි විසි හය
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතුදින එළිය කරයි.
1: අසංක උදේට සිහියෙන් එනවා රස්සාවට. තමුසෙ මොන හරි බීලා දින්නේ.
0: හා ඒ කොහොමද මේ හොඳම වචනේ නෑහන්.
1: තමුසෙ ඔක ගෙදර වගේ හොරන් තාත්තා එහෙම වුණා. ඒ ඔබ දැන් කුඩු ගහනවා. ඒක නරක විදිය ආමන්ත්‍රණයක් තමයි.
0: ඔව්.
1: ඒත් එහෙම තමයි හන්.
0: ඔව්.
1: රේඩියෝ එකක කියන්න සූසු වචනයක් නෙමෙයි.
0: නෙමෙයි.
1: ඒ සමාවෙන්න.
0: හ්ම්.
1: ඒ වුණාට ඒ එහෙම තමයිනේ. ඒ කියන්නේ සිහි විකල් වෙලා වැඩ කරන අය අපි දැක්කම කිය. මොකද බං? ඔබ ගංජා බීලා දින්නේ. නේ. පාවිච්චි කරලා ඒ ටිකක් සිස්ට විදියට අහන.
0: ඔව් සිස්ට විදියට.
1: ඒ කියන්නේ ඒව ගත්තම මනස විකෘති වෙනවා.
0: මේ ඉන්න මනුස්සයා නෙවෙයි ඉන්නේ.
1: හොඳ සිහිය නැහැ. නේ? ඉතින් මගේ සමහරලාට මේ මෙතන වෙන අතපසු වීම එක්ක ඔබට හිතන ඇදි මම නෑ මම එහෙම නෙවෙයි.
0: වගකීමෙන් කියන්නේ.
1: මේකට ඇවිල්ලා කියන්නේ වෙන මොකක් හරි. රයිට්. දැන් බලන්න මේ විෂ මද්‍රව්‍ය වලින් රටම ගලවා ගැනීමේ මෙහෙයුම රටම එකට ජාතික ක්‍රියාන්විතය. අපි කතා කරනවා. තරුණ පිරිස් වැඩි හිටියෝ කාන්තා පිරිම් බේදයක් නැහැ. මොන මොන හරි හවසට නේද? එහෙම නැත්නම් යාළුවෝ එක්ක එකතු වුණාම ඔය අපි කියන්නේ මේ අරක්කු ටිකක් බීලා සිගරට් ටැබ් බොන එක නේ එතනින් එහාට ගිහින්.
0: ඔව් හැබැයි ඒවත් විසයි. ඊට වඩා විස දේවල් ගැන තමයි අපි මේ කතා කරන්නේ.
1: ඔය Facebook සාද කියලා තියෙන. ඒව තනිකරම දුවන්නේ ඔය කියන වස විසෙන්. ඔව්. පොඩි පොඩි පෙති. පොඩි කරල්. ඔතපුවා. නේද? ඔතල අදිනේවා. දිව යට තියන් ඉන්නේවා. වගේ ගොඩක් ඒවා තියනවලු. කාලා දිනේවා. අපි අහලා තිනේ මේ කියන. කියන්නේ කුඩු හෙරොයින් නේද? හෑෂ් කුෂ් අයිස් ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. මේවෙන් ඔබේ ඊළඟ પરම්පරාව, ඔබ ඇතුළු ඊළඟ પરම්පරාව ගලව ගන්න රටම එකට වැඩසටහනට අපිට පුළුවන් සපෝට් එක අපි දෙමු.
0: කරන්න තියෙන පොඩි දේ 19:24 කතා කරන්න. එහෙම කෙනෙක් ගැන දන්නවා නම් අසල්වාසියෙක් වෙන්න පුළුවන්, නෑදෑය කවුරු හරි වෙන්න පුළුවන්, ළඟම කෙනෙක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා දරුවෝ සහෝදර සහෝදරිය මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජීවිත ගලව ගන්න ඔයාලට කරන්න තියෙන 19:24 කතා කරන එක. මොකද ඔයාගේ චූටි කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් බේර ගන්න ඔයාලට උදව්වක් දෙන්න පුළුවන්.
1: ඉතින් ඔය මානසික සහ කායික කියන දෙපැත්තෙම නේද? ඒ කියන අවධානම ඔබ ගන්න එපා. නිකන් ලෙඩ වෙලා පිළිකා හැදිලා එක නිකරුණේ මැරිලා ගිහිල්ලා අක්මාව පේන හලු දිය වෙලා.
0: ලස්සන්ට තියෙන රූප විනාශ කරගන්න.
1: විනාශ කරගෙන ඊට පස්සේ මනසින් ගත්තත් එහෙමයි. අම්මා තාත්තා අඳුරන්නේ නැහැ සමාජයේ ඉන්න නේද? කිසිම කෙනෙක් වැඩි හිටියෙක් අඳුරන්නේ නැහැ. නංගි සහෝදරිය අඳුරන්නේ නැහැ. ඔයගේ ඔහොම රස්ස තියෙනවා. ඉතින් මේ ඔක්කොම එන්නේ ඔබ සිහි විකල් වුණාට පස්සේ. අන්න එතනින් මිදෙන්න කියලායි අපේ යෝජනාව. ඒ වගේ මතක් කරන්න ඕනේ RDB බැංකුව ගැන. RDB එකේ අපි කිව්වා ඔයාලා FD එකක් එහෙම ඕපන් කරනවා නම් මේ කාලේ හොඳයි කියලා. ඇයි එහෙම කිව්වේ? FD එකට දෙන හොඳම රේට් එක දෙන්නේ RDB බැංකුව.
0: ඉතින් වෙන බැංකුව වගේ හොය හොය රස්තියාදු වෙන්න දෙයක් නැහැ. ශාඛා 272ක්ම තියෙනවා. ඉතින් ඒ හින්දා ළඟම තියෙන RDB බැංක එකට යන්න, ඔයාගේ සල්ලි ටික තැන්පත් කරන්න. කිසිම දෙයක් ගැන බය වෙන්න ඕනේ නැහැ. සල්ලි ටික හොරකම් කරයි, සල්ලි මාරු වෙයි, එහෙන් මෙහෙන් මිසින් වෙයි කියලා නැහැ. සල්ලි ඒ විදිහටම තියෙනවා සහ අර කිව්වා වගේ හොඳම පොලියකුත් වාගේ සල්ලි වලට ලැබෙනවා.
1: ඒ RDB ගැන මතක් කර, ඒ වගේම විජේ නිෂ්පාදන ගැන මතක් කරන්නම්. විජේ නිවසින් එන කුළුබඩු අතරේ තියෙන 3-5 එක ගැන කියන්න ඕනේ. 3-5 ටිකක් කියලා කියන්නේ ඒක හරියටම තිබුණ නැත්නම් ඔය මාළු කරියක්, චිකන් එකක් හදාගන්නකොට සෝයා මීට් එක, පොලොස් එකක් නේ. ඔව් මොනවා හදාගත්තත් අර 3-5 වල තියෙන ටේස්ට් එක කියන එක හරිම වැදගත්.
0: අනිවාර්යයෙන්.
1: එතකොට 100%ක් ස්වභාවික 3-5 රසය. කිරිමාළු කරි එකක් හදනවා නම් එහෙමයි, මිරිසට හදනවා නම් ඒත් එහෙමයි. ඔය කියන වර්ග දෙකෙන්ම දැන් ගන්න පුළුවන්. විජය කියන නමින්, විජය කියලා කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා. 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි දැන් විජය නිෂ්පාදනය අතටපත් කරන්නේ.

ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනට තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවත් රටත් දිනවත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: අතයි විනාඩි 45යි වෙලාව. ලෝකේ සීක්‍රින් තාක්ෂණික සහ සමාජීය වෙනස්කම් වලට ලක්වමින් පවතින.
1: ඔව්.
0: දැන් බලන්න මේ කාලේ අපි මද්රව්‍ය වලට ඇබ්බැහි වීම ගැන කතා කරනවා. ඒ වගේම තමයි තාක්ෂණික මෙවලම් වලට වෙන ඇබ්බැහිය.
1: ඒ කියන්නේ ෆෝන්.
0: ඔව්. ෆෝන්, ටැබ්.
1: ඩිජිටල් ස්ක්‍රීන් ඔක්කොම.
0: ඒ නිසා අධික ලෙස සිතීම කියන කාරණාව. එහෙම නැත්නම් අලුත් විදියට හිතන පතන එකෙන් මිනිස්සු දුරස් වෙලා කියලා. මේ විද්‍යාඥයෝ කවුද මන්ද පර්යේෂකයෝ වගේ හොයාගෙන තියෙනවා. මිනිස්සු හිතන වටපිටාව හරි පොඩි කියලා. ඕන එකක් දැන් chat GPT එකෙන් අහනවානේ.
1: ඔව්.
0: මග ළඟ සුදු කමිසයක් තියෙනවා. මේකට අඳින කලිසම මොන පාට එකක් වෙන්න ඕනේද කියලා chat GPT එකෙන් අහුවත් එයා කියනවා ඔකට කළු පාට. එහෙම නැත්නම් බේජ් කලර්. ඔව්. ඔකට අළු පාට එකක් තේරෙනවා. ලා නිල් පාට කලිසමත් ලස්සනයි. මොකුත් නැතුවත් හොඳයි.
1: එහෙම කියන්නේ නෑ. එතකොට අපි ෆොටෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් අපිට මැච් වෙන සාහරේද මොනවාද මේ ඔක්කොම අපිට කලර්ස් ඔක්කොම මැච් කරලා දෙනවා.
0: මම ආද දවල්ට බත් කන්නද කියලා හෙව්වොත් එයා කියයි උදේ ගත්ත ආහාරෙත් එක්ක ගලපලා සමහර විට නේද?
1: ඔයා කාබෝහයිඩ්‍රේට් මෙච්චරක් අරගෙන දිනන ප්‍රෝටීන් මෙච්චරක් තියෙනවා.
0: මම මේ ළඟදි ට්‍රයි කරලා බැලුවා. මම කිව්වා මේ මම කැමති ගෑල්ලමක් ඉන්නවා එයාට මට මේක කාම කියා ගන්න වෙනවනේ මම මොකද කරන්නේ?
1: ආ ඒ කිව්වල කියලා දුන්නා.
0: ඔයා කියනවා ඒ ස්ටෙප් බයි ස්ටෙප් මුලින්ම එයා ඇසුරු කරන පරිසරය වා නිතර පේන්න ඉන්න. ඊට පස්සේ ඇත්ත එක මුලින්ම මිත්‍රත්වයක් ගොඩනගා ගන්න සිනහවෙන්.
1: හරි.
0: ඊට පස්සේ පොඩි පොඩි වචන දෙක තුනක් කතා කරා. ඊට පස්සේ ටික ටික ඔයාගේ කැමැත්ත යාට හංගවන්න. එයාගෙනුත් ලැබෙන ප්‍රතිචාරය අනුව ඔයා ඔයාගේ ප්‍රකාශය කරා. කෝකටත් සූදානම් ශරීරය.
1: හෙල්මට් එකක් දාගෙන
0: සලකිය යුතුයි කියලා යටින් එන තරුවක් දාලා. කෝකටත් සුව ශරීරය එහෙම කොල්ලෙක්. රයිට් chat GPT වලින් අපේ ජීවිත වෙනස් වෙන විදිය තාක්ෂණයේ
1: මානාත්මක අදහස් කියනේම දැන් නැහැ.
0: ඒව නැහැ. ඒව නැහැ. ඒ ඔක්කොම මේ දැන් මොට වෙලා තියෙන්නේ. දැන් දරුවෙකුට හොඳ මොලයක් තිබුණාට නිර්මාණශීලීත්වය කියන එක දැන් අද කාලේ වරට තියනවාද කියලා ආයෙත් හිතන්න වෙලා. නේ?
1: ඔව්.
0: ඉතින් තව ඉන්නවා ගොඩක් කලාවට මේ ව්‍යාපාරික මනසමයි තියෙන්නේ. හැම වෙලේම සල්ලි හම්බ කරන්නේ.
1: සල්ලිම තමයි. ඔව්.
0: සල්ලි මනුෂ්‍යත්වයට උඩින් දැන් හැම වෙලේම මුදල තියෙනවා.
1: මොන හරි කතාවක් කියව ගමන් ඒකෙන් බිස්නස් එකක් කරගන්න තමයි බලන්නේ.
0: අර අපි ඉස්සර කතාවට ගිය හාමුදුරුවමක් හරි ගවන්නේ තමන්ගේ වැඩේ කරගන්න
1: තියෙනවා. යකෙක් හරි ගමන්නේ.
0: ගවන්නේ. හරි. ඒක වුණත් මේ ව්‍යාපාරික අවස්ථාව ගැන අපි කතා කරපින්ද කියන්නේ මාක්ස් පෙන් එකත් එක්ක උගලන්න පුළුවන් කමක් තියෙනවනේ නේද? අර ඩෝමා අමතර කොටස් විකිණීම සඳහා අලෙවි නියෝජිතයෙක් විදිහට වැඩ පටන් ගන්න. මේ මොනවද ඒකට කියන්නේ වර්ගාඩි 200යි
1: 200ට වැඩි හෝ 200නේ
0: ඔව් වර්ගාඩි 200ක් හෝ ඊට වැඩි තියෙන්න ඕනේ. ඊට පස්සේ පාරයිනි වෙන්න
1: ඕනේ.
0: ගොඩාක් ඇතුළට ඇවිල්ලා ස්පෙයාර් පාට් ගන්න බෑ.
1: බෑනේ.
0: නිකන් අපි කියන්නේ නිකන් ට්‍රිප් එකක් ගියා වගේ නෑ.
1: ඔව්.
0: එතකොට බැංකුව අප කරයක් තියන්න පුළුවන් නම් ඔයා ඔයාලට පුළුවන් මේ අවස්ථාව ඔයාගේ කරගන්න පුළුවන්ද බලන්න මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් තියන්න.
1: 0764 23 94 27 0764 23 94 27.
0: ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කියන්නම්. ඔයා රුපියල් 40ක් වියදම් කරනකොට ඒ රුපියල් 40 රටේ සංවර්ධනයට විවිධ විදිහට ජාතික ලොතරැයි මණ්ඩලය පාවිච්චි කරනවා.
1: ඒ තමයි රජ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන අරමුදල, ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා ගොඩක් පවත්වාගෙන යන ඔයා වියදම් කරන ඒ පුංචි රුපියල් 40න් ඔයා දැනුවත්ව ජයග්‍රහකෙක් වගේම ඔයා වාසනාවන්ත ජයග්‍රහකෙක් කියන එක මතක තියාගන්න. මොකද මේ රුපියල් 40න් තමයි මේ රටේ සංවර්ධනයට ඔයා ලොකු දායකත්වයක් ලබා දෙන්නේ.
0: ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ඉතින් කෝටි ගණන් ලක්ෂ ගණන් සුපිරි ජයග්‍රහකයෝ බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කිව්වේ. පැල්වත්ත යෝගට් ගැන කතා කරලා යන්නම්. යෝගට් එකක් කියලා කිව්වම පොඩි දරුවෙකුට වැඩිහිටියෙකුට එහෙම නැත්නම් ඔය ජිම් මේ යන අයට යෝගට් කියලා කියන්නේ හොඳ පෝෂණයක් එකතු කරන කෑමක්.
1: හැබැයි
0: යෝගට් එකේ ප්‍රමිතිය අනුව ඒක වෙනස්
1: වෙනවා.
0: පරණ නම් නේද? කල්ලිකුත් වෙලා නම්
1: කිමිකල්ස් වැඩිපුර දාලා හදන එකක් නම්
0: ඔව් නැවුම් බව සුරකින්නේ නැත්නම් මේ යෝගට් එක හරියන්නේ නැහැ. පැල්ලත්ත කියන්නේ නැවුම් බවත් එක්ක ඔයාට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන මාකට් එකේ තියෙන හොඳම යෝගට් එකක්. අවුට්ලට් වලින් සුපර් මාකට්ස් වලින් දැන් වාඩ පුළුවන් කමක් තියෙනවා. පැල්වත්ත යෝගට් එක ගන්න.
1: උදෑසන විනාඩි 49යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Akanda Radio ITN. David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 600 600.
1: ජීවිතයක් නැති කර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
0: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙතින් නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව 18 වංගුව
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: නව පාසල් වාරය ආරම්භ කිරීමට පළමුව ඔබගේ දරුවාගේ පාසල තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්න. පාසල් පරිශ්‍රය තුළ ඉවතලන හිස්ටින්, ටයර්, යෝගට් කෝප්ප, පොල්කටු වැනි වතුර එකතු වන ද්‍රව්‍ය විනාශ කරන්න. දරුවාගේ පාසලේ ඇති වැහි පීලි ශුද්ධ පවිත්‍ර කර ඔබගේ දරුවාට ඩෙංගු වලින් තොර පාසලක් බිහි කිරීමට ඔබත් සහාය වන්න. අප රටේ අනාගතය මදුරුවෙකුට විනාශ කිරීමට ඉඩ නොතබන්න. ඩෙංගු මාරාන්තිකයි.
7: ඩෙංගු මාරාන්තිකයි. සබුලා එක්වෙමු. ඩෙංගු පරදරද.
8: උදේ 8:57 අපි වේපෑ ඊළඟට යන්න හදන්නේ. යන කලින් මතක් කරනවා RDB බැංකුව ළඟම තියෙන ශාඛාවට එන්න කියලා කිව්වා. ඔයාට FD එකක් දාලා දෙන්න. දාලා හොඳ පොලියකුත් දෙන්න.
9: සල්ලි ටික ආරක්ෂා කරලා දෙන්න.
8: ඔව්. රාජ්‍ය සුරක්ෂිතතාව සහිත ලංකාවේ මේ වෙලාව FD එකට හොඳම රේට් එක දෙන බැංකුව RDB. සින්දුව සින්දුව සින්දුව.

0: නවයයි වෙනඩේකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විතාරණ.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන. ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් කුඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉබන් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ප්‍රදේශ කිහිපයක සිදු අනතුරු පහකින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එක් අනතුරක් සිදු වුණේ හොරණ බගවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියා මාර්ගයේ නිවෙතට පැන පෙරළී යාමෙන්. එදී 44 හැවිරිදී පෝරෝදණ්ඩ ප්‍රදේශයේ පදිංචි කරුමිය ගොස් තිබෙනවා. කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේදීද යතුරුපැදියා පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඒ ගොඩැල්ල ප්‍රදේශයේදී ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉංගිරිය පාදුක්ක මාර්ගයේද බෝපේ ප්‍රදේශයේදී අනතුරක් සිදු වුණේ යතුරුපැදියා කා ලොරි රථයක් ගැටීමෙන්. එමෙන්ම රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේද කහංගම ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටීමෙන් තවත් අනතුරක් සිදු වුණා. එම අනතුරු දෙකේදී යතුරුපැදිකරුවන් දෙදෙනා මිය ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. රමුකන ඉඳුරුවත්ත ප්‍රදේශයේදී තවත් අනතුරක් සිදු වුණේ ලොරි රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී මාර්ගයේ පෙරළී යාමෙන්. එදී බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ සහ ලොරි රථයේ රියදුරන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ලොරි රථයේ රියදුරු මිය ගොස් තිබෙනවා. ඉන්දුනීසියාවේ ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් ගුවන්මගින් 170,000කට ආසන්න පිරිසකට සිය ගමනාන්තවලට ගමන් කිරීමට නොහැකි වේ තිබෙනවා. ඉන්දුනීසියාවේ අනක් රකටෝවා ගිනිකන්ද සක්‍රියවීමයි ඊට හේතුව. ජකර්තා අගනුවර පිටේ සොකොර්නෝ හට්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ජාත්‍යන්තර ගුවන් තොටුපළ අටක මෙහෙයුම් තාවකාලිකව අත්විටුවීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවරගෙන තිබෙනවා. ගිනි කඳුවල අලු වායුගෝලයට පැතිරියාම හේතුවෙන් මෙවනිට ගුවන් ගමන් 1558කට බලපෑම් මෙල්ල වුණා. මගින් 170,000කට ආසන්න පිරිසක් අතරමන්ව සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
5: 24 පෑම සිරුවෙන් ලක්

0: ඉතාම ශ්‍රී ලංකීය හඬ
1: උදේ 9:05 යි.

0: නවයයි විනාඩි දහයයි. ඔබට දවස් තුනක් කෑම නැතුව ඉන්න පුළුවන්.
1: පුළුවන්.
0: ඔබට පැය 48ක් ජලය නැතුව ඉන්න පුළුවන්.
1: බෑ.
0: නෑ පුළුවන්.
1: බෑ මට නම් බෑ අනේ.
0: නෑ ඔබේ අතට ෆෝන් එක දුන්නොත් ඔය ඔක්කොම කරගන්න පුළුවන්.
1: ආ.
0: ඒ කියන්නේ ඔබ ෆෝන් එකේ ඉන්නකොට ඔබට අනිත් දේවල් පිළිබඳ කිසිම
1: හැඟීමක් දැනීමක් නැහැ.
0: අවධානයක් නැහැ. මේ අලුත්ම අර කතාව ඔබට මතක ඇති අපි පහුගිය පැයෙන් යනකොට කිව්වා අපිට මොබයිල් ෆෝන් එක කියන එකට අපි ඇබ්බැහි වෙලා තියෙන තරම.
1: ඔව්.
0: ඔයාට ඕනම මොහොතක දුරකථනය පැත්තකින් තියලා ඉන්න පුළුවන් නම් ඔයා ෆෝන් එකට ඇබ්බැහි වෙලා නැහැ. හැබැයි ෆෝන් එක නැතුවම බැරි නම් මතක තබා ගන්න.
1: ඔයා ඇබ්බැහි වෙලා.
0: හොඳින් මතක තබා ගන්න ඔයා ඇබ්බැහි වෙලා. හා ඒ කියන්නේ ඔයාගේ නින්දට අධ්‍යාපනයට රැකියාවට සබඳතාවලට මේවට සෑහෙන්න මොබයිල් ෆෝන් එක
1: බාධාවක්
0: වෙලා. ඔය සුව නින්ද කියන එක ඔය දන්නවද දැන් ආහාර ගන්න අතරතුර පාඩම් කරන අතරතුර දුරකථනය භාවිතයෙන් වැළකී ඉන්න පුළුවන් නම් ඔයාට නින්ද යන එක හොඳට සිද්ධ වෙනවා.
1: ඇයි සමහරව මේ බාත්รูම් එකට යද්දි තරගෙන යනවා?
0: ඔව් සමහරව ඉන්න හැම නින්දට පැය භාගයකට කලින්වත් ඔයාගේ මොබයිල් එක පැත්තකින් තියලා ඉන්න පුළුවන් නම් ඔයාට නින්ද කියන එකේ සුව නින්ද කියන අවස්ථාවට එළඹෙන්න පුළුවන් කියලා කියනවා. ඔය මොබයිල් ෆෝන් එකේ තියෙන අනවශ්‍ය ඇප්ස්.
1: ඔව්.
0: නොටිෆිකේෂන් එනේ.
1: හ්ම්.
0: ඒවා ක්‍රියා කළා සමාජ මාධ්‍ය සඳහා කාල සීමාව පනවලා ආ තමන්ගේ අම්මලා තාත්තලා දුව දරුවෝ එක්ක සැමියා බිරිඳ එක්ක ඒ තියෙන සබත්තාවේ තවදුරටත් තහවුරු කරගන්න කියලයි මේ අපි මේ කියවපු මේ ආටිකල් එකේ තිබුණේ. අපි මේ අද පුවත්පතක ගිය ආටිකල් එකක් එක කියන්නේ. හා? එතකොට ඔබට ඕනම මොහොතක දුරගතණය පසකින් තැබීමට නොහැකි නම් ඒ ඇබ්බැහි වීමකි.
1: අනිවාර්යයි.
0: අන්න ඒ කැලලයි අපි වැදගත්ම කොටස විදියට මෙතනින් උපුටා දක්වන්නේ. හ්ම්. ඉතින්
1: ඒකට ඇබ්බැහි වෙන්නේ සමහරක් ළමයි පොඩි කාලේ ඉඳන් නේද?
0: ඇබ්බැහි කරවනවනේ.
1: ඔව්. ඇබ්බැහි කරවන්නේ පොඩි කාලේ ඉඳන්ම දෙමව්පියෝ විහිම්මයි.
0: කෑම ටික කන්න තුනහම මොබයිල් ෆෝන් එක අතර දුන්නම
1: නැත්නම් ටැබ් එකක් දෙනවා.
0: ඔව්.
1: ඉතින් හරි.
0: ඉතින් නිසා පොඩ්ඩක් ඒ ගැන අපි මේ පැයත් මතක් කළා. මොකද අර ලෙඩක් දුකක් හැදුනම වෛද්‍යවරයෙක් හම්බෙලා බේට් ටිකක් ගන්නවා වගේ මොබයිල් එකට මේ මට්ටමටම ඇබ්බැහි වෙලා නම් ගිහිල්ලා බේට් ටිකක් ගන්න කියලා වගේ යෝජනාවක් තමයි අපි මේ කරන්නේ.
1: අනිවාර්යයෙන්. මොකද නොදැනුවත්ව ඔයගලන්ගේ පවුල තියෙන සම්බන්ධතාව ඒකට ආදරණීයන් මේ හැමදේම විනාශ වෙලා යන්න පුළුවන් මේ මොබයිල් එකක් හින්දා.
0: එහෙම දේවල් වෙලා තියෙනවා. මේවා මේ අත්දැකීම් රටේ ලෝකයේ වෙ සිද්ධ වෙන දේවල්. අපි නිකම් මතක් කරා මේ පැය පටන් ගන්නකොට 9:00 විනාඩි 13යි.

0: උදේ 9:20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණදිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
2: විශේෂ පොළේදම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:16.
3: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 011-400-600.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදරු කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.

0: ඉතින් රාජ්‍ය සේවක ඔබට පිටන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
1: 90 දශකේ කොල්ල කෙල්ල
2: කොබලන
1: දැන් තාත්තලා අම්මලා
2: ඈ
1: 90 දශක 90 කියන්නේ මීට දැන් අවුරුදු 36ක් විතර වෙනවනේ යාට 90 දශක ඉපදිච්ච 90 විතර ඉපදිච්ච කෙනෙකුට නේ 90 දශකේ ලංකාවේ ඉස්කෝලවල පොත්වලට කවර දානකොට කිව්වා බ්‍රවුන් පේපර් දාන්න කියලා බ්‍රවුන් පේපර් අපි හැමෝම එක දන්න ඇයි අපි බ්‍රවුන් පේපර් කව විතරක්ම දැම්මේ
2: අයියෝ
1: දැන් නයිටි කොලයක් දානවා පොලිතින් වලින් ඉවත් වෙමු කියලා ඉස්කෝල ළමයින්ට පිට කවරේට පොලිතින් එකක් දාගෙන ආව නැත්නම් ප්‍රින්සිපල් ළඟට ගෙනියනවා
2: මන්න
1: අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රශ්න දැන් මේ අලුත් පාසල් වාරේ පටන් ගන්නකොට ඒ දවසේ ටීචර්ලා පන්තියට එනවා ඊටපස්සේ මේස වටේටම ගිහිල්ලා පොත් පරිස්සා කරනවා කවරයක් නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් ලංකාවේ එදා පාසල් පද්ධතිය මේ දුඹුරු පාට කඩදාසි වලට මෙච්චර මුල් තැනක් දුන්නේ ඇයි කියලා තමයි මම කියන්නේ දැන් මේක ගුරුවරුන්ගේ නිකන් නිකරුණේ දාපු නීතියක් නෙමෙයි මේක එක්ක බැඳුණු ඉතිහාස කතාවක් තියෙනවා
2: මොකද
1: මේක ආරම්භ වෙන්නේ 1980 අවුරුද්දේ
2: හරි
1: ඒ කාලේ රජයේ නොමිලේ පෙළ පොත් දීමේ වැඩපිළිවෙල පටන් ගත්තේ ඒ කාලේ ඒ කාලේ පොත් අච්චු ගහන්න ලොකු මුදලක් ගියා ඒ නිසා පොත් ආරක්ෂා කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශයට චක්‍රලේඛයක් කියුවා
2: හරි
1: රජයට ඕන වුණා එක පොතක් අවුරුදු 3-4ක්වත් පාවිච්චි කරවන්න අවුරුදු ඉවර වුණාම පොත ආපහු බාර දෙන්න ඕනේ ඊළඟ අවුරුද්දේ ඒක තව ළමෙක්ට ඒක අපි කළා තියෙනවා එතකොට මේ පොත් ආරක්ෂා කරගෙන ශක්තිමත් කවරයක් ඕන වුණා දුඹුරු කඩදාසි කියලා කියන්නේ නිකම්ම කොලයක් නෙවෙයි ඔය අපේ වාලච්චේන කඩදාසි කම්මැලිනුත් මේව හැදුවා කියලා කියනවා දැන් නම් අහලාද කොහෙද මේව හදන්න ඔය ක්‍රාෆ්ට් ප්‍රොසෙස් කියන විශේෂ ක්‍රමයට
2: හරි
1: ඒක 1879 දී කාල් ඩාල් කියලා කෙනෙක් හොයාගත්ත ක්‍රමයක්
2: කාල් ඩාල්
1: මේ ක්‍රමයෙන් ඔය ලීවල තියෙන අනවශ්‍ය කොටස් අයින් කළා හරි මේ ක්‍රමයෙන් ලීවල තියෙන අනවශ්‍ය කොටස් අයින් කළා දිගු කෙදි විතරක් ඉතිරි කරලා සරලව කිව්වොත් මේක හරිම හයිය කඩදාසියක් මේක ලීවල අතුරු ප්‍රතිපලයක් ලී එක එක විදියට අඹරලා කොටලා මිරිකලා හැම ගත්තම මේ කියන කඩදාසිය හදන්නේ ඔය අපි කියන බ්‍රවුන් පේපර් එක හදන ක්‍රමය මම මේ කියන්නේ සාමාන්‍ය පත්තර කොලයකට වඩා මේකේ ඇදීමේ ශක්තිය 3 ගුණයක් විතර වැඩි ලේසියෙන් ඉරෙන්නේ නැහැ නේද මතකයි නේද එදා තිබුණේ රළු ඩෙස්ක් බංකු දූවිල් තෙතමනේ හැම වෙලෙම තිබුණා ඒ ASCII පොත් පරිස්සම් කරගන්න තිබුණ ලාභම ක්‍රමය තමයි ඔය බ්‍රවුන් පේපර් කියලා කියන්නේ ඉතින් පොතක ආයු කාලය තීරණය කරන්න බ්‍රවුන් පේපර් එක සෑහෙන සපෝට් එකක් දුන්නා. තව පැත්තක් තියෙනවා. මේක නිකම්ම සල්ලි ඉතිරි කරන වැඩක් විතරක් නෙවෙයි. මේක ඇතුලේ ලොකු සමාජ සාධාරණත්වයක් තිබුණා. 90 දශකයේ අලුත් ලිපි ද්‍රව්‍ය රටට ආවා. දිලිසෙන පාට පාට කවර කඩවල් වල තිබුණා. ඒවැ කාටුන් චරිත ගහලා තිබුණා. ඒ වගේම හැබැයි ඒවා ගණන් වැඩි. සල්ලි තියන අයට ඒ දිලිසෙන කවර ගන්න පුළුවන්. හැබැයි පන්තියට බෞතරයක් දරුව සාමාන්‍ය පවුල් වල අය හැමෝම කැමති කවර දාන්න. හැබැයි අර පාට පාට ඒවා දාන්න හැමෝටම බෑ. සල්ලි තියන අය ස්ටිකර් ගහලා ගල් ස්ටිකර් අලවල මතකද?
2: ඔව්.
1: එක එක තමන් කැමති රූප අලවල
2: ඒ ස්ටිකර් වලම නම ගම දාලා
1: එහෙම ඉනකොට බැරිම ළමයා වුණත් කඩෙන් බ්‍රවුන් පේපර් එකක් අරගෙන ගිහිල්ලා පොතට දාලා අරගෙන එනවා. ඉතින් ඔන්නෝක තමයි බ්‍රවුන් පේපර් එකේ කතාව. මේ කෝඩේ ලස්සනයි ඉටිකොලයක් එහෙම දාලා ස්ටේප්ලර් කට්ටක් එහෙම ගහලා
2: නේ
1: එහෙමත් පාවිච්චි කරපු කාලයක් අපිට තිබිලා තියෙනවා. ඉතින් ඔන්නෝකයි බ්‍රවුන් පේපර් එකේ කතා. අදරත් කඩවල වල එහෙම මොන හරි ඔය සීනි කිලෝ එකක් එහෙම අරගෙන යනකොට
2: ටැග්ගක් එහෙම දෙනකොට නේ ගෙවලා
1: බ්‍රවුන් පේපර් බෑග් එකක් එහෙම අරගෙන යනවා අපි. නේ කේක් පෙට්ටියක් බිස්කට් පෙට්ටියක්. ආ බ්‍රවුන් පේපර් කවරේ. ඒක
2: එතකොට දැනගන්න ආගේ ගෙදරකට තමයි යන්නේ කියන්නේ.
1: බ්‍රවුන් පේපර් කවර කියන්නේ අපේ සංස්කෘතියේ වැදගත් තැනක් හිමිවෙන්න ඕන එකක් නේ බලන්න අපිට කොච්චරනම් අපි නොදන්න දේවල් තියනවාද ඔහේ කරලා බැලුවම ඒවා මොකක් හරි හේතුවක් මත ආරම්භ වෙච්ච තේම 9:28 අපි ඩීප් ටෙක් සෝල ගැන මතක් කරන්නම් ඔයා දන්නවා ඔය වගා කටයුතු කරනකොට කොච්චර ජලධාරිතාවක් ඕනද කියලා ඒවට අවශ්‍ය කරන වතුර ගන්න ගියාම දැන් මේ කාලේ හිම නියඟිය පෑවිල්ලින්ද මාර ප්‍රශ්නේ. හැබැයි ඔක්කොටම විසඳුමක් විදියට ජලයේ තියෙන කොච්චර යටින් වුණත් කොච්චර මේ භූගත ජලයේ උඩට ඇදලා ගන්නද ඔයාට අවශ්‍ය කරන මේ වෝට පම්ප එකක් ඕන. හැබැයි ඒකට අනවශ්‍ය විදියට විදුලි බලය වැය කරන්නත් බෑ. සෝලා වෝට පම්ප එක ගැන මේ කියන්නේ.
2: ඉතින් ආයෙත් පුළුවන් අර කලින් කිව්වා වගේ ඒගොල්ලන්ව ආගේ ස්ථානයට ගෙන ගන්න. ඊට පස්සේ ඒගොල්ල බලනවා ඔයාලට කොච්චර දවසකට කොච්චර ජලය ඕනේද කියලා. ඊට පස්සේ අවශ්‍යතාවයට ගැලපෙන්න ඔයාල ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න උදව් කරලා ඊට පස්සේ ඒක සවිකිරීම දක්වා ඔයාලට අවශ්‍ය කරන තාක්ෂණික සහාය ඒගොල්ල දෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි හැම වෙලෙම කියන්නේ ඩීප් ටෙක් එකට කතා කරන්න ඔයගලගේ තියෙන මේ සම්බන්ධ ප්‍රශ්න හැම වෙලෙම ඒගොල්ලත් එක්ක කතා කරලා निराකරණය කරගන්න 0777 777 7374 0777 777 7374.
1: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන කියන්නම්. ඔයාගේ ඇහැ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න වලට විසඳුම් දෙන තැන. ඇහි සුදෑවිල්ල නම් දැන් කාච දාන්න වෙලා නම් ඇහැට හැක් බද්ධ කරන්න ඕනේ නම්, ග්ලූකෝමා තත්ත්වයන් තියෙනවා නම් දියවැඩිය සායනය කරගන්න ඕනේ නම්, දරුවන්ගේ ළමා අක්ෂි සායනයට එහෙම නැත්නම් හෙල්ත් කැම්ප් එකක් කරගන්න, මේ කියන ඕනම දෙයකට ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට කෝල් එකක් දෙන්න. මෙන්න මේ බත්තර මුල්ල කොස්වත්තේ රොබර්ට් ගුණවන්දන මහත්මිය තමයි තැන තියෙන්නේ. කෝල් කළා ඔයා වෙලාවක් වින් කරගෙන ගිහිල්ලා හම්බෙන්න.
2: 0706 478 478 0112 785 858.
1: ඒ ලෙන්ස් ටෙක් අයිකියා ගැන කිව්වේ රජයේ අනුමත ආයතනයක්. ඉතින් ප්‍රමිතිගතව ඔයාට හරි පරිස්සමට ඔයාගේ ඇහැ සම්බන්ධ ඒ වගකීම බාර දෙන්න පුළුවන් තැන. සින්දුවකට යන්න ඕනේ. ඊට කලින් කියන්නම් විජය නිවසින් එන ලුණු, පිරිසිදු ලුණු. ලුණු කියලා කිව්වම අපි දන්නෝ අනිවාර්යෙන් කෑම ටික රස කරගන්න. වැඩි වුණොත් ප්‍රශ්නයක්, අඩු වුණොත් ප්‍රශ්නයක්. ගානට තියෙන්න ඕනේ ලුණු. එතකොට ගන්න තියෙන හොඳම ලුණු පැකට් එක හොඳ පිරිසිදු ලුණු ගන්නවා නම් ඔයා ගන්න ඕනේ
2: විජය.
1: විජය ලුණු. ඉතින් ළඟම තියෙන කඩේ, සුපර් මාකට්ස් වල ඕනම තැනක විජය ලුණු දැන් වට ගන්න අවස්ථාවක් තියෙනවා.

0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ගත ටිකට් එක ගන්න රුපියල් 40කට ඔයාලට කරන්න පුළුවන් දේවල් ටික මං කියන්නම්. හරිද? ගෙයක් හදාගන්න පුළුවන්, කාර් එකක් ගන්න පුළුවන්, බයික් එකක් ගන්න පුළුවන්, ගේ වටේට තාප්පෙ ගහන්න පුළුවන්, රෝලර් ඩෝ එකක් දාන්න පුළුවන්, ඒ රෝලර් ඩෝ එකට ලස්සන ලයිට්ස් ටිකක් හයි කරන්න පුළුවන්, ඊට පස්සේ ඕනනම් බෙල් එකක් හයි කරන්න පුළුවන්. ඒ කියන්නේ අර ගේ හදන එකේ ඉතුරු ටික.
1: හරි.
0: දැන් සාමාන්‍යයෙන් ගොඩක් වියදම් කරන්නේ නැහැ නේ, සාමාන්‍යයෙන් තාප්පයක් ගහුවොත් ඔහේ නිකන් තාප්පයක් ගහලා, එහෙම නෙමෙයි.
1: ඔව්.
0: ඔය ගෙවල් ටිකක් ප්‍රාකාර ටයිප් එකකට ගහන්න.
1: හා.
0: හොඳට සල්ලි වියදම් කළා.
1: හා.
0: මාලිගාවක් වගේක් හදාගන්න, වඩ ලොතරැයියක් ඇදෙන්න ඕනි. ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාව අද දවසේ ජයග්‍රහකෙක් කරන සූදානම්. මේ ඉක්මන බලමු ඔන්න ඊයේ දවසේ දිනුම් මැද්ද ටිකට් වල වාසනාව අංක ටික. සුබ දවසක් වෘෂභ ලග්නයේ අංක 12, අංක 25 සහ අංක 57. ජය ලොතරැයි ගතනම් කේ අක්ෂර ඇතේ අංක 2, අංක 0, අංක 6, අංක 6. අද සම්පත අංක 6, අංක 0, අංක 8, අංක 6, අංක 0, අංක 4, අංක 8, අංක 6, අංක 0 සහ B අක්ෂරේ තියෙන්න ඕනි. හඳහන් ලොතරැයිය මකර ලග්නයත් එක්ක 21, 25, 28, 52. ධන නිදාණය N අක්ෂරයත් එක්ක 8, 13, 19, 45. 8, 13, 19, 45. මෙගා පවර් V අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය 20. ජයංක 4, 7, 10, 65. ගොවිසෙත I අක්ෂරයත් එක්ක 1, 65, 77, 79. ඊට පස්සේ මහජන සම්පත B අක්ෂරයත් එක්ක 3, 1, 4, 8, 6, 0. ඔය තමයි ඊයේ ගත්ත ටිකට්ස් වල වාසනාවන්ත අංක ටික. අදත් ඔයා ටිකට් එකක් ගන්න, මොකද රුපියල් 40කින් ගොඩක් දේවල් කරන්න පුළුවන් ජාතික ලොතරැයි මණ්ඩලයේ. ඉතින් රටේ සෞඛ්‍ය, කෘෂිකර්මය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, වකුගඩු අරමුදල, නේද, මේ වගේ අරමුදල් රැසක් වෙනුවෙන් ඔයා වියදම් කරන රුපියල් 40න් ලොකු දායකත්වයක් දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන තමයි මම ඒ මතක් කරේ. දැන් එහෙනම් තව සින්දුවට ගිහිල්ලිමුද?
1: හා යා.
0: මේ සින්දුවට පොඩි ඉන්න සින්දුව වෙන. මේ සින්දුව අකුරක් නෑ රහන්.
1: ඇයි?
0: අකුරක් නෑ රහන්.
1: ඇයි එහෙම කියන්නේ?
0: ලස්සන සින්දුවක්, ලස්සන අදහසක්. හරි?
1: ඔකේ.
0: අකුරක් නෑ රහන්.

0: හැම්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දුරු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
2: සම අනුග්‍රහය
6: වාර්තාපික වාර්තා තබන කෝටි 8 NLB දන නිධානය නතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
7: ලොකුමබෙන රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
1: උදේ 9 විනාඩි 42යි.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
10: සුද්ධ ලංකාවට එන ප්‍රමාණය වැඩි වෙලා විදේශ විනිමය උපයන්න ආර්ථික සංවර්ධනයේට මේක මාර මෙව්ව එකක් ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන අනුව 2023 අගෝස්තු සංචාරක ඇවිල්ලා තියෙන 136400 2024 අගෝස්තු මාසේ 164යි.
1: හරි.
10: 4136යි. මෙතන 164000යි. ඊට පස්සේ 2025 වෙනකොට 198000යි.
1: ආ.
10: ඔව් එන්න එන්න වැඩි වෙලා.
1: වැඩි වෙලා.
10: 2026 වෙනකොට මේක තව වැඩි වෙලා අද වෙනකොට ගාන එකතු කරලා කියන්න මට බෑ. මොකද අද උදේ පාන්දරත් කටුනායකින් රට ඇතුළට එකතු වෙච්ච පිරිසක් ඉන්නවා. ඉතින් සංචාර කර්මාන්තේ උඩ යනවා කියලා කියන්නේ නේද රටකට හොඳයි.
1: හොඳයි.
10: මොකද දැන් රටේ අපි කියන්නේ අපේ දැන් පෞගේ කාලේ පෙරහැර තිබුණා. සුදු මහතුරු හරි ආසයි ඇසල පෙරහැර බලන්න.
1: පෙරහැර බලන්න.
10: ඒ කාලේ එනවා. ඊට පස්සේ අනිත් රටවල ඉන්න බැරි දේශගුණික මේ වෙලාවේ දැනෙන උණුසුම්.
1: විපර්යාස තියෙනවා.
10: ඔව්. ඒව නිසාත් එනවා. අපේ දැන් කොහේ වුණත් දැන් අපිට බදුල්ල නුවරඑළිය ඇල්ල වැල්ලවාය පැත්තට ගියා. වැල්ලවාය සමාවෙන්න. ඇල්ල පැත්ත වැල්ලවාය බෑ. ගියාම මේ ක්ලයිමේට් චේන්ජ් එක අපිට හොඳට දැනෙනවා.
1: දැනෙනවානේ.
10: එතකොට ඒව විඳින්න එනවා සෑහෙන. අපේ මූදුබඩ පැත්තට උනත් ඔය ගාල්ලෙන් එහාට හික්කඩුව ගාල්ලෙන් මේ පැත්තේ හික්කඩුවනේ
1: මාතර
10: හික්කඩුව මාතර වැලිගම මිරිස්ස තංගල්ල ඒ ලයින් එක ඊට පස්සේ අනිත් පැත්තෙන් අර මේ අපේ නිලාවැලි පැත්ත ඊට පස්සේ අරුගම්බී පැත්ත ඊට පස්සේ මීගමුව කල්පිටිය ඒ පැත්ත ඔය ඔක්කොටම මේ කාලේ සංචාරක පාරාදීසයන් බවට පත් වෙලා තියෙන්නේ ඉතින් මේක හරි වටිනවා ඔයා දන්න කියන ඕනම කෙනෙකුට කියන්නේ එන්න ලංකාවට නේ
1: ඇවිල්ලා බලන්න අපේ සුන්දරත්වයනේ
10: ඒව බලන නේ එන්න බලන්න
1: එන්න බලන්න
10: මිදින් මේ කාලේ මේ සුදු මහත්තුරුන්ට ඉතින් ඇවිල්ලා පොඩ්ඩක් අපිට සංචාරක කර්මාන්තයට පොඩි සපෝට් එකක් දීලා නේ හොඳට වියදම් කරන්නයි ඕනි
1: මොකද අපිට අපේ දෙයක් නැතුණාට මේ මිනිස්සුන්ට හරි වටිනවා මේ
10: ඔය අර මේ වැලිගම හරි ඉන්නවා ආපු අය ඒගොල්ලෝ ෆුඩ් සිටි වගේ මොනහට හරි ගිහිල්ලා එලවලු ටිකක් ගන්නවා මොංචි කරල් දෙක තුනයි ලීස් පොඩ්ඩයි ගෝව කෑල්ලයි අලගිඩි දෙකයි අරගෙන ෂොපින් බෑග් එක දාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ නතරලා ඉන්න හෝටලේ ඇතුළේම මක්කරි

0: නේද මෙව්වා ගත්තියාගෙන ඒකෙම උයාගෙන කාලා එහෙම අයනම් වැඩක් නැහැ.
1: එහෙමයි එන්න එපා.
0: මං ඔය නිකමට කියනවාට ඔය වැලිගම පැත්තේ තියෙන ඔය සුපර් මාකට්ස් වල බලන්න සුද්දෝ ඉන්නවා කෙලින්ම මාළු ගන්නවා. එතකොට එළවලු ගන්නවා. පළතුරු හාල් පොඩ්ඩක්. එතකොට යහල පහල තියෙන දැන් ඔය සුද්දන්න කෑම දෙන රෙස්ටුරන්ට් ඒගොල්ලෝ වේලෙනවා. දැන් උයාගෙන කන සුද්දෝනේ ඇවිල්ලා
1: ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ.
0: එහෙමයි වැඩකුත් නැහැ. හොඳට වියදම් කරලා අත්තක් දිගෑරලා කාලා බීලා නේද? සතුරු වෙන අය තමයි ඕනි. රයිට් මේ සංචාර කර්මාන්තය ගැන කිව්වේ.
1: සරාපර්පය තියෙන අර මේ හෑන්ඩ්මේඩ් ඒවා.
0: ආ ඔව්.
1: ඒවටත් හොඳ ඉල්ලුමක් තියෙනවා.
0: ඔය කියන්නේ ඔය මේ මේ අපේ තියෙන මේ කලා නිර්මාණයම නේ. බතික් කර්මාන්තය.
1: අර කී ටැක්ස් නම්ම නංගිම
0: තියෙනවා. ඔව්. අත්කම් නේ.
1: අත්කම් නිර්මාණ.
0: ආ ඒවටත් තියෙන මාකට් එක ඉතින් ඒව ගන්නෙත් නෑ දැන්.
1: දැන් නේද?
0: කීයද? කීයක් වෙනවද කියලා හා. දන්න විදියට සුදු සුද්දෙකුට 1000යි.
1: 1000නේ. ඔව්.
0: රුපියල් 1000ක් දීලා.
1: තැඹිලි ගෙඩිය පොඩ. අය අර මේ පේර පේර අචාරු. ඔයවත් දීලා තිබ රුපියල් 500කට 600කට.
0: මෙහෙමයි කන්න ඕනේ කන විදියට.
1: වාගෙන කන්න එපා. එතකොට අවුල්.
0: රයිට් අපි ඉක්මනට මතක් කරා අපි යන්න වෙලා හරි ක්‍රිමිරාජ නිෂ්පාදන අවුරුදු 77ක විශ්වාසයත් එක්ක අදටත් වාගේ ගෙදර තියෙන ඕන ක්‍රිමිරාජ කරල් කුලි ඉතින් ඒ වගේම පෙයාව ඊරසෙල් වැල්මි පැණිය සඳුන් පැණිය නාගරාජ තෛලේ වගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. RDB බැංකුව වැඩිම පොලි අනුපාතයක් දෙන FD එකට මේ වෙලාවේ ඒවා යන්න ඕනේ. හොඳම තැන FD එක ඕපන් කරන මාස 3 6 9 විදියට ශාඛා 272යි RDB ගැන කිව්වේ. පැල්ලොත්ත නිවසින් එන කිරිපිටි පැකට් එක ලංකාවේ අපේම රටේ නිෂ්පාදනයක්. ඉතින් කිරිපිටියේ ගුණාත්මක බව ගැන මිලගෙන ආයි කතන්දර මුකුත් නැහැ. කිසිම පැමිණිල්ලක් නැහැ. ඉතාම හොඳ ප්‍රොඩක්ට් එකක් මාකට් එකේ තියෙන කියන එක මේ වෙනකොට ඔයාමම අපි හැමෝම දන්නවා. එතකොට අපි සින්දුවකට ගිහිල්ලා නේද? නැහැ. විජේ නිෂ්පාදනය ගැන මතක් කරලා යන්න.
1: හරි.
0: විජේ කුළුබරු ටිකව ගන්නකොට මතක තියාගන්න මේක 100%ක් ස්වභාවික නිෂ්පාදනයක්. කිසිම કૃත්‍රිම දෙයක් එකතු කරන්නේ නැහැ මේකට. ඉතින් ඒක තමයි ලොකුම දේ. රසකාරක වර්ණක දාලා මොන මොන හරි කරලා දෙන්න පුළුවන්.
1: ඔව්.
0: හැබැයි එහෙම කරන්නේ නැහැ.
1: કૃත්‍රිම ඒවා දාන්නේ නැහැ.
0: ඔව්. ඒ නිසා තමයි අපිට කියන්න පුළුවන් ජාත්‍යන්තර. ඒ කියන්නේ පිටරටට පවා දැන් මේක යවන්නේ ඒ විශ්වාසය තහවුරු කරලා. හොඳ ප්‍රොඩක්ට් එකක් ගන්න ඕනම කෙනෙකුට ගෙදර උයන පියන අයට විශේෂම ඔය හෝටල් වල එහෙම උයන අයට කියන්නේ ඔයාට උයන්න බැරි වුණත් රස හොඳ රසත රසට තියෙන කුළුබඩු එකතු කරනවා නම් ඒ උයන මෙව්වා එක හරි උයන්න බැරි වෙන්න පුළුවන් නේ
1: ඔව් රස ගන්න පුළුවන් විජය පාවිච්චි කරලා
0: 9:47

0: ලකන්න රේඩියෝ ITN
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: එහෙනම් අපි යන්න වෙලාව හරිනේ?
5: හරිනේ.
4: මේ මුකුත් අමතකුණාද කියලා බැලුවේ නෑ. මුකුත් අමතකුන්නේ
5: නෑනේ.
4: අපිට යන්න වෙනවා.
5: හරිනේ ඔක්කොම. ක්ලියර්නේ.
4: ඔක්කොම දේවල් කතා කරා. අපි ආයේ මැච් එකක් තිබ්බා ශ්‍රී ලංකා බංග්ලාදේශ් ඒසියා කප් එකේ.
5: ඒසියා.
4: අපි ගෙල්ලෝ ටික දින්න මැච් එක. හර්ෂිතා සමරවික්‍රම ගැන ආදරයක් ඇති වුණා මට මේ මැච් එක.
5: ආ. ඔව්. හරි. ඉවරයි.
4: මේ මොකද පෙරදිලා තිබ්බ මැච් එක නම්බු පිට දිනලා දුන්නා. බංග්ලාදේශේ වගේ රටකට පරදින්න ඕනේ.
5: ඒකද?
4: අපේ චමරිය අතපත්තුල හැම ඉක්මනට අවුට් වුණාම අපිට හිතනවානේ සාමාන්‍යයෙන් ඉතින් අපේ ක්‍රිකට් එක අර පැතුම් නිස්සං කවුට් වුණා වගේ කියලා නැෂනල් ටීම් එකේ.
5: ඔව්.
4: ගොඩක් මැච් පරදිනවානේ.
5: ඔව්.
4: පැතුම් කුසල් ඒ සෙට් එක අයින් වුණා.
5: පැතුම් ගියා කියන්නේ හිත හරි අවුල් නේද?
4: පැතුම් සුන් වෙලා.
5: ඔව්.
4: එතකොට මේ වගේ චමරිය අවුට් වෙච්ච ගමන් පිටිසම මැච් එක පරාදයි කියලා. ගොඩක් විකට් ගියා ලකුණු 50 ගන්න විකට් පහක් විතර ගියා. හැබැයි හර්ෂිතා නිලක්ෂි සිල්වා ඒ කට්ටිය එකතු වෙලා තව ඊට පස්සේ ආව තව පොඩි ළමයා මේ විකට් කීප හිටපු ගෑල් ළමයා නම මතක
5: නැහැ.
4: මේ තුන්දෙනා මැච් එක දිනලා දුන්නා. හර්ෂිතා තමයි ලොකුම සේවයක් කරේ. තරංගේ වීරයා වුණා. ඉතින් කොහොම හරි බංග්ලාදේශ පැරද්දුව ඒසියා කප් එක ගැන
5: ඒසියා කප්.
4: අපි යන්න කලින් අපේ හිටපු අනුග්‍රාහකයෝ ගැන ආයි කියන අමුතුවෙන් කියන දෙයක් නැහැ. මේ ඩෝමයිකේ ඒජන්ට් කෙනෙක් වෙනවා නම් ස්පෙයා පාර්ට්ස් නේද? ඩෝමා අමතර කොටස් විකිණීම සඳහා වර්ගාඩි 200ක් තියෙනවනේ පාරයිනේ. ඉඩකඩ තියෙනවා නම් බැංකුව අපකරයක් තියන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න ඔයාලට පුළුවන් කමක් තියෙනවා මෙන්න මේ නම්බර් එකට වාගේ විස්තර ටික එවන්න.
5: 0764 23 94 27 0764 23 94 27.
4: මේ කිව්වේ ඩෝමා ගැන. ඩෝමා කියන්නේ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ලංකාවේ ප්‍රමුඛ පෙළ ආයතනයක්. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කටයුතු පටන් ගන්න. පොඩි බිස්නස් එකක් මේක. 9:54 හෙට උදේ 4ට හම්බ.
5: ගෙහෙන නම් සතරින් ඉඳ මඟ නෝයාසා.

0: ලකන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙටදින එළිය කරයි
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
0: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: අපි සොයන්නේ නුඹේ හඬයි
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
0: ලක්හඬ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117979

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කියනවා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: ලක්කඳ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විධාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අදත් ප්‍රදේශ කීපයක මිනිස්සුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු මැද නැගෙනහිර පළාත සහ යාපනය, කිරිනොච්චි, මුලතිව්, වවුනියා, කුරුණෑගල, මොණරාගල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ අතර අද දිනේ ගාල්ල, ඉමදුව, තෙලිච්චවිල, යටියන සහ තංගල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ තවත් ප්‍රදේශ කිහිපයක මිලිමීටර 50 ඉක්ම වූ තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතින බවයි. ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්වල පස්වරු දෙකින් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවී හැකි බව සඳහන්. නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවෙනවා. ඊට අමතරව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් හටගත හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා
5: දෙන්නේ.
0: අමරිකාවේ මයාමි ගුවන්තොටුපලේදී ඇමර්සන් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි මයාමි ගුවන්තොටුපලේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ බෝයින් 767 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්. එය ගුවන්තොටුපලට ගොඩබස්වමින් තිබියදී ධාවනපතේ නිවතට පැන අනතුර සිදු වුණා. එදී ගුවන්තොටුපල ආසන්නයේ තිබූ වාහන කිහිපයකම යානයේ ගැටි ඇති අතර අනතුරත් සමග ගින්නක්ද හටගෙන තිබෙනවා. ඉන්මියගේ පුද්ගලයන් 5 දෙනාට අමතරව තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බබිටෙල්නම් RJ හිස්තනක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 4යි
2: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
2: 18 වංගුව
3: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්
1: අයිවන් සුබදසනක්
3: සුබදසනක්
1: අලුත් සතියක් ජව සම්පන්න සතියක්
3: හරි
1: අලුත් බලාපොරොත්තු එකතු වුණු සතියක්
3: එක අපි දෙන්න ඇවිල්ලා ඉන්නවා
1: 18 වංගුවෙන් බොහෝ දේ එක
3: ඔව්
1: රයිට් මේ යශෝරා අද මම වැරද්දක් කළා
3: ඔව් මම දන්නවා පරක්කු වෙලා ආවේ මොකද
1: පරක්කු වෙලාවක නෙවෙයි වැරද්ද මම පරක්කු වෙලාවේ නෑ මං හරි වෙලාවට ආවා
3: නේද
1: ඔව් මේ කියන්නේ ෂෝට් ලිව් දෙනවනේ
3: ෂෝට්
1: ලිව් එකේ හරි වෙලාවට ආවා
3: අන්න ඒ විදිය ප්‍රයෝජනෙට ගන්න ඕනේ නේද
1: ගන්න ඕනේ මම කියන්න ගියේ වැරද්දක් කළා කියන්නේ දැන් ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක උදේ 10ට තියෙන්නේ.
3: ඔව්.
1: ඒකෙන්ද හදිස්සි වැඩක් හිටියා. වැඩේ මොකද්ද කියලා වැඩකුත් නැහැ. මේකට හේතුවකුත් නෙවෙයි. මේක ඇතුලේ තියෙන කතාව තමයි වැදගත්.
3: ඔව්.
1: මට ඉතින් එන්න ටිකක් පරක්කු වුණා.
3: කියන්න
1: සාමාන්‍යයෙන් එන්න දුර පැය භාගයක් විතර වගේ තියෙනවානේ. මම ටිකක් වේගෙන් ආවා.
3: අන්න.
1: වේගෙන් එනකොට හා ඔය මාකුඹුරේ හැම පොඩක් පහු කරලා යනකොට
3: හරි.
1: පරණ රෝහල පාරේ 128 බස් මාර්ගයේ හතර මං හන්දියේ මගේ වාහනේම වගේ වාහනයක් බස් එකක ඇමිණලා තියෙනවා මං දැක්කා.
3: හා
1: මං ඇත්තට කල්පනා කරා මේ බස් එක ඇමිණලා තිබ්බ විදිහට මං දැක්කේ බස් එක වැරදි පැත්තෙන් තමයි ඉස්සර කරලා තිබුණේ. කොහොම හරි අතුල්ලගෙන ගිහිල්ලා නව හරියටම හන්දියේ පොඩ්ඩක් නවත්තලා තිබුණා. ස්වේච්ඡාවෙන් කෙනෙක් ඇවිල්ලා ඔන්න මාර්ගයේ හසුරුවලා වාහනේ යන්න දුන්නා. මම පොඩක් හැරලා බැලුවා.
3: හා
1: මම වේගෙන් ආවා. ඉක්මනට යන්න ආවා.
3: ඉක්මනට යන්න අපරි ප්‍රශ්නයක් තියෙනවා එතන.
1: ඔව් මට තේරුණා.
3: හා
1: ඉක්මන් කොටයි තමයි කියලා.
3: අන්න තේරුම් ගත්ත නම් ලොකු දෙයක්.
1: හදිස්සියේවත්. හ්ම් හරිද?
3: හරි.
1: වෙන වාහනයකින් පොඩක් මගේ වාහනේත් වැදුනා නා.
3: ඔව් මොකද වෙන්නේ?
1: මේ වෙන්න වෙන්නේ.
3: ඔව් අද මම තනියම ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙන්නේ.
1: අනිවාර්යයෙන්. හ්ම් මං හිතුවා දැන් ඔබත් එහෙම සමහර වෙලාවට පරක්කු වෙලා
3: හදිස්සියට යනවා
1: හැබැයි ඔබ පරක්කු වෙලා හදිස්සියට යනකොට මොකක් හරි දෙයක් වුණොත් ඔබට සමහර වෙලාවට ආයෙ නිවැරදි කරගන්න බැරි වෙන්න පුළුවන් හැබැයි පරක්කු වෙලා ගියවම ඕනනම් බොස් බණින් ලියුමක් ගහයි
3: කමක් නැහැ
1: මොකද උනේ බිමේ පැත්තවත් යන්න එපා කියලා බණේ
3: ඒත් කමක් නැහැ ජීවිතේ ආරක්ෂා වෙලා තියෙනවා
1: යාළුවෙක් ඕනනම් තරහ වෙයි ලැබෙන්න දෙයක් තියෙනවා නම් එකවරක් විතරක් ඒක අහිමි වෙයි හැබැයි ඔබ කලබලෙන් ගිහිල්ලා නොහිතන දෙයක් වුණොත්
3: ආගේ ජීවිතේ අහිමි වෙනවා
1: සමහර වෙලාවට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැති වෙන්න පුළුවන් ඔබට ඔබවත් නැති වෙන්න පුළුවන්
3: හැබැයි ආපහු හම්බ වෙන්නේ නැහැ මේ ජීවිතේ වහට
1: ඒ නිසා මේ වෙලාවෙත් අපි වහගෙන මං වගේ
3: වේගෙන් යන අය ඉන්නවා නම් හොඳට ඔළුවට ගන්නවා
1: ඔව් කලබලෙන් යන අය ඉන්නවා නම්
3: පරිස්සමට යන වේගෙන් යන්න එපා ඉතින් ඔයා යන තැනකට කොච්චර පරක්කු වුණත් කමක් නැහැ ඔයාගේ ජීවිතය ගැන වගකීම ඔයාට තියෙනවා ඒ වගේම තමයි ගෙදර ඉඳන් ඔයා ගැන බලාගෙන ඉන්න අය ඉන්න ඔයා ආපහු පරිස්සමටම ආපහු ගෙදර යන්න ඕනේ නේද දොස්රත්
1: අනිවාර්යයෙන්ම ඒ නිසා ඔබ යන ගමන කෙලවරට යන්න හිතාගෙන එළියට බැස්සොත් ඔබ යන්න පරිස්සමෙන් හරිද එහෙම වුණොත් ඔබ ඉලක්කයට යන්න පුළුවන් නැත්තම් අනේ අපොයි
3: කියන් තමයි වෙන්නේ
1: එහෙම හිතන්න එපා මේ පැත්තට ඉක්මනට මෙසේජ් එකක් ඉවන්න
3: 0703 93 93 7

0: පුංචි දරු පවගේ දවස්ටිකෙමිටිය සතුටෙන් අම්මලත් එක්ක දහ අතේ දිව්වා ඇවිද්දා සතුටු වුණා විනෝද වුණා
1: මං වගේ
0: ඇත්තද ඉස්කෝලේ ඉන්ටර්විව් කළේ
1: ඒක තමයි
0: පොඩක් එහෙම තියෙනවා ඒ කියන්නේ වයස ගියාට තාම එහෙම පාසල් මානසිකත්වයෙන් ඉන්නේ කියලා මට තේරිලා තියෙනවා
1: මගේ වයස මට ගැලපෙන්නේ නැද්ද කියන්න බලන්න
0: නෑ නෑ වයස නම් ගැලපෙනවා
1: එහෙමද
0: මොලේ ගැලපෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා එහෙම දෙන්නේ නැද්ද
1: නෑ නෑ නෑ එහෙම හිතෙන්නේ නෑ මට
0: කොහමරි අද මේ ඉස්කෝලේ පටන් ගත්තා
1: ඔව්
0: හරිද ළමයි සතුටින් අද ඉස්කෝලේ ගියා
1: ඔව්
0: ඒ වගේම තමයි පුංචි දරුවන්ගේ මේ පියවර
1: ඔව්
0: සමහර වෙලාවට ජයග්‍රහණයේ කෙලවරක් වෙන්න පුළුවන්.
1: හරි.
0: ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල ආව. දරුවාද සතුටින් සමහරලා ඉස්කෝලේ යන්නේ නැත්නම් නැත්තම් දැන් අපි ශිෂ්‍යත්වයේ කරපු නිසා ඉස්කෝලේ යන්න ඕනේ නැහැ කියලා ඉන්නා ඉන්නවා. නැත්තම් අද දවසේ කොහොමාර ප්‍රතිඵල ටික කියන්න ඉස්කෝලේට මේ යන්න ඕන දරුවෝත් යන්න ඇති.
1: ඔව්.
0: ඒ වගේම තමයි මේ වාරේ ආරම්භ වෙනකොටම කියන්නේ දරුවොන්ට හොඳින් ඉගෙන ගන්න. යශෝර වගේ වෙන්නේ නැපා.
1: අනේ නෑ මං ඉගෙන ගන්න පුළුවන් ඉහෙල රූමයි ඉගෙන ගත්තා.
0: ඇත්තද?
1: ඔව්.

0: උදේ 10 විනාඩි 15යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද
0: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
2: 18 වංගුව
0: දසම් විද්‍යාෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
0: හැම වංගුවකම අලුත් කතාවක්.
4: මෙන්න මේකයි කතාව.
0: මොකද්ද?
4: පහුගිය දවස් ටිකේ හොඳටම පායවුව පොළොන්නරුව පැත්තට, අම්පාර පැත්තට, මොන්රාගල පැත්තට.
0: ඔව්.
4: ඊයේ හොඳටම වැස්සා.
0: ඔව්.
4: සතුටුයි.
0: ඔව්.
4: නේ? මොකද වනසත්තුන්ට බොන්න වතුර පොදක් තිබුණේ නැහැ.
0: ඔව්.
4: සමහර වෙලාවට ගොවි බිම් ඉරිතලල ගිහිල්ලා
0: තිබුණා. ඔව්.
4: හරිද? සමහර වෙලාවට ගහක් යටවත් ඉන්න බැරි තත්ත්වයක් තිබුණා.
0: ඒ තරමට රස්නේ නේ එන හුලඟත්, ඒ තරමටම රස්නේ අපිට දැනෙනවා.
4: අර කාස්ටක හුලඟක් සමාගෙන තාවේ. කොහොම නමුත් ඊයේ සෑහෙන වැස්සා. ඇත්තට මේක සුබ නිමිත්තක්.
0: ඒ මිනිස්සුන්ට කොහොම දැනෙනවා ඇතිද නේද? මේ තරම් අර අවුව තිබිලා තිබිලා පොඩි වැහි බිඳුවක් ගියාට පස්සේ ඇඟට දැනෙන සිසිලස කොහොමද?
4: ඒ වගේම තමයි සතා සිව්පාවට වැස්සෙන් පස්සේ කෑ ගහගෙන එළියට එනකොට දකින සිදුවීම නැත්තම් දර්ශනේ, ඒ ශබ්ද ටික කොච්චර හිතට සතුටක්ද? හරි, මේ වැස්ස හොඳයි අදත් වහී කියලා කියනවා. කොහොම හරි ඉතින් වැස්ස එන්නත් ඕන දරා ගන්න පුළුවන් ප්‍රමාණයටම.
0: තමයි.
4: රයිට්. ඔය අතරේ ඊ හරි ලස්සන ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඔයාට මතකද කාලයක් අපේ රටෙන් ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගියා? හරිද? ගිහිල්ලා අනතුරු වුණා. ඊට පස්සේ ඕස්ට්‍රේලියානු රජය වෙළඳ දැන්වීම් ගාලා කිව්වා
0: එන්නපා බෝට්ටුවෙන්.
4: බෝට්ටුවෙන් නම් එන්නපා කියලා.
0: බැරිම තැන කිව්වේ.
4: ඔව්. දැන් ඊයේ
0: හරි
4: ඉන්දියාවට ඔන්න අපෙන් 13 දෙනෙක් ගිහිල්ලා බෝට්ටුවෙන්
0: ගියා. එපා කියන දේමනේ කරන්නේ ඔයා වගේ.
4: දැන් මට පේන විදියට ඈත ඕස්ට්‍රේලියාවට ගිහින් ඉතත් ළඟම තියෙන ඉන්දියාවට හරි බෝට්ටුවෙන් යන්නද කොහොමද මේ හදන්නේ?
0: ඒක තමයි.
4: කොහොම හරි ඊයේ ඔය ගියපු 13 දෙනා අත්අඩංගුවට අරගෙන මේ ලංකාවට පිටුබහල් කරලා තියෙනවා. ඊට පස්සේ කංකසන්තුරේ පොලිසියෙන් එක අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ පවත්වනවා. මේ ගියපු අය හරිද? උන බලන්න කොහෙන්ද ගිහිල්ලා තියෙන්නේ
0: කියලා. හරිද? බලන්න වාගේ පැත්තක් තියනවද කියලා.
4: ඒකනේ කරුන් කොඩිටිව්. ඊට පස්සේ මාම් පිටිය.
0: ඊට
4: පස්සේ මැදවච්චිය. හරිද? මාවලෙච්චෙයි. ඊට පස්සේ බලංගොඩ, ත්‍රිකුණාමලය, බදුල්ල, පොතුවිල්. හරිද? මෙන්න මේ කියන ප්‍රදේශවලින් තමයි මොන්රාගල, මේ කියන වැල්ලවාය, හල්දුම්මුල්ල, මේ කියන ප්‍රදේශවලින් තමයි බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න ගිහිල්ලා තියෙන්නේ.
0: මේ මොකද එපා කියලා දේම කරන්නේ මොකද මේ?
4: මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි.
0: එහෙනම්
4: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගියා කියලා කිව්වම හිත හරි හදාගන්න
0: ඕනේ. ඔව්, ඉන්දියාවට.
4: මොකද දන්නේ මේ ඉන්දියාවට බෝට්ටුවෙන් යන්නේ?
0: ඒ තමයි ප්‍රශ්නේ. ඔත් තේරුවා.
4: පොඩ්ඩක් හිතන්න වෙනවා නේ.
0: ඒක තමයි නේ.

0: මාදරින් ඔබ 18 වංගුවත් එක්ක ඉන්නේ උදේ 10යි විනාඩි 21යි දැන් වෙලාව. අපිට මෙසේජ් කියන්නත් තියෙනවා. ඊට කලින් අනුග්‍රහක දැන්වීම ටිකක් තියෙනවා. අපි යමුයි පැත්තට.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලක්ෂණ
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ලකාණ්ඩ රේඩියෝ ITN
5: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
7: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
8: දසන් විත් යෂෝ
6: 18 වංගුව
8: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
9: දැන් උදේ වැඩ පටන් අරගෙන එක දිගට එක හුස්මට
10: වැඩ කරගෙන යනව නේද
9: එහෙනම් ඉතින් පොඩ්ඩක් නැවතිලා
10: ඔව්
9: මොකද තේ එකක් බොමු
10: තේ එකක් නම් රස කිරි තේ එකක් මම එනෝනේ මේ වෙලාවේ පොඩි ෆ්‍රෙෂ් වයිබ් එකක් ගන්නත් එක්කම පොඩක් වැඩ කරලා මහන්සිය නිවා ගන්න හොඳම වෙලාව තමයි මේ වෙලාව
9: එහෙනම් ඉතින් පැල්වත්ත කිරි ටිකක් දාලා strong tea එකක් බොන එක තමයි හොඳ.
10: ඔව්. අපි දෙන්නට තිබුණා නම් හොඳයි. හැබැයි අපිට tea එකක් බොන්න වෙන්නේ නැහැ දැන් නම්. ඔයාලට බොන්න පුළුවන්. ඉතින් රසට ගුණට උකුවට ඔයා කිරි tea එකක් හදාගන්න බල බල හිටියන ඔයා බය නැතුව පැල්වත්ත කිරි පිටි එකක්ම අරගෙන බලන්න.
9: ඔව් අනිවාර්යෙන්ම පැල්වත්ත කියලා කියන රසයි ගුණයි අපේ කමයි මේ සියල්ල එකතු වෙච්ච අපේම දෙයක්. ඒ නිසා පැල්වත්ත tea එකක් වීලා අලුත් ජවයකින් දැන් වැඩටි කරන්න පටන් ගන්න. රයිට් අපිට මෙසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නවා. ඒ වගේම තමයි ඔන්න අපේ ලස්සන පෝස්ට් එකක් අපි ෂෙයා කරලා තියෙනවා.
10: ලකන් ඔෆිෂියල් Facebook page එකට යන්න. ආදැම්ම අපිව follow කරලා නැත්නම් follow කරන්න පුළුවන්. ඉතින් post එකක් දාලා තියෙන එකට comment කරන්න, like කරන්න පුළුවන්. ඉතින් ආගේ අදහස කියන්න පුළුවන් 18 වංගුව පැත්තේ ඇවිල්ලා අපි වහගෙන ඉඳලා. ඉතින් ඒ විදිහට අහගෙන ඉඳපු අය ඉන්නවා, අපිට මෙසේජ් කරපු අය ඉන්නවා. 0703935937ට මට මෙසේජ් එකක් කියවපු අය තමයි මේ මතක් කරන්න හදන්නේ. ලස්සන දවසක් කියලා තියෙන දෙන්නටම අදත් ලස්සන සින්දු අහන්න අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. දොළ දෙන ඉන්න මෙච්සදී ඔමන්දි අපි දෙන්න වහගෙන මහත්තයා ඉන්නවා, හේමන්තද සිල්වා අම්මා, අයියා නිමල් තිලක සිරි ඉන්නවා, සුදුවක්ක මනෝහරි ප්‍රනාන්දු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ප්‍රභානාංගි වගේම ගාමිණී අයියත් තියෙනවා අපි වහගෙන. මැණිකේ තමයි දොඩම් ගසලන් ඉඳලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එජි අනුර පුස්සල්ල ඔයාවත් එකතු කරගන්න ඕනේ 18 වංගුව පැත්තට. එවගේම ඉන්නවා ගුඩ් මෝර්නින් ලකන කියලා. ගුඩ් මෝර්නින් ඔයාට. අපි වහනවා කියලා තියෙනවා. ඉතින් ඩ්‍රින්කෝ පහේ කනුවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පොන්චි බණ්ඩ තමයි අපි වහගෙන ඉන්නේ. 18 වංගුව නම් මරු කියලා දිනවා. බොහොම ස්තෝතියි. අපි වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ හොඳේ. හරි හොඳේ. ඔයාට පුළුවන් මේ පැත්තට මේ විදිහටම මැසේජ් එකක් එවන්න. ෆෝන් නම්බරයකට මතක් කරනනම් ආපහු 0703935937ට මැසේජ් එකක් එවන්න.
9: රයිට්. දලදා මාලිකාවේ.
10: ඔව්.
9: කරඬුව වඩම්මපු ඇතා කවුද මෙවර?
10: කියන්න බලන්න.
9: රුණු මහ කතරගම දේවාලේ වාසනා හස්තිය.
10: ඔව් වාසනා.
9: හරිද? වාසනා හස්තියට වයස කීයක් විතර වගේ ඇති කියලාද හිතන්නේ?
10: ගෙස් කියලා බලමුනේ.
9: අවුරුදු 58ක්. එනිසා තීන්දුවක් අරගෙන තියෙනවා. ඒක ටිකක් දැනෙන තීන්දුවක්.
10: හරි.
9: වාසනා ගැන තීරණයක් අරගෙන.
10: ඒ මොකද?
9: සින්දු අහලෙන්නකෝ කියන්න.
10: හා.

0: මෙන්න මේකයි කතාව.
1: මොකද්ද කතාව?
0: දැන් දලදා මාලිගාවේ මෙබර කරඬු වැඩමවපු හස්තියා තමයි වාසන හස්තියා. වාසන හස්තියා කියලා කියන්නේ කතරගම මහදේවාලයේ හස්තියා.
1: ඔව්.
0: ඉතින් මේ ඇතා මේ වෙනකොට 58 වෙනි වියේ තමයි පසු වෙන්නේ.
1: එයාටත් වයසයි දැන් නේද?
0: එයාටත් දැන් වයසයි. ඒ වුණාට බලන්න සඳගලින් පාතියලා දන්ත ධාතුන් වහන්සේ එළියට බඩම්මන හැටි දැක්කම
1: ඒ පරිස්සම නේද?
0: පරිස්සම ඒ තේජස ඒ අලංකාරය මොනතරම් හිත පැහැදෙනවා. කොහොම නමුත් වාසන හස්තියා දැන් 58 වෙනි වියේ පසු වෙන හින්දා රුහුණු මහ කතරගම දේවාලය තීරණය කරලා තියනවා මේ වාසන හස්තියා මින් ඉදිරියට පෙරහැර සඳහා භාවිත කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. හැබැයි ප්‍රධාන පෙරහැරවල් වලින් එහාට ගිහලා, ඒ කියන්නේ දලදා පෙරහැර වෙනුවෙන් සහ අනිවාර්යයෙන්ම රුහුණු මහ කතරගම දේවාලයේ පෙරහැර වෙනුනොත් යොදා ගන්නවා කියලා. ඒ කියන්නේ ප්‍රධාන පෙරහැරවල් වලින් පරිබාහිරව අර සෙසු පෙරහැරවල් සඳහා වාසන හස්තියා සහභාගී නොකරන්න දලදා මාලිගාව මේ රුහුණු මහ කතරගම දේවාලයේ තීරණය කළා කියලා බස්නායක නිලමෙතුමන් තිලින මදුශංක මහත්මයා කියලා තේනවා. මොකද මේ හස්තියා දැන් 58 වෙනි වියේ තියෙන්නේ. ඉන්නේ ඒ වගේම තමයි ජනතාවගේ දැඩි ගෞරවයට ආදරයට පාත්‍ර වෙච්ච හස්තියෙක්.
1: ඒ
0: වගේම තමයි මේ හස්තියා අපි රැකගන්න ඕනේ, වැඩි වෙහෙසට පත් කරන්න හොඳ නැහැ කියලා මේ තීන්දුව ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ.
1: ඒ
0: නිසා අනිත් එක තමයි දැන් ඔබ දකින්නත් ඇති මේ යශෝ මේ පහුගිය දවස්වල අර හලේ එහෙම එහෙ අරගෙන යනකොට මග නවත්තලා තියෙද්දි වාහන ඇවිල්ලා හප්පලා පහුගිය දවස්වල ඔබට මතක ඇති එහෙම හස්තියෙක් ජීවිතෙන් සමුගත්තා. ඉතින් මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා තමයි මේ තීරණය අරගෙන තියෙන. කොහොම නමුත් ඒක හොඳ තීරණයක්.
1: ඔව් නේද?
0: අපි රැක ගන්න ඕන අපිට තියෙන දුර්ලභ වස්තු.
1: ඔව්.
0: ඒ කියන්නේ වාසන හස්තිය කියලා කියන්නේ අපිට තින්න
1: දුර්ලභ තියෙන වටිනා කෙනෙක්, දුර්ලභ කෙනෙක්. ඉතින් අපිට පුළුවන් දැන් වයසත් එක්ක ඉතින් මේ විදිහට අපි පරිස්සම් කරගන්න ඕනේ නේද?
0: ඔව්. එහෙම නොවුනොත් සමහර වෙලාවට අපි නොහිතන තැන්වල අපිට දුක් වෙන්න වෙයි.
1: ඔව්.
0: ඒ නිසා වාසනාවට වාසනාව වේවා කියලා තමයි කියන්න තියෙන්නේ.
1: ඒ තමයි.
0: වාසන බලන්න ඕනනම් ඉතින් කතරගම දේවාලේ ඒ වගේම දලදා පෙරහැරේදී ඔන දකින්න පුළුවන් වෙයි. ඒ වගේම ප්‍රධාන පෙරහැරවල වල ඔබට දකින්න පුළුවන් වෙයි. ඔය 10 විනාඩි 33යි

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176479579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න. පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
3: දෙක්යා සුරකින් මගතොට
4: දෙන්නේ මාරාන්තිකයි.
5: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි.
6: ඔබේනේ ලකඩ දහරවංගු අතක අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා නේද යශෝ?
7: ඕ අපිට මතක් කරන්න ඉන්නවා. දැන් අපි මේකලා ඉන්නවා නේද? මේකලාගේ ඕනම නෑදෑයෝ මල්ලි කෙනෙක් ඉන්න අද බර්ත්ඩේ එක සමරන සතික සන්දිල මල්ලි ඔයාට සුබම සුබපදින කියලා ප්‍රාර්ථනා කරනවා. 18 වංගෙන් අපි
6: හැපි බර්ත්ඩේ
7: කේකෝනේ
6: අක්කාර විතරක් නෙවෙයි අපිටත් ඕනේ.
7: අපිටත් ඕනේ. ඔන්න මේකලා හගෙන නේද ඉන්නේ. අවුරුදු 8යි ඒ චූටි මල්ලිට. ඉතින් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය තමයි ඉගෙන ගන්න. 3 වෙනි වසරේ ඉන්නේ චූටි කෙනෙක් නේ. අයගේ ආච්චි ලොකු අම්මා, ඒ වගේම මහප්පා, තාරු අක්කා, මේකලා අක්කා විශ් කරනවා කියලා තියෙනවා. ඒ වගේම බිම්සර අයියා, බාප්පා, සුදු මාමා, ජයන්ති නැන්දා මේ පවුලේ හැමෝම සුබම සුබපන්දනයක් කියලා විශ් කරනවා කියලා තියෙනවා සතික. ඔන්න ඔයාට. ඉතින් ඒකෙන් පස්සේ මට හිතුණා යන්න පින්නවල පැත්තට. අපි අලියෝ ගැනනේ කිව්වේ. ඔන්න අලියා නාතාගාඩි ළඟම ඉන්න කෙනෙක් තමයි චන්දි කියලා කියන්නේ. ඉතින් චන්දි අද නම් ටිකක් පාළුවෙන් ඉන්නේ. ඒ දන්නවද මේ අද එයාගේ බබාලට ඉස්කෝලේ ගිහිල්ලා නැද ඉස්කෝලේ පටන් ගත්තානේ තෙවන පාසල් වාරයේ. ඒකත් එක්ක ඔන්න චන්දි පොඩක් පාළුවෙන් ඉන්නවා කියලා කිව්වා. හරි දඟයෝ ටිකක් තමයි එයාට ඉන්නේ. ඉතින් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් හැමෝම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් තමයි ස්පෝටිම සෙවන් දෙනවා සඳි ලංකාවෙන් අපි දෙන්න වහගෙන ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. දසුන්‍යෂ් 18 වංගුවට යන්න ඔන්න අපි ආව කියලා තියෙනවා. ඔයාව එකතු කරගන්න බෝයකට සුමනා ලස්සන සින්දුවක් අහන්න. ඔයාගේ ආරෝ ටිකයි හැමෝම එකතු කරගෙන අපිට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. අය අපිට කෝල් කර කවුද අර තමරා කුමාරි ඔව ආදරෙන් එකතු කරගන්න. රත්නපුරේ ඉඳලා තමයි අපිට කතා කරේ. අයට පුළුවන් මේ විදිහට මැසේජ් කරන්න 18 වංගු පත්තරේ එන්න 0703 93 5 93 7 මැසේජ් එකක් තියන්න.
6: මේ මිල්ටන් වල්ලවාරච්චි.

0: දහය විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: හැම වංගුවකම අලුත් කතාවක්.
4: 18 වංගුව.
5: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ.
3: දසුන් විත් යෂෝ.
4: 18 වංගුව.
3: සතියේ දිනවල ඔදී 10ට.
4: 18 වංගුව.
0: යෂෝ.
6: කිම්කද?
0: අපි මැසේජ් කරලා දිනන නේද?
6: ඉන්න මැසේජ් කරපායින්න අපිට කතා කරපායින්න. ඉතින් ආදරෙන් එකතු කරගන්න ඕනේ අපි.
0: හරි, ඒ අය ගැනත් කියමු.
6: හරි.
0: හරිද? හා. මට කියන්න ඕන වෙලා තිබුණේ මේ ළඟදී අපේ ලක්කන පරිශ්‍රයේ වැඩියා උපුල්විල සාසන සුමන ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ කාලයක් අපිත් එක්ක හරි සමීපව ධර්ම ප්‍රචාරයේ කටයුතු වල නිරත වුණු ස්වාමීන් වහන්සේ නමක්. හරිද? දැන් ලක්කන සිතනෙමන බුදුබණත් ප්‍රචාරය වෙනවා හැම සෙනසුරාදාවකම රෑ 9ට නේ. ඔබට අහන්න පුළුවන්. මට කියන්න ඕනුනේ කතාව නෙමෙයි. උන්වහන්සේ හරි ලස්සන කතාවක් කිව්වා. මහත්තයා, බුදුහාමුදුරුවෝ දැන් උන්වහන්සේ අපිත් එක්ක 10 මාසතර වගේ ඉන්නකොට මේ උභහන්සේට කොහොමද දවල් දාණය කියලා අහුවට පස්සේ තමයි උන්වහන්සේ කිව්වේ, මහත්තයා අපි දාහනේ වළඳන්න ඕන ජීවත් වෙන මිසක් රසනහර පිනව ගන්න හරි ලෙඩක් ගන්න හරි නෙවෙයි කියලා. උන්වහන්සේ කියලා හරි ලස්සනට කිව්වා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ යම් ආහාරයක් ගන්නකොට ඒ ආහාරෙන් තමන්ට සුවයක් දැනෙනවා නම්, තමන්ට සහනයක් දැනෙනවා නම්, සහ ඒ කියන්නේ ඒක අර රසනහර පිනව ගන්න නෙමෙයි පැවැත්ම වෙනුවෙන් ප්‍රමාණවත් වෙනවා නම් ඒක තමයි අපි භුක්ති විඳින්න ඕනේ. නිසා මහත්තයා මට එක දාන වෙලක් නැති වුණා කියලා හැම ප්‍රශ්නයක් නෑ කියලා කිව්වා. සහ උන්වහන්සේ දවල් 12න් පස්සේ දාන

0: දන්නේ නැහැ කියන කාරණේත් කිව්වා. කොහොම නමුත් මට කියන්න ඕන වෙලා තිබුණේ දැන් අපි මේ වෙලාවේ රසනහර විනව ගන්න අවුරු පිටින් අපි කැමති දේවල් අරගෙන කනවා. ඊට පස්සේ
1: මොකද වෙන්නේ?
0: 40 45 50 පෙන්නට පස්සේ ඒ අහුරු පිටින් කාපු රස දේවල් පැත්තක දාලා
1: විඳවනවා.
0: අහුරු පිටින් ඔය තිත්ත දිවට නුහුරු බෙහෙත් පෙරිබුණෝ.
1: ඔව්.
0: හරිද? ඇත්තටම අපි කන්න ඕනේ ලෙඩ වෙන දේවල්
1: නෙවෙයි, පෝෂ්‍යදායී දේවල්
0: සහ අපි කන්න ඕනේ නිරෝගීමත් වෙන දේවල් මිසක්කා අපි දිය වෙලා වැහැරලා යන දේවල් නෙවෙයි. හැබැයි නිරෝගීමත් කියලා කියන්නේ හරහට මහත් වෙන එක නෙවෙයි.
1: නෙවෙයි.
0: හරිද?
1: ඔව්.
0: එනිසා ඔබ දවල්ට කෑම වෙලා හදා ගන්නකොට රසට හදා ගන්න, ගුණට හදා ගන්න. හැබැයි ප්‍රමාණවත් පරිදි කන්න.
1: ඔව්. සමහර අයට දැන් ඔය කන්න ගියම් ප්‍රමාණය තේරෙන්නෙත් නෑනේ. අදින රසත් එක්ක තව චුට්ටක් කමු කියලා කනවා. හැබැයි ඔයා දන්නේම නැතුව ආගේ ශරීරය මහත් වෙනවා නේද? ඊට පස්සේ ඕනදී වැඩි ආව මේ වගේ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අර අහුරු පිටින් බෙහෙත් බොන්න තමයි වෙන්නේ.
0: ඔව්. එක්තැනකදී හොඳ ආහාර වේලක් කියලා කියන්නේ හොඳ ඖෂධයක්.
1: ඔව්.
0: එනිසා ඒක ප්‍රමාණවත් විදිහට තමන්ගේ ඇඟට එකතු කරගන්න. මැසේජ් කරපු අයත් කියමු.
1: ඔව්, අපිට මැසේජ් කරපු අය ඉන්නවා. ඔබ දෙන්නව අහගෙන ඉන්න 18 වංගුව පැත්තෙන් ඇවිල්ලා ආයේ බොවන් ලකන කියලා තියෙන වා ලස්සන සින්දුවකට එකතු කරගන්න ෂූටි දුව මදුෂි ඉන්නවා වයිෆ් ඉන්දික අපි වහගෙන මහන්සි යන්නත් එක්ක සුපිරි සින්දුවක් දෙන්න කියලා තියෙන ඔන්න දසු වසන්ත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ලියන් ගහ මුල ඉඳලා. ඉතින් ජයෙන් ජය කියලා තියෙන ඔන ජයෙන් ජය වෙන්න ඕනේ. ආයෂ් මැනික දසුන් අය කොහොමද කියලා අහලා තියෙන අපි දෙන්න නම් ගොඩාක් ඕනේ.
0: දසුනේ හොඳින් හිටියද යසෝ නම් ඇච්චර හොඳින් නෑ වගේ නේ.
1: ඒක තමයි. ඊට පස්සේ ඉන්න කියලා තියෙනවා දරණීගෙනින් තරුබස් නායක තමයි මැසේජ් එකක් දාලා දින්. අපිව දැන් අමතක වෙලාන කියලා තියෙන නෑ නෑ නේ, අපි අමතක කරන්නේ කිසිම කෙනෙක්ව. අපිට මැසේජ් එකක් දාන්න අපි අනිවාර්යයෙන්ම මතක් කරනවා. අක්කේ කියලා තියෙනවා අයියා තියෙන හැපැත්තේ. සචින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ නිම්සර. අද මගේ නංගගේ 19 වෙනි උපන්දිනේ. නංගගේ නම දෙව්මිනී සත්සරණී. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා නංගි වෙනුවෙන්. නංගි ඔන්න ඔයාට සුබම සුබ උපන්දිනය කියලා අපි ප්‍රාර්ථනා කරනවා 18 වංගුවෙන්.
0: Happy birthday
1: දෙව්මිනී. ඉතින් එයාටත් අපි ලස්සන සින්දුවක් දෙන්නම්. අපි වහගෙන ඉන්න ওই වීඩියෝටම මාත් අහගෙන ඉන්නේ කියලා තිනවා කැස්බෑවෙන් පුෂ්පතුමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්නම්. අපි යමු පෝස්ට් ඔෆිස් එකක් පැත්තට. ගිනිගත් තියෙන තෙපල් කාර්යාලයේ මේ වෙලාවේ සද්දරම ලක්කන දාලා තියෙන අපි දෙන්න වහගෙන එතන වැඩ කරන හැමෝමත් එකතු කරගෙන අපි හමු මේ ලස්සන සින්දුවයි
0: මෙතියෙම.

0: උදේ 10 විනාඩි 52යි.
1: David Peters Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
2: NLP Hadahana Lankawē Wedima Tæki Dena Tæki Avastha Wedima Lutraiya NLP Hadahana Obat Adama NLP Hadahada Bala Ganna
3: Hema Wanguwakama Alut Kathawak
1: 18 Wanguwa
4: Alut Kalawak
3: දසන් විත් යශෝ
1: 18 වංගුව
3: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව සම අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
6: දියබඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: ලකන රේඩියෝ ITN
0: මිනිස්සුන්ට ඔබට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. හරිද? මිනිස්සුන්ට ඔබට කියන්න ලස්සන දේවලුත් තියෙනවා.
7: හරි.
0: හැබැයි කවදාවත් ඔබව මිනිස්සු ඒ ලස්සන දේවල් කියලා සතුටු කරන්නේ නැහැ. ඔබ ජීවත් වෙ ඉන්න කල. ඔබට කියන්න තියෙන ලස්සනම දේවල් කියන්නේ මිනිස්සු ඔබ මිය ගියාට පස්සේ. නැද්ද?
7: ඇත්ත.
0: දේහය ඉස්සරහද යාගෙන
7: අඬනවා
0: අඬනවා දුඩනවා
7: අනේ මෙහෙම
0: වැළපෙනවා මේකලා මයික්‍රෝෆෝනේ අරගෙන
7: ඔව්
0: අනේ ගිගුම් දෙන්න හොඳ කියනවා
7: ඔව්
0: මැරිලත් නැගිටින්න හිතනවා සමහර
7: ඕනේ
0: හරිද
7: සමහර ඒවා අපිට ඇහෙනකොට
0: ඔව් ඇහෙනකොට
7: ඔව්
0: සමහරලා මේ අපිත් එක්ක ඉඳලා
7: ඔව්
0: එහෙම මිනිස්සුන්ට බැනලා බැනලා බැනලා මිය ගියාට පස්සේ සත් ගුණවත් මා කල්යාණ මිත්‍ර නේ මේ ගම් හතකවත් නෑ මෙහෙම හදවතක් තියෙන කෙනෙක්
7: කියලා කියනවා
0: අනේ ওই ටික මැරුණාට පස්සේ කියන්නේ නැතුව
7: ජීවත් වෙලා ඉන්නකොට කියන්න නේද
0: කොච්චර වටිනවද
7: ඔයාට මේ වගේ අවස්ථාවක් එන්නේ නැති වෙන්න පුළුවන් ඉතින් මැරෙන්න කලින් ඔයා ළඟම ඉන්න අයව අගේ යන්න පුරුදු වෙන්න ලස්සන හිතක් තියෙන කෙනෙක් නේද ඔයා
0: අනිවාර්යයෙන්ම පුංචි දෙයක් ඇති සමහර වෙලාවට මිනිස්සුන්ට සතුටු වෙන්න ඔබත් එක්ක ඒ සතුට බෙදා ගන්න තව කෙනෙකුට ආදරණීය හිතකින් ආදරය කරන්න. මේ ගියට පස්සේ කිසි දෙයක් අපි කිව්වට හෙන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙද්දී ගන්න ජීවත් වෙද්දී සතුටින් ඉන්න. ඒක තමයි කරන්න ඕනේ. ජීවත් වෙන්නත් ඇඟට හොඳ තේ එකකින් බීලත් ඉන්න.
7: ඔව් නේ බඩගින්න ඉන්න
0: බෑනේ. බඩගින්න ඉන්න බෑනේ. ඒ නිසා මේ වෙලාවට හොඳම දේ තමයි
7: රෙස්ටොරන්ට්
0: ටී එකක් බොන එක.
7: විතරයි ඉතින් ඔයාලට පුළුවන් පැලොත් කිරිතේ එකක් බොන්න රසම රසට උකුවට විශ්වාසවන්ත විදිහට ඔයා කිරිපිටි එකක් එහෙම නැත්නම් කිරියාක්ෂිත නිෂ්පාදනයක් හොය හොය හිටියනම් ඔයා බය නැතුව පැල්වත්ත නිෂ්පාදනයම ගන්න ඔයාට පැල්වත්ත කිරිපිටි පැල්වත්ත යෝගට් පැල්වත්ත දියර කිරි මේ ඕන දෙයක් වලට පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්ක විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්
0: ඒ වගේම තමයි අතේ සතිය නැකි කිය ලද වෙවේ ඉන්නවා රුපියල් 40ක් හොයාගෙන කොහොම හරි
7: ඔයාට පුළුවන් ජීවිතයේ සෙහිනේට වස්තු නොවේ ආශිර්වාදී අරගෙන එන ධන නිධානය ලොතරැයි පත ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අරගෙන එන ඔයාට මේ වාසනාව ඔයා ළඟ තියෙන පුංචි රුපියල් 40 අරගෙන ගිහිල්ලා ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් ධන නිධානය ලොතරැයි අරගෙන බලන්න
0: හරි කවුද ඉන්නේ අපිට මැසේජ් කරපු අය
7: මුලේරියෝ ඔෆෙක්ටර යන්න ඕනි කියලා හිතුණා අපි වහගෙන ඉන්නේ කවුද කියලා බලන්න අදත් අපි මුළු ස්ටාෆ් එකම වහගෙන ඉන්නවා කියලා තියෙනවා ඉතින් එයා වැඩ කරන තැන ඉස්සෙල්ලම මැසේජ් එක කියලා තියෙන්නේ යා ටයිප් කරන ගමන් ඉක්මනට මැසේජ් එකක් කියවන්න නැත්නම් බාගට මැසේජ් එක කිව්වා කියනවනේ නේද ඒ වගේම අක්කේ මම සචින්ත අද මගේ නංගිගේ උපන්දිනේ මම හිතර මේ මැසේජ් එක අපි කිව්වා නම්බර්ස් දෙකකින් එවලද අපි ඒක බලමු නේද ඉතින් නංගි උපන්දිනේ දෙව්මිනි දිනුක යා නංගි වැඩ කරන තැන අයවත් එකතු කරගන්න කියලා තියෙනවා ඉතින් ඔයාලවත් එකතු කරගෙන ලස්සන සිංගල් ගාමු කියලා තියෙනවා
0: අපිට මේ ගීතය තමයි බොහොම වෙනතෝරගත්තේ අපි ගීතය හමු ගීතයෙන් පස්සේ ප්‍රවෘත්ති අහලා අය 18 වංගුවේ රවුමක් ගහමු

0: 99.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ.
1: වෙලාව පෙරවරු 11යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාරියව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: දිට්ඨ අපදාමෙන් පසු පොදු ප්‍රවාහන පහසුකම් අහිමිව සිටි පාසල් සිසුන් පිරිසකට සහ ගුරුවරුන් පිරිසකට පොලිසියෙන් ප්‍රවාහන පහසුකම් සපයා දී තිබෙනවා. දිට්ඨ සුලිකුණාටුවේදී නායාමට ලක් වූ කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගයේ පණන්කම්බන ප්‍රදේශයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. ඒ හේතුවෙන් නායාම සිදු ස්ථානයේ සිට කොත්මලේ නවනගරයේ ගාමිණී දිසානායක පාසල වෙත පැමිණෙන ළමුන්ට සහ ගුරුවරුන්ට පාසල් යාමට බස් රථයක් නොමැතිවීම හේතුවෙන් නායගී ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් පමණ පාගමනින් යාමට සිදු වූ බවයි වාර්තා වන්නේ. එම මාර්ගයේ මෙතෙක් බස් රථය ධාවනයට එක් කිරීමට කොත්මලේ ඩිපෝව පියවරගෙන තිබුණේ නැහැ. ඒ හේතුවෙන් අද නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු සිසුන් සහ ගුරුවරුන් දැඩි දුෂ්කරතාවයකට පත් වුණා. අනතුරුව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ නිලධාරීන් මැදිහත් වී පොලිසියේ ජීප් රථ දෙකම යොදාගෙන නායගී ස්ථානයේ සිට ගාමිණී දිසානායක විද්‍යාලය දක්වා සිසුන් සහ ගුරුවරුන් ප්‍රවාහනය කිරීමටයි කටයුතු කළේ. කෙසේ වෙතත් කොත්මලේ පොලිසිය කොත්මලේ ඩිපෝව සමග සිදු කළ සාකච්ඡාවකින් පසු අද පස්වරුවේ සිට කොත්මලේ නවනගරයේ සිට නායගී ස්ථානය දක්වා බස් රථය ධාවනය කිරීමට ඩිපෝ බලධාරීන් මේ වන විට සැලසුම් කර තිබෙනවා. ඉන්දියාවේ ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලක් කඩා වැටි සිසුන් කිහිප දෙනෙක් මිය ගොස් තිබෙනවා. තවත් සිසුන් රැසක් සුන්බුන් අතර සිර වී සිටින බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. මෙසේ කඩා වැටි ඇත්තේ දිල්ලි විශ්වවිද්‍යාලය ආසන්නයේ තිබූ පිරිමි සිසුන්ගේ පස්මහල් නේවාසිකාගාර ගොඩනැගිල්ල බව සඳහන්. එය කඩා වැටෙන අවස්ථාවේ සිසුන් රැසක් සිය කාමර තුල රැඳී සිට ඇති අතර ඇතැම් සිසුන් සුන්බුන් අතර සිර වී සිටින අතරතුර දොරකඩ නැමතුම් ලබා දෙමින් උපකාර ඉල්ලා ඇති බවයි අවට ප්‍රදේශවාසීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. අනතුරු සිදුවීමත් සමග ඉන්දියා ජාතික ආපදා ප්‍රතිචාර බලකාය ගිනිනිවන හමුදාව සහ දෙල්ලි පොලිසියක සිසුන් බේරා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: ලක්හන
9: සෙල්ලන්න දවස පටන් ගත්තට පස්සේ බලන්න 11ක් වෙලා.
10: ඒක තුමයිනේ වෙලාව දන්නම නැතුව හරි ඉක්මනට ගිහිල්ලා තියෙනවා. අපි මේ විදිහට දෙවෙනි පැය පටන් ගන්නවා 17 වංගුවේ. ඔයාලට පුළුවන් මේ පැය පටන් ගන්නකොටම මැසේජ් එකක් කියවන්න 0703935937ට. එවැගේම ඔෆිෂියල් Facebook page එක පැත්තට යන්න, post එකක් තියෙනවා, comment එකකුත් තියලා තියන්න. ඊළඟට ආගිනම තමයි මේ කියන්න හදන්නේ.
9: කල් එගිල්ලෙනවා, අපි වයසට යනවා, ඉතිරි වෙන්නේ අහපු සින්දුවක් විතරයි. එහෙම කියලා හිතාගෙන මැසේජ් එකක් එවන්න. රයිට්, කවුද මැසේජ් කරලා තියෙන්නේ ඉක්මනට කියන්න බලන්න.
10: අපි අමුද බලන්න කොයි පැත්තටද යන්නේ. ඔෆිෂියල් Facebook page එක පැත්තට යනවද නැත්නම් WhatsApp එක පැත්තට යනවද? අපි යමු ඔෆිෂියල් Facebook page එක පැත්තට. WhatsApp message කරලා තියෙනවා උපුල්. ওই දින ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. Good luck කියලා දින බොහොම ස්තුතියි. උපුල් ඔව එකතු කරගන්නම් සින්දුවක් අහන්න. දර්ශනී ඉන්නවා, ඒ වගේම මහේෂ් රණවීර Good morning කියලා දිනවා. Good morning ඔයාට අපිට wish කරන ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ඔවද එකතු කරගන්න පිෂව කුමාර ඉන්නවා. ඒ වගේම අපි කියන දේවල් එක්ක ගොඩක් අය කැමති ඒ දේවල් එක්ක දසුන් ඉතින් ආසිරි කියලා තියෙනවා. ඉතින් අපි කියන දේවල් වලට ගොඩක් ලස්සන, ඒ වගේම ලස්සන සින්දු දෙනවා කියලා බොහොම ස්තුති. ශිරාණීනෝ අපි වහගෙන සුබ දවසක් වේවා කියලා තියෙනවා. ඒ වගේම ජනිත් ඉන්නවා. ඔයාවත් එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න.
9: පුෂ්ප කුමාරත් අපිට මෙසේජ් කරලා තියෙනවා. උපුල් විරාජ් බොහොම ස්තුති අපිට කමෙන්ට් කළාට. ඒ වගේම තමයි ජනෙත් තැන්කියු. එහෙනම් අපි අමරසිරි පිරිස් ගැන කරන මේ ගීතෙන් පස්සේ හයි හම්බෙමු නේද පොඩක් කතා කරන්න. මොකද අපිටක ඉන්න පළවත ගැන මතක් කරන්නත් ඕන.
10: ඒ
9: වගේම තමයි
10: අපිට මැසේජ් කරන්න පුළුවන් තව ගොඩාක් දේවල් අපිට වැඩ කියන්න තියෙනවා. ඉතින් අපි වාගෙන ඉන්න දවල් එක වෙනකන්
9: කෝටිපතියෙක් වෙන දරණ දාණය ගැන කියන්නත් තියෙනවා.

0: ගෙන ගෑන කළ අමරසිරි පිරිස් 11:11
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077777474.
2: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර 5ට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් යොදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් යොදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:06
1: ලකන්ද රේඩියෝ RTN.
0: යෂෝ
3: හරි මොකෝ
0: බෙහෙත් හැම වෙලාවෙම බෝතල් වල හරි පෙති විදිහට හරි කැප්සූල් විදිහට හරි ඉන්ජෙක්ෂන් විදිහට හරි එන්නේ නැහැ.
3: ඔව්
0: හරිද. බෙහෙත් අපි අතරන තියන සමහර වෙලාවට අපි ඒවා අඩු වැඩි විදිහටත් ගන්නවා.
3: හා
0: හරිද. හොඳ ව්‍යායාමයක් කියලා කියන්නේ
3: හොඳ බෙහෙතක්.
0: හොඳ බෙහෙතක්. ඒ කියන්නේ ව්‍යායාම කරන්න. එතකොට බෙහෙත් බොන්න ඔබ ලෙඩ වෙන්නේ
3: නැහැ.
0: හරිද? උපවාසය කියලා කියන්නේ
3: ඒ වගේ දෙයක්.
0: හොඳ බෙහෙතක්. එහෙම කියලා උපවාස කරන්න පටන් ගන්න
3: එපා.
0: එපා. හරිද? ඔය දැන් අපේ මුස්ලිම් සහෝදරවරු ඔබ දන්නවනේ රමසාන් කාලෙට උපවාස කරනවා.
3: හැබැයි
0: ඒක ඇතුලේ වෙන විද්‍යාත්මක කියවීමකුත්
3: තියෙනවා.
0: කියන්නේ සාමාන්‍යයෙන් අපි තුන් වේලම කන්න ඕන කියලා එකක් නැහැ. එක වේලක් දෙවේලක් නොකා ඉන්න.
3: ඔව්.
0: ඒ කියන්නේ එහෙම ඉන්න බැරි නම් නෝන මහත්තයත් එක්ක හරි මහත්තයා නෝනත් එක්ක හරි ටිකක් තරහ
3: වෙන්න. එතකොට ඉන්න මොළෝ උපවාස කරනවා වගේ. අපේ හොරෙන් හොරෙන් කන්න ඔට්ටු නැහැ. කොහෙට හරි ගිහිලා හැංගිලා හැම. දැන් දසුන් අර උපවාස කරනකොට දැන් අපි අර ගොඩක් වෙලාවක පෑය ගානක් බඩගින්නේ ඉන්නවනේ. ඒක කියලා දින විද්‍යාත්මකව සමහරක් වෙලාවට අපිට පිළිකා හැදෙන්න තියෙන අවදානම අඩු වෙනවා. අර වගේ අපි උපවාසයක් කරලා කිසිම ආහාරයක් නොගෙන ඉන්නකොට ශරීරය අර අනවශ්‍ය දේවල් ටික මෙයෝ වෙලා
0: දහනය
3: වෙලා නිරෝගී වෙනවා කියලා තමයි කියන්නේ.
0: ඔව් සමහරලාට ඒ කතාව දෙන්නේ ඔය පිළිකා ශෛල තියෙනවනේ. එතකොට ඒවා ශරීරයේ පැවැත්ම වෙනුවෙන් දහනය වෙනවා. නැත්නම් ශරීරයේ පැවැත්ම වෙනුවෙන් ශරීරය විසින්ම ආහාරය ගන්නවා කියලද. ඒ නිසා උපවාසය කරලා ඉන්න එක හොඳයි. හරිද? ඒ වගේම තමයි ස්වභාව ධර්මය කියලා කියන්නේ හොඳ බෙහෙතක් තමයි.
3: ඒක
0: විඳින්න. ඒ වගේම තමයි සිනහව කියලා කියන්නේ
3: හොඳ බෙහෙතක්.
0: ඒ වගේම තමයි
3: මොකට කියනවද නේද?
0: අනේද කියන්නේ සබාවේ සිනා.
3: ඒකනේ.
0: ඒ වගේම තමයි නින්ද කියලා කියන්නේ
3: හොඳ බෙහෙතක්.
0: හොඳ බෙහෙතක්. ඒකනේ පොඩි වුන් සමහරලාට නැගිටින්න නැති.
3: ඔව්. නිදියගෙනම ඉන්නවා නේද?
0: කිව්වම නෑ නෑ මේක හොඳ බෙහෙතක් කියලා හිත උදේටත් කියන්නේ.
3: ඔව්.
0: හරිද? ඒ වගේම තමයි හිරුවෙලි කියලා කියන්නේ හොඳ බෙහෙතක්.
3: ඒ
0: වගේම තමයි කෘතවේදීත්වයේ ආදරය කියලා කියන්නේ හොඳ බෙහෙතක්.
3: ඔව්.
0: ඒ වගේම තමයි හොඳ යාළුවෙක් කියලා කියන්නේ
3: හොඳ බෙහෙතක්.
0: ලොරියක් තරම් ලොකු බෙහෙතක්. හරිද? ඒ නිසා හොඳ යාළුවෙක් ජීවිතේ දෙකතු කරගන්න. භාවනාව කියලා කියන්නේ
3: හොඳ බෙහෙතක්.
0: හොඳ බෙහෙතක්. භෝගහක් කරර ගිහිල්ලා නැත්තම් තමන් නිෂ්කලංක පරිසරයක් ගිහලා ඈත බලාගෙන ඔබ නිකන් ඉන්නකො සමවත් සුවෙන් නේද? කොච්චර සහනයක් හිතට දැනෙනවද කියලා. ඒක හොඳ ඖෂධයක්.
3: ඒ
0: නිසා ඔබ පෙති වලින් විතරක්, කරල් වලින් විතරක්, ඉන්ජෙක්ෂන් වලින් විතරක් බෙහෙත් හොයන්න යන්න එපා.
3: පුළුවන් සබාදහමත් එක්ක එකට ජීවත් වෙන්න. ඉතින් අපි මේ කිව්ව දේවලුත් එක්ක ඔයාගේ ජීවිතය එකතු කරගන්න පුළුවන් වුණත් ඔයාට නිරෝගී විදිහට ඉන්න පුළුවන්. වඩා හිතලා බලන්න ඔයාත් මේ වගේ දේවල් වලට නැඹුරු වෙන කෙනෙක්ද, මේ වගේ දේවල් කරන්න කැමති කෙනෙක්ද කියලා. නැත්තම් බෙහෙත් බොන්න වෙන්නේ අවුරු පිටින්.
0: ඔව්. එනිසා ජීවිත විඳින්න, විඳවන්න යන්න එපා. විඳෙව්වොත් සමහර තැනකදී පෙති විදිහට තමයි බෙහෙත් බොන්න වෙන්නේ. 11:15
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
0: හිතුවේ සතිෂ් පෙරේරා කියන සින්දුව දෙන්නේ නැති වෙයි කියලා නේ?
3: ඒක තමයි.

0: කාලකට පස්සේ අපි සතිෂ් පෙරේර ගායනා කරපු ගීතය රසවින්ද මේ අපිට මෙසේජ් කරලා තියෙනවා කීප දෙනෙක්. අපි ඉක්මනට කියමු නේද යශෝ?
1: ඔව්, අපි වහගෙන ඉන්නවා. ඉතින් 18 වංගු කියලා කියන ජීවිතේ ලස්සනම ලස්සන දේවල් එකතු කරන තැනක් කියලා තියෙනවා. බොහොම ස්තුතියි ජගත් රෝහණ, ඔය දෙනට ගොඩාක් ස්තුතියි කියලා තියෙනවා. ඉතින් ආර් ස්තුතියි අපි වහගෙන ඉන්නවට. ඉතින් ආව එකතු කරගන්නම් ලස්සන සින්දුවක් අහන්න. එවාගෙම අයබෝවන් මඩපත් ලක්ෂ්මන් ඔහටත් අපි වහගෙන ඉන්නවා කියලා තියෙන තොමරා නිශානී ඉන්නවා, චේතනා පුංචි පුතා භාග්‍ය ඉන්නවා, තේජෝ වෝරෙක්කම. ඉතින් සේරු අවිල කේඩිය සමර සිංහවත් එකතු කරගන්න කියලා තියෙන ඊළඟ සින්දුවක් අහනෝ. අපි කලින් හින්දි සින්දුවක් දුන්නා, මේකේ සිංහල සින්දුව දෙන්න පුළුවන් කියලා අහලා තියෙනවා. සුබ දහවලක් කියලා තියෙනවා. තාම දහවලක් නෙමෙයි, සුබෝදෑසනක්. උත්තරමින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සනේහා අම්මා, සජිතා, සුජිතා අයියා ඉන්නවා, සකුන් අක්කා ඉන්නවා, සප්නා අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. බොහොම ස්තුතියි විද්‍යුත් මහගෙන ඉන්නවා. ගුඩ් මෝර්නින් අයියෝ කියලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන මගේ හොඳම යාළුවා අබේ සිංහවත් එකතු කරගෙන, අපි දෙන්නවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. රාජපක්ෂ තමයි මැසේජ් එකක් දාලා තිනේ යාපනේ ඉඳලා. අපිට වෙනව තියෙනවද දසක්
0: කියමු?
1: තියෙනවනේ. අපිට පුළුවන් මේ තව යන්න විදියට මහගෙන ඉන්න. අපි දවල් එක වෙනකන් ඉන්නෝ මේ පැත්තේ. සුබ දවසක් කියලා තිනෝ. හොරණ පැත්තේ තමයි යන්න හිතුවේ. ලලිත් කුමාර ඉන්න අපි දෙන්න වහගෙන, ඥානරත්නත් එක්කම ගුණසේකර අපි වහගෙන ඉන්නවා කියලා තිනෝ. ලස්සන සින්දුවක් කියලා තියෙනවා. ඔයාටත් පුළුවන් මේ විදියට මෙන්න. ජගත් මාමා, ඔයාව එකතු කරගන්න ඕනි. ජය මාම, අද ඔයා වැඩ නැහැ, අද ගෙදර ඉඳලා කිව්වා අපි වහගෙන ඉන්නේ. ඉතින් ගෙදර ඉන්නේ හැමෝමත් එකතු කරගෙන අපි අහමු නේද ලස්සන සින්දුවක් දසුන්.
0: මේ කින්ස්ලි පීරිස්.

0: එකලයි විනාඩි 24යි.
1: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
2: ඔය වයසට ගියත් අවසත ගෙදර කිව්වට අවසත ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: සෑමට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB youth plus කිනුවා
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
7: අපි සොයන්නේ නුඹේ හඬයි
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice ලක්හඬ
8: අද තමයි ඒ දවස සඳුදා ගෝල්ඩන් වොයිස් අද තවත් දිගහැරුමක් ඔබට අත්විඳෙන්න පුළුවන් පසරු එකේ ඉඳන් චාමි ලෑස්සෙලා ඉන්නවා පසරු හතර වෙනකන් ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තියෙනවා ඔබ ආදරය කරන අපේ චමිත්තයි චාරුටයි කැලින් පොපුලර් අවෝඩ් සම්මාන රාත්‍රියේ මෝස්ට් පොපුලර් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කවල් එක විදිහට සම්මාන ලබන්නට සපෝට් එකක් දෙන්න.
9: ඉතින් ඔන්න ඔයාගේ පුංචි වෝට් එක මේගොල්ලන්ගේ ජයග්‍රහණයට ලොකු සපෝට් එකක් වෙන්න පුළුවන්. ඔයාට අවස්ථාව තියෙනවා දැන් මේ කැලින් පොපුලර් අවෝඩ්ස් මේ සම්මානයට නිර්දේශ වෙලා ඉන්න අපේ දෙන්නම. ඉතින් ඉස්සරහට මේක කියන යන්න ඔයාට පුළුවන් ඉතින් මේ විදිහට වෝට් එකක් තියලා මෙයාව ජයග්‍රහණය වෙතටම අරගෙන යන්න නේද?
8: කරන්න ඕනේ මේ ලක්හඬ ෆේස්බුක් පේජ් එකට යන්න දෙන්නගෙම තියෙන ඔන්න දෙන්නගෙම එකතු වෙලා හදපු පෝස්ට් එකක්
9: ඔව්
8: ඒකට ගිහිල්ලා වෝට් කරන්න අලියකුයි කොම්බියකුයි ඉන්නවා ඉතින්
9: නෑ නෑ නෑ දඟකාර කටකාර ගෑනු ළමයෙකුයි අහිංසක පුංචි කොල්ලෙකුයි
8: ආ කටකාර කෙල්ලෙකුයි දඟකාර කොල්ලෙකුයි
9: නෑ නෑ දඟකාරනේ අහිංසකයි නේද චමිත්
8: නිදාගත්තාම
9: ඔව්
8: ඔබ කරන්න ඕනේ ලක්හඬ ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා උඩින්ම තියෙන
9: පොපියුලර් අවෝඩ්
8: යස් නොමිනේෂන් පෝස්ට් එකට ගිහිල්ලා ඒ ලින්ක් එක ක්ලික් කරන්න ඒ ක්ලික් කරලා ඊට පස්සේ ඔබට තියෙන්නේ අපේ කපල් එක සිලෙක්ට් කරලා වෝට් කරන්න තියෙන්නේ ඒ කියන්නේ ලක්හඬ අපේ චාරුයි
9: චමිත්
8: චමිත්වයි සිලෙක්ට් කරලා වෝට් කරන්න හරිද අපිට නම් ඇවිල්ලා කියලා
9: ගියේ
8: කොහොමරි කියලා වෝට් කරන්න කියන්න කියලා නේ
9: ඔව් අපි අහගෙන ඉන්නයිට ඕන පුංචි අවස්ථාවක් තියෙන ඉතින් ඔයාගේ සපෝට් එක අපිට ඕන වෙලාවක ඉතින් ඔනාට අවස්ථාව ගන්න පුළුවන්
8: කොහොම නමුත් ඔබේ ඒ වෝට් එක නැත්තම් ඔබේ ඡන්දේ නැත්තම් ඔබේ මනාපය ඇත්තටම වටිනවා ජීවිතේ කඩේමක් ඉස්සරහට තියන්න ආදරේ කොච්චරද කියලා බලාගත්ත හැකි වෝට් ලැබෙන ප්‍රමාණය
9: ඒක තමයි නේද

0: La Conda Radio ITN.
1: දන්නවද
2: මොකද
1: ඉන්දුනීසියාවේ ජාවාස සුමත්‍රා දූපත් අතර තියෙනවා අන ක්‍රැකටෝවා කියන ගිනිගන්න.
2: ඔව්.
1: මොකද නම?
2: ඔයාම කිව්වට හොඳයි. අන ක්‍රැකටෝ ක්‍රැකටෝවා.
1: නෑ නෑ නෑ ක්‍රැකටෝවා.
2: හහ්.
1: හරිද? අන ක්‍රැකටෝවා.
2: හරි.
1: හරිද? මේ තමයි ගිනිගන්නේ නම.
2: හහ්.
1: මේ ගිනිගන්ද සක්‍රිය වුණා.
2: ඔව්.
1: මේ ගිනිගන්ද සක්‍රිය වෙච්ච නිසා මේ වෙලාවේ ඒ ආශ්‍රිතව තියෙන ගුවන් ගමන් මාර්ගවල
2: අවහිර වෙලා තියෙනවා නේද?
1: අවදානමක් මතු වෙලා තියෙන නිසා මේ වෙලාවේ ඒ මාර්ග ඔස්සේ ගුවන් ගමන් යන්නේ නැහැ.
2: දැන් ගිනිකන්ද වලින් අලු පිට වෙනවා නේද? ඒක නිසාම තමයි මේ
1: අලු විතරක් නෙවෙයි මේ ගිනිකන්ද වලින් පිට වෙනවා අලුත් එක්කම සිලිකා අඩංගු දුමාරය. අර පාෂාණමේ කොටස්.
2: ඔව්.
1: යනවා. හරි. එතකොට මේවා ඔය ගුවන් යානාවල තියෙන දත්ත මෙහෙයුම් පද්ධති වලට හානි කරන්න පුළුවන් කියලා
2: කියනවා.
1: එතකොට හරි මඟ තෝරගන්න බෑ. අතරමං වෙන්න පුළුවන්. පාරේදී වගේම ගුවනේදීත්
2: අතරමං වෙනවා නේද?
1: ඔව්. ඒ වගේම අනතුරු වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙනකොට ඉන්දුනීසියාලු බලධාරීන් තීරණය කරලා තියෙනවා ඒ හරහා ගමන් කරන ගුවන් ගමන් සම්පූර්ණයෙන් අත්හිටවන්න. මේ හින්දා ලෝකේ මේ වෙනකොට ලොකු ගුවන් ගමන් ගණනාවක් නතර වෙලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙත් ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කරන ගුවන්
2: ලංකන් එයාලයින් ඒව නවත්තලා තියෙනවා කියලා තමයි කියන්නේ නේද?
1: ඒව නවත්තලා තියෙනවා කියලා තමයි කියන්නේ.
2: ඔව්.
1: දැන් එක පැත්තකින් එල්නිනෝ.
2: ඔව්.
1: ඒ මදිවට
2: ගිනි කඳු පුපුරනවා.
1: ගිනි කඳුත් පුපුරනවා.
2: ඔව්. දැන් මේ නිසාම දැන් ඉස්කෝලේ යන පුංචි ළමයින්ට හැමත් අර ඇස් දැවිල් හැම ඇති වෙන්න පුළුවන්නේ. ඒක නිසා පාසල් කීපයකුත් වසා දාලා තියෙනවා කියලා තියෙනවා. දීවරේන්ට මුහුදු ගමන් යන්නේ අනේක වලක් වෙලා තියෙනවා. ඉතින් ගිනි කඳක් පිපිරුවාම ලොකු පිරිසකට ඉතින් බලපෑමක් කරන්න පුළුවන් නේද දසුන්?
1: අනිවාර්යයෙන්ම ගිනි කඳක් කියලා කියන්නේ සක්‍රිය වෙනවා කියලා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. මේකේ බලපෑම සමහරලාට අවුරුදු ගණනාවක් අත්විඳින්නත් සිද්ධ වෙන තැන් තියෙනවා.
2: ඔව්.
1: වෙලාවට අපිට
2: ගිනිකඳු නැහැ.
1: ගිනිකඳු විතරයි නැත්තේ.
2: ඔව්.

0: 11:37 දැන් වෙලාව.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.

0: අතෑවට හිනා වෙවි සින්දුවහන්න ඒවි රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කියනුවා
3: ලකන්ඩ රඩියෝ ITN
4: වෙන ඕන දෙයක්
5: වෙච්චාවේ කියලේ මුද
4: නෑන හෙමින් එපා ඉක්මන්ටම මේ වෝට් කරන්න අපි කපල් එක ඉස්සරහට අරගෙන යන්න ඔබ කරන්න ඕන මෙන්න මෙච්චරයි
5: කියන්න බලන්න
4: කරන්න ඕනේ ලකන ෆේස්බුක් පේජ් එකට යන්න ෆේස්බුක් පේජ් එකේ ඔන්න බැබලි බැබලි උඩින්ම ඉන්නවා
5: මේ දෙන්න
4: අපේ චමෙතුයි
5: චාරුයි
4: ඒ පෝස්ට් එකට යටින් ලින්ක් එකක් දාලා තියෙනවා ඒ ලින්ක් එක ක්ලික් කරලා ඇතුළට යන්න ඇතුළට ගිහිල්ලා මොස්ට් පොපියුලර් රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් කපල් එක සිලෙක්ට් කරන්න ඕන අපේ කපල් එක කවුද චමෙතුයි
5: චාරුයි
4: ඊට පස්සේ ගිහිල්ලා ඔබ වෝට් කරන්න
5: මේක හරියට වටිනවනේ ඉස්සරහට යන එක හරියක් ඉස්සරහට තියන ඔයාගේ මේ පුංචි වෝට් ටික අපිට ගොඩාක් වටිනවා ඉතින් ඒ දෙනට ආදරේ කට්ටි ඔන්න ඔයාට චාන්ස් එක තියෙන ඔයාගේ ආදරේ පෙන්වන්න නේද දොසුන්
4: අනිවාර්යයෙන්ම ඒ අතරේ මේ පැත්තට මෙසේජ් කරන්න මෙසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නවා අපි ඉක්මනටම කියන්නම් ගීතය අහන්න කලින්
5: සුන්දර උදෑසනක් කියලා තියෙනවා ඔයාලා දෙන්නටම ආදරේ දසුන් පුතා ඒ වගේම යශෝ දුවට සිතගත් නොවතන ආදරණීය ලක්හඬු ඇහැලිය ගොඩින් විනීත අයිරංගනීද ඔය මැසේජ් එක දාලා තියෙන්නේ ඔය විදිහටම අපි වහගෙන ඉන්නෝ අපි ගුඩ් මෝර්නින් කියලා තිනා ඔයාලා දෙන්නටම මේ වෙලාවේ ගවර්න්මන්ට් එකක වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා අයිෂාන්ගේ බර්ත්ඩේ කාද වන්ද ගවර්න්මන්ට් එකේ එයා සාම්පල් රූම් එකේ තමයි ඉන්නේ හැමෝම එයාට විශ් කරනවා කියලා තියෙනවා

0: ගොන වැස්සක් එනවා කියලා තියෙන හවස දෙකෙන් පස්සේ කොහෙද මිලිමීටර් 50ට වැඩි තද වැස්සක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තේනවා. ඌව මධ්‍යම නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව මුලදී දිස්ත්‍රික්ක වලත් දෙකෙන් පස්සේ තමයි තැනින් තැන ගිගුරුම් සහිත වැසි වහිනවා කියලා තියෙන්නේ.
1: එළියට යනවා නම් මතක් කරලා කොඩයක් අරගෙන යන්න.
0: එහෙම නැතත් කමන්නේ කාලෙකට පස්සේ වහින වැසි ටිකක් තෙමෙන්න.
1: හැබැයි පළවෙනි වැස්සට තෙමෙන්න හොඳ නෑ කියලා මං අහලා තියෙනවා.
0: පළවෙනි වැස්ස වැසි.
1: හරි ඊට පස්සේ
0: අද දෙවෙනි වැස්ස.
1: ආ හෙවණවලක් දැන්.

0: සිංහල සිංදු අහලා අහලායි පාවිච්ච ඔබට ඇතිවිච්ච ඔබට
1: ඔව්
0: මම තෝරගත්තා
1: මොකද්ද
0: මෙන්න මෙහිම එකක් අහලා බලන්න

0: කොහොමද බ්‍රෝකන් ඇන්චල්?
1: ලස්සනයි නේද?
0: වෙනම
1: ලෝකෙකට ගියා වගේ මම
0: සමහර වෙලාවට.
1: ලස්සන සින්දුව කියනකොට හැම තමයි ඉතින්.
0: ඒකනේ ඒකනේ. හරි මේ ටිකක් ඔබේ ඇස් දෙක දුර්වර්ණ වීගෙන එනවනම්.
1: ඇසේ සුදු ඇවිල්ල නම් තියෙන්නේ. ඇස් පේනවා අදොයි වගේ වට දැනෙනවා නම් මොකද කරන්න ඕනි?
0: කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා.
1: ඔව්.
0: ඉස්සල්ලාම කරන්න ඕන මෙන්න මේ දේ.
1: ඔව්. ඔයාට ඇස් පරීක්ෂා කරගන්න හොඳම තැනක් තමයි ලෙන්ස් ටෙක්යි කිය හොස්පිටල් එක කියලා කියන්නේ. ඇසේ සුදු ඇවිල්ල නම් ඒ වගේ මස් කන්නාඩි ගන්න ඕනකමක් තිබ්බනම් ළමා අක්ෂි සායනයක් බහිර රෝගී අංශය මේ හැමදේම එකම තැනක තියෙන හොඳම තැන තමයි ලෙන්ස් ටෙක්යි කිය හොස්පිටල් එක කියලා කියන්නේ. නම්බර 74 න් එක රොබර්ට් ගුණවර්ධන මමතක ඔස්සොත් බත්තර මුල්ල. ඔයාට මම ෆෝන් නම්බර් එක මතක් කරනම් 0 74 78 478 0112 58 58 මේකෙන ෆෝන් නම්බර්ස් වලට කතා කරලා ඔයාට පුළුවන් වෙලාවක් වෙන් කරගෙන තව විස්තරවට දැනගන්න. එහෙනම් යන්න ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට.
0: කලු කෙල්ලගෙන හන්න කලින් වෙලාව බලලෙම 11:48
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි ලකන්ඩ රේඩියෝ අයිති.

0: කරයි විනාඩි 53යි.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
3: ලකන්ද Radio ITN.
4: යන ලැස් වෙන ඉතාලිය පැත්තට ඊට කලින් මතක් කරන්න ඕන මේ දවල්ට කෑමට ගෙහම හදන්න ලැස් වෙලා ඉන්නවා නම් අපේ ආදරණීය ගෘහණිය. කෑම එක රස කරගන්න ගුණ කරගන්න වටේටම අපි කෑම දෙනවා කියලා සුවදහමන්න කෑම වලට එකතු කරගන්න ඕන.
0: හොඳම දෙයක් තමයි පැල්වත් ඔබටෝ කියලා කියන පුංචි පොඩ්ඩෝ හැම ඉන්නෝ නම් කෑම ටික කන්න අකමැති. අද නම් කන්න බෑ රස නෑ සුවඳ නෑ කියනවා නම් ඔන්න හොඳම විසඳුමක් කරන් ඇවිල්ලා තියෙන පැල්වත් නිෂ්පාදන. ඔයාට ලුණු සහිත ලුණු රහිත වගේම සුදු ලුණු රසට කන්න කැමති ඔයාට හොඳම බට එකක් අරන් ඇවිල්ලා තියෙන. ඉතින් ඔය බය නැතුව විශ්වාසයෙන් ඔයාගේ කෑම ටික රස කරගන්න ගුණ කරගන්න සුවඳ කරගන්න පැල්වත් බට එකක්ම අරගෙන බලන්න.
4: එවගේම තමයි රුපියල් 40ක් දුන්නොත් ඔබේ ජීවිතෙම වෙනස් කරගන්න ඔබට පුළුවන්.
0: ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය සූදානම් වෙලා ඉන්නවා ජීවිතයේ සෙහිනට වස්සනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලේ ධන නිධානය ලොතරැයි පත අරගෙන අවිලා දින ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිලා පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතයේ හීන හඹායන හීන ලං කරගන්න. ඉතින් වැඩි දුර ඈතක නෙවෙයි තියෙන්නේ. ඉතින් ධන නිධානය ලොතරැයි පත අරගෙන ඔයාගේ ජීවිතේ හීන හැබෑ කරගන්නාට පුළුවන්.
4: කුමරට කියන්න එපා. ඉතින්
0: යම් දෙයක් සිද්ධ වුණා එතන.
4: යම් දෙයක් එතන නෙවෙයි සිද්ධ වුණේ. අපිට මෙසේජ් කරලා තියෙන අය ගැනත් අපි ඉක්මනටම කියමු. අපි මේ අන්තිම ගීතය අද මේ පැය අහන
0: සුබෝදාසන කියලා තියෙන ජය මම අප්පාගෙන ඉන්නවා කියලා තියෙන ලක්කන හන්න කියලා තියෙන අද ගෙදර ඉන්න නිවාඩු නිසා අද පුතාගේ බර්ත්ඩේ එක එයාගේ බබා එයාගේ පුතාට විෂ් කරන්න කියලා තියෙන ලහිරු එරන් ගොඩ සුබම සුබපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරන 18 වංගුවෙන්. එවගේම හංසේ පවන එකතු කරගන්න කියලා තිනා ගණිද ඉන්නවා කුසුමනතා සෝමවති මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිනා. ඒ වගේම අපිට කෝල් කරා සිසිර කන්නංගලයාගේ මල්ලිගේ අද බර්ත්ඩේ එක නිමල් ජය තිලක. ඉතින් එයාට සුබම සුබපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කිව්වා. අද ගෙදර ඉඳලා බර්ත්ඩේ එක සමරනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඔයාට සුබම සුබපන්දිනයක් නිමල්.
4: ජයතිලක මාත්‍රේ නම් උපන්දිනේ ජය වෙන්න ඕනේ. එහෙනම් අපිට යන්න අවසර දෙන මේ පැයෙන් අන්තිම පැයට. මේ තමයි මේ පැයේ අවසන් තෝරා ගැනීම. රටතුටේ මොනවද උනේ කියලා අපි ප්‍රධාන ප්‍රතිප්‍රකාශය හමු මේකෙන් පස්සේ.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
2: ප්‍රවෘත්ති සිරස්තල.
3: වසර දෙකකදී ශ්‍රී ලංකාව ගෞරවාන්විත රටක් බවට පත් කළා. ජනපති අනුර කියයි. දේශීය අරමුදලෙන් අධිවේගී තුනක් ඉදිකරන්න ජනපතිගෙන් සැලසුම්. දැඩි නියගය ප්‍රධාන ජලාශවල ධාරිතාව 47%ට බස්සවයි. ප්‍රධාන සෞඛ්‍ය අභියෝග හතර ජය ගැනීමට කලාපීය සහයෝගීතාවේ අවශ්‍යතාව ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්. අමෙරිකාවේ මියාමි ගුවන්තොටුපළේ අනතුරකින් 5 දෙනෙක් ජීවිතක්ෂයට. ලක්කඳ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. ශ්‍රී ලංකාව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි ගෞරවාන්විත රටක් බවට ජාතික ජනබලවේග රජය පත් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජනරැලි මාලාවේ බුලත් සිංහල ජනරැලියට එක්වෙමින්.
4: අපි ඉස්සරහට සලසුම් ගොඩක් හදලා තියෙනවා. අපි ලබන අවුරුද්ද හයිවේස් 3ක් පටන් ගන්න. දැන් තමයි 2ක් පටන් ගන්න තියෙන්නේ. ගලගෙදර රඹුක්කන, ඉංගිරිය, පහතුඩු ඉංගිරිය, කුරුණෑගල ගලේ. අධිවේගී මාර්ග 3ම හදන්නේ ලංකාවේ පළමු වතාවට අධිවේගී මාර්ග හදනවා 7ක් ණය ගන්න නැතුව. අපි බහණ්ඩාගාරය සම්මත. 7ක් ණය ගන්න තු බහණ්ඩාගාරය සම්මත. අපි රේල්වේ පද්ධතිය විද්‍යුත් කරණයට පටන් ගන්නවා. ඒකේ වියදම දැන් තැස්සමෙන්තු කළ තියෙන විදිහ කෝටි 60000යි. පානතුරු ඉඳන් මරදානට, මල්ලපාන ඉඳන් මරදානට, රාගම ඉඳන් මරදානට ආරම්භක පියවරකට අපි මේ නොවැම්බර් වල ටෙන්ඩර් ප්‍රදාන කරන්න සැලසුම් කළ තියෙනවා. කෝච්චි විද්‍යුත් කරණය කරන්න. විදුලි කෝච්චි දුවන්නම්. මම දුම්රි දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමාගෙන් ඇහුවා කෝටි 60000න් ලබන අවුරුද්දේ කොච්චර වුණද කියලා. එතුමා කිව්වා කෝටි 10000ක් වුණා කියලා. කෝටි 10000ම ලබන අවුරුද්දේ බජට් එකෙන් දෙනවා. මල්ලතෝ විශාල ජලාශයක් අපි හදනවා. ඒකේ වියදම කෝටි 4700යි. කෝටි 4700 අතර වියදම. බිලියන 47යි. මම ව්‍යාපෘතිය මට එවලා තිබුණා ලබන අවුරුද්දේ අයවැයෙන් කෝටි 500ක් දෙන්න කියලා. මම ව්‍යාපෘති කරන ගිහිල්ලා ඒගොල්ලෝ හම්බෙලා ඇහුවා අපේ වියදම කෝටි 4700යි 27 කෝටි 500ක් වියදම් කළා මන්දිනේ කියලා. ඔයාලට කීයක් වියදම් කරන්න පුළුවන්ද වැඩ කරන්න? වියදම් කරන්න පුළුවන් හැම සතයක් මන් දෙන්නම්. මම ඊට පස්සේ කොළඹ ගෙනාවා කණ්ඩායම. කොළඹ ගෙනල්ලා මම ලැබරන්ට් අයවැය ලේකරෙන් කෝටි 1000ක් දෙනවා ඒ මල්ලතෝ ව්‍යාපාරය හදන්න. මේ කක්පත් ණය ගන්න.
3: බුලත් සිංහල ජනරලිය නනතුරුවයි බේරුවල ජනරලියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වූයේ. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා
4: අපි ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ තිබුණ ප්‍රතිරූපය යහපත් දිශාවට අපි වෙනස් කරමින් තියෙනවා. ලෝකේ තියෙන හැම ආර්ථික දත්ත පිළිබඳ විශ්ලේෂණ කරන ආයතන, සමාජ දත්ත පිළිබඳ විශ්ලේෂණ කරන ආයතන, ඒ ආයතන ඔක්කොම විසින් කියන්නේ මොකද්ද? දැන් ප්‍රගති දත්පත් වෙමින් තියෙනවා. දූෂණ දර්ශකේ දූෂිත රටක් හදට තිබ්බී. අපි දැන් පහළටමින් තියෙනවා. අපරාධ දර්ශකේ අපි උඩින් තිබුණේ. දැන් පහළටමින් තියෙනවා. ආර්ථික අර්බුදේ උඩින් තිබුණේ. දැන් අපි පහළටමින් තියෙනවා. ඒකනේ මොකද්ද? අවුරුදු දෙකක් ඇතුළත ජාත්‍යන්තර වශයෙන් අපේ රට පිළිගැනීමට භාජන විය හැකි ගෞරවාන්විත රාජ්‍යයක් බවට පරිවර්තනය කළා තියෙනවා. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේ සමාජික රටවල් වලට කියනවා. අර්බුදයෙන් ඉක්මනින් ගොඩ ආපු රටක් තියෙනවා නම් ශ්‍රී ලංකාව දෙස බලන්න කියලා. ඔන්න ඇවිල්ලා තියෙන තැන. මේ ළඟදී ලෝකයේ වේගයෙන්ම වර්ධනය වෙමින් තියෙන රටවල් හතර අතර ශ්‍රී ලංකාව. එම ලංකාව තියෙන්නේ. එදා තිබ්බ කොහොමද? අපරාධ ලෙස තිබුණේ. ඒ නිසා මම කියන්නේ අපි ඒ පැත්තම ජයග්‍රහණපත් කරන් තියෙනවා. කළු රට අපි විදේශීය වශයෙන් ජාත්‍යන්තර පිළිගැනීමට සහ ගෞරවයටපත් වූ රටක් බවට පත් කරමින් තිබෙනවා. අනිත් පැයෙන් විශේෂම ගත්තොත් අපේ රට ඇතුලේ ජාතිවාදී ගැටුම් තිබුණා. මේ පාලකයෝ පෙරට පාලනය කරේ කොහොමද අපි ආණ්ඩුව ගිහිල්ලා බලපුවම පේනවා. එකම ගිනුමින් සිංහල ජාතිවාදී කණ්ඩායමකට සල්ලි දීලා තියෙනවා, මුස්ලිම් ජාතිවාදී කණ්ඩායමකට සල්ලි දීලා තියෙනවා. එකම ගිනුමින් එකම account එකෙන් මුස්ලිම් අන්තවාදීන්ට සල්ලි දෙනවා, සිංහල අන්තවාදීන්ට සල්ලි දෙනවා. සල්ලි දීලා බල්ලෝ වගේ නිදහස් කරගෙන හපාගෙන ඉන්න කියලා. ඉතින් මේ අලුත්ගම හපාගත්තා. හපාගත්තේ නැද්ද? නේද? දුක ඇයි? හපාගන්න දඹුල්ලේ හපාගත්තා. දිගන හපාගත්තා. මාවනල්ලේ හපාගත්තා. ඇයි? දෙපැත්තෙන් හදනවා මේ ජාතිවාදී කණ්ඩායම් දෙක. දෙකටම ආණ්ඩුවේ සල්ලි පොම්ප කරනවා. මේගොල්ලන්ට ඕනනේ ජනතාව සමිකරලා රටපාලනය කරන්න නෙමෙයි. මේගොල්ලගේ සැලැස්මෙන් ජනතාව බෙදන්න, ජනතාව ඇන කොටා ගන්න හදනවා. ජනතාව ගහ ගන්න හදනවා. මෙහිම පාලකයෝ මේගොල්ලෝ. එනිසා අපේ රට කළු රටක් වුණා. සියලු ජනතාවට අයිතිවාසිකම් අහිමි වෙන සමර ජන කණ්ඩායම් හුදකලා කරන රටක් බවට අපේ රට අර්ථකථනය වෙන්න පටන් ගත්තා. මම කියන්න කැමතියි. අපි ආණ්ඩුව අරගෙන අවුරුදු දෙකයි. මේ අවුරුදු දෙක තමයි ලංකා ඉතිහාසයේ ජාතිවාදී ගැටුමක් මත පොලිසියට පැමිණිල්ලක් නොගියපු අවුරුදු දෙක.
3: ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද එහිදී අදහස් පළ කළා.
2: විපක්ෂයේ පිළිබඳව අපිට තරම් කලබල වෙන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ කවදාකවත් ඉගෙන ගන්නේ නැහැ. පාඩම් ඉගෙන ගන්නේ නැහැ. පරණ අයම තමයි. අවුගේ කාලේ අපේ රටේ දේශපාලන විශාල වෙනසක් සිද්ධ වුණා. අපේ රටේ ජනතාව හිතන මතන විදිහ වෙනස් වුණා. ඒ වෙනස අපි තේරුම් ගත්තා. ඒ වෙනස අපි දැක්ක නිසා තමයි අපිට බලයට එන්න පුළුවන්කම ලැබුණේ. ඒ වෙනසට අපි සම්බන්ධ වුණා. ඒ වෙනස වෙනුවෙන් අපි විශාල කාලයක් තිස්සේ සම්මුදන්සලා අපි ඔක්කොම වැඩ කරා. ඒ වෙනස මේගොල්ලෝ තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තේ නැති අපිට කමකුත් නැහැ. විපක්ෂය හදන්න අපට ඕනේ නැහනේ. ඒගොල්ලෝ වැරදි කරන තරමට අපට හොඳයි. එසේ ඒගොල්ලෝ වැරදි කර කර උම ගියාවේ අපට මොකද තියෙන්නේ? අපට තියෙන්නේ මෙරට හදන අතන කාර්යයට යන. මම හදන්න ගියාමත් අපි දන්නවා අපිට බාධක නැතුව නෙවෙයි. ස්වභාවික ප්‍රශ්න තියෙන විට අමතරව අපිට පරණ පුරුද්දේ බලය සමහර තැන්වල තියෙන කුඩා ගැටලු අපේ සමහර යාන්ත්‍රණ තුල තියෙන ගැටලු කිසියම් බාධාවක් කරන. එසව ඔබ කියයි තාම සමහර ප්‍රශ්න තුනේ නැහැ නේද කියලා. ඔව් තියෙන්න පුළුවන් ඔය බිම් මට්ටමේ කුඩා ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි විසඳන පටන් ගන්න තියෙන්නේ. විසඳ යන්නේ. ඒක රැකෙන් ඔක්කොම කරන්න බෑ කියලා අපි කවුරුත් දන්නවා. එනිසා අපි ප්‍රවේශයක් කියලා දෙන ස්ථාවර මොකද්ද? සැලැස්මකට අනුව රටේ ප්‍රශ්න විසඳමින් ඉස්සරහට යනවා. රට ශක්තිමත් කළ දෙන ආර්ථික වශයෙන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. වංචා දූෂණ නැති රටක් අපට ඕනේ නැද්ද? ඕන. වංචා දූෂණ නවත්තන්නම්, පහළින් ඉදරටනේ උඩින් නවත්තන්නම්, නීතිය ඒ අය පස්සේ එනවයි කියන හැඟීම යාට තියෙන ඕන. අපි අද වංචා දූෂණ මහා මට්ටමින් ආණ්ඩු මට්ටමින් නැති කරපු රටක් හදලා තියෙනවා. ඒක වාසිය කාටද යන්නේ? ජනතාවට ඒ වාසිය යන්නේ. එසම ගෙවිච්ච අවුරුදු දෙකක් තිස්සේ අපි අපේ රටේ ජනතාව අපට ලබා දීපු ජනවරමට අනුව ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා වෙහෙස මහන්සිලා වැඩ කරලා තියෙනවා. අපි හැමදෙනාම මේ වේදිකාවෙන් හැමදෙනාම ලාල් සහෝදර අපේ මන්ත්‍රී සහෝදර හැමදෙනාම වෙහෙස මහන්සිලා වැඩ කර මොකක් සඳහාද අපට ඔබ ජනවරමක් ලබා දුන්නා. ඒකේ බර අපි දන්නවා. ඒකේ ගැඹුර අපි දන්නවා. ඒකේ වටිනාකම අපි දන්නවා. ඒක නැති කරගන්න බෑ කියලා අපි දන්නවා. ඒ නිසා ඒකට වග කියන්න ඔබේ අරමුණු ඉටු කරන්න, ඔබේ අභිලාෂයන් ඉටු කරන්න, ඔබ සතුටෙන් තියන්න, ඔබේ ඡන්දයට වටිනාකමක් දෙන්න, ඔබ ගහපු කතරේ අපතේ කියලා ඔබට දැනෙන්න වැඩ කරන්න අපි කාලයක් තිස්සේ මහන්සි වුණා. මේ හැමදෙනාම මහන්සි වුණා. Tamanට කිසිවක් හම්බ කරගෙන නෙවෙයි. Tamanට කිසිවක් එකතු කරගෙන නෙවෙයි අපි හැමෝම මහන්සි වුණා. ඒක ප්‍රතිඵල තමයි දැන් මේ තියෙන්නේ. අපට යන දුර ගමනක් තියෙනවා. ඒක ඇත්ත. අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරලා තිනවා, ජනතාවට සහන දෙමින් ඉන්නවා, වැටුප්පඩි කරලා තිනවා. ඒකට අපිට සතුටු වෙන නිසා සතුටු වෙන්න පුළුවන් ಜಾති ගොඩක් කරලා තිනවා. ලෝකේ ඉස්සර ලංකාවේ ප්‍රතිරූපය ඔසවලා තිනවා. ඒක සතුටට කාරණක් නිසා අපේ ඡන්දෙට වටිනාකමක් තිනවා. අපේ කාර්යයට වටිනාකමක් ලබා දෙන්න මාලිම ආණ්ඩුව සමත් වෙලා තිනවා. ඒ නිසා ඒ මාලිම ආණ්ඩුවත් එක්ක අත්කල් බඳගෙන මාලිමාවේ ආණ්ඩුව ඔබේ ආණ්ඩුවට අපේ ආණ්ඩුවට හිරවෙන සියලු බලවේග සියලු බාධා පරද්දලා අපි හැමදෙනාම එකා වගේකට එකතු වෙලා මේ ගමන ජයග්‍රහණයෙන් කෙලවර ගන්න ඕන. අන්නේ ජයග්‍රහණ කරා යන්න හැමදෙනාම අපි එකතු වෙමු, සංවිධානය වෙමු, මහන්සිලා වැඩ කරමු, හතුරු පරද්දලා අපේ ජයග්‍රහණය තහවුරු කරගමු කියන ඉල්ලීම කරමින් එසඳ ඔබ සිල් දනටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මම ඔබ සබ ගන්නවා. මාලිමාවට ජය වේවා.
3: දිස්ත්‍රික් කිහිපයකට බලපෑ ඇති දැඩි නියන් සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජලධාරිතාව 47% දක්වා පහත බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ජලධාරිතාව 20%ක් තරම් පහළාගේක පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එල්නිනෝ තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 7කට පවතින්නේ දැඩි වියලි කාලගුණයක්. ඒ හේතුවෙන් පොළොන්නරුව, අනුරාධපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ රත්නපුර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක ජල ගැටලු මතුව තිබෙනවා. එම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 35ක පවුල් 35149 පීඩාවට පත්ව සිටින බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ඔවුන්ට අවශ්‍ය පානීය ජලය මෙන්ම සහන ලබා දීමේ වැඩපිළිවෙල ශක්තිමත් කර ඇති බව එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා ප්‍රකාශ කළා.
5: මේ වනයට දිවිනට බලපා තිබෙන එල්නිනෝ වියලිකානු තත්ත්වයත් එක්ක දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 35ක පවුල් 35149ක පුද්ගලයන් 115534 දෙනෙකු පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ ගැටලුවකට මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම අපට වැඩිම බලපෑමක් වාර්තා වෙන්නේ මොණරාගල, මඩගලපු, අම්පාර සහ බදවල දිස්ත්‍රික්ක. ඊට අමතරව පොළොන්නරුව, අනුරාධපුර හා රත්නපුර දිස්ත්‍රික්ක වලනොත් අපට මේ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් ගැටලු වාර්තා වෙනවා. මේ වනයට මේ සියලුම පවුල් සහ පුද්ගලයන් වෙත පානීය ජල බෙදා දීමේ කටයුතු අඛණ්ඩව සිදු කරනවා. ඔව් අපි ඇත්තටම ජනතාවගේ ඉල්ලීමක් කරන්න කැමැති ඔබට කිසියම් ආකාරයක බීමට සුදුසු පානීය ජලය සපයා ගැනීම කිසියම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම් ඔබගේ වසමේ සිටින ග්‍රාමධාරීතුමා හෝ තුමිය දැනුවත් කරන්න. එසේ නොමැතිනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අදාළ පළාත් පාලන ආයතන දැනුවත් කරන්න. එසේ නොමැතිනම් අපේ දුරකථන අංකයක් තිබෙන ජාතික අපදා සනසය මධ්‍යස්ථානයේ 0716 807 807 දුරකථන අංකයට දුරකථන මතමක් ලබා දීලා ඔබ වෙත යම්කිසි පානීය ජලය සපයා ගැනීම ගැටලුවක් තිබෙනවා වාර්තා කරන්න.
3: මේ අතර නියන් කාලගුණයක් පවතින දිස්ත්‍රික්කවල ජලාශවල ජලමට්ටම 20% දක්වා පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ HMPS හේරත් මහතා ප්‍රකාශ කළා.
6: දිවයිනේ පිහිටි ප්‍රධාන ජලාශවල ගබඩා වී ඇති මුළු ජල ධාරිතාවේ 47.3% ආසන්න ප්‍රමාණයක් වන අතර එම ජලාශ අතරින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පාලනය වෙන ප්‍රධාන ජලාශවල ගබඩා වී ඇති ජල ප්‍රමාණය 34.4% ප්‍රමාණයක් වෙනවා. මෙම ජල ප්‍රමාණය දිස්ත්‍රික් වශයෙන් සැලකීමේදී විශේෂයෙන් අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල පවතින ජල ප්‍රමාණය 20% ආසන්නකයක් තමයි පවතින්නේ. කෙසේ වෙතත් මේ වන විට ජල කන්නේ අවසන් අධියට පැමිණීම පවතින බැවින් මෙම පවතින ජල ප්‍රමාණය මෙම කන්නේ සඳහා ප්‍රමාණවත් වන අතර මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද මෙම පවතින ජල ප්‍රමාණය ඉදිරි වර්ෂාපතනයේ ලැබෙන තෙක් ප්‍රමාණවත් වේයි අපේක්ෂා කරනවා. මේ දිනවල පවතින අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග මෙම ජලාශවලින් වාෂ්පීකරණය වන ජල හානිය සහ අධික බැවින් වගා කටයුතු පානීය ජලය සහ අනිකුත් අවශ්‍යතා සඳහා භාවිතා කිරීමේදී අර පිරිමැසුම්දායක ලෙස භාවිතා කිරීම වැදගත්.
3: වියලි කාලගුණයේ හමුවේ වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. ඒ කළමනාකරණය කර ගැනීම සඳහා ජලය රැඳී ඇති ස්ථාන තෝරාගෙන වගා කටයුතු සිදු කිරීමටයි එම ගොවීන් කටයුතු කර තිබෙන්නේ. අනුරාධපුර මහවිලච්ඡේ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පේර වගාවේ නිරත ගොවීන්ද වගාවන් විනාශ වීමේ අවධානයකට ලක්ව සිටිනවා. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයක මිනිස්සුරට දැරෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු මැද නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, කුරුණෑගල, මොණරාගල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. අද දිනේ ගාල්ල, ඉමදුව, තෙලිජ්ජවිල, යටියන සහ තංගල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා ප්‍රකාශ කළේ තවත් ප්‍රදේශ කිහිපයක මිලිමීටර 50ක්ම වූ තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතින බවයි.
7: අපි අද දිනේ නැගෙනහිර, ඌව, ඒ වගේම මධ්‍යම පළාත්වල සවස දෙකෙන් පමණ පස්සේ වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ අතරින් අපි ගත්තොත් නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානයක මිලිමීටර 50ට වඩා වැඩි තරමක තද වැසි අපි අද දිනේත් අපේක්ෂා කරනවා. මේ දවස්වල අපි දකිනවා නිරිත දිග කොටස දිවයිනේ වැසිවල අඩුවීමක් තියෙනවා. කොහොම වුණත් බස්නාහිර, සබරගම පළාත්වලත්, වයඹ පළාතේ සමහර කොටස්වලට, ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තාන ස්වල්පයක වැසි අපි අද දිනේත් අපේක්ෂා කරනවා. ඒ වගේම දිවයිනට මුහුදේ කාලගුණය සැලකුවාම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා මාතර දාකවල ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේවි. සවස් කාලයේදී මුලතිව් ඉඳලා ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වාවල ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා.
3: ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන දකුණු නැගෙනහිර ආසියා කලාපයේ කමිටු සැසිවාරය ටිමෝර් ලෙසටේ රාජ්‍යයේ ඩිලි නුවරදී ආරම්භ වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට එක්ව සිටිනවා. දකුණු නැගෙනහිර ආසියා කලාපයේ සමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු නියෝජිතයන් රැසක් සැසියට සහභාගී වී සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. එය පැවැත්වෙන්නේ එම සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩ්හෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය වසරේ කොළඹදී පැවති 78 වන කලාපයේ කමිටු සැසිවාරයේදී නලින්ද ජයතිස්ස මහතායි සභාපති ධූරයට පත් වුණා. මෙවර සමුළු අමතමින් අමාත්‍යරයා පෙන්වා දුන්නේ කලාපයේ මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු සහ ඉදිරි අභියෝග පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවයි. ගෝලීය ආර්ථික මෙන්ම සෞඛ්‍ය පද්ධතීන්ගේ එකිනෙක වෙනස් කලාපීය රටවල් පොදු අභියෝගවලට මුහුණ දී ඇති බවයි අමාත්‍යරයා පෙන්වා දුන්නේ. මූල්‍යමය දුෂ්කරතාවයකින් තොරව සෑම පුද්ගලයෙකුටම අවශ්‍ය සෞඛ්‍ය සේවාවක් ලබා දීම අපගේ පොදු කැපවීම විය යුතු බවද අමාත්‍යරය සඳහන් කළා. නාවල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීම පිළිබඳව සිය විරෝධය පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සරය වෙනුවෙන් විශේෂිත ප්‍රකාශයක් සිදු කරමින් සංවත්සර සැමරුම් උත්සවයේ ඊයේ පැවැත්ුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ නායකින්ද ඊට එක්ව සිටියා. එහිදි අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා
8: 1946 සැප්තැම්බර් 6 වෙනිදා DSNK මැතිතුමා ඇතුළු කණ්ඩායමක් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරා. නිලධාරීන් පත්කරන අවස්ථාවේදී SWRD බණ්ඩාරනායක මැතිතුමා මුල් ආසනය අරගෙන DSNK මැතිතුමාගේ නම යෝජනා කරා. ඉතින් ඒ සඳහා ආරම්භික සමාජිකයන් මෙතන නැති වුණාට ඒ අයගේ දූදරුවන් මුණුපුරන් හේම එම මුණුපුරෝ මේ පක්ෂයක වැඩ කරන කණ්ඩායම් ඒවගේ අනික් පක්ෂවල ඉන්න කණ්ඩායමුත් තිබෙනවා. ඒ කරපු ආරම්භික සමාජිකයෙක් අතර ඉන්නේ DA රාජපක්ෂ මැතිතුමා. ඇගේ පුත්තු දෙන්නෙක් මේ රටේ ජනාධිපති හැටියට ක්‍රියා කළා. මම විශේෂයෙන්ම අපේ ආරම්භික සමාජික DA රාජපක්ෂ මැතිතුමාගේ මුණුපුරා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට එතුමා අද අත්අඩංගුවට අරගෙන ඉන්නේ වැලිකඩ ඉන්නේ. නමුත් ඒ කියට විරුද්ධවත් අපේ ප්‍රකාශ කරනවා.
3: රුපියල් 104,500 වියදමේ නිදිවන මනම්පිටිය කොටලිය පාලම හා ගල්ලැල්ල පාලම ලබන අප්‍රේල් මාසයේ වනිට විවෘත කිරීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. පාලම අබලන් වීම හේතුවෙන් සිදු වූ මාර්ග අනතුරු වලින් ජීවිත රැසක් අහිමි වුණා. එම ගැටලු මගහරවමින් ජනතාවට වඩාත් ආරක්ෂිත ගමනාන්තයක් සහතික කරමින් නව පාලම් ඉදිකිරීම ආරම්භ කෙරුණේ රුපියල් 104,500 වියදමින්. මෙම පටු පාලම් වෙනුවට ඉදිකෙන නව පාලම් දෙක නිරීක්ෂණය කළ අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ නව පාලම් මගින් මගින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම රථවාහන තදබදය අවම කිරීමටද මෙය හේතුවක් වන බවයි. රන්විමන නිවාස වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් 6ක් සඳහා ඉදිකෙන නිවාස එම පවුල් වෙත බහර දෙනු ලැබුවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවයි රන්විමන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ යටතේ පානම ලාහුගල සහ පොතුවිල් යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් 6ක් සඳහා නව නිවාස ඉදිකොට නිවැසියන්ට බාර දීම පසුගියදා සිදු කෙරුණා. එනියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිවසකට වැය කර ඇති මුදල රුපියල් 110,000. ශ්‍රමදායකත්වයේද ඇතුළුව රුපියල් 120,000කට අධික වටිනා නිවසක් ලබා දීමයි සිදු කෙරුණේ. සෑම නිවසකටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්ශ්වයේ බැගින්ද පිරිනැමුණා. එම අවස්ථාවට එක්වමින් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පීතිස්ස මහතා අදහස් පළ කළා.
9: බංකොලොත් වෙච්ච රටක් රාජ්‍යයක් අපට ලැබුණේ. ඒ අද වෙනකොට ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන රටවල් අතර 4 වෙනි ස්ථානයට පත් කරන්න අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදර ඇතුළු මේ ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. ආර්ථිකයේ බිඳ වැටිච්ච රාජ්‍යයන් ගත්තට පස්සේ ඒ රාජ්‍යයන් අතර වේගයෙන්ම සංවර්ධනය වෙන පළවෙනි රට ශ්‍රී ලංකාවට පත් කරන්න අපි සමත් වෙලා තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට දැවැන්තම අයවැය තුලින් අයවැය අතිරික්තයක් නිර්මාණය කරගන්න අපි සමත් වෙලා තියෙනවා. ඉතිහාසයේ වැඩිම ඩොලර් සංචිත ප්‍රමාණය ඉතුරු කරන්න පුළුවන්කම මේ වතාවේ අපට ලැබෙනවා. ඒ වගේම තවත් බොහෝ ජයග්‍රහණයක් අපි අත්පත් කරගෙන තියෙනවා. ඒ නිසා මේක තමයි පාර, මේක තමයි ගමන, මෙහෙම තමයි ආණ්ඩු කරන්න ඕනකම තියෙන්නේ.
3: ප්‍රදේශ කීපයක සිදු වූ අනතුරු පහකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එක් අනතුරක් සිදුනේ හොරණ වගවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියම් මාර්ගයේ නිවෙතට පැන පෙරළී යාමෙන්. එෙහිදී 44 වැනිදී පූර්ව දණ්ඩ ප්‍රදේශයේ පදිංචි කරුමිය ගොස් තිබෙනවා. කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේදීද යතුරුපැදියක් පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එක් ගොඩැල්ල ප්‍රදේශයේදී ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉංගිරිය පාදුක මාර්ගයේද බෝපේ ප්‍රදේශයේදී අනතුරක් සිදු වුණේ යතුරුපැදියක් හා ලොරි රථයක් ගැටීමෙන්. එමෙන්ම රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේද කහංගම ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටීමෙන් තවත් අනතුරක් සිදු වුණා. එම අනතුරු දෙකේදී අතුරුපැදිකරුවන් දෙදෙනා මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. රමුකන ඉන්ද්‍රුවත් ප්‍රදේශයේදී තවත් අනතුරක් සිදු වුණේ ලොරි රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී මාර්ගයේ පෙරළී යාමෙන්. එෙහිදී බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ සහ ලොරි රථයේ රියදුරන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ලොරි රථයේ රියදුරු මියගොස් තිබෙනවා. අමරිකාවේ මයාමි ගුවන්තොටුපලේදී ඇමර්සන් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පීටි මයාමි ගුවන්තොටුපලේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ බෝයින් 767 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්. එය ගුවන්තොටුපලට ගොඩ බස්වමින් තිබියදී ධාවනපතේ නිවතට පැන අනතුර සිදු වුණා. එදී ගුවන්තොටුපල ආසන්නයේ තිබූ වාහන කිහිපයකම යානය ගැටි ඇති අතර අනතුරත් සමග ගින්නක්ද හටගෙන තිබෙනවා. මියගිය පුද්ගලයන් 5 දෙනාට අමතරව තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලක්කඩ ක්‍රීඩා ප්‍රවෘත්ති. ආසියානු කුසලාන කාන්තා පන්දුආර 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම පරාජිතපත් කරමින් කඩලු 4ක ජය කිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුආර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 114ක්. පන්දු යැවීමේදී චමුදී ප්‍රමෝදා කඩුලු 3ක් බිඳ හෙළුවා. පෙළතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුආර 19යි පන්දු 2කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 115ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය හිමි කරගත්තා. හර්ෂිතා සමරවික්‍රම පන්දු 37කදී නොදැවි ලකුණු 48ක් රැස් කළා. තරගේ වීරයාවට පත්ුයේද හර්ෂිතා සමරවික්‍රමයි. ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල. වසර දෙකකදී ශ්‍රී ලංකාව ගෞරවාන්විත රටක් බවට පත් කළා ජනපති අනුර කියයි. දේශීය ආරමුදලෙන් අධිවේගී තුනක් ඉදිකරන්න ජනපතිගෙන් සැලසුම්. දැඩි නියඟය ප්‍රධාන ජලාශවල ධාරිතාව 47% බස්සමයි. ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 4 ජය ගැනීමට කලාපීය සහයෝගීතාවේ අවශ්‍යතාව ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්. අමරිකාවේ මියාමි ගුවන්තොටුපලේ අනතුරකින් 5 දෙනෙක් ජීවිතක්ෂීට. මේ ළඟ ලක්කඩ ප්‍රවෘත්ති පසුරුවකට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. දැන් සංචාරයේ විශේෂාංගය.

0: හිත නැවතුණු තැන. සංචාරේ සංචාරේ සංචාරේ.
1: අද සංචාරයෙන් ඔබව රැගෙන යන්නේ අපේ රටේ තියෙන ස්වභාව සෞන්දර්යයෙන් අනූන තවත් අපූරු තැනකට. නලඟනකගේ රුවකට සමාන දිය ඇල්ලක් හරිම මනස්කාන්ත ලෙස ගලා බසින ප්‍රදේශයක් තමයි බුලත්කොහු පිටිය කියන්නේ. මේ ඇල්ලේ නම නලඟන දිය ඇල්ල. රුක්මලේ ඇල්ලත් ඒ ආසන්නයේම තමයි පිහිටලා තියෙන්නේ. සංචාරක සංවර්ධන අධිකාරිය යටතට පත් කරමින් ගැසට් කරලා තියෙන මේ සංචාරක කලාපය ස්වභාව සෞන්දර්යෙන් අනූන ප්‍රදේශයක්. මහනුවර ඉඳලා එනවනම් දොළොස්භාගේ මාර්ගයෙන් දේදුගලට ඇවිල්ලා පැල්ලම්පිටිය බුලත්කොහු පිටිය මාර්ගයෙන් 7 කිලෝමීටර කණුවසල කළුපහන කුඩා ජලවිදුලි බලාගාරයට පිවිසෙන මාර්ගයෙන් එන්න පුළුවන්. කොළඹ පැත්තෙන් එනවනම් රුවන්වැල්ල හරහා දේදුගල ඉහළ පැල්ලම්පිටිය පැත්තෙන් බුලත්කොහු පිටියට ළඟා වෙන්න පුළුවන්. කළුපහන කුඩා ජලවිදුලි බලාගාරයට ඇතුළු වන මාර්ගයේ අඩිපාර ඔස්සේ මීටර 300ක් විතර එනකොට මේ දිය ඇල්ල ලස්සනට දකින්න පුළුවන්. පාරිසරික සුන්දරත්වය සහිත මේ සංචාරක කලාපය ගැන අපට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් ඩැඩීපන් මහතා.
2: සංචාරක සංවර්ධන අධිකාරියේ විසංචාරක කලාප විදියට බුලත්කොහු පිටිය ගැසට් කරලා තියෙනවා. බුලත්කොහු පිටිය එන්නේ ස්කෑගල්ලේ ඩිස්ත්‍රික් එකේ බුලත්කොහු පිටිය සහ අර්නායත. ඒ දෙකක් කවරලා තමයි බුලත්කොහු පිටිය සංචාරක කලාප තියෙන්නේ. එතන සංචාරක කලාප විදියට අපි ගැසට් කරේ එතන තියෙන දියල ස්වභාවික ආන්තරය දේවත්ත ලස්සන සඳුවැටිය ඒ ටික සංචාරක ව්‍යාපාරයට සහ සංචාරයට බලන්න සෑයන ක්‍රියාකාරම් කරන්න පුළුවන් තත්ත්වය බලලා තමයි මේ සංචාරක කලාප විදිහට අපි ගැසට් කරලා තියෙන්නේ.
1: නලඟන ඇල්ල සහ රුක්මලේ ඇල්ල ඇතුළු මේ සංචාරක කලාපය නැරඹීමට විනෝද චාරිකාවකට වගේම පරිසර අධ්‍යයනයකටත් මේක කදිම තැනක්. රිටිගහ ඇල ජලාශයෙන් ආරම්භ වෙලා මීටර 40ක් පමණ උසකින් ගලා බසින නලඟන ඇල්ල මනස්කාන්ත දර්ශනයක් පමනවා. රුක්මලේ ඇල්ලත් ඒ වගේම තමයි. මේ දිය ඇලි දෙකේම සීතල දියබිඳක පහස විඳ ගන්නටත් ඔබට පුළුවන්.
2: දියල්ල තියෙනවා, රුක්මලල්ල, නලගනල්ල තියෙනවා. ඒ වගේ ලස්සන view point එකක් තියෙනවා. එතන සංචාරක ගිහිල්ලා එතන ගිහිල්ලා photograph එකක් ගන්න පුළුවන්. ඒ වගේ මේ දියල්ල බලන්න විතර නෙමෙයි නාන්නත් පුළුවන්. ඒ වගේ තවත් තියෙනවා කඳුනගීම සහ එම්ම ගිහිල්ලා තේ කඩන්න. ඒ වගේ experience ගන්න පුළුවන් තැන තමයි මේ ටික. සංචාරක එතන නවතුම් පාසල් තියෙනවා. එතන ඉඳලා දිය පහන්දර ගිහිල්ලා පැය දෙකක් තුනක් එතන ගිහිල්ලා අර නැචරලි තියෙන එන්වයරන්මන්ට් එක මාර විදිහට එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්. ඒ වගේ වෙලාව ගත කරන එක ඒගොල්ලොන්ට ඇත්තටම බෝරින් වෙන්නේ.
1: සංචාරයට, විනෝදයට හෝ අධ්‍යයනයකට මෙහි එනවනම් ඔබේ පාද සටහන් සහ මතකයන් හැර වෙනත් කිසිවක් මෙහි ඉතිරි නොකළ යුතුයි. ඒකට හේතුව මේ සංචාරක කලාපයේ පාරිසරික සුන්දරත්වයට හානි වෙන්න පුළුවන් නිසා.
2: ෆාම් ඇන්ඩ් ක්වයිට් විදියට අර එන්වයරන්මන්ටල් තියෙනව අබ්සෝ කරගෙන මේවා එකක්. අනිත් එක තමයි ඇත්තටම ගමේ කෑම හදන්න විදිය. ඒ ගමේ කෑමද කොහොමද? ඒ වගේ ගම්මානවල දේශීය කමියුනිටි ඒ කොහොමද? ඒගොල්ලෝ දවසෙන් දවසෙන් කරන්න වැඩ කොහොමද? ඒ වගේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් තැන තමයි මේක ඇත්තට. වෙනසක් වෙන්නේ ඒ විදියට තමයි.
1: ඊටම සංවේදී පාරිසරික කලාපය වෙච්ච මේ ප්‍රදේශයේ අනාගතයටත් ඉදිරි කිරීම අපි හැමෝගේම වගකීමක්.
0: හිත නැවතුණු තැන. සංචාරේ සංචාරේ සංචාරේ. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දැන් වෙලාව 12:31.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
2: සැලෙන්නෙල්ලෙන්න දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
3: එහෙන් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්නෝ.

0: සෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි ප්‍රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779579
2: සහයෝගීතා අනුග්‍රහය
4: රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් දා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් දා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක් දුරකථනාංක 01 1 286 1031 01 1 286 1011 ශනි ගැමතුම් 19:16
2: 12:33 වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
2: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
0: දසම් විත් යෂෝ
1: 18 වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
3: අපිට මැසේජ් කරපු කීපදෙන කියනවා 18 වංගුවේ 3 වෙනි පැයේදීත් ගීතයක් අහන්න ඕන කියලා. අපි ගීතය අහන කලින් කියමුනේ.
4: අරත් පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් කියවන්න මේ වගේ ආගේ නම් කතා කරන්. ඉටලි වලින් අපි වහගෙන ඉන්න මෙන්ඩිස්. අනේ මෙන්ඩිස් අපිට ෆොටෝ එකකුත් එවලා දීලා
3: දැස.
4: ඉතින් ආව එකතු කරගන්න හරි මාදලි ඩිලා නිරෝෂින්නම් අපි වහගෙන සින්දුවක් දෙන්නම් ඔය විදියට මහගෙන ඉන්න. කුමාරී රබුදු ගොල්ලෝ ආව එකතු කරගන්න ඕනි. මාතලේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. නයන ඉන්නවා ගෞමණී සුභෂි එවගේම ධම්මික තිනවා සින්දුව අහන්න 0703 93 5 93 7 මේ වගේ මැසේජ් කරලා තියන්න මේ සින්දුවෙන් පස්සේ අපි අනිවාර්යෙන් මතක් කරන්නම්.

ගැනගැනකලේ රෝඩ්නි වර්ණ කුල 12 37යි දැන්. ඇසේසු දැවිල්ලද? දියබැටියාව ග්ලූකෝම බැනේ රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල 0206 607 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
6: ලකන්ද රේඩියෝ ITN
7: අපි 18 වංගුවේ තමයි මේ ඉන්නේ ඉක්මනටම අපිට මැසේජ් එකක් එවන්න කට්ටියම එකතු කරලා වැඩ කරන වෙලාවේ ගෙමන් ආරින්න වෙලාවේ අපිට ගීතයක් අහන්න කවුද යෂෝ මැසේජ් කරලා තියෙන්නේ
8: මම වෙලාව ඉන්නවා වැඩ කරනකම අපි වහගෙන ගමන් ටිකේ ඉතින් රේනු තමයි මැසේජ් එක දාලා දින රේනු ආව එකතු කරගන්න මේ වෙලාවේ කටින් එක හැමෝම එකතු කරගන්න කියලා දින සද්දරම ලක්ෂණ දාලා තිනවා කියලා තමයි තියෙන්නේ ඔන්න ඔයාට පුළුවන් මහන්සි යන්නත් එක ලස්සන සින්දු ටිකක් අහන්න සද්ද වැඩි කරගෙන අහන්න අපිට තව ඉන්න මා සින්දුව කෝණේ කියලා මැසේජ් එකක් දාලා චන්දිමෝ තමයි මැසේජ් එක දාලා තිනේ චන්දිමෝ ආවත් එකතු කරගන්න ඒ වගේම සරච් චන්ද්‍රයිස් අපි වහගෙන ඉන්නවා ගලේ කඩේ ඉඳලා ඉතින් රයිගම තමයි යාගේ කඩේ තියෙන්නේ ඉතින් අපි වහගෙන ඉන්න කඩේ සද්දට ලක්ෂණ දාලා තියන්න මේ විදිහට ඕඩත් පුළුවන් මැසේජ් වල නෝමල් මැසේජ් එහෙම නැත්නම් WhatsApp එක පැත්තෙන් එන්න පුළුවන්. දැන් යන හදා මේ WhatsApp එක පැත්තෙන් ආපු අයකි මතක් කරානේ. මට හිතුණා නෝමල් මැසේජස් පැත්තට යන්න ඕනි කියලා. සුබ දවසක් කියලා තිනවා මාමත් සින්දුවකට එකතු කරගන්න. උපනන්දු තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද මේ? අපි සින්දුව අහලෙමුනේ.
7: කවුද ඉන්නේ?
8: තව ඉන්නවා මගේ.
7: ඒතරම් පැහැදිලි.
8: ඒක තමයි මට පැහැදිලි හොඳටම පැහැදිලි. කෑගල්ලෙන් මැසේජ් එකක් දාලා තියෙනවා චමිදු. සින්දුවකට එකතු කරගන්න කියලා. ඉතින් ඔය විදිහට මාගෙන ඉන්න. අපි සින්දුව අහලෙමු.
7: මට තේරුණා පොසුතාවිය. මැසේජ් එක කියනෝ ටික පැහැදිලි වෙවන්න.

0: ගෙන ගෑන කළේ ඉන්ද්‍රාණි පෙරේරා 12:43 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි ලකාණ්ඩ රේඩියෝ ITN.
0: McLaren's.

0: ඉක්මනටම අපි කියමු අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. අපි කියමු යෂෝ.
1: ඔව් මේ වෙලාවේ අපි දෙන්නම හගෙන ඉන්නවා සද්දෙටම වසන්ත කුමාරි. එයා කියනවා මොකද දන්නවද? දහර වංගෝ කියලා කියන්නේ හරිම ලස්සන වැඩසටහන. දවසට දෙකට රසික හදවත් ටික නඳුර වෙන්න පුළුවන් වෙලා තියෙනවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි අපි මේ මේ විදිහට මැසේජ් එකක් එව්වට ඒ ගැන මතක් කරලා අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. ඐ තින් එයා වැඩ කරන තැන හැමෝම එකතු කරගන්නම්. නම දාලා නැහැ කවුද කියලා. මේ වෙලාවේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා නුවරින් සංජීව. ඔයවත් එකතු කරගන්නම්. වැඩ කරන හැමෝමත් එකතු කරගනුම. කටුනේරියෙන් මැසේජ් එකක් දාලා තියෙනවා එයාගේ වයිෆ් එකතු කරගන්න කියලා. ඉතාලියේ ඉන්න දුව ඒ වගේම පුතත් ඉන්නවා කියලා ලක්කන අහගෙන ආසාවේ එදින හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිනා. එදින වැඩසටහන ගැනත් කියලා තිනා. බොහොම ස්තුතියි. ඒ වගේම ඉන්නවා ෆරීඩා, දීප්ති, ශිරින්, නිරෝ ඉන්නවා අපි වහගෙන. ඒ හැමෝම එකතු කරගන්න ඕනේ. ඉතින් ලස්සන සින්දුවක් අහන්න කියලා තියෙනවා. ගොඩාක් ස්තුතියි කියලා තිනා. ඉතින් ගොඩාක් ස්තුතියි අපිට මේ විදිහට මැසේජ් එකක් කියවුවට. ඉතින් තව වෙලාව තියෙනවානේ, තව චුට්ටි වෙලාවක් අපිට. ඉතාලි වලින් කපිල මුදලිගේ මැසේජ් එකක් දාලා තිනවා. බිරිඳ සුභාෂී ඉන්නවා, පුතාල තුන් දෙනා නවෝච් සෙනුර, ඒ වගේම මියුරු අපි වහගෙන ඉන්නවා කියලා තිනවා. ඉතින් මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා.
0: මේ තමයි ලස්සනම ලස්සන සින්දුව.

0: දවල් 12 විනාඩි 52යි.
1: David Piris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහඩ වංගුව
2: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නැ
0: දසන් විත් යෂෝ
1: දහඩ වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහඩ වංගුව සම අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: ලකන්ඩ රේඩියෝ IT

0: මොක කේදනාද දන්නේ නේ.
1: මේන
0: කෙලින් මඩුවක කැරක කැරක දිනන දෛවි. කොයි වෙලේ දෛය කූර වේද?
1: දන්නේ.
0: අපි යන්
1: මේ
0: චාමික ඇවිල්ලා ඉන්නවා. අද
1: ගෝල්ඩන් වොයිස් එක.
0: ඔව්. අද දිගේ අරුමත් සූදානම් කරගෙන හරි ලස්සනට ඔයාලගෙන අරගෙන එන්න. එසා ගෝල්ඩන් වොයිස් එක එකතු වෙන්න. එහෙනම් අපි යනවා. මම දසුන්.
1: මම යෂෝ.
0: ජය වේවා.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව 5:01යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ නිධානය නුතුරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලකඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විධාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ඉතිහාසයේ පමණක් ලියු යුගය අවසන් කරමින් අනාගතයේ ලියන යුගයක්ද වත්මන් රජය උදා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසනවා. ඒ කොළඹ පැවති තරුණ සමුළුවට එක්වෙමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කර තිබූ එම සමුළුවේදී මන්ත්‍රීවරයා සඳහන් කළේ තරුණ ප්‍රජාව ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණක් බවයි.
5: මේ ව්‍යාපාරයේ අනාගතය මාර්ගගණින පිරිස අපි මේ රටේ සාමාන්‍ය මිනිස්සු අතර නිර්මාණය කරමින් යනවා. ඒක තමයි මේ කරන්නේ. අර කලින් වගේ තාත්තගෙන් පුතාට දෙන ක්‍රමයක් නැහැනේ. එතකොට මේකේ දක්ෂ මේ වැඩේට ඊළඟට ගැළපෙන අවංක තරුණ කොටස හොයලා මේ ව්‍යාපාරයේ අනාගතේ බාරදෙනක තමයි මේ ව්‍යාපාරය අපි කරන්නේ. ඒක මේ රටේ අලුත් දෙයක්. මේ රටේ දේශපාල පක්ෂවල එහෙම සංස්කෘතියක් තිබුණේ නැහැ. අනුර සහෝදරත් එක්ක කවුද චන්දිල්ලු? රනිල් වික්‍රමසිංහ කවුද? හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ බෑණා. ඊළඟට සදිත් ප්‍රේමදාස කවුද? හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුතා. තාත්තා ජනාධිපති හින්දගෙනා හැකියාවක් තියෙනවනේ. මොකරි දැක්මක් තියෙනවා. ඊට පස්සේ නාමල් රාජපක්ෂ කවුද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතා. ඒක තමයි සුදුසුකම. එහෙම තමයි. ඒ කියන්නේ පක්ෂවල මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි අයිට වඩා යටින් ඉන්න ඕන. එහෙම රටක තමයි අපි ක්‍රම වෙනස් කරේ.
0: ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිගින් ලෝක වෙළඳපොලට තෙල් සැපීමේදී ඇතිවිය හැකි බාධා මත මෙසේ මිලිහෙළ යාම සිදුවන බවයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරල එක මිල මේ වනිට ඇමරිකානු ඩොලර් 96.80 දක්වා කියලා ගොස් තිබෙනවා. WTI බොරතෙල් බැරල එක මිල ඇමරිකානු ඩොලර් 92.14 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට
6: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

London Voice. ශතක පූර්ණ ගුවන්විදුලි වංශ කතාවේ දශක තුනක අභිමානේ නව්‍ය රේඩියෝ රියලිටි ලක්හඬ ගෝල්ඩන්

0: ශ්‍රාවක රස මනස ගීතෙන් සංතර්පණය කරන නවතම රේඩියෝ රියැලිටිය ලකඩ ගෝල්ඩන් වොයිස් FM 93.5 93.7 ඔස්සේ අහන්න ලකඩ Facebook පිටුව ඔස්සේ නරඹන්න දැන් ඔබට පුළුවන්.
1: Lakhanda Golden Voice.
2: Lakhanda Golden Voice. Vinisuru Madugula. Api den handuna gani.
3: Sangeet Nipun. Resil Vanigasekara. Sangeet Visharada. Dileepa Leenage.
2: Emanam. Api arambakramu. Radio Reality. දර්ශක තුනක අභිමානය ලක්කඳ ගෝල්ඩන් වොයිස් ඔතේ දැන් මේ තරඟයට එකතුලා ඉන්නේ දිනුක කවිෂ් වර
4: තරඟ අංක 1620 ලස්සන නමක් නේ වට තියෙන්නේ නේද
2: පුතා කොහෙන්ද ආවේ
5: පූගඩේ ඉඳලාද
2: පූගඩේ ඉඳලා එතකොට දැන් අවුරුදු 25 කොල්ලෙක් කැරියට සංගීතයෙන් ඉස්සරහට යන්නද බලාපොරොත්තු තියෙන්නේ?
5: මියුසික් පැත්තෙම දෙයක් කරලා ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු
2: තියෙන්නේ.
5: ආහ්. දැනටනම් මේ බ්‍රයිට් ලයිට් කියලා බෑන්ඩ් එක රිද්ම් ප්ලේ කරගෙන යනවා.
2: ආහ්.
5: එහෙම තමයි සර්.
2: එහෙම තමයි තියෙන්නේ. දැනට මියුසික් වලින් ආදායමක් ලබනවද?
5: දැනට කරන්නේ සර් මේ රෝඩ් සිගින් වගේ තමයි මම කරන්නේ.
2: පොඩි සෙටප් එකක් තියෙනවා කියන්නේ.
5: ඔව් කැරෝකේ සෙටප් එකක් තියෙනවා.
2: ආහ්. මයික්‍රෝෆෝනයක් තියෙනවා ගිහිල්ලා ගොයර ඉඳගෙන කට්ටියගේ සහයෝගයත් අරගෙන නේ
5: ඔව්
2: සහයෝගයෙන් ගීත ගායනා කරලා
5: ඔව් සර් එහෙම
2: ලැබෙන විදියට ඉත සතුරු කරගන්න
5: අනිවාර්යෙන් ඔව්
2: අනිවාර්යෙන් දිනුක කියන්නේ දැස් යන්තම් පෙනෙන හරින මං කිව්වෝ
5: හරි සර්
2: ඈ හරි යන්තම් පෙනෙන ඒකත් නොපෙනේ කියලා බයෙන් ඉන්න ආයේ ආයෙත් ඔපරේෂන් එකක් කරලා මේක පාද ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න තරුණ ගැටේ දැන් දිනුක ඔය ඇස් අතාරින්නකෝ හරි පෙරුණොත් එහෙමයි නැත්නම් එහෙමයි කියලා හිතා ගන්න
5: ඕනේ. ඔව් සර්.
2: එහෙමයි ඉන්න ඕන තරම් ලෝකේ.
5: අනිවාර්යෙන්.
2: ඔව්. මේක නිසා මොනම විදියකටද සැලෙන්න
5: එපා.
2: එපා. සැලෙන්නත් බෑ. හරි? අද තෝරගන්නේ කාගේ ගීතයක්ද?
5: චාමරවිරිසිංහ සර්ගේ කිරිවෙහෙරට යන පාරේ කියන ගීතය තමයි තෝරගන්නේ අද.
2: ඕක වා නිතර ගායනා කරනවානේ.
5: ඔව් සර්.
2: ඈ?
5: ඔව්.
4: ඔය අතරේ මට පොඩ්ඩක් කියන්න මේ දැන් Golden Voice තරඟය ගැන කොහොමද දැනගන්නේ? මේ තරඟයට සම්බන්ධ වෙන්න කොහොමද හිතුනේ?
5: මම මිස් දැනගත්තේ කියන්නේ මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි මේකට මේ කියන්නේ මේ මම නම් මුලින්ම බෑ කියලාමයි හිටියේ ඊට පස්සේ එයා තමයි උනන්දු කරලා එහෙම දැම්මේ මේකට දාමු කියලා කිව්වේ එයත් මේ දෘශ්‍යාබාධිත කෙනෙක්
2: අන්න කෙල්ලෝ ඈ ඒකනේ එහෙනම් මෙන්න වෙලාව දිනුක කවිෂ්ව

0: කවිශ්වරගේ කවිත්වය තමයි අපි ඇහුවේ. මේ ඒ අභියෝගය ජය ගන්න අපි ඔයාට ශක්තියක් වෙනවා. හරියට වැඩේ කරගෙන ගියොත්.
1: Thank you sir.
0: දිලිප මිනිස්සු මල්ලේ හැටියට මේ වගේ දරුවන්ට අපි උදව් කරන්න ඕනේ. උදව් කරන්න කියන්නේ අපි ඒ ගමනට ශක්තියක්
2: වෙනවා. මම ඇත්තටම මේ අනුකම්පාවට කියන දෙයක් නෙමෙයි මේක. මම ඇත්තටම දැරිසල් එකත් කතා කරනකොට මම කිව්වේ දේ තමයි වොයිස් එක හොඳයි ඔක්කොම හොඳයි. අපි අර සමහරලාට කියනවා මිනිස්සු කැමති වොයිස් එකක් කියලා. මම හිතනවා බොහොම පැහැදිලි හොඳ EQ එකක් තියෙන හොඳ වොයිස් එකක් තියෙනවා දිනුකට. මට පුළුවන් නම් අපි බලමු කොහොමද ඉදිරියට මේ වැඩසටහන යන විදිහට. මම කැමතියි දිනුකට ප්‍රොඩියුස් කරලා දෙන්න මං ගානේ song එකක් ඇත්තටම.
0: අම්ම දිනුක වැඩිපුරම ගායනා කරන්නේ කායි ගීත?
3: චාමර වීරසිංහගේ සහ දමිත් අසංගගේ තමයි.
0: දමිත් අසංගගේ. දිනුක කියන්නකෝ දැන් තව ගීතයක් තෝරගන්න කිව්වොත් මොකද්ද ඔයා තෝරගන්නේ?
3: කරපු සර් කෙනෙක් ඉන්නවා සුමින්ද ශ්‍රීමාල් කියලා. ඒ දවස්වල පොඩ්ඩක් ප්‍රසිද්ධත් වුණා මේ හිරොට දෙන්නේ නැ සඳුට දෙන්නේ නැ කියලා ගීතයක් තියෙනවා. ඒකටත් ගොඩක් කැමතියි.

0: කොච්චර ලස්සනද නේද? ඈ
1: වාගේ ආදරණීය ප්‍රේමවන්තයව බලාගනී කියලා මට විශ්වාසයක් තියෙනවා.
2: මේ දැන් ඔයා බලනවාද සූර්යා කොහොමද මෙහෙම ආවේ කියලා? තව කෙනෙක් ඉන්නෝ මං එව චුට්ටක් ටක් ගාලා මෙතෙන්ට එකගෙන එනවා. මොකද අම්මා දිනුකට සවියක් වෙලා තියෙනවා කියලා පේනවා. අයිබෝවන්.
3: අයිබෝවන්. පුතා ඉතින් චූටි කාලේ ඉඳන්ම සංගීත පැත්තෙන් හරි ආසයි.
1: අහහ.
3: එයා චූටි කාලේ ඉඳන්ම මේ gedara unath e wate wate ka sangeethetama taman yaasa kali.
0: මේ වගේ දරුවෙක් බලාගෙන මේ වගේ තරඟයකට අරන් ආපුවා කියන අම්මට බොහොම ස්තුති. ඒ ස්තුතිය කරන්න තමයි වාඩ මෙතෙන් අපි එන්න කිව්වේ.
3: අම්මගෙනගේ
0: වටිනාකම කියන්නේ අන්න ඒකයි.
3: ඔව් හොඳයි සර්.
2: ඒ තරඟ අංක 1620 වෙනි තරඟ වැදුණු පෝගොඩ සිට පැමිණි දිනුක කවේෂ්වර.
0: දිනුක යන්නේ ඉස්සෙල්ලා මට කියන්න. ඔයාගේ හැඟීමෙන්. ඔයා මේ තරඟයට එහෙම මේ තරඟෙන් ජයග්‍රහණය කරනවා කියන සිතුවිල්ලත් එක්ක ඔයා ගියොත් ඔයාගේ බලාපොරොත්තුව මොකක්ද?
4: ඉදිරියට මියුසික් පැත්තෙන් දෙයක් කළා, හොඳ දෙයක් කළා. ඉතින් ඉදිරියට යන්න තමයි සර් බලාපොරොත්තු වෙන්නේ. මගේ පොඩි කාලේ ඉඳලා ආසාවත් ඒක තමයි.
0: එහෙනම් අපි ආය දවසක හම්බෙමු. ඒ දවසක වැඩි ඈතක නොවේවා කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. ඒ අතරතුරේ අපි පුංචි විරාමයක් අරගෙන එමු. මේ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: එකයි විනාඩි 18යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් යොදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් යොදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනි ගැමතුම් 19:16.
5: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
6: David Pierce Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 011-114-700-600
7: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: ලක්හඬ රේඩියෝ ITN.
10: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: විරාමයෙන් පසු නැවතත් දක්කඩ ගෝල්ඩන් වොයිස්. සබද අපි කඳු නොයම උනුන් පරයානගෙන තව පුළුවන් ඉතින් ඉස්සරහට රයන මං කියන්නේ මෙහෙමයි. ඉතින් මේ තරගයට ඇවිල්ලා ඉන්න හැමෝම ලංකාව පුරා අනුරාධපුරෙන් ඉන්නවා, පොළොන්නරුවෙන් ඉන්නවා, මාතලෙන් ඉන්නවා, නුවරෙන් ඉන්නවා, ගාල්ලෙන් ඉන්නවා, කඩුවෙලෙන් ඉන්නවා නේද?
1: දිවයින පුරා.
0: දැන් මේ ශිල්පිනිය මං එහෙම කොහෙන්ද ආවේ කියන්නේ?
1: රුවන්වැල්ලේ
0: ඉඳලා.
1: ඒකනේ.
0: ඔව් යටියන්තර පාරේ රුවන්වැල්ල කියන්නේ ඉතින් එච්චර ලොකු දුරකුත් නෙමෙයි නේ. ඈ පැති කිහිපයකින් ළඟා වෙන්න පුළුවන්.
1: නම හෂිනි. හෂිනි මොකද නම ඉදිරි කොටස?
2: හෂිනි දිල්රුක්ෂි.
0: අංක 460 දරන තරඟකාරණිය හෂිනි දිල්රුක්ෂි.
1: රුවන්වැල්ලෙන්
0: මට හෂිනි තව කතාවක් කිව්වා.
1: මොකන්ද?
0: මම මේ තරඟයට ආවට මේ දවස්වල සියලු වැඩ අත්හැරලා ඉන්නේ ලබන මාසේ කසාද බඳිනවා කියලා.
1: අහ්.
0: ඔව් අපිට මගුල් ගෙදෙන්න කිව්වා. හරි ගමන්නේ. දැන් මොකද්ද ඔය තෝරගන්න ගීතේ?
2: සර් මම පොතෝරගත්තේ පාරිනායිර පානකාගේ සින්දුව.
0: චිත්‍රපටිය බලලා තිනවද? අංජලි චිත්‍රපටයේ ලස්සන ගීතයක් උරේෂා නේද? අපිට තියෙන සුන්දර වොයිස් එකක්, හයිබි චොයිස් එකක් උරේෂා තමයි මේ ගීතය ගායනා කළේ. ඉතින් වාගෙත් අපි බලාපොරොත්තු වෙනවා ඒහා සමානවම ලස්සනට මේ ගීතය ගායනා කළා තරංගයේ ඉදිරියට ගමන් කරයි කියලා. එහෙනම් අපි ආරාධනා කරමු.
1: තරංග අංක 460 හෂිනි දිල්රුක්ෂි.
3: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.

0: Vegas.
1: අශ්විනි දිල්රුක්ෂගේ ලස්සනම ගායනය මං හිතන අපි කුල්මත් කළා කියලා නේද?
2: මේ කිරුල කාගේ වගේ එකතැනකට ආවනේ.
1: කොහොම වුණත් ඉතාලම හොඳ තරගයක් පවතින බව තමයි පෙන්වුම් කරන්නේ. මම නම් හිතුවේ නෑ මෙහෙම තරගයක් තියෙනවා කියලා මේක ඇතුලේ.
2: ඒකනේ. ඈ එකිනෙකාට එකිනෙක අභියෝග.
1: දැන් ඉස්සල්ල ගීතේ අපි අහන් ඉන්නකොට ඒ ගීතේ වල හත්පසින්ම වෙනස් ස්වරයකින් තව කෙනෙක් ඉදිරියට එනවනේ. ඉතින් මං කියන්නේ බලන්න මේ රටේ කොයිතරම් දක්ෂතා තියෙන පිරිසක් ඉන්නවද? ඇත්තටම මේ තරඟ සමගින් එකතු වෙලා එයාගේ දක්ෂතා ඉදිරිපත් කරලා මෙහෙම යන්න පාරක් ලැබුණු නිසානේ මේ හැමෝම ඇවිල්ලා මේ තරඟයට එකතු වෙලා මේ ගීත ගායනා කරන්නේ. එතකොටනේ මේ ලක්ෂ ගණන් වස්තු ලැබී ගෙදර අරන් යන්න පුළුවන්කම ලැබෙන්නේ.
2: කොහොමද හිතෙන්නේ?
3: ගොඩක් සතුටුයි.
1: ඔලක් සතුටුයි. සතුට අපිට තනියම තීරණය කරන්න බෑ.
2: විනිශ්චය මණ්ඩලෙන් අහමු.
1: මේ කියන දේ තනුව තමයි ඒක තීරණය වෙන්නේ. එහෙනම් බලමු අපේ විනිශ්චය මණ්ඩලයේ ජජ්මන්ට් එක කොහොමද දෙන්නේ කියලා වෙලා. අපේ සංගීත නිපුන් රෙසිල් වණිගසේකර.
4: හෂිනී අන්තර ගායනය කරා. හැබැයි මට හිතනවා මුල ඇඩ්ලිප් එක අපි දිලිපේ පොඩ්ඩක් පිච්චක දුන්නොත්

0: මට හිතුවා පිච් තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න ඕන. ඒ සින්දු යන්නේ ඩී මයිනර් එක තව පොඩ්ඩක් හයි කියන්න ඕන. හයි පිච් පොඩ්ඩක් හදාගන්න ඕන.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
2: මං හිතනවා හසිනේ ඔයා දැන් මේ සින්දුවේ අපිට අහනකොටම දෙන්න දෙයක් තියෙනවා. ඒ සොංග් සොම්පසින් වල ඒක මං හිතනවා ඒක තියෙන ප්‍රබලත්වය කියලා. මේක හෙන දඟකාර සින්දුව. විෂුවල් එකත් අපිට පේනවා ඒක මේක ඇවිල්ලා හෙන නිකන් ඒ අපි කියන ඒ වයිබ් එකේ ඉන්නේ කියලා සින්දුව. හෙනම ඕන වෙලාවක ඉඳලා මේ සින්දුව ඇහුවට පස්සේ අපිත් ඔක්කොම කූල් ඩවුන් වෙනවා. හෙනම පොසිටිව් සොංග් එකක්. එනර්ජටික් පොසිටිව්. එතකොට අපි සින්දුව කියන්න ගත්ත ගමන් කෙලින්ම ඒ එනර්ජටික් පොසිටිව් කියන එක අපේ ඇඟේ දාගන්නවා. අපි කවන්නෑ කොහින්නම් ආවද මෙතන පඩිපෙළ ඇවිල්ලා නැගිට ඇවිල්ලා දැන් මම හෙන අමාරු ඉන්නේ. මෙතෙන්ට ගිහලා ටග් ගාලා මේ සින්දුව කියන්න ගත්ත ගමන් ස්විච් කරගන්න ඕනේ අර පොසිටිව් කියන කෑල්ල. එතකොට මේ සින්දුවේ තියෙනවා සොංග් බොඩි කියලා එකක්. මේ සොංග් බොඩි එකට ගාන්න වා ඇවිල්ලා අර තියෙන එනර්ජටික් ලෙවල් එකේ ටග් ගාලා එනවා. මම දන්නවා මෙතෙන්ට ආවට පස්සේ නර්වස්. මේක හැමෝටම වෙනවා. අපිත් නර්වස්, මේ ඔක්කොම නර්වස්. අර කෑල්ල තව ඉම්ප්‍රූව් කරගත්තොත් ඉස්සරහා යනකොට හොඳ ගේමක් ගහන්න පුළුවන් කියලා මට හිතෙනවා.
3: එහෙනම් ඒ ගේම ගහන්න හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අංක 460න් තරඟ විදමු.
1: හර්ෂණී දිල්රුක්ෂි ඔයාට.
3: ඔව්. මට හොඳ ගමනක් තියෙනවා. ඒ ගමන යන්න වාසනාවක්.
4: මේ දර්ශක තුනක අභිමානී නවතම රේඩියෝ නිලයක. ලක්කඳ Golden Voice.

0: ලංකාවේ රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. අපේ රසිකයෝ අහන සින්දු එකින් එකට වෙනස් කියලා අපිට දැන් දැනෙනවා. ඒ වෙනසට අපි ලස්සනට ට්‍රීට් කරලා තියෙනවා කියලා අපිට දැනෙනවා.
1: අපි දුන්න දේම අපිට ලැබෙනවා කියලා
0: තේරෙනවා. ඒකනේ බලන්නකො. වෙනසකට තියෙන ඔරිජිනල් ආටිස්ට් වෙනුවට අපි අලුත් කෙනෙක් හඳුන්වලා දීලා තියෙනවා.
1: ලස්සන හදවතක් අහන්න සලස්සන.
0: සලස්සන තියෙනවා. ඉතින් ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙන ශිල්පීන් ගොන්නට අපි උන්න තව ශිල්පියෙක් එකතු කරන්න සූදානම් වෙන්නේ. අංකය 4230.
1: නම හෂාන් මදුශංකර්. අයිබෝන්.
2: අයිබෝන් මිස්.
1: කොහෙන්ද?
0: හෂාන් කියන්නේ ගමේ කොල්ලෙක්.
1: මං හන්දිව කිව්වා ගමේ කොල්ලෙක්. කොහෙද ගම?
0: ගමේ කොල්ලෙක් කියන්නේ මෙයා ඇවිල්ලා කුරුණෑගල දිස්ත්‍රික්කේ අලව්වේ. පාගිට සැලුන් දොරෙන්
1: රින්ගා.
0: රින්ගා.
1: නාගෙන හොඩිකලෝ.
2: රින්ගා.
1: රසබර දෙයක් කියන්නකෝ.
0: කොණ්ඩේ කපන්න කියලා වෙච්ච දෙයක්.
2: එකපාරක් කොණ්ඩේ කපන්න. ඒතර මං කොණ්ඩේ කපන ට්‍රේනින් උනේ මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පත්වීමක් හම්බෙලා ගියා වැඩට. වැටුනේ ඔරෝපතානි කිරලාගල. හරි සුන්දර ප්‍රදේශයක්. ලංකිතන්නේ ආසියාවේ විශාලතම පොකුණ තියෙන්නේ ඒ ස්වභාවික. රැට වැඩමුළ ඉවර වෙලා දවල්ට යනවා කොණ්ඩේ කපන්න. පුරුදු වෙන්න යන්නේ. ඉතින් ඔහොම එන අතරවාරි සර් කෙනෙක් ආවා, වයසක මාමා කෙනෙක් සැලුන් එකට. එතකොට මම ට්‍රේනින් වෙනවා. එන ඉස්සල්ලාම මේ කොණ්ඩේ රවුලයි කපන්නකො මේ මාමාගේ කියලා හිටන් අයියා යන්න ගියා ගෙදරකින් එන්න කෑමට. ඉතින් මම කපාගෙන යනකොට ඔක්කොම කරලා කොණ්ඩෙත් කපලා රවුලත් කපලා ඔක්කොම කරලා රවුල මේ ඔක්කොම සේව් කරලා හිටන්. එතකොට ඒ මාමා හොඳ බුලත් පිටයක් කාලා හිටියේ කටේ. දැන් කෙල ගහන්නත් බෑ, මොකවත් බෑ. ඔය කරගෙන ඉන්නවා. මහා පිටින් කපනවා. කපලා කපලා ඒ මාමා පොයින්ට් එක කපන්නේ නැහැ කියලා මම දන්නේ. ඔව්. මම දන්නේ නැහැ. මං දැලිපිය තියා මා පොයින්ට් එක කපනවාද කියලා ඇහුවා. කීවා. එතනින් එකයි කැපිලා.
1: කැපිලා.
2: ඔව් මාමා විසින්ම කීවා. ඒ කතා කරන්න බෑනේ.
0: ඔව්. ඊය ගාන්න ගියා.
2: ඊය ගාන්නට ගියා ඒ ගාන්නට. ඔන්න ඔක තමයි අපිට කරන්නේ.
0: හරි, කාගේ ගීතයක්ද තුරගන්නේ?
2: යෝහාන් අර්ජුන මහත්මයා ගීතය.
0: හරි, ලස්සන ගීත ගායනා කරපු ගීත ටිකයි. නමුත් හරි ලස්සනයි, යෝන් ගායකයෙක්.
2: පැරණි ගායකයෙක්.
0: ඔව්.
2: ඒ කියන්නේ ඒ ශිල්පියාගේ ඒ ගායනය ගොඩාක් තැන්වල අඩුයි. අපි එළියට දාන්න ඕනේ.
1: බලන්නකෝ. සිතුවිලි.
0: අන්න කොල්ලෝ. එහෙනම් මෙන්න
1: තරගංක 4230 හෂාන් මදුශංකර්.

0: කටේ කපනවා වගේ දෙව්වා නේද? මට නම් විශ්වාස නැහැ ඔයා නිකන් මේ මිසිකෝ ෂෝල්ට යනවා.
1: ගියා සර් ඉස්සර.
0: ආ ඒකනේ කියන්නේ.
2: ඇඟේ තියෙනවා නේද?
0: ඇඟේ තියෙනවා.
1: පොඩි කාලේ නම් තියෙනවා සර්.
0: ඔව්. හරිම සතුටුයි. ඔයාලට අපි සුබ වදනෝ නේද? කොහොමාරි.
1: ආවත් තමයි හම්බුන් නැත්තේ.
0: ඔව්. දැන් අවස්ථාව ලැබිලා තියෙනවානේ.
1: අද වෙනකම්.
0: ඔව් දැන් මේකේ මේක දැන් අපි දානවනේ YouTube එකටයි Facebook එකටයි දාපුවා මේ වායේ ක්ලිප් එක කපලා. ඈ ඔයාගේ Facebook එකට දාලා ඈ කඩෙත් ඒක ප්‍රචාරය කරලා TV එකේ නිතර නිතර යන්න පෙන්න එකට දාගෙන ගගහ තියාගන්න ඕනේ ඊළඟ වටේ නේ
1: අනිවාර්යයෙන්ම
0: හරි හරි විනිශ්චය මණ්ඩලයේ සාධාරණ විනිශ්චය බලමු මොකද කියන්නේ කියලා
2: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු
3: දැන් අපි මෙතන විනිශ්චයකරු වශයෙන් ඕගොල්ලන්ට මේ පොයින්ට්ස් කියන්නේ ඊළඟ එකේ ඔක්කොම ටික් කරන්න නෙමෙයි ඒක විශේෂයෙන් කියනවනේ මොකද ප්‍රැක්ටිකල් කෑල්ල අපි දැනගන්න ඉපයි. දැන් ඔයාම මෙතනදී කිව්වා ඔයාට හම්බුනේ මේ ෆස්ට් ටයිම් කියලා. දැන් ෆස්ට් ටයිම් එකේ ඔක්කොම හදන්න බෑනේ. ෆස්ට් ටයිම් එකේ වොලියුම් එකත් හදාගෙන අරකත් හදා මේක ඒව කරන්න බෑ. ඒක හින්දා තමයි මේ වගේ වැඩසටහන් මේ ලක්හඬ ගුවන් විදුලියෙන් වගේ මේ අපිට ඕගනයිස් කරලා දෙන හින්දා තමයි මෙන්න මේක තමයි වැදගත්කම. මේ වගේ වැඩසටහන් තියෙන්න ඕනේ. එතකොට තමයි ඕගලන්ට බය නැතිව ඇවිල්ලා මේ කියනකොට මොකද්ද වෙන්නේ කියලා ඒකට අපි ඇගීමක් දෙනවා. එතකොට දැන් හොඳට සිං කරා. ඒ කැල ඔලුවේ තියාගෙන අර ඉතුරු ටික අපි කියන්නේ කවදා හරි දවසක ඔයා ගියොත් අර වගේ තැනකට. එතකොට මෙන්න මේ දේවල් ටික ඉම්ප්‍රූව් කරගන්න කියන එකට තමයි අපි මේ දාන්නේ පොඩි පොඩි පොයින්ට්ස්. මට තේරිච්ච විදිහට පර්ෆෝමන්ස් එක නියමයි. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක දැන් මේ රටේ ලෝකේ යන කන්සර්ට් ස්ටයිල් එකත් එක්ක මිනිස්සු හොඳට එන්ජොයි කරයි. ඒක තමයි වෙන්නත් ඕනේ. එනර්ජි එක තියෙනවා කටහැරලා කිව්වා ආයෙත් නැහැ ගෙලින්ම අපි කියන්නේ දොඹෙන් යන්න කිව්වා කියලා. ඒ විදිහටම කරා. ඉතින් මං හිතනවා ඔයා සෑහෙන සාධාරණයක් කරා ඉන්ස්ටග්‍රාමයේ සින්දුවට. ගුඩ් ලක්.
1: ඔකෝ සර්.
0: අපේ සංගීත නිපුන් රෙසිල් වණිගසේකර.
4: වගේ හඳ පාලනේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.

0: කලා ඉගෙන ගත්තේ පොල්ගාව ලෝරයිසන් සංගීත ගණයේ මොනෝචරණ තුන්ද එතුමන් දීපත් කරන්න ඕන හදවත
1: එහෙනම් ඉක්මනින්ම දවසක ඊළඟ වටේට එකතු වෙමු එහෙනම් අපේ සුභපැතුම් අංක 4230 න් අලව්වේ ඉඳලා
2: හෂාන් මදුශංක
1: හෂාන් ජය වේවා
0: ජය වේවා
3: හඳුනා ගනිමු වීලංග තරඟකරු මේ විරාමයෙන් පසු

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: එකයි විනාඩි 44යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකෙ ඉන්න ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුමා
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: me, Lakhanda Golden Voice.
1: දැයි අපි මේ තරඟවටේ ඉතාම ලස්සන තැනකට ඇවිල්ලා තියෙන ඉතින් අද තරඟකරුවන් කිහිප දෙනෙක් අපි හඳුන්වා දුන්නා. ලක්හඬ ගෝල්ඩන් වොයිස් අතරේ රැඳෙන තරඟ තරු නේද?
2: දැන් අහන් ඉන්නාට පොඩි කුකුසක් තියෙනවා. මේ අය අතරින් හොඳම කටහඬ කොහොමද තෝරගන්නේ? ඒකෙදි විනිශ්චය මණ්ඩලට අපි බාර දීලා අපි අපේ වැඩේ කරමු. මොකද ඒක ටිකක් අමාරුයි. ඒක
1: අපි දැන් මේ වැඩසටහන් ප්‍රචාරය වෙනවානේ සතුදායි
2: බදාදායි.
1: එතකොට සිකුරාදා දවසේ හොඳින් මහන් හිටියොත් එහෙම ඔන්න ජයග්‍රහකයා අපි ඒ සතියේ ජයග්‍රහකයෝ ටික ප්‍රකාශ කරනවා. ඉතින් ඒ අනුව ඔබට ජයග්‍රහණය තෝරාගන්න පුළුවන්. මං හිතන්නේ මෙහෙම තරංග හරි වැදගත් අපේ අසන්නන්ට කියලා මම විශ්වාස කරන්නේ.
2: ඒ මොකද අසන්නෝ තමයි අපේ තරඟකරු වෙලා තියෙන්නේ. හරිද? මොකද අසන්නෝ හැමදාම අසන්නෝ විදියට ඉන්නවට වඩා එයාලට මයික් එකක් ළඟට ඇවිල්ලා තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙන අවස්ථා හරි අඩුයි.
1: එහෙනම් ලක්කන්න ඩිජිටල් මැදිරියේ සිට අපි මේ පටිගත කිරීම සිදු කරන වෙලාවේ අපි මීළඟ තරඟ ශිල්පිනිය තරඟකාරිය කියනට වැඩියනේ ශිල්පිනිය 342 3042 අංක දරන දැහැමි අභිමානී. දැහැමි එන්නේ සංගීතයේ උරුමකම් කියන පුරවරයෙන් මීගමුවේ. මීගමුවේ කණ්ඩායම් සංගීතයේ තිබ්බා. එතකොට චිත්‍රපට සංගීතයේ තිබ්බා. ඊළඟට රුක්මනි දේවිලාව මීගමුවේ ඉඳන් සින්දු කියන්න. මේ ආදී වශයෙන් අපි ගත්තොත් එහෙම ලංකාවේ බීට් බෑන්ඩ්ස් ගත්තොත් කිහිපයක්ම මීගම් පුරවරයේ ඉඳලා ඉහළට නේද අපිට හමු වෙනවා. ඉතින් ඒ සේරමත් එක්ක අර අපි කියන්නේ මේ චොලියේ ඉන්න මිනිස්සු ටිකක් ඉන්න පැත්තක් තමයි මේක.
2: ඒක ඇත්ත සතුට පිරුණු නගරයක ඉන්නේ.
1: සතුට පිරුණු නගරයක්. තමයි නේ එහෙම කිව්වනේ. ආ කියන්නකෝ මං කිව්වේ ඇත්තද කියලා දැන්?
2: ඔව්.
1: ආ ඇත්ත කියන්නේ කොහොමද දැන්? වා නිකන් ඉන්න වෙලාවට දැන් වීඩියෝ එකක් ලැබිච්ච වෙලාවට මොනවද කරන්නේ?

0: සිංදු කියනවා. ඒ කියන්නේ තව හදාරනවා, වෝකල් ට්‍රේනින් ඒවා කරනවා, ටෙක්නික් ඒවා කරනවා.
1: රැකියාව කරනවද?
0: රැකියාව කරා, දැන්ට නම් රැකියාව කරන්නේ
2: නැහැ. නමුත් පන්ති යන එක නවත්තලා නැහැ. ඒ කියන්නේ මේ මේ ජීවිතයේ ඇතුළේ නිකන් හැංගිලා වගේ තියෙන මං කවදාරි ගායන ශිල්පිනියක් වෙනවා කියලා.
0: ඔව්.
2: තමන්ගෙම කියලා සින්දුවක් දෙකක් හදලා නැත්තම්.
0: නැහැ තාම.
2: ඉස්සරහට බලාපොරොත්තු වෙනවා.
0: ඔව්.
2: මේ වගේ තරංගයක් තියෙනවා කියලා කොහෙන්ද හොයාගත්තේ?
0: FM එකෙන් තමයි ලක්හට.
2: ඒ කියන්නේ ලක්කන නිතර අහන ශ්‍රාවිකාව.
0: ඔව්. අපේ ගෙදර කින්නේ පොඩි කාලේ ඉඳන්ම අපි ගොඩක් ලක්කනත් එක්ක ළඟයි.
2: පොඩි කාලේ කියන්නේ දැන් වයස කීයක් විතරද?
0: 22යි තාම.
2: 22යි ලක්කරට 30යි.
0: ඔය කියන්නේ මම ටෙලිවිෂන් එකට වඩා ගොඩක් ළඟයි අපේ ගෙදර හැමෝම. ඒ හින්දා
2: අම්මා තාත්තා මොනවද කරන්නේ?
0: අපේ සංග්‍රහයක් තමයි ගෙදර හැමෝම කරන්නේ. ගෙදරම තමයි අම්මයි තාත්තා ඉන්නේ.
1: දැන් Golden Voice මේ තරංගයට ගීතයක් තෝරා ගන්නකොට හිතන්න ඕනේ ඔයාට පැහැදිලිව කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. කියන්නේ වැරදි අවම කරගෙන කියන්න පුළුවන් සින්දුව විදිහට ඔයා විශ්වාසයෙන් තෝරගත්ත ගීතය මොකද්ද?
0: සුන්දර රාත්‍රියක් මෙතරම් චාමර වීරසිංහ මහත්මයාගේ.
2: සුන්දර රාත්‍රියක් වේද මෙතරම්.
1: ආයේ කවදා උදා වේද කියන්න බෑ. මේක තමයි chance එක. නේ?
2: chance එක මග නොහැරිය. ශිල්පිනියක්
1: ඒක නිසා හොඳින් ගන්න කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. අංක 3042 මේ තරඟ වදින්නේ දැහැමි අභිමානී.

0: ඇත්තටම ලස්සනට ගායනා කළා කියලා මම විශ්වාස කරනවා. අපි ඉතින් නිතර නිතර ප්‍රචාරය කරන ගීතයක් නේ ඔක.
1: ඕකේ මේ එක තැනක තියෙනවානේ සිහිනේ නොබිදේවා කියලා.
0: ඔව්.
1: මේ සිහිනේ නොබිදේවා. දැහැමි අභිමානිකේ සිහිනේ බින්ද නොවේවා.
0: අන්න එහෙම ප්‍රාර්ථනා කරමු. හරි. මිනිස්මල්ලේ මොකද කියන්නේ කියන ගාතාවත් අපිට මෙතෙන් හරි වැදගත්. මොකද ගමනක් යනවනම් ඒ ගමනේ හැඩවැඩ අපි ඔපමට්ටම් කරගෙන යන්න ඕනේ. වැරදිත් එක්ක ඉස්සරහට යනවට වැඩිය වැරදි අවම කරගෙන යන්න ඕනේ. ඒක තමයි গোল্ডන් වොයිස් එකක් නිර්මාණය කිරීම හැකියාව. මේක තරංගයක්ම නෙවෙයි අපිට අවශ්‍ය කරනවා මේ රටට නියම ප්‍රමිතියෙන් යුතු ගීත ගායනා කිරීමේ හැකියාව තියෙන ශිල්පීන් පිරිසක් බිහි කිරීම. ඉතින් සුවඳ රූපාණි මාධ්‍යාලය ඉස්සරහත් එතන හිටියා, අදත් එතන ඉන්නෝ. ලක්හඬ ඒකට ආය අලුතෙන් මුල පුරලා
1: තියෙනවා. විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
2: මුලින්ම කියන්න ඕනේ දැන් මේ සින්දු චාමර මහත්මයාගේ ගීතයක්. ඉතින් ගොඩක් වෙලාවට චාමර මහත්මයාගේ ගීතයක් ෆීමේල් වර්ෂන් එකක් අහගන්න එක අපිට පොඩ්ඩක් අමාරු දෙයක්. ඉතින් මම ඒකින්ද මුලින්ම ස්තුතියන් දෙනවා මේ ගීතේ තෝරගත්ත එකට. මොකක් හරි විශේෂත්ව හේතුවක් තියෙනවද මේ සින්දු, ඒ කියන්නේ මේල් කෙනෙක්ගේ සින්දුවක් තෝරගත්ත එකට?
3: මම ගොඩක් කියන්නේ ආස කරන ගීතයක් කියන නිකන් ඉදි ගොඩක් කියන ගීතයක්. ඒ හින්දා තමයි මම ගොඩක් තෝරගන්නේ.
2: ඔව්. ඉතින් මට හිතෙන විදිහට ඇත්තටම සින්දු හොඳට ගායනා කරා. ඔයා වගේ පිචින් හොඳයි, වොයිස් එක වේට් එක හොඳයි. මම හිතන්නේ කලින් ආ මෙන්ෂන් කරා ඔයා වෝකල් ට්‍රේනින් ක්ලාසස් යනවායි කියලා. මම හිතනවා හොඳ සේවයක් ඒ ගුරුතුමා කරනවා කියලා. මේ අපිට ඒක පේනවා. මම පොඩි දෙයක් ඇඩ් කරන්න කැමතියි. ඉදිරියට යනකොට ඔයා මං හිතන්නේ ලොකු අපි නිකන් ඉමේජින් කරමු ඔයා ලොකු ස්ටේජ් එකකට ගිහිල්ලා කවදා හරි අපිට ඒකෙන් දැන් ප්‍රාර්ථනා. මං හිතනවා ඔඩියන්ස් එකත් එක්ක තියෙන රියැක්ෂන් එක තව ටිකක් වැඩි වුණා නම් හොඳයි කියලා. ඔයා ෆීල් කරලා කියන එක හරි, ඒක අපිට තේරෙනවා. නමුත් ඔඩියන්ස් එකක් විදියට මිනිස්සු දහස් ගාණක් බලන් ඉන්නකොට ඔයා ඇස් දෙක පියාගෙනම හැමතිස්සෙම සින්දුවක් කියන්න ගත්තොත් ඇටෙන්ෂන් එක කොයිලා හරි කැඩෙන්න පුළුවන් කියන එකක් මට නිකන් හිතෙනවා. ඉතින් ඒකින්ද ඔඩියන්ස් එකත් හැමතිස්සෙම තියාගන්න ඕනේ ඒ සින්දුවේ ඒ ගායනා කරන මොකක් හරි හැමතිස්සෙම ස්ටෝරි ලයින් එකක් තියෙනවනේ අපිට මේක පාදක වෙච්ච. ඒ ස්ටෝරි ලයින් එක බිල් කරගෙන අපිට පොඩ්ඩක් ඒ දෙන්න පුළුවන් නම් ඇක්ට් එකක් සින් කරන එකත් එක්ක දෙක එකට ගතුනහම ලස්සනම වැඩක් වෙයි කියලා මට හිතෙනවා.
1: කිසිම තැනක් මග නොහැර හරිය පැහැදිලිව ආදරයෙන් කියලා දෙනවා මේක තමයි ආයුතු මාවත කියලා. දැන් කාටවත් ඕක හිතෙන්නේ නැහැනේ. දැන් සොර පරාසය ගැන කියලා දුන්නට ඇස් එක වගන සින්දු කියනකොට ඕඩියන්ස් එක මිස් වෙනවා කියන එක අපිට මිස් කරන්න බෑනේ.
0: ඒකනේ අපේ විනිශ්චයමණ්ඩලයේ තියෙන වැදගත්කම. කොහොමරි කමන්නේ. එහෙනම් ඔයාලට අපි ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.
3: ඈ Thank you so much.
0: ඊළඟ වටේට එන්න ඇවිල්ලා මේ ජයග්‍රහණයේ කිරුළ කොහොමරි අරගෙන යන්න මීගමුවට සතුට වැජ වේවා කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. එහෙනම් සමුදෙමුනේ.
1: සමුදෙමු 3042 තරඟ අංකයෙන් තරඟ වැදුණු දැහැමි අභිමානී.
4: Now for Radio Reality. ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුවෙමු.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහිත කළත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vilao Pasuru Dekai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි 8 NLB ධනනිධානයේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: 2032 වසර වන විට විශ්වවිද්‍යාල 50ක් අලුතින් ඉදිකරන බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. තෙල් ගවේෂණය පිළිබඳව අවධානය යොමු කර ඇති වත්මන් ආණ්ඩුව තෙල් සමාගම් වලට තෙල් මිල තීරණය කිරීමේ අවස්ථාව ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි බුලත් සිංහල ජනරැලිය අමතමින්.
6: රටේ අධ්‍යාපන විශාල ප්‍රසංස්කරණ කපියති කරන අපේ මේ තියෙන සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල පද්ධතිය උතුරින් අතර වෙනවා. අලුතෙන් විශ්වවිද්‍යාල හැදෙන්නේ වෘත්තීයමේ විශ්වවිද්‍යාල. දැන් අපි අලුත් අධ්‍යාපන ප්‍රසංස්කරණ පටන් ගත්තට පස්සේ ඒ අධ්‍යාපන ප්‍රසංස්කරණ වලින් පළමු දරුවා එන්නේ 2032 එළියට. ඒ ලෙවල් කරන්නේ 2032. එහෙනම් ඒ ලෙවල් කරලා ඉවරනට පස්සේ එයාට එළියට යන්න පාරක් තියෙනවා. දැන් අපි පටන් ගන්න 2032 උනට අපි අවසන් කරනවා අලුතින් ලංකාවේ විශ්වවිද්‍යාල 50ක් හදනවා. අලුතින් විශ්වවිද්‍යාල වෘත්තීය පුණ්‍ය විශ්වවිද්‍යාල දෙකක් හදනවා. එක තීනේම ප්‍රසංස්කරණ කළ පහසුකම් දෙනවා. නැත්නම් අලුතෙන්ම හදනවා. තීන දෙන්න සිද්දල 50ක් හදනවා. අපේ දරුවෝ එතකොට මොකද වෙන්නේ? ඒ ලෙවල් පාස් වුණාට පස්සේ ආට විශ්වවිද්‍යාලයට යන්නත් පුළුවන්. එමතන වෘත්තීය විශ්වවිද්‍යාලයට යන්නත් පුළුවන්. වෘත්තීය පුහුණුව දෙන්නවා. ඒ පරිවර්තන අපි ඇති කරමු. අපේ කුසකර්මාන්ත ගැටළු කීපයක් තියෙනවා. නමුත් අපිට ඉක්මන් විසඳුම් එකට අවශ්‍යයි. ඒ සඳහා අපි මේ දොළොස්වෙනිද මාපොළොන්නරුව යන්න බලාපොරොත්තු වෙනවා. ගෝජන තවත් විශාල සාකච්ඡාවක් අපි පස්සෙන් දෙන්නවා. අපේ තෙල් ගවේෂණ වැඩකටයුතු පටන් ගන්න තිබෙනවා. අපි මේ සූර්යාලෝකයෙන් අපි කොච්චර විදුලිය හදුවත් වැඩක් නැහැ. එයි අපිට වැඩිම විදුලිය ඉල්ලුම තියෙන 6යි 10යි අතර. හැබැයි සෝලවලින් අවුව තැනකට විතරයි විදුලිය ඉන්නේ. 6යි 10යි අතර. අපි ගන්න ඕන ඩීසල් වලින් ඇයි අපිට පීක් පවර් වැඩියෙන්ම ඉල්ලනවා කියලා කියන කොයිද? හවස 6ක් 10ක් අතරම විදුලියට වැඩිම ඉල්ලුම තියෙනවා. අපි කොච්චර සෝලා ගැහුවත් වැඩක් නැහැ. මොකද වෙන්නේ? ඉර තියෙනකොට විතරයි ලයිට් තියෙන්නේ. ඒතර 6ට ඉර බැස්සහම අපි ඩීසල් පුච්චන්න ඕන. අපි මොකද කරන්නේ? දැනටමත් අපි මෙගාවොට් 160ක් බැටරි දීලා තිනවා. දවල් සෝලා වලින් ඒ බැටරිය චාර්ජ් කරනවා. බැටරි කියන්නේ ලොකු ඒවා හොඳයි. කබඩා මෙගාවොට් 10යි 16යි. මෙගාවොට් 160ක් කියන්නේ ලොකු එකක්. එතකොට මෙගාවොට් 160ක් අපි බැටරි ධාරිතාවක් හදනවා. එතකොට අපි විදුලියෙන් දවල් සෝලා වලින් විදුලිය හදනවා. ඒකෙන් කබඩා ටික මේ බැටරි ටික චාර්ජ් කරගන්නවා. 6යි 10යි අතර දිනනවා. එතකොට අපිට ඩීසල් පාවිච්චි අඩු කරන්න පුළුවන්. 160 මැදි අපි දැන් 200ක් තවත් දෙන්න සැලසුම් කරා. තවත් 200ක් දෙන්න දැන්. බැටරි මෙගාවොට් 200කට, ඒ කියන්නේ බැටරි පොලවල් 20කට, දැන් 16කට. ඒ ටික නේද පවර් යන්නේ නැති පැත්තේ අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම මම හිතනවා තෙල් සංස්ථාව අපි ගොඩක් ලාභයක් ගන්නවා. ඒකේ තරම් හොඳ වැඩක් නෙවෙයි. නමුත් අපි අඩුවට වික්කොත් ඒ ලාභයේ පුද්ගලික සමාගම් වලට යනවා. ඒ නිසා අපි ඒ ගානට විකුණන්න වෙලා තියෙනවා. නමුත් අපි තීන්දුවක් ගන්නවා සමාගම් වලට Tamanට කැමති ගානට තෙල් විකුණන්න පුළුවන්. අපි අපේ ගානට විකුණනවා. අනිත් ගාන වැඩි වුණොත් අපිට කරන්න දෙයක් නැහැ. දැන් තියෙන ගිවිසුම් වල තියෙන්නේ අපි අඩුවට වික්කොත් අඩු කොටස ඒගොල්ලන්ට දෙන්න ඕන අපි. ලීටරයක් 300යි නම් අපි 280ට වික්කොත් 20ක් දෙන්න ඕන. එහෙම තමයි ගිවිසුම් ගහලා තියෙන්නේ. නැවත සමාලෝචනය කරන නීතිපතිත් එක්ක. සමාලෝචනය කළා තෙල් සමාගම්කට අවස්ථාව දෙනවා Taman කැමති ගානට විකුණන්න. අපිට තියෙන වාර්තාණු අපේ දැක්ම අනුව ඔය ඔක්කොම සමාගම් වලට වඩා අඩුවෙන් තෙල් සංස්ථාවට තෙල් විකුණන්න පුළුවන්.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: නේපාලයේ ගම්වතුරට හසුව මියගිය බවට සිතා පවුලේ සමාජිකයන් අවමංගල්‍ය චාරිත්‍ර ආරම්භ කළ කාන්තාවක් දින 12කට පසු ජීවතුන් අතරින් සොයාගෙන තිබෙනවා. චන්දිකා ශ්‍රේෂ්ඨා නැමැති මෙම වයෝවෘද්ධ කාන්තාව සොයාගෙන ඇත්තේ නේපාලයේ දැඩි ගම්වතුර සහ නායාම්වලින් විනාශයට පත් බෙට්‍රාවතී ගම්මානයේදී. ගම්වතුරට හසුව ඇගේ සිවුමහල් නිවස සම්පූර්ණයෙන්ම කඩාවැටී තිබුණා. ඇය එම ගොඩනැගිල්ලේ සුන්බුන් සා මඩ අතර තිබූ කුඩා වායු අවකාශයක දින 12ක් පුරා දෙවි ගලවාගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ. මුදා ගැනීමේ මෙහෙයුමක නිරත පොලිස් නිලධාරීන්ට බේරගන්නේයි හඬක් ඇසීමත් සමග ඇය පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. අනතුරුව විනාඩි 45ක කාලයක් පැවති මෙහෙයුමකින් පසු ඇය ආරක්ෂිතව මුදාගෙන හමුදා රෝහලකට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් මෙම කාන්තාව හමුවීමට පෙර ඇය මියගිය බවට විශ්වාසය පළ කර ඇගේ පවුලේ සමාජිකයන් දින 11ක ශෝක කාලය ආරම්භ කර තිබූ බව එරට පොලිසිය පවසනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්සරු තුනට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිටෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: වේදිකාවක් සීන කොන්නා ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ශ්‍රී ලංකේය සරාභිෂේකේ දශක තුනක අභිමානය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි තවත් පියවරක් ආරම්භ කරන සූදානම් සොරේ.
2: දැන් ඇත්තටම මේ එන හැම පිරිසක් අතරෙම තිබුණු තරංගයේ දිහා අපි ආපහු හැරලා බලනකොට මට නම් මම ඉන්නේ දෙගිඩියාව.
1: ඇයි?
2: දෙගිඩියාව කියන්නේ කවුරු තෝරගන්නද කවුරු මේ
1: ඉවත් කරන්නද කියන.
2: මිනිස් මනලෙන් මං හිතන්නේ මටත් වැඩිය හරි අමාරු තත්ත්වයක ඉන්නේ. ඉතින් අපි බලමු කොයි විදිහටද මේ තරංගයට මේ මුණ දෙන්නේ කියලා. ඇත්තටම ලක්කඩ අහන රසිකයන් අතරින් අපි මේ තරංගය මතුවලා තියෙන. ඉතින් මේ ලක්ෂ සංඛ්‍යාත රටක අපේ ලක්කඩ අහන පිරිස අතරින් මේ තරංගයට ඇතුල් වෙලා ඒ අයගේ දක්ෂතාවයන් ලක්කඩ ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් එකතු කරලා ටිකින් ටික පියවරෙන් පියවර ඉදිරියට යන වෙලාව. තරංගයට එකතු වෙන පිරිස වැඩි, හැලෙන පිරිස අඩුයි. මතක තියාගන්න.
3: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
2: තරංගාංක පහෙන් අද තරංගයට එකතු වෙන
1: දමිත් දර්ශන සිල්වා.
2: දමිත් දර්ශන, ලස්සන නමක්. එන්න දමිත්, ගන්න මයික්‍රොෆෝනේ. දර්ශන ආවේ 93.5 ට්‍රාන්ස්මීටරේ හයි කරලා තියෙන කිලෝවෝට් 10ක අධිබලති සම්ප්‍රේෂණ පද්ධතිය සමි කරලා තියෙන යටියන්තොට ඉඳලා. යටියන්තොට ඉඳලා කඳු මුදුන ඈත බලපුවාම ITN එකේ ටවර්ස් ටික ලොකුවට පේනවා. ඉතින් දර්ශනය රට විස්තර කරන්න ඔයා දකින්න විදියට. වාහනේ දකින්න උදේවම.
4: ඇත්තටම ලස්සන දර්ශනයක් එක මම බලන්න ගිහිල්ලා තියෙනවා. ඇත්තටම සුන්දර පරිසරයක් තමයි යටියන්තොට කියන්නේ.
1: මට කියන්නේ ගෝල්ඩන් වොයිස් අපේ තරගය ගැන ඔයා කොහොමද මුලින්ම දැනගත්තේ?
4: මම උදේ ගෙදර ඉන්නකොට රේඩියෝ එක දාලා තිබ්බා. එතකොට ඇහිලා තමයි මම වීඩියෝ ක්ලිප් එකක් එඩිට් කරේ.
2: ලක්කඩ කියන්නේ මෙයාට කඳු පාමුල සිට දැහැනට සමවැද. එමණි?
4: අනිවාර්යයෙන්.
2: ඔව්. මොනවද මොන වගේ වැඩසටහන් වලට වැඩි කැමති?
4: ගීතමය වැඩසටහන් වලට තමයි ගොඩක් කැමති.
2: අහහ. ඒ නිසා සින්දු කියන්න ලොකු ආසාවක් තියෙනවා.
4: ඔව්, ආසාවක් තියෙනවා.
1: දමිත් යටියන්තොට ඉඳලා ඇවිල්ලා දැන් අද ගෝල්ඩන් වොයිස් මේ තරගාවලිය වෙනුවෙන් තෝරාගත්ත ගීතය මොකද්ද?
4: සුදුපාට මල් වැටුණු.
2: සුදුපාට මල් වැටුණු. මේක ඇවිල්ලා මේ අවුරුදු ඉතින් 10ක් 15ක් 20ක් විතරට පරණයි. හැබැයි යෞවනයත් එක්ක හැමදාම තියෙන ගීතයක්. ගායන්ත ගායනා කරපුනේ.
4: අනිවාර්යෙන්. ඔව්.
2: ඇයි ඒ ගීතේ දැනෙනවද වැඩිපුර?
4: දැනෙනවා.
2: හේතුව?
4: පාසල් කාලේ මතක් වෙනවා.
2: පාසල් කාලේ මතක් වෙනවා. සමන රෑණක් වගේ අපිත් පාසල් ගිය කාලේ අපිට මතක් වෙන ඒ වගේ සිද්ධි මෙතන කියන්නේ කිව්වොත් තව සෑහෙන වෙලාවක් යනවා. එහෙනම් අපි ආරාධනා කරමු.
1: මේ තරගාංක පහෙන් තරග වදින යටියන්තොට සිට පැමිණි දමිත් දර්ශන සිල්වා.

0: අපි ගායන කරපු ගීතය ඇතුලේ කාරණා දිහා බලාගෙන ඉන්නකොට මට මතක් වුණේ අර කඩදාසිවරු කතන්දරේ. කඩදාසිවරු පාසල් යන කාලේ අපිත් වතුර වලල්ලල ඕන තරම් පා කරලා තියෙන වැස්ස වෙලාවට.
1: තමිත් එහෙම අතීතයක් තිබුණද?
2: තිබිලා තියෙනවා.
0: يعني හදලා දුන්නේ වෙන කෙනෙක් ඔබ පා කරපු එකද කලේ?
2: ඔවුනේ.
0: කාට කාටත් ඔහම තමයි. හැබැයි දමිත්ලා නම් මේ කඩදාසිවරු පදින්න ඕන අය නෙමෙයි. මොකද දන්නවද? මුළු මහත් ලෝකෙම හරි ප්‍රසිද්ධයි. ඔතන අපි ගත්තොත් යටියන්තොට ඉඳලා එතනින් හන්ද උඩට නැග්ගාම එතන ඉඳලා රාෆ්ටිං වලට හරිම ප්‍රසිද්ධයි කැලණි ගඟ. කොහොමුණත් ලස්සන සුන්දර පරිසරයක ඉඳලා තරගයට එකතු වුණ ඔබට අපි සුභපැතුම් එකතු කරනවා. විනිශ්චය මණ්ඩලය මේ සෞර්ධයන් ගැන මොකද කියන්නේ කියන කාරණාව අපිට හරි වැදගත්.
1: සංගීත නිපුන් රෙසිල් වණිකසේකර මොකද දක්වන ප්‍රතිචාරය කියලා අපි හලා බලමු.
3: දමිත්, මට හැඟෙන දේ ඔබ හැඟීම් ප්‍රකාශ කරා හොඳට ගීතය තුළ. ඊට අමතරව මට හිතෙනවා වොලියම් කන්ට්‍රෝල් සහ බ්‍රීදින් කන්ට්‍රෝල්, ඒ කියන්නේ සමහර තැන්වලදී මට තේරුණා අනවශ්‍ය විදියට බ්‍රීත් කරනවා, කියන්නේ ඉන්හෙල් කරනවා. ඒක පොඩ්ඩක් අවොයිඩ් කරගත්තොත් ඔබට හොඳට යන්න පුළුවන්, හොඳ ගමනක් තියෙනවා. මම සුබ පතනවා ඉස්සරහට.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
4: තිදෙනවා දවිත්, ඇත්තටම මේ හොඳ පර්ෆෝමන්ස් එකක් දුන්න කියලා හිතෙනවා. සූතින් වොයිස් එකක් රෙකෝඩින් වලට හොඳයි. පොඩි දෙයක් ඇඩ් කරන රිසල් කිව් එකට පුළුවන් නම් ඕවර් ප්‍රනවුන්ස් කරන එක සමහර වෙලාවට සමහර තැන්වලදී පොඩ්ඩක් අඩු කරගත්තනම් හොඳයි කියලා මට හිතෙනවා. මල් වැටුණු ගාල ලොකුවට ප්‍රනවුන්ස් කරන්න ඕනේ නැහැ සමහර තැන්වල. ඒක පොඩ්ඩක් ස්ලෝ එකේ පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගත්තනම් හොඳයි කියලා මට හිතෙනවා. සුබ පැතුම් ඉදිරියට.
1: විශාරද දිලීප ලියනගේ ප්‍රතිචාරය එහේ.
0: දිලීපයි අපේ රෙසිලුයි දෙන්න එකහුවෙලා මේ දෙන විනිශ්චය මට හිතෙනවා හරි පුදුමාකාරයි කියලා. ඔය දෙන්න කියන කාරණානුව මොන තරම් හැම ගණාගෙම පුංචි පුංචි පුංචි අඩුපාඩු තිබුණාද, ඒවා හදාගෙන මේ තරඟට මේ ඔක්කොම ආවොත් අපි ඊළඟ වටේට මිනිස්සු තෝරගන්නේ කොහොමද? එහෙම ප්‍රශ්නත් මගේ හිතට එනවා. කොහොම වුණත් කවදාද ඉක්මනින් දවසක අපි හම්බෙලා මේ පුංචි වැරදිත් හදාගෙන මේ තරඟේ ඉදිරියට යමු.
1: එහෙමනම් අපි සමු දෙන්නේ තරඟ අංක 5න් තරඟ වැතුණු යටියන්තට සිට පැමිණි දමිත් දර්ශන. දර්ශන යන්න කලින් මේ කියන්න ඕනේ, දැන් තරඟේ විනිශ්චය ලැබෙන්නේ අපි සඳුත සහ බදාදා ඔබට තරඟකරුවන්ගේ හඬපට අහන අවස්ථාව ලබා දෙනවා. හැබැයි සිකුරාදා තමයි හරියටම ඔබට නියමාකාර විනිශ්චය අත්විඳ ගන්න ලැබෙන්නේ, නේද සුරේ?
0: එදාට ඉනා වෙන්නත් පුළුවන්, ඕන අනන්නත් පුළුවන්. මම විශ්වාස කරනවා ඔබට අනන්න වෙන්නේ නැහැ කියලා.
1: Lakhanda Golden Voice.
5: Now we're Radio Reality. Lakhanda Golden Voice samagin. Vidramen pasu yali hamun.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දැන් වෙලාව හවස 2:17.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතු දින එළිය කරයි.
3: David Peters Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
4: NLP Hadahana Lankawē Wedima Tæki Dena Tæki Avastha Wedima Lutraiya NLP Hadahana Obat Adama NLP Hadahana Bala Ganna
5: Wangu Gahala Challi Allala Salli Hoyela Æti Velada
6: Jeevithaye Goda Yana Paata Peennama Nadda
5: Ehenam Menna වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
7: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
6: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
6: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව 18 වංගුව
2: සම අනුග්‍රහය
8: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
0: FM 93.5 FM 93.7 ලකන Radio ITN.

0: මේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්. ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් ඔබ අපි එකතු වෙලා ඉන්න වෙලාව කාලය වේගයෙන් ගෙවිගෙන යනවා. ඉර මද්දහනට ඇවිල්ලා ක්‍රමයෙන් බැහැගෙන යනවා.
1: සන්ධ්‍යා උදා වෙලා තියෙනවා.
0: සන්ධ්‍යා උදා වුණාට තරඟේ මේ විදිහට යනවා. තරඟ අංක 6032 ශශිකලා ආර්.මි. ශශිකලා මාකඳුරට කොහොමද ලක්කඩ ඇහෙන්නේ?
2: පැහැදිලිව ඇහෙනවා සර්.
0: පැහැදිලිව ඇහෙනවා. එතකොට මේ ගමේ හැම ගෙදරකම මගේ අහනවා.
2: ඔව්.
0: මාකඳුර ජන ජීවිතය ගැන අපිට පොඩ්ඩක් කියන්නකෝ.
2: ගොඩක් ගොවිතැනත් එක්ක තමයි මේ පැත්ත පොල් ගොවිතැන ඒ වගේ දේවල් තමයි සර්.
0: තේන්නේ. ඔව්. ඉතින් කියන්නකෝ මේ ඊත ගායනයට කොහොමද එකතු වෙන්නේ කියලා.
2: මං හැම වෙලේම කැමති සින්දු කියන්න. ඉතින් ඒ හින්දා තමයි මේ ලක්කඩ හොඳ නාලිකාවක්. ඒ නිසා තමයි මේකට අයිදුම් පුත්‍රි දැම්මේ.
0: හොඳ නාලිකාවක් කිව්වේ?
2: ඇත්තටම මේ අර රැල්ලට යන්නේ නැතුව හොඳ සුබවාදී දේවල් ඉදිරිපත් කරන නාලිකාවක් හැටියට මම දකිනවා.
0: ඔන්න බලන්න කොච්චර වටිනාකම් දීලා තියෙනද කියලා ඕගොල්ලන්ට. දැන් මේ ගීතය කොහොමද ගමට අහපෝ පෙරලා ඇහෙනකොට?
2: සතුටක් දැනෙනවා.
0: සතුටක් දැනෙන්නේ. ඊතර කවුද ඉන්නේ?
2: මයි මහත්තයේ බබලා දින්න.
0: ආ ඒගොල්ලෝ කොහොම වාට උදව් කරනවා මේ ගමන යන්න නේද? ඒතර ඕගොල්ලෝ කරන්නේ ගොවිතැනද?
2: නැහැ මම බාහිර උපාධි කරලා ගෙදරට වෙලා ඉන්න රැකියාවක් අපේක්ෂාවෙන්.
0: ආහා
2: මහත්තය පෞද්ගලික ආයතනයක වැඩ කරනවා.
0: ඔව් දරුවෝ.
2: යාන ඉස්කෝලේ යනවා.
0: ඉස්කෝලේ යනවා.
1: ඒතර සංගීත අංශය පැත්තෙන්ද අධ්‍යාපන කටයුතු කරනවා.
2: නාට්‍ය අංශයෙන් තමයි.
1: නාට්‍ය අංශය රඟපාන්නත් පුළුවන්. මේ තෝරගත්ත සින්දුවේ පොඩි ගැළපීමක් එතෙන්ට තියෙනවා. රජිනට ඇඳා.
2: රජකුමරිට
1: ඇඳා.
0: අමන්දගේ
1: සිංහ
0: ජීතේ. එහෙනම් අපි බලාගෙන ඉන්නවා දවසක අපි රඟපාලා ඔබ ගායනා කරමු ඈ. එහෙනම් මෙන්න තරංකාරිය 6032 අංකය
1: ශශිකලා පාරමීටයි අවස්ථාව.

මං අන්දානේ

0: ඉගෙනනු
1: කියල වැඩක් නෑ මම්මේ වැළුවේ නිකන් 18 ගහින්න බෑ වගේ මෙතෙන්ට ඇවිල්ලා හිටගෙන
0: මම හිතුවා
1: මගේ තෝ මිල්ටන් මල්ල වරච්චි වගේ ඉතගෙන බොහොම ඒ ගීත ගායනා කරලා කියලා. බලපුවම නන්ද ආවනේ.
0: අලිය තියලා පටන් ගත්තා.
1: දැන් මොනවද මොනවගේ කලාකෘති වලටද ඔයා එකතු වෙලා තියෙන්නේ? එහෙම නාට්‍ය වලට සම්බන්ධ වෙලා නැද්ද?
2: පොඩි කාලේ සම්බන්ධ වෙලා තියෙනවා.
1: ආ. දැන් ලොකු වුණාම අතෑරිලා.
2: අතෑරලා නෑ ආසාව තියෙන අවස්ථාව නෑ.
1: ආ ඒකනේ. හරි. මිනිස් මල්ලේ මොකද කියන්නේ මේ ගායනය පිළිබඳ? එසිල්
3: පරිමිතන ගායනය හොඳයි. අපිට හොඳ හැකියාවක් තියෙනවා. මට හිතෙනවා ටෙම්පෝ එක ගැන දුරත් සැලකිලිමත් වෙන්න ඕන කියලා. රිද්මය ඊට අමතරව මට හිතෙනවා තව පොඩ්ඩක් ප්‍රිපෙයර් වෙලා වනම් සින්දු පොඩ රෙඩි වෙලා වනම් හොඳයි කියලා හිතනවා. මුලදී පොඩ්ඩක් මම හිතන්නේ ටෙන්ෂන් වුණා. පස්සේ ටෙම්පෝ එකට දාගත්ත සින්දු අවලක් නැහැ. කුමාරි හොඳයි, ගායනය හොඳයි, හොඳ හැකියාවක් තියෙනවා.
0: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
4: මම පොඩි මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. දැන් ගායනය අපි හැමෝටම තේරුණ ඇත්තටම ගායනය හොඳ තැනක
2: තිබ්බා.
4: මම ඔයාගේ ෆියුචර් ප්ලෑන්ස් වලට ඔයාට අදහසක් තියෙනවා නම් ඔයා කිව්වා කලින් රංගන ශිෂ්ටයේ සහ ඒ කියන්නේ වේදිකා නාට්‍ය පසුබිමක තමයි ඔයා ඉන්නේ කියලා ස්ටඩි කරේ කියලා. මම දන්නේ ඔයා ඉස්සරහට එක් කරන් යන්න කැමතිද?
2: ඒකට තමයි කැමති කොට.
4: කැමැත්තෙන් ඉන්නානේ. මම එකට පොඩි ටිප් එකක් දෙන්නම් ඔයාට. දැන් ඔයා සින්දුව කියපු එක හරි. දැන් මැදදී ඔයාට තේරුණා අපි දැරිසල් මහත්මය කියෝගේ ටෙම්පෝ වල පොඩි වෙනස්කම් වෙනවා. මේ සින්දුවේ එකම ටෙම්පෝ එක යන එකක් නෙමෙයි. හයියෙන් යනවා, ෆාස්ට් යනවා, ටෙම්පෝ එක වෙනස් වෙනවා, 3-4 යනවා, 4-4 යනවා. එතකොට ඔයා ඒකත් එක්ක ටෙන්ෂන් වෙලා මෙතන දැන් තියෙන ප්‍රෙෂර් එකත් එක්ක ඒක කර කර ඉන්න ඒක හොය හොය ඉන්න වෙලාවේ ටෙම්පෝ පැන්නුනත් මගින් ඒක අල්ලගෙන හරියට කියපු එකට ඒක ක්‍රෙඩිට් එක එන්න ඕනි. මම යෝජනා කරන්නේ ඔයාට ඉදිරියට තියෙනවා නම් අයිඩියා එකක් රංගන ශාස්ත්‍රයෙන් හරි මේ වේදිකා නාට්‍ය ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්න වඩාත්ම සැලකිලිමත් වෙලා ප්‍රෙපරේෂන් කියන එක හොඳටම වෙලා බය නැති කරගෙන අංග චලන වලිනුත් පොඩි තව රංගනයක් දුන්නා නම් හොඳ හැකියාවක් එක්ක අපිට බලාගන්න පුළුවන් කියලා මට හිතෙනවා.
0: Golden Voice.
5: ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විද්‍රාමෙන් පසු යලි හමුවෙමු.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල, මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: අයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
1: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
2: ඉන්දාල මෙහින්දාල යන අතරින් අපතින්න ඉවිනි ට්‍රයි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
2: FM 93.5 FM 93.7 ලකන රඩියෝ ITN

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්
1: ශ්‍රී ලංකයේ ස්වරාභිෂේකයේ දශක තුනක අභිමානය ලක්කන ගෝල්ඩන් වොයිස්. අපි තව තරණකරුවෙක්ව වේදිකාවට කැඳවගෙන එන්නයි ලෑස්ති සුරේ.
2: හොඳයි, එහෙනම් මෙන්න ලක්කන ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් ගී ගයන්න ඇවිල්ලා ඉන්නේ
1: තරඟ අංක 32028 උදයංග අල්විස්.
2: උදයංග අල්විස්
3: ලක්කන ගෝල්ඩන් වොයිස්.
2: උදයංග මට වැඩි ටිකක් උස නිසා, මම උස මිනිස්සුන්ට ටිකක් කැමති නිසා, සහ මේ වැවුලත් කොණ්ඩෙත් දැන් ටික ටික සුදු වේගෙන එන්නත් පටන් ගන්න තියෙන නිසා මම උදයන්ගට කතා කරා. මම කොළඹ නගර සභාවේ ගිහුවා. ඒකතර වැදගත්නේ. උදයන්ග පදිංචි කොහෙද එතකොට?
4: මම පදිංචි කොළඹ 14 ග්‍රෑම් පාස්. හරියටම මම ඉන්නේ මාදම්පිටිය සෙමිටරි ඉස්සරහ.
2: අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන් තැනක්.
4: අනිවාර්යයෙන්.
2: මේ පරිසරය අනිත් පරිසර වලට වඩා ටිකක් වෙනස්.
4: වෙනස් පරිසරය.
2: ඉස්සර කලාකරුවෝ ගැවසුනා නේද? නරුනිලිය හිටියා, ෆිල්ම් සෝල් තිබ්බා, වටපිටාවේ දැන් එව්වත් වෙයිලා ගිහිල්ලා නේ.
4: එහෙම
2: වටපිටාවන්නේ තියෙන ග්‍රෑන්ඩ් පාස් එකේ.
4: අනිවාර්යයෙන්.
2: රැට හැරලා ඉන්න පිරිසකුත් ඉන්නවා දැන් ඒ.
4: එමත් ඉන්නවා.
2: ඉඩ ගන්න නැති නිසා. ජීවිතේ කොහොමද?
4: හොඳයි. නංගිලා දෙන්නෙක් ඉන්නවා. තාත්තා ගුරුවරයෙක් ඉදිරිය කටයුතු කරා, දැන් නැති වෙලා අවුරුදු 23ක් වෙනවා. මම අයම්මයි තමයි ගෙදර ඉන්නේ.
2: ගෙදර ඉන්නේ.
4: ඔව්.
2: එතකොට දැන් ඔබ රාජකාරී කරන්න පටන් ගන්න කොච්චර කාලද?
4: දැන් අවුරුදු 15ක් වෙනවා.
2: 15ක්.
4: කොළඹ මහනගර සභාවේ මම වැඩ කරන්නේ සුදේශ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ.
2: සුදේශ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ.
4: ඒකයි
2: ඒකෙන් මොකද වෙන්නේ ඒ කොටසින්?
4: ආයුර්වේද හෙළවෙළකම කරන්නේ අපේ සෙක්ෂන් එක. කැඩුම් වෙඳුම් වෙළකම හැමදේම නොමිලේ කරනවා ලංකාවේ හැමෝටම.
2: හැමෝටම. ඒකට අවශ්‍ය කරන වෛද්‍යවරු ඉන්නවද?
4: වෛද්‍යවරු ඉන්නවා.
2: එතකොට නගර සභාවේ මේ ස්ථාන තියෙනවද?
4: ඔව්, නොමිලේ නගර සභාවේ තියෙනවා, දෙපාර්තමේන්තු 21ක්. මම ඉන්නේ ආයුර්වේද සෙක්ෂන් එකේ.
2: ඔව්. දැන් වාගේ සෙක්ෂන් එකේ ඒ වගේ ශාඛා ජාලයක් කොළඹ ඇතුලේ තියෙනවද?
4: 21ක් තියෙනවා.
2: 21ක් තියෙනවා
4: කොළඹ ඇතුලේ. ඩිස්පෙන්සරි 21ක් තියෙනවා. නොමිලේ බෙහෙත් කරන්නේ අපි. කොළඹ නගරයට එන කොළඹින් පිට ජීවත් වෙන හැමෝම අපි ළඟට ආවම අපි කොළඹ නොමිලේ බෙහෙත් කරනවා.
2: බෙහෙත් කරනවා.
4: අපිට තමයි අපේ නිෂ්පාදනාගාරය තියෙන්නේ. ඒ තමයි සියලුම බෙහෙත් නිෂ්පාදනය කරන්නේ.
2: වාන කොළඹ නගර සභාවෙන් කියන වැඩනේ. හරි, කොච්චර වටිනවද ඒ කියන කාරණාවන්. හරි.
1: උද්‍යාගයෙන් මම අහන්න කැමති මේ গোল্ডන් වොයිස් මේ තරඟාවලිය ගැන කොහොමද විස්තර දැන කියාගත්තේ?
4: මම දැනගත්තේ Facebook page එකෙන්. ඉතින් මම හිතුවේ නෑ අවස්ථාව ලැබෙයි කියලා මට වීඩියෝ එකක් එවන්න කියලා. කොහොම වීඩියෝ එකක් එව්වා. එව්වට පස්සේ මට කෝල් කරා තෝරගත්ත කියලා.
2: හරි. දැන් අද තෝරගත්ත ගීතය මේක විශේෂයිනේ. කොළඹ නගරේ ඕනෑම අස්සක් මුල්ලක් නැහැ. එක යුගයක් 80 දශකය පෙරළපු නේද?
4: අනිවාර්යයෙන්.
2: කොළඹ හැම තැනකම හැමෝම ආදරය කරපු රොද බැඳගත් තැනක් තමයි HR ජෝතිපාල මහත්තයාගේ නිවස මාලිගාවත්
4: තියෙනවා. මොකද HR ජෝතිපාල කියලා කියන්නේ සුපිරි චරිතයක්. අපි විනෝද චාරිකාව ගියත් මුලින්ම එයාගේ ගීතෙන් තමයි පටන් ගන්නෙ.
2: මේ ගීතේ තෝරාගත්තේ ඔබ අම්මත් එක්ක ඉන්න නිසාමද?
4: අනිවාර්යයෙන්.
2: අම්මට තියෙන ආදරේ
4: පිළිගන්නවා කරා. ආදරේ නිසා.
2: ආදරේ නිසා.
4: දැන් අම්මා පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා මම හිතුවා මේ ගීතය ගායනා කරන්න ඕනේ කියලා.
2: මේ ජීවනයේ
4: මුළු සංසාරේ
2: උදාරයි
4: උදාරයි උදාරයි ආදරේ
2: උදාරයි ආදරේ. ඒ අම්මගේ ආදරේ ගයන්න අපි එකතු කරගමු.
1: තරඟ අංක 32028 තරඟ වදින්නේ උදයන්ග අල්වෙස්.
3: ලක්කන ගෝල්ඩන් වොයිස්.

0: රත්න අභිසේකරයන් රචනා කරපු ගීතයක් එච්.ආර්. ජෝතිපාලගේ මුල් යුගයේ ගීත අතරේ හරි රහ ගීතයක්. ඉතින් මේ හැමෝම කොළඹ ඇතුළේ ජීවත් වෙච්ච උදවිය. ඉතින් ඔයාගේ අම්මට දීර්ඝායුෂ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එයා හරි සතුටු වෙයි මේ වගේ වැඩසටහනට ඇවිල්ලා අම්මා ගැන මතක් කළා නේද? අම්මගේ නම?
1: අම්මගේ නම ඉන්ද්‍රාණි මදුරප්පෙනුම.
0: ඉන්ද්‍රාණි අම්මට වයස දැන්?
1: මගේ අවුරුදු
0: 67ක්. ඉතින් ජීවිතේ මැදියම ගායත කරමින් ඉන්නේ නේ.
1: අනිවාර්යයෙන්.
0: ඉතින් ඒයිට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න ඕන. අද තරංගය ඇතුලේ මොන වගේ තැනකද මෙයාගේ ගායනය තියෙන්නේ කියන එක විනිශ්චය මණ්ඩලයේ සටහනක් තියෙනවා නම් හරි වටිනවා.
2: බලමු ලැබෙන කමෙන්ට්ස් කොයි වගේද කියලා රසිල් මහත්මයා.
3: අත්‍රම් මේ ගීතයට පාදක වෙන්නේ මචන් කිෂෝර් කුමාර් මහත්මයාගේ ඊයේ ජීවනය ගීතනේ.
1: හින්දි තනුව.
3: ඔව් හින්දි තනුව. එතකොට අත්‍රම් කිෂෝර් කුමාර් මහත්මයාට නොදවණි වෙන්නේ අත්‍රම් ජෝතිපාල මහත්මයා ගායනා කරනවා. හැබැයි ජෝතිපාල මහත්මයා ගීතේ කියන්නේ වොයිස් එකේ ගැඹුරු වුණත් ජෝතිපාල මහත්මයා ඒ ගීතේ ෆීල් කරන විදිය. දැත දැත බඳ ලංගි මට පවහතරේ ඒ ෆීල් මට හිතෙනවා ඒ තව පොඩ්ඩක් ෆීල් කරා නම් තව හොඳයි කියලා. අත්‍රම් ගීතේ හොඳ ගායනා කරා.
0: හරි මේ දිලිප
4: මමත් ඒකට ගොඩක්ම ඇක්ටිව් වෙනවා ඒ පොයින්ට් එකට. සහ මම ඒකට තව දෙයක් එකතු කරන්න කැමතියි. ජෝතිපාල මහත්මයාගේ ඒ තිබ්බ මේ

0: පොයින්ට් එක හදාගත්තා නම් ඉදිරියට හොඳ ගමනක් යන්න පුළුවන්.
1: සුබ වැතුනුත් අරගෙන ගෙදර යන්න පුළුවන් තරම් ඉක්මනින් ආයේ මේ තරගයත් එක්ක එකතු වෙමින් බලාපොරොත්තු වෙන රැඳී සිටින්න. සිකුරාදාට මොකද උනේ කියලා ලක්කනට කන තියාගෙන අහගෙන ඉන්න ඕනේ. මොකද ලක්කනට গোল্ডන් වොයිස් ප්‍රතිපලයේ දෙන්නේ හැමදාම සිකුරාදා දවසට.
2: ඒ තරඟ අංක 32028 තරඟ වැදුණු උදයන්ග අල්වේස්
3: ලක්කන গোল্ডන් වොයිස්.
1: එවනම් කෙටි විරාමයකට අපි යමු. ඉතින් මේ විරාමයෙන් පස්සේ මීළඟ ශිල්පියා අපි ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. හම්බෙන හැම ගිනාම මොකක් හරි දක්ෂතාවයක් එක්ක තියෙන. ඒක නිසා මේ තරගේ ලේසි නැහැ. මේ ලක්කන ගෝල්ඩන් වොයිස්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දෙකයි විනාඩි 45යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිත ඔබට පොල් තෙල් නිෂ්පාදනය කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඩෝමා හෝම් ඔයිල් මේකර්. වෙළඳ පොලේ ඇති පොල් තෙල් වෙනුවට ගෙදරදීම පහසුවෙන් නැවුම් පොල් තෙල් ඉක්මනින්ම ඔබේ අතින්ම හදාගන්න ඔබට අවස්ථාව තියෙනවා ඩෝමා හෝම් ඔයිල් මේකර් යන්ත්‍රය හරහා. සිංගල් ෆේස් විදුලිය මගින් ප්‍රයත්නක වෙන්නේ සාමාන්‍යයෙන් පැයකට බෝතල් 1-2 අතර ප්‍රමාණයක් හිඳගන්න ඔබට පුළුවන්. පොල් තෙල් විතරක් නෙවෙයි රටකජු, සූර්යකාන්ත, වට්ටක්කා, අබ, කොහොඹ, එඬරු ආදී ආහාර සඳහා වගේම බෙහෙත් වර්ග සඳහා භාවිත කරන බොහෝමයක් තෙල් වර්ග මේ යන්ත්‍රය හරහා නිෂ්පාදනය කරගන්න පුළුවන්. සම්පූර්ණ යන්ත්‍රයම සුදු යකඩින් තමයි නිමවලා තියෙන්නේ. එනිසා ගෙවී යාම අවමයි. තෙල් වර්ග සමග අහිතකර ලෝහමය ද්‍රව්‍යයන් මුසුවීමකින් තොර වෙනවා. ඒක සෞඛ්‍ය ආරක්ෂිත හොඳ උපක්‍රමයක්. වැඩි විස්තර දැනගන්න ඔබට පුළුවන් 011-7-679-579 එමතුමක් ගන්න 011-7-679-579.
0: ලකන්ඩ රේඩියෝ ITN.
4: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
4: කොහොම වෙරිවිලා?
5: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
4: තුමනි මේක හදලා බලන්නකො.
6: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: දෙකයි විනාඩි 47යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා.
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකේයේ ස්වරාභිෂේකයේ දශක තුනක අභිමානය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි තවත් තරණකාරණයකට අවස්ථාව ලබා දෙන්න සූදානම්. මේ වෙලාවේ FM 93.5 හරි 93.7 හරි ඔබ ලබඳිව අපි වහගෙන ඉන්න මොහොතක සුරේ
2: අංක 253 යා ඉල්ල තියෙන්නේ එහෙ ඉඳලා
1: එන්න බලන්න එහෙ කොහෙද කියලා හොල බලන්න. අංක 253 න් තරංග වදින කසුනි අයබෝවන්
3: අයබෝවන්
1: කොහෙද ඔය එහෙ
3: අනුරාධපුර
1: අනුරාධපුර
2: අනුරාධපුරේ අනුරාව නැගූ
1: කොහොමද තරංග විස්තර දැනගත්තේ කියන්නකෝ මුලින්ම.
3: මම තරංග විස්තර දැනගත්තේ ලක්කණ්ඩ FM එකෙන්. අපි අම්ම ගොඩක් කාලවලට ලක්කණ්ඩ FM එක ගෙදර දානවා. මේක අහම්බෙන් ඇත්තටම මේ ඇහුනේ. ඒකල තමයි කන්ටැක්ට් කරගෙන වොයිස් එක මම දැම්මේ.
2: ඒ කියන්නේ අම්මා දැනන් හිටියා දුවට සින්දු කියන්න පුළුවන් කියලා.
3: ඕ මම නිකන් ඉන්නේ ලවට ගෙදර ප්‍රැක්ටිස් කරනවා.
2: අහහ.
3: එතකොට අම්මා කිව්වා දාලා බලමු අපි අවස්ථාවක් ඒවිද කියලා.
2: දැන් තරංගරුව ගොඩක් දැන් මේ තරංග වලට සහභාගී වුණානේ
3: නේ. ඔව්.
2: ඈ. ඔව්. දැන් මේවා යනකොට එහෙම වාට දැනෙන්නේ මොකක්ද?
3: ආසයි. ඇවිල්ලා බලන්න පළවෙනි අවස්ථාව මෙහෙම ආපු. ඉතින් ආස නිසා බලන්න.
2: ආසාව ජයග්‍රහණයක් වුණොත් එහෙම.
3: ඒකත් සතුටින් බල ගන්නවා.
2: සාමාන්‍යයෙන් ඔයා හිතන් ඉන්නේ වට කීයක් විතර ඉස්සරහට යන්නද?
3: පුළුවන් උඩරිමෙන් යන්න.
2: පුළුවන් උඩරිමෙන් යන්න. ඒකත් නරකනේ. මම අහලා තියෙනවා මේ අනුරාධපුරයේ ගෙල්ලන්ගේ හිත හයියයි කියලා. දැන් ඔයා නගරේ කිට්ටුවද එහෙම නැත්නම් දුර ඈතද?
3: මම අනුරාධපුර නගරේ කිට්ටුවම.
2: ආහ කොයි හරියද?
3: කඩේ 50 හරිය.
2: කඩේ 50. ආ ඒතකොට රජරටද ගුවන් විදුලියට ඉතාම ආසන්නේ.
3: ඔව්.
2: පේන සීමාව.
3: ඔව් ඒ වගේ ඊට චුට්ටක් දුරින් තමයි ඉන්නේ.
2: ඒකනේ. ගුණදාස කපුගේ මහත්තයත් ඒ කාලේ මේ වැඩේම කළා. ඒ අලුත් પરම්පරාව හඳුනාගෙන ඒ ආයිට සින්දු කියන්න දීලා රජරටින් මහා પરම්පරාවක් හැදුවානේ. ගීත ලියන අපේ දැන් පල්ලේගම හේමරතන හාමුදුරන්ගෙන් පටන් ගත්තා. මහින් චන්සේකර, මහින් දිසානායක, ඒ වගේ කට්ටිය ගත්තාම ඊළඟට සින්දු කියන්න ජානකී සුමිත්‍රා, කරුණාරත්න දිවුල්ගණී වැනි ශිල්පීන් බිහි කරලා නේද? එතකොට ඊට පස්සේ සංගීතවේදීන් මේ වගේම පිරිසක් බිහි වුණා. හරි සංස්කෘතික ප්‍රබෝධයක් තිබුණා.
1: පුරාවෘත ගොන්නක්.
2: පුරාවෘත ගොන්නක්. දැන් ඔන්න ඔයාගේ අවස්ථාව. දැන් ඉහි කට්ටියටත් උදව් කරන්නේ මෙහෙන්. ලක්කණි. මොකද තෝරගෙන ගියේ?
3: සඳා හිංසකයි.
2: ආ
3: මංජුලා දිලුක්.
2: මංජුලා දිලුක්ෂිකි. මංජුලා කියන්නේ හොඳ සංගීත ගුරුවරියක් ආ. එයා හොඳ ලස්සනට මේ වැඩේ කරගෙන යනවා. මේ ගීතේ විශේෂයක් තියෙනවා.
3: එහෙම විශේෂයක් නෑ. ආසයි සින්දුවට.
1: ආසින්ද ගායනා කරන් තෝරගෙන තියෙනවා. බලමුනේ.
2: ආසම ජයග්‍රහණයක් වුණොත් එහෙම ඈ නේද?
3: ඔව්.
2: ඒකනේ. එහෙනම් අංක 253 න් තරඟ වදින අනුරාධපුරයේ සිට පැමිණි
1: මේ කසුනි උමේෂා.
2: කසුනි උමේෂා.

0: කසුනි උමේෂා අනුරාධපුරයේ ඉඳලා දැවිල්ලා මේ වැඩසටහනට ලොකු දුරක් ගෙවාගෙන ඇවිල්ලා කිලෝමීටර් 200 ගානක් නේද? ලක්කන ගෝල්ඩන් වොයිස් වෙන්න පෙරම්පුර පුච්චරිතිය.
1: දැන් ගීතේ ඉදිරිපත් කළා විශ්වාසයක් තියෙනවා. හැබැයි විනිශ්චය මණ්ඩලයේ අදහස කොයි වගේ වේද කියලා අපි දැනගන්න සූදානම්ින් ඉන්නේ. කාට මුලින්ම අවශ්‍යද?
0: දැන් විනිශ්චය මණ්ඩලය විතරක් නෙමෙයි. දැන් ඔබත් මේකේ අදහස් පළ කරන්න සූදානම්ින් ඉන්නවා. මම මේ ඔබ කිව්වේ.
1: ආගෙන
0: ඉන්න ඔබ. ඔබයි ඔබේ කන් දෙකත් මේ වගේම දියුණුවයි කියලා මම විශ්වාස කරනවා.
1: සංගීත නිපුන් රෙසිල් වනිකසේකර මොකද දක්වන ප්‍රතිචාරය කියලා අපි හාලා බලමු.
2: කසුනි සින්දුව මෙහෙමයි. අපි සින්දුව ෆීල් කරන්න ඕනේ. කියන්නේ වචනයට අවශ්‍ය කියන්නේ හැඟීම අපි දෙන්න ඕන. ඊට අමතරව මම කියන්න ඕන අපි වොයිස් මොඩියුලේෂන්ස් කියන්නේ වොයිස් එකට දෙන්න ඕන බර මට හිතෙනවා වාතින් දුන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ හැඟීම හරි. ඊට අමතරව දැන් අපි පංචකෙන් සින්දුව කියනවා කියන්නේ ඒ කට ඇරල සින්දුව කියනවා කියන එක පොඩ්ඩක් මගේ වරනවාද කියලා හිතනවා. තව වර්ස් එකේදී මට තේරෙනවා පිච් එක පොඩ්ඩක් ෆ්ලැට් අවුට් යනවා.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: කසුනි මම හිතන්නේ ඔයාට දැන් මේ ෆස්ට් ටයිම්ද? එතකොට කම්පිටිෂන් එකට ඇවිල්ලා මිසින් කරලා ඒක තමයි. එතකොට මං මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා ඔයා අනුරාධපුරයේ වගේ පැත්තකින් ඉඳගෙන මේ වගේ දෙයකට ඇප්ලයි කරලා ඇවිල්ලා බය නැතුව මේක මෙතෙන්ට ඇවිල්ලා සිං කරපු එකට මුලින්ම ඒ ක්‍රෙඩිට් එක එන්න ඕනි. ඊට පස්සේ අපි සිංගින් කැලලටත් එන්න ඕනි. මුලින් රෙසිල් කිව්වා වගේ පිච් එක අපි පොඩ්ඩක් හදාගෙන යන්න ඕනි කොහොමද වෙන්නේ කියලා. සින්දුවට අර සින්දුවේ තියෙනවනේ යම්කිසි කතාවක් කියවෙනවනේ මේක ඇතුලේ. ඒ කතාවට ඔයාගේ වොයිස් එකෙන් අදාළ ඒ වර්ඩ්ස් එක යන කතාව ඔයාගෙන් කියවෙන්න ඕනි. ඒකට ඒ අදාළ හැඟීම ඔයා ප්‍රකාශ කරන්න ඕනි සින්දුවේ ඇතුලේ. ඉතින් මං හිතනවා වැඩ ගොඩක් පොඩ්ඩක් තියෙනවා අපිට කරගන්න.
1: කසුනි මේෂ අපි බලමු ඔබට තරගයේ ඉදිරියට ගමන් කරන්න හැකියාව ලැබෙයිද කියලා. හැම ලැබේවා කියන ප්‍රාර්ථනය සුරේගේ සමගයේ අපි දෙදෙනාගේම තියෙනවා.
0: ඔව් කොමන ඩඩ්ඩි ඩිඩ්ඩි ඩිග්ග ක සිකුරාද වෙනකන් ආගෙන ඉන්න ඈ. හරි. ඊතර සද්දෙට රේඩියෝ එක දාලා තින්න ඕන. එහෙනම් පාට සුබ ගතුම් අපි.
4: Thank you.
1: ඒ තරංග අංක 253 න් තරග වැදුණු අනුරාධපුරයේ සිට පැමිණි කසුනි උමේෂ.
5: Lakhanda Golden Voice.
0: අපි ලක්කන ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙලා සිටින්නේ. තරගයේ ඊළඟ තරගකරු කොහොමද කියලා බලන්න චුට්ටක් ඉන්න.

0: අද රේඩියෝ ITN වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: 95.5 97.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Vilao Pasru Tunai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 එන්එල්වී ධනරිත හනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලකඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉබන් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ඉදිරි අයවැයෙන් බදු නිදහස් කර්මාන්ත 50ක් සඳහා ප්‍රතිපාදන වෙන්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජනරැලි මාලාවේ බේරුවල ජනරැලිය අමතමින්.
5: ශ්‍රීලංකා අයවැයලියකදී අපි ප්‍රධාන වශයෙන් සකසලා තියෙන්නේ පානීය ජල ප්‍රශ්නෙට උත්තර හොයන්න. අලුතෙන් ජල ව්‍යාපෘති දෙයකටම ලබන උරුම සල්ලි දානවා. ඊළඟ කසල ප්‍රශ්නේ විසඳන්න. ඒකට අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඊළඟ පාරවල් ප්‍රශ්නේ විසඳන්න වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් විශේෂයෙන්ම ගත්තොත් අපි දන්නවා ග්‍රාමීය රැකී රක්ෂා අවස්ථා අපි හදන්න පොඩි කර්මාන්තශාලා. දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡාව පටන් ගන්නවා. ඒගොල්ල සමහර බදු සහන වලට කැමතිනේ. අපි දැන් කියන අපි ආර්ථික ස්ථාවර කරලා තියෙන බදු සහන අවශ්‍යයි. දැන් ඒගොල්ල ඇවිල්ලා ඉන්නේ අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා අපි බලනවා රට පුරා ෆැක්ටරි 50ක් මේ අවුරුදු තුන හැදීම සඳහා අවශ්‍ය වෙන බදු සහන ලබා දීමේ පැකේජ් එකක් එළඹෙන අයවැයලියක නෙලින් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු. ඒක නමකත් ඒක පැත්තකින් කළු ආර්ථිකයේ කළු රාජ්‍ය බිඳවට්ටලා මේ පැත්තෙන් අපි මොකද කරමින් තිබෙන්නේ රට සුබ දිශාවට හරවමින් තිබෙනවා. දැන් මොකද කලබල වෙන්නේ? දැන් මේකට කලබල වෙන්න ඕන කවුද? අර කළු ආර්ථිකෙන් ප්‍රතිලාභ ගත්තු අය. දැන් අද මම දන්න එක පක්ෂයක සමුළුවක හාමුදුරන් වහන්සේ නමක් කියලා ඒ පක්ෂයේ සමුළුවට අවුරුදු 80යි මේ විදියට බෙදිලා හිටියොත් තව අවුරුදු 80ක් එළිය ඉන්න වෙනවා කියලා. ඒ නිසා එකතු වෙන්න කියලා. අද කියලා කිව්වා. ඒ කියන්නේ එහෙම තමයි තියෙන්නේ. මේ එකතු වෙන්න. ඇයි මේ? ඒ ජනතාවට විරුද්ධව කුඩු අපරාධකාර වෙනුවෙන් එකතු වෙන්න යෝජනා කරන්නේ. දූෂිත වෙනුවෙන් එකතු වෙන්න යෝජනා කරන්නේ. කළු ආර්ථිකේ සැලසුම් කරවන එකතු වෙන්න යෝජනා කරන්නේ. වෙන මොකටවත් නෙවෙයි. ඒ නිසා මතක තියාගන්න ඒ කළු ආර්ථිකේ ප්‍රතිලාභ ගත්තා එකතු වෙන්න පුළුවන්. හැබැයි ජාතික ජන බලවේගයේ වටා තමයි මේ රටේ ජනතාව එකතු වෙලා තියෙන්නේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා තිබෙනවා. අපි අද මේ තියන්නේ පියවර. අපි මේ වැඩේ පටන් ගන්න තිබුණේ මාර්තු වල. හැබැයි මාර්තු වල යුද්ධ පටන් ගත්ත නිසා අපි මේ වෙලාවේ කල් දැම්මා. ඒක තමයි සැප්තැම්බර් වලට ආවේ. අපි දන්නා විටින් විට ගිහිල්ලා ජනතාවගේ ආණ්ඩුවක් නැ ජනතාවත් එක්ක කතා කරන්න මොකද වෙලා තියෙන කියලා කියන්න මොකද කරන්න කියලා කියන්න ජනතාවගේ අදහස් ගන්න ඕන. මේක ජනතාවගේ වියුක්තු වෙච්ච නේද ජනාධිපති මන්දිරේ එහෙමද ජනාධිපති ලේකම් කාර්යාලේ පාර්ලිමේන්තුවේ තියෙන ආණ්ඩුවේ එහෙම තමයි ඉස්සර ආණ්ඩුව. මේ ආණ්ඩුව ජනතාවත් එක්ක ඉන්න ආණ්ඩුව. ඒ නිසා අපි නිරන්තරයෙන් විටින් විට මේ විදිහට ජනතාව හම්බ වෙන ඇවිල්ලා කරන දේ කරන්න ඕන දේ අපි හැම විටම අනතුරු අපි පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම තමයි සඳහා තමයි අපි මේ රැස්වීමට පටන් ගත්තේ. මේ රැස්වීමට අපි මාස කීපයක් හැම සති අන්තිම රට පුරා පවත්වන්න අපි තීරණය කළා තිබෙනවා. ජනතාව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ දූෂිත විනාශකාරී කණ්ඩායමට එරෙහිව පාරට එන බවත් ජාතික ජන බලයේ වේගය සමග අත්වල බඳ ගන්න බවත් අපිට විශ්වාසයි. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම.
0: පර්සියානු බොක්ක ආශ්‍රිතව සීමා පැන වූ නව කලාපයක් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරන බව ඉරානය පවසනවා. එරට ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහසෙන් රොසායි ප්‍රකාශ කර ඇත්තේ නව සීමා කලාපය අමෙරිකානු නාවික හමුදා විසින් පනව ඇති අවහිරතා සීමාවේ සිට පර්සියානු බොක්ක දෙසට විහිදෙන බවයි. එම කලාපයට ඇතුළු වන ඕනෑම නෞකාවක් ඉරානයේ සම්බාධක ලයිස්තුවට ඇතුළත් කරන බවටද ඔහු අනතුරු අඟවා තිබෙනවා. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
1: සුපකමලක් පරිස්සමින් කිහිගෙනෙන්න
0: ලකන්ඩ රේඩියෝ ITN

0: සමහර හඬවල් අපට ඇහෙනවා. තවත් සමහර හඬවල් අපේ හදවතට දැනෙනවා. මේ එවැනි හඬ සොයා යන ගමනක නැවත ඇරඹුණ ලක්හඬ Golden Voice.
1: Golden Voice වෙනුවෙන් රටවටින් රොද බැඳගෙන තරංකරුවන් සහභාගී වෙන වෙලාවක් නේද?
2: දැන් අපි යන්න හදන්නේ දොර පැහැරට. අනුරාධපුරේ අපි යන්න ඕනේ නැහැ. එයා ඇවිල්ලා ඉන්නවා. ශානුක අයබවන්.
3: අයබවන්.
1: ශානුකගේ සම්පූර්ණ නම කොහොමද තියෙන්නේ?
2: ශානුක දිශාන්.
1: අංක 4100 න් තරඟ වදින ශානුක දිශාන්.
4: ලක්හඬ Golden Voice.
2: ශානුක මොකද කරන්නේ මේ දවස්වල? රැකියාවක් කරනවද?
3: මම මේ දවස්වල සංගීත කණ්ඩායමක වැඩ කරනවා. ඇවිල්ලි පිටියේ
1: වැඩ කරනවා කියන්නේ
3: සිං කරනවා.
1: සිං කරනවා. ඒ කියන්නේ මම දැන් ඇවිල්ලා ඉන්න විදියට හිතන්න පුළුවන් හොඳ හොඳ බෑන්ඩ් කාරයක් කියලා නේ.
2: බෑන්ඩ් එකේ නමක්?
3: ඇවිල්ලි පිටිය සගා බෑන්ඩ් එක නම.
2: සගා බෑන්ඩ් එක.
1: කොහොමද බෑන්ඩ් එකට සුදුන්නේ?
3: වැඩ කටයුතු කියන්නේ දැන් මාස 6ක් විතර මම සම්බන්ධ වෙලා.
1: හා. බෑන්ඩ් එක වෙතින්
3: ඇවිල්ලි පිටි.
1: හා. ඔයා එතකොට අනුරාධපුරේ?
3: මම අනුරාධපුරේ.
1: හා.
3: අපි ප්‍රැක්ටිස් කරන්නේ ගෑගල්ලි.
1: හා. අනික් සමාජිකයෝ?
3: ඒ කට්ටියත් ලංකා හතර වටේම ඉන්න කට්ටිය ඉන්නේ.
1: මට මතක් වෙන්නේ අපේ මේ අර පැරණි කවියක් තියෙනවානේ, දුන්න දුනු ගොමුවේ, ඊතල කිතල ගොමුවේ, රාල මී ගොමුවේ, මොයේ කැඩුවයි සබර ගොමුවේ කියලා. සබර ගොමුවේ කෙරවල තමයි ඇඹිලි පිටි නේ. ඔව්. එහෙට සෙට් වෙලා තමයි ඔක්කොම වැඩේ.
2: දැන් කොහොමද ලක්හඬ Golden Voice මේ තරඟය ගැන විස්තර දැනගත්තේ?
3: මම කියන්නේ මගේ බෑන්ඩ් එකේ යාළුවෙක් තමයි මුලින් මට FB එකේ යන පෝස්ට් එක දැකලා එව්වේ. මම ඇප්ලයි කරේ නැහැ. එයාම තමයි ඇප්ලයි කරලා තිබ්බේ. ශනුක දැම්මා. මම ඇප්ලයි කරේ නැත්නම් ඔබ දාපම් මේකට කියලා. ඊට පස්සේ මම දැම්ම ඉතින්. දැම්මට
1: පස්සේ මාර තියනලා වරෙන් කියලා තියෙන්නේ. දැන් කාගේ ගීතයක් තෝරගත්තේ?
3: රුක්මන් නැසිත මහත්තයා කිසි.
1: අනේ රුක්මන් නේද? අපිට හිටපු හොඳ මිනිස්සෙක්. සාහිත හොඳ ගායන ශිල්පියෙක්. හැමෝම හරි ආදරේ චරිතයන්. නමුත් ඉතින් නේ ජීවිතේ එහෙම තමයි. එන රුක්මන්ට ආදරේ පිණිස අපි මේ ගීතය ගායනා කරමු.
2: මේ තරඟ අංක 4100 න් ශනුක දිශාන්.

0: ශානුක ශානුක රුක්මන් අසිතට ගෞරවයක් වෙනස ගීතය ගායනා කළා. මම හිතන්නේ මුල් ගීතේට මොකක් නැකම් කිව්වා කියලා. ආයිතින් මේ හොඳ බෑන්ඩ් කාරෙක් කියලා හඬ ඇහෙනකොට අපිට තේරුණා ඒ වුණාට මේක තරගයක්නේ. තව ඒ වගේ දක්ෂතා පිරිච්ච ගොඩක් ඉන්නවා. සහ හඬ විතරක් මදි, හඬේ ලාලිත්‍ය මේ හඬත් එක්ක එන තව ධ්වනි ගුණ ගොඩාක් මේ ගායනයට හරි වැදගත්. ඒක අපිට වැඩි හොඳින්ම දන්නේ අපේ විනිශ්චය මණ්ඩලයේ.
1: අපේ කැමති කමෙන්ට් එක ගන්න. විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
2: චානුක ඇත්තට මම හිතන හොඳ ඉදිරිපත් කිරීමක් කරා. මට නිකන් තේරෙන ඉදිරි නිකන් මං හිතනවා රිසිරිත් ඇග්‍රේයි කියලා. අද දවසේ මං දැකපු ගායකයන් පොඩ්ඩක් ඉදිරියට තියන්න පුළුවන් අඩියක් මං හිතනවා මං දැක්කයි කියලා. හොඳ ආරම්භයක් දුන්නා, හොඳ සංගීතය කියන්නේ ඥානයක් එක්ක කරන වැඩක් කියලා මට තේරුණා. ඊට පස්සේ ලොකුම දේ තමයි මේ බ්‍රීතින් කන්ට්‍රෝල්ස් එක්ක පිචින් වේරියේෂන්ස් එහෙම හරි ලස්සනට සින්දු ඇතුලේ තිබ්බා. ලොකුම දේ තමයි ප්‍රනන්සේෂන්. ඔය හැම එකම කියනකොට ඊට පස්සේ එකින් එක පොඩ්ඩක් අපිට අඩු වෙන තැන් තියෙනවානේ. මම හිතනවා හැම දෙයක්ම සර්ව සාධාරණීකරගෙන කරගෙන හොඳට ඉදිරියටම ගිය මේ ටැලන්ට් එකක් කියලා තමයි මම හිතන්නේ.
3: ස්තුතියි සර්.
1: දැන් වඩා ලස්සනම දේ තමයි අද ලැබුණු කමෙන්ට් සත්‍ය අතර මේ ශානුක මේ කිසිම අඩුපාඩුවක් ඇහිච්ච නැති කමෙන්ට් එකක් තමයි වඩ ලැබුණේ.
0: ඔය ඉතින් ලෝභකමක් නැතුව කමෙන්ට් එක හම්බුණා. ඒ කියන්නේ ඊළඟ වටේට සුසුයි කියලා අපිට ගෙලින්ම කියන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් එහෙම කියනක යුතු නැහැනේ.
1: සිකුරාදාට අහන්න.
0: අනිකත් එක්කලම ඒක අහගෙන යනකොට වාට තියෙන වටිනාකම තව වැඩි වෙනවා. දැන් මොකද හිතන්නේ මේ වැඩේ ගැන?
3: හතර බොහොම ස්තුතියි මුලින්ම ලක්කඩ මේ වගේ වැඩක් කරන එක. ඒ කියන්නේ අර අපි වගේ හැංගිලා ඉන්න කට්ටිය එළියට ගන්න කරන වෑයමට බොහොම ස්තුතියි. ඔබතුමන් දෙවියන්ට බොහොම ස්තුතියි මේ කමෙන්ට් එකට. ඒ කියන්නේ තවත් අර මා අප් වෙනා වගේ එකක් මට දැනුණා. ඇත්තටම ලක්කඩ මේ කරන වැඩේට බොහොම ස්තුතියි කියන තමයි තියෙන්නේ. ඉස්සරහට බලමු, ඉස්සරහට ගියොත් මොකද්ද කරන්න පුළුවන් කියලා.
4: ලක්කඩ Golden Voice.
0: එන අනුරාධපුරයේ ඉඳන් ඇමිලි පිටියේ ගිහිල්ලා සින්දු කියන බෑන්ඩ් එකේ කටයුතු කරන නේද
1: ශානුක දිශාන්.
0: ශානුක දිශාන්
1: තරගංක 4100
0: 4100 වාට ජයම වේවා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ වටේ තව ලස්සන ගීත කීපයක් එක්කලා හමු වෙන්න පුළුවන්කම ලැබෙයි කියලා.
1: දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. FM 93.5 හරි 93.7 හරි සිකුරාදාට ලක්කඩ දොරදුව මහන්න.
0: පුංචි විවේකයක් අපි ගමු, නැත්නම් විරාමයක්. මේ විරාමයෙන් පස්සේ අපි ඊළඟ තරඟ කරුවකට හමු වෙනවා.

0: FM 93.5, FM 93.7, La Kana. Radio ITN.
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:06.
3: දැන් වෙලාව 3:17.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්. මේක තරු තේරීමේ තරගයක්ද?
1: මේක තරු බිහි කරන තරගයක්.
0: තරු බිහි කරන තරගයක්.
1: මම
0: කියන්නේ තරු වලට මම එච්චර කැමති නෑ. හේතුව මොකද? තරුවක් අහසේ තියෙනකොට මොකද වෙන්නේ? මේක දිලිසි දිලිසි තාරකා කියලානේ කියලා
1: දෙන්නේ. ආ ඔව්.
0: ඈ දිලිසෙනවා කියන්නේ එළිය අඩු වෙනවා වැඩි වෙනවා. එළිය අඩු වෙනවා වැඩි වෙනවා. ඔය අඩු වෙන වැඩි වෙන එක අතරේ තරුවට සිද්ධ වෙනවනේ මෙහෙම දෙයක්. තරුව ටික ටික පිච්චෙනවා. හරි? පිච්චෙන එළිය තමයි ඒ දැවෙන ආලෝකය තමයි අපිට දුර ඉඳන් බලනකොට
1: ලස්සනට පේන්නේ.
0: ලස්සනට පේන්නේ.
1: අපි එකට කවෙලියනේ.
0: දිලිසි දිලිසි තාරකා. හරි? ඉතින් සමහර වෙලාවට අපි උඩ බලනකොට තරුවක් පේනවා. ආයෙ බිම්බල්ලා උඩ බලනකොට ඒ තරුව එතන නැහැ. පිච්චිලා කඩාවැටිලා. හරි? ඉතින් තරු සංස්කෘතියේ බිහි වෙන ගමනක් යනවා කියන්නේ ටිකක් පිච්චි පිච්චි යන්න ඕන ගමනක්. ඒ නිසා මේ ගමන පිච්චෙන්න ඕනේ නැහැ. මේක තරු බිහි කරන වැඩක් නෙමෙයි. පවතින දේවල්. ග්‍රහලෝක. ග්‍රහලෝක ආසේ තියෙනවනේ. ඒක මේ මේ
1: නිවි නිවි දැල්ලෙන්නේ නැහැ.
0: අන්න පොඩි කාලේ ඉගෙන ගත්තා. ඈ. ඒකට සූර්යාලෝකෙපත් වෙලා ඒකේ පරාවර්තනයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ පවතින එකක්. ග්‍රහස්ථානයක් කිව්වොත් හරියට එතන තියෙන්න ඕනේ. ඈ. ලක්කන ගෝල්ඩන් වොයිස් කියන්නේ. එහෙම පවතින නිර්මාණකරුවෙක් බිහි කිරීමේ කටයුතු.
2: ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: දැන් ප්‍රසංගමේ හැම දෙයක්ම අහගෙන මට අවස්ථාව ලැබෙන කොතනද කියලා බලන් ඉන්න වෙන්නත් පුළුවන්.
0: අංක 243 තෙසංගා.
1: තෙසංගා. තෙසංගක නම හරි ලස්සනයිනේ සුරේ. තෙසංගා හිරුණිමා.
0: තෙසංගා හිරුණිමා. මට අහන්න ලැබුණා එයා ලුම්බිනි ඉගෙන ගත්තේ කියලා.
1: ඒවත් හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ.
0: ලුම්බිනි ඉගෙන ගත්ත කියන්නේ ලුම්බිනි හරි වැදගත්නේ. කොහොමද වැදගත්නේ ලුම්බිනි කලාවට? මයික්‍රෝෆෝනේ මයික්‍රෝෆෝනේ.
3: ලුම්බිනි රංගහල.
0: ලුම්බිනි රංගහල නිසා. උඟාක් අය තමන්ගේ පළවෙනි දර්ශනය පවත්වන්නේ ලුම්බිනි රංගහලේ. ලුම්බිනි රංගහලේ දර්ශනය පැවැත්වුවොත් තමන්ගේ කලා ශිෂ්ටයේ ගමනක් තියෙනවා කියලා ඒ අය
3: විශ්වාස කරනවා.
0: විශ්වාස කරනවා. ඔය රංගහලට ගොඩ වෙලා තිනවනේ.
3: ඔව්.
0: මොනවද කරලා තිනන්නේ උනේ?
3: නටලා තියෙනවා, සින්දු කියලා තියෙනවා.
0: අහහ.
1: ඉස්කෝලේ කාලේ.
0: ඒ කියන්නේ ගමනක් තියෙනවා.
1: තියෙනවා.
0: ඔව්. දැන් මොකද්ද තෝරගන්නේ?
1: තෝරගත්ත ගීතය තරංගයට.
3: මම තෝරගත්තේ නැති බැරි මොහොතක කියන ගීතය.
0: නැති බැරි මොහොතක
1: පිහිටට ඉන්නේ
0: මවුනි පියාණෙනි
3: ඔබ දෙපළයි.
0: ඔබ දෙපළයි. අපේ ආචාර්ය රෝහණ වීරසිංහ ගායනා කළේනේ. ලේසි ගීතයක් නෙමෙයි. ආ එහෙනම් වාට ගීතේ ගායන මෙන්න අවස්ථාව.
1: අංක 243 මේ තරඟ වදින්නේ තෙසංගා හිරුණිමා.

0: හරිම ලස්සන ගීතයක් තෝරගත්තේ. ආදර්ශමත් ගීතයක් නේද? අම්මයි තාත්තයි අහගෙන ඉන්නවද?
1: තාත්තයි ඉන්නවා
0: අම්ම ගෙදර. අම්ම ගෙදර තාත්තත් එකාවේ. ඒකනේ දැන් මේක ගෝණින් ඇහෙනකොටත් ඒ සතුට ඒ විදිහෙම තියෙන්න ඕන. එතකොට ගෙදර වත්ත වටේ හතර වටේ දුවන්න ඕන මගේ හඬ ඇහුණා කියලා. රේඩියෝකින් ඇහිලා තියෙනවද මිටි ඉස්සලහට? ඊළඟ වටේට සුසුකන් ලබන්න මොන වගේ කලාවක්ද පෙන්නලා තියෙන්නේ කියලා නිකන් අපිට කිව්වොත්
2: බලමු ලැබෙන කමෙන්ට්ස් කයි වගේද කියලා. රසිත් මහත්මයා,
3: තිසංග ගායනය ඇත්තම හොඳයි, පිචින් හොඳයි, ඇත්තම හොඳ ගායනයක්. තිසංග මං පොඩි ලිමක් කරන මං පිච් එක දුන්නොත්
0: අන්තරා වෙනස්.

0: සෙමිටෝන්නක් විතර අඩු අඩු අඩු වෙනවා. සෙමිටෝන්නක් විතර ඒ පොඩ්ඩ කියන්නේ පොඩි මම හිතන්නේ මිස්ටේක්ස් එකක් තියෙන ඉතින් හදාගත්තනම් හොඳ ගමනක් යන්න පුළුවන්.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
2: ඇන්තිනේටිකම තමයි දිසංග තෙස්සංගා. අපි පොඩ්ඩක් ට්‍රයි එකක් දෙමු. වෝකල් ට්‍රේනින්ග් කොහේ හරි යනවා? තාම නැහැ. දැන් ඉදිරියට මියුසික් වලින් මොනවා හරි කරන්න ප්ලෑන් එකක්ද තියෙන්නේ කොහොමද?
3: මියුසික් වලින් ඉස්සරහට යන්න ආසයි.
2: හරි. ඒ කියන්නේ සිංගින් පැත්ත.
3: ඔව්.
2: මං නිකන් යෝජනාවක් දෙනවා එහෙම යන්න ඉන්නවා නම් හිතන් ඉන්නවා නම් වෝකල් ට්‍රේනින්ග් වලට පොඩ්ඩක් කවුරු හරි හම්බෙලා එහෙම පොඩි මේකක් කරගෙන ගියොත් හොඳයි. මොකද මේ පොඩි පොඩි දේවල් දැන් මින්නම් හදාගත්තොත් මොකද කාලයක් යනකොට ඔක ඔය විදිහටම තියාගත්තොත් අර අපි කියනවනේ නිකන් මේ ගහක් ගහ වුණාට පස්සේ හදාගන්න අපිට අමාරුයි කියලා. පොඩි කාලේ ඉඳන්ම මේක මෙයා වුණාම ලේසි අපිට. ඒකින්ද දැම්ම ඉඳන්ම පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න කියලා කියා සිටිමින් ඉදිරියට යන්න ආශිර්වාද කරමු.
3: Lakhanda Golden Voice.
4: ඔබේ ඉදිරි ගමන සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා උන්න ලක්කනා පෙත් ආශිර්වාදය අඩු නැතුව අපි එකතු කරනවා.
1: අංක 243 න් ඒ තරඟ වැදුනේ තෙසංගා වෙරිණිම.
5: හඳුනා ගනිමු වීලංග තරඟ කරුවෝ මේ විරාමයෙන් පසු.

0: Radio ITN.
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: දැන් වෙලාව හවස 3:30.

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්. ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් අපි මේ එකතු වෙලා සිටින්නේ. තරංගකරුවන් අතරින් අපි තෝරාගත්ත තරංගකරුවන් දැන් ඊළඟ වටේට සුසුකම් ලැබලා තියෙනවා. ඒ අය දවසින් දවස ලක්කඩ පරිශ්‍රයට එනවා. ඇවිල්ලා ලක්කඩ ඩිජිටල් මැදිරියේ මේ පටිගත කිරීම සිද්ධ වෙනවා. ඒ පටිගත කිරීම එක්කලා මේ සියලු දෙනා ඊළඟ වටේ දක්වා ගමන් කරන්න හේතු වාසනා වේවා කියන වේවාසිත් සතුට වදන නේද?
1: සුබ දවසක් වාසනා.
0: එතෙන් තමයි ලක්කඩ ගෝල්ඩන් වොයිස්. දැන් අපි යන්න සූදානම් වෙන්නේ අංක 526.
2: චාමිෂ් අයබෝන්.
3: අයබෝන්.
0: කන්ද උඩරට මහනුවරින් නැත්තම් සිංකඩගල පුරෙන් චාමිෂ්.
2: රවීන්.
0: රවීන්.
2: ඉතින් කොහොමද මේ ගෝල්ඩන් වොයිස් අපේ තරඟය ගැන වට විස්තර දැනගන්න ලැබුණේ?
3: මම මේක ගැන දැනගත්තේ මේ Facebook එකේ තිබිලා.
2: හරි. මේ කියන්නේ ගායන සම්බන්ධයෙන් කොහොමද වගේ පරිචය මීට කලින් ගීත ගායන තරඟ ඉදිරිපත් වෙලා තියෙනවද?
3: පාසලේ සමහර තරඟ වල මම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම මම මේ බාත් කන්ටි විශාරත් පාට් 2 දක්වා දිනේ කරලා තියෙනවා.
0: සංගීතයේ දැනුමක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන හසල දැනුමක් තියෙනවා කියලා පිළිගන්න පුළුවන්. නේද? දැන් ඔයා මොනවද මේ දවස්වල කරන්නේ?
3: මම මේ දවස්වල විවෘත විශ්වවිද්‍යාලයේ මේ සංනිවේදනය මාධ්‍ය අධ්‍යන ශාස්ත්‍රයේ මේ උපාධිය හදාරනවා.
0: හොඳ විශ්ය. සන්නිවේදනයේ මොන කොටසද කැමති?
3: සන්නිවේදනයේ සාමාන්‍යයෙන් ඇඩ්වර්ටයිසින් වගේ පැති වලට කැමති. ඒ වගේම ගීත ගායනය වගේ තව ගොඩක් කැමති.
0: කැමති. එන්ටර්ටේන්මන්ට් පැත්තයි ඇඩ්වර්ටයිසින් පැත්තයි.
3: ගොඩක්ම ඉතින් ගීත ගායනයට තමයි ප්‍රියතාවය දක්වන්නේ.
0: හරි හරි. දැන් මොකක්ද තෝරගන්නද ගීතේ?
3: සොයින් පිරිමගේ අද සනත් නන්දසිරියන්ගේ.
0: අපේ මහාචාර්ය සනත් නන්දසිරි ගායනා කරපු ඉතාම හැඟීම් බර සහ අපිට හදවතට දැනෙන නැත්නම් උගැතුනේ රාගාශ්‍රිත මිශ්‍රණ ගණනාවක් අඩංගු වෙලා තියෙන හැඟීම දරණය කිරීම සඳහා ඒවා භාවිත කළ විශ්වවිද්‍යාල පරිචයත් එක්කම එයා ලැබපු අත්දැකීම් ඒ සේරමත් එක්ක එකතු වෙච්ච ගීතයක්. අපිට ගීතය අහලා ඉවර වෙලා විනිශ්චය මණ්ඩලයෙන් තවදුරටත් මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙමනම්
2: මේ තරඟ අංක 526 න් චාමි

0: ජාමේ ශ්‍රවීන් තරගයට ඉදිරිපත් වුණේ අංක 526න් තරංගකරුවෙක් විදියට ගී ගයන්න ඇවිල්ලා ලක්කඩ ගෝල්ඩන් වොයිස් සරසලා නේද? දැන් ගීතේ ගායනා කළා ඉවර වෙලා මිනිස් මල්ලේ තීරණය මොකක්ද කියන එක පිළිබඳ ටිකක් බලාගෙන ඉන්න වෙලාව. මිනිස් මල්ලේ මතවාදේ කොහොමද කියලා අපි දැන් අහලා බලමු.
1: පළමුව මොකද ලැබෙන කමෙන්ට් එක කියලා
0: අපේ සංගීත නිපුන් රෙසිල් වණිගසේකර.
2: ජාමේෂ් ඇත්තටම වා හින්දුස්ථානි කරලා තිනවා කියන්නේ සංගීතය අදාළ තිනවා කියන මේ සින්දුව ගොඩක් ශෝක රසය ධනවන සහ රාගාශ්‍රිත ගීතයක්. සමහර වේරියේෂන්ස් ඒ කියන්නේ වාගතින් මිස් වුණාද කියලා මට හිතෙනවා නේ දිලිබයි.
0: ඒ කියන්නේ තෝරාගෙන තියෙන ගීතය ඊටාම බරවියක්
2: දැන් ගත වේදනාවෙන් පිරි සිතත් සුදුකින් බරවි. ඒ දෙන්නන හැඟීම පොඩ්ඩක් මිස් වුණාදෝ කියලා මට හිතනවා දිලිබයි.
3: මට හිතනවා වොයිස් එක හැම තිස්සෙම ගොඩක් ෂේකි වෙනවා වගේ ගතියක් නිකන්. ඔව්. සහ මට පොඩි දෙයක් ඒකට ඇඩ් කරන්න ඕනි. මං හිතනවා මේක බ්‍රසිල් නෑ මත් එක්ක මේ විරසක වෙන එකක් නෑ මම මේ කියන එකට. මේ වැරද්දක් නෙමෙයි මම මේ කියන්නේ. ගොඩක් වෙලාවට අපි මේ විශාරද වගේ කෝස් එකකට කරන්න ගියාම ඕක අපිට හින්දියෙන් කරන්න තියෙන. එතකොට අපිට ඒකේ තියෙන රාගාශ්‍රිත දේවල් සියුම්ව ගායනා කරන්න ඕන නිසා අපි කට ගොඩක් වෙලාවට අරින්නේ නෑ. මම හරිද දන්නේ. එතකොට මට ඒක පේනුණා ඔයාගෙන් මේ ගීතය ගායනා කරනකොට ඒ සමහර සිංහල වචන හින්දි විදිහට පොඩි විදිහට ඒක එළියට එන විදිහ. ඒ කියන්නේ සොවින් පිරි කියන එක සොවින් පිරි කියලා පොඩි කට වහගෙන ගියන ගතියක් මුළු ගීතේ පුරාවටම මම දැක්කා. මම හිතනවා ඒක පොඩ්ඩක් ඔයාට සැලකිලිමත් විය යුතු දෙයක් විදිහට ඉදිරියට යනකොට.
2: සහ ගොඩක්ම සියුම් අලංකාර තියෙන ගීතයක් නේද? මෙතෙක් නැසි
3: තංගිරණිය වැඩ දාන්න පුළුවන් සින්.
4: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: තරඟ අංක 526න් තරඟ වැදෙන ඒ චාමේෂ් රවි.
0: එනම් චාමේෂ්ට සුබ පතලා අපි පුංචි විරාමයක් ගමු. ඊළඟ තරඟ කරුවා අනුමාදීන කත්.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: තිමිර උඩල මත්ත නිර්මාණයක්.
2: මට හිතන විදිහට දෝනේ, තාත්තගේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔය මාත්‍යත් එක්ක.
3: ප්‍රශ්නයක් තිබ්බත් ඒක පාරණ ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැන්ද? සමහර විට මාම බස් වල වැඩ කරන කාලේ මොකක් හරි හිතමනාපයක් වුණාද දන්නේ
2: නැහැ. අනේ මන්ද දරුවෝ, අනිත් එක ඉතින් එහෙම දෙයක් වුණා නම් මේ මනුස්සර මාත් එක්ක කියන්න පුළුවන්නේ. කිසි දෙයක් කියන්නේ
1: සිහිනක තනි වෙලා
4: මං සචිගේ ෆෝන් එකකින් මැසේජ් එකක් දැම්මා. අම්මා මං තාට එකකින් කෝල් එකක් දෙන්න.
5: කෝල් කරලා අහනොත් එන්න ගහනවා ෆෝන් එක පොලේ.
3: අනේ නිකි මගේ ෆෝන් එක නම් දෙන්න බෑ. මගේ ෆෝන් එක පොලේ ගහවි.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
6: සිහිනක තනි වෙලා
7: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
8: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
9: උගල් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඊවිනි ෆ්‍රයි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කිනුවා
3: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN

0: දශක තුනක අභිමානයේ නව්‍ය රේඩියෝ රියලිටිය. මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: ඇත්තම නියම දක්ෂතා තියෙන තරංකරුවන් පිරිසක් දැන් ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙලා ඉන්නවා කියලා අපිට යම් තක්සේරුවක් කරන්න පුළුවන්. නේද?
2: තමන් ගැන තමන්ගේ හඬ ගැන විශ්වාසය තියෙන බොහෝ පිරිසක් අපි ගැන විශ්වාසය
1: තියලා ඇප්ලිකේෂන් කිව්වාම කෙනෙක් හිතන්න පුළුවන් මේක කොළවල ලියලා එහෙම එව්වා කියලා. නෑ නෑ, අපි දුන්නේ WhatsApp සංකේතයක්. ඒකට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න තිබ්බේ. මේකට සහභාගී වෙන්නද නැද්ද කියලා එහෙම කවුගල බලපුවම තමයි අර එහෙම තිබුණේ.
2: ඒක මේ අර තමන්ගේ දුරකතරන් කියන අමගම විතරක් නෙමෙයි සූරේ. ඒක තමන්ගේ හඬ පටෙන් කොටසකුත් එවන්න කියලා තිබුණනේ. ඒ හඬ අහලා බල්ලා විනිශ්චය මණ්ඩලයකට තෝරාගෙන තමයි මේ අපි අද තරඟවදින තරඟකරුවන් තෝරාගත්තේ. ඒක නිසා මේ අය විශේෂිත කොටස.
1: දැන් අපේ මේ මැදිරියේ මේ ගීත ප්‍රචාරය කරනකොට ඔබේ අදහසක් එහෙම තියෙනවා නම් අපි කැමති ඔබේ අදහසත් මේ අපේ දුරකතන අංකයට කතා කරලා පොඩ්ඩක් අපිට කියනවා.
2: 0.7 0.3 9.5 9.7 මැසේජ් එකක් දාන්න. ගෝල්ඩන් වොයිස් අහගෙන ඉන්න අතරතුරේදී ඔබට දැනෙන හැඟීම ඇත්තටම මොන වගේද? අපි තව වෙනස් වෙන්න ඕනද? ඒ වගේම අපි මේ තෝරගෙන තියෙන තරංකරුවන් සාධාරණ ලක් වෙනවද? ඕන් ඉදිරියට යනවා නම් ඔබ යෝජනා කරන්නේ කවුද? මේ විස්තර අපි කැමති ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඒකට ඔබටත් අවස්ථාවක් ලබා දෙන්න.
1: හඳු කියන්න ඕනේ, මේව අහන්න ඕනේ නේද? කමෙන්ට්ස් කරන්න ඕනේ, ලයික් කරන්න ඕනේ, මේවා දෙන්න ඕනේ.
2: ඉස්සරහට ඒවා ඔක්කොම අපි ඉඩ ලබා දෙන්න ලෑස්ති.
3: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: තරංග අංක 7.
4: අයිබෝවන්.
2: නම?
4: යසස්වි රවිහංසි.
1: රවිහංසි. රවිහංසි කොහෙන්දලා ආවේ?
4: මං ආවේ ගනේ මුල්ලේ ඉඳන්.
1: ගනේ මුල්ලේ ඉඳලා.
2: කොහොමද මේ ගෝල්ඩන් වොයිස් අපේ තරංග ගැන දැනගත්තේ යසස්වි?
4: අම්මා තමයි මේ රේඩියෝ එකෙන් අහලා මේ ප්‍රෝග්‍රෑම් එක ගැන දැනගත්තේ. ඊට පස්සේ අම්මා තමයි ඇප්ලිකේෂන් දාන්න කිව්වේ.
1: දාන්න කිව්වේ. අම්මා දන්නවද උඩ හොඳට සින්දු කියන්න පුළුවන්ද? එහෙමද? මේ වගේ තරංග වලට ඉදිරිපත් වෙලා තියෙනවද?
4: නෑ, මේ පළවෙනි පාර.
1: පළවෙනි වතාව. ඒකනේ. එහෙනම් අපි සුබපතනවා ඔයාලට ජයග්‍රහණයක් ලැබෙන්න කියලා. එතකොට අද තෝරගන්නේ කාගේ ගීතයක්ද?
4: අද තෝරගන්නේ මරියසෙල් ගුණතිලක මහත්මියගේ ගැයූ ගීතය.
1: මරියසෙල් ගුණතිලක ගැයූ ගී අතීතේ. එයා ලස්සනට ගායනා කළා නේද? එයාත් ඒ කාලේ ඔයා වගේම ටිකක් මුස නැති එහෙම චරිතයක්. ඉතින් මේ එහෙනම් ඔයා ලස්සනට ගායනා කරන්න. අපි අහන් ඉන්න.
2: පුංචි ප්‍රශ්නයක් අහන්න හිතන ඔය අතරේ දැන් අම්මනේ මෙහෙම තරගයක් තියෙනවා කියලා දැනුවත් කරලා ඔයාට කිව්වේ මේකට මේ සම්බන්ධ වෙන්න කියලා. දැන් අම්මා රේඩියෝ කහල හැම කියනකම් ඔයා මොනවද කරන්නේ? මේ දවස්වල මොකද කරන්නේ?
4: මම දැන් තාම ඉගෙන ගන්නවා. මේ දැනට සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ඩිග්‍රී එකක් කරන ගමන් ඉන්නේ.
2: එහෙනම් ලෑස්තිද තරඟ කරන්න?
4: ඔව්ලෑස්ති.
2: අපි අවස්ථාව ලබා දෙන තරඟ අංක 7 තරඟ වදින යසස්වි රවිහංස.

0: පද්මයක් එක්ක එකතු වුණු හරි ලස්සන අවස්ථාවක් නේද? වෙලාවටත් ගැළපීලා ගියා. උතර ගායනා කළා.
1: යසස්සි මොකෝ හිතන්නේ? ලස්සනට කිව්වා කියලා හිතුණාද?
2: මං හිතනවා හොඳින් කිව්වා කියලා.
0: අපි බලමු මිනිස්සු මල්ලේ කොහමද මේ ඔබ ගායනා කරපු එක දැක්කේ කියලා නේද? ඒගොල්ලෝ අයගොල්ලන්ගේ කන් ලොකුයි. යාර උතර ඇහෙනවා.
1: ලැබෙන ප්‍රතිචාරය කොයි වගේද?
0: අපේ සංගීත නිපුන් රෙසිල් වණිකසේකර.
3: යසස්මි ඔය අතරම පහසුවෙන් ගායනා කළා. ෆ්‍රී එකේ හරි හොඳට පහසුවෙන්ම අතරම ගායනා කළා. ඔය සමනෙන් අහන්නේ ආස කරන්නේ රිදම් එක ෆාස්ට් සින්දුද කොහමද?
2: ගොඩක් ෆාස්ට් ඒව තමයි කියන්නේ.
3: බලමු අපි ඊළඟ වටේට ගියොත් අපි තව වෙන ආරක සින්දුකුත් අපි තෝරගමු. මොකද මට හිතෙනවා වගේ හැකියාව තව වට පුළුවන්. ඒ කියන්නේ තව මේට වැඩිය තව ශෛලිවල ගීත ගායනා කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉදිරියට යන සුපතන.
2: Thank you sir.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
4: මමත් හිතන්නේ අසස්මි මේ පහසුවෙන් ගීත ගායනා කරා. ඒ කියන්නේ මේ මූඩ් එකට හරියන විදිහටම වැඩේ කරා. තව ඉදිරියටත් ඔයා හිතන් ඉන්නවා නම් ෆාස්ට් සොංග්ස් වල පොඩ්ඩක් ඔයාලට කැමැත්ත තියෙනවා නම් මං හිතන්නේ මේ අපේ ෆාස්ට් සොංග්ස් පැත්තේ ඉන්න කට්ටිය ගායිකාව ගොඩක් ඉන්නවා. වීඩියෝස් ටික පොඩ්ඩක් බලන්න. මොකද මේ ප්‍රසන්ස් එකයි වොයිස් ටෝන් එකයි ගලපන විදිහ සහ අර මියුසික් එකට උපරිම සාධාරණේ ඉෂ්ට කරන හැටි ඔයාලට තව අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකද ඔයාට නැචරලි ඒක ඇඟේ තියෙන බවක් මට පෙනියනවා.
0: නොද විනිශ්චය දැන් මොකද ඉතින්?
2: හොඳයි ඉතින්
0: අම්මට සතුටුයි නේ. ඒකනේ දැන් හැබැයි සිකුරාදට බලන්න ඕනේ තේරිලාද කියලා.
2: හරි.
0: ඒ අවධානෙත් ඉන්න ඕනේ. ඉතින් ලක්කන ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් ගී ගන්න එක තුනට අපේ ස්තුතිය ඔයාට. අපේ ප්‍රාර්ථනාව තව තවත් මේ තරගවට වලට සහභාගී වෙන්න කියලා.
1: අපේ ආදරෙන් සම්බුදිනේ තරග අංක 7න් තරග වැදුණු ගණේ මුල්ලේ සිට පැමිණි යසස්වී රවි හංසිට.
5: Golden Voice. ඒමනම් ලක්කඳ Golden Voice මීළඟ පියවර සමගින් නොවැරදීම අපි හමුවෙමු ලබන පදාදා සවස 1. නව්‍ය රේඩියෝ රියලිටි මේ ලක්කඳ Golden Voice.

0: Radio ITN.
1: හවස 9 වෙනට 56යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
4: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
2: අනිත්‍ය පින්න මේ දුල්මිය ලමෙතන ගහම වටා ගත්තට මට උඹල ඔක්කොම එකයි හොඳද? ඇයි හොරෙන් බලන්? අම්ම ගියාම පාළුයිනේ. මෙහෙන්න කෙල්ලේ
3: මේ ලෝකෙ මට පව් කියලා තියෙන දෙන්නයි.
4: ඒ කවුද?
3: එක්කෙනෙක් මගේ නංගි මල්මි. අනිතක ඔයා.
4: අනේ ඔයා නංගිට ගොඩක් ආදරේ නේද?
3: මම පුංචි කාලේ මගෙන් කවුරු හෙව්වොත් මගේ පණ කවුද කියලා මං කියන්නේ මගේ නංගි කියලා.
1: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ලොවක් සනසන

0: හඬ ආතරින් ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

0: ලක්කඩ ප්‍රවෘති සමකින් මම සමීර කාරිවසම් ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විධාරණ.
1: පැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉබත් වෙන.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ගෝලීය නාවික ශේෂ්ත්‍රයේ වර්ධනයත් සමග ශ්‍රී ලංකාවට එම ශේෂ්ත්‍රයේ වැඩි අවස්ථා සලසමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ශක්තිමත් වීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර නැව් සමාගම් පවසනවා. කැනඩාව කේන්ද්‍ර කරගත් ලෝ විශාලතම නැව් සමාගමක් වන පේස්පෑන් සමාගම පවසන්නේ නාවික ශේෂ්ත්‍රයේ නව අවස්ථා තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ශක්තිමත් වීම ආරම්භ වී ඇති බවයි. ආර්ථික වශයෙන් විශාල ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව පවතින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පෙන්වා දෙන්නේ. එම නැව් සමාගම් නියෝජිතයින් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට නාවික ශේෂ්ත්‍රයේ රැකියා සඳහා විශාල ඉඩකඩක්ද පවතින බවයි. ඉහළ වැටුප් සහිත රැකියාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ට යොමු විය හැකි බවද ඔවුන් පෙන්වා දුන්නා. දකුණු ලෙබනනේ නගරයකට ඊශ්‍රායල් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ලෙබනන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේ මියගිය පිරිස අතර ළමුන් දෙදෙනෙකු සහ වෛද්‍ය සේවකයන් දෙදෙනෙකුද සිටින බවයි. අද අලුයම දකුණු ලෙබනනේ කේෆා රුමාන් නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තව 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඊට අමතරව සිවිල් රථයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඒ සිටි වෛද්‍ය සේවකයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
6: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
9: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
10: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
9: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: WTN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu. මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01177 679 579.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
6: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus. youth එකටම set වෙන banking partner RDB youth plus කිනුවා.
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි නමයයි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඊවනින්.
0: ගුඩ් ඊවනින්. හද දෙවිදින් ඩ්‍රයිව් අපි පටන් ගන්න වෙලාව. සතියක ආරම්භය අද සඳුදා දවසේ ඊවනින් ඩ්‍රයිව් එක කටියකට වෙන වෙලාව.
1: අපි එහෙනම් සාර්ථක විදිහට අති සාර්ථක විදිහට මේ මාසේ දෙවනි සතිය තමයි මේ ගෙවාගෙන යන්නේ.
0: ගෙවාගෙන යන්නේ සාර්ථක විදිහ. මං හිතුවේ ඒක යන්නේ වෙන එකක් කියන්නේ. ඒ කියන්නේ සාර්ථක විදිහට සති අන්තයක් ගත කරලා අපි සඳුදා දවසට ආවා කියලා.
1: නෑ නෑ නෑ නෑ නෑ.
0: සාර්ථක කොහෙද? ගිය සිකුරාදා වුණා මතකයි, සඳුදා වුණා මතකයි.
1: ඔව් ඒකින්ද ඒක ආයි ආයි කියන්න ඕනේ.
0: ඉරිදා දෙකක් තිබුණ නෑ වගේ මතකයි.
1: එනිසා ඒක එච්චර මතකයක් නැති නිසා
0: ඔව්
1: අර විදිහට කියනවා.
0: මේ විදිහට කියනවා. ඉතින් මේ කියන්නේ දවස ගත වෙනවා.
1: හරි.
0: 7න් 8ට ආව 8න් 9ට ගියා දැන් මාස නේද?
1: හා 9න් 10ට යන්න හිමිහි බලද්දි කල් යනවා.
0: යයි. ඉතින් අපි දන්නේ නැහැ මේ ඔක්කොම එක අපි වයසට යනවා.
1: රයිට්.
0: කරන්න තියෙන දේවල් ගොඩයි.
1: හා
0: හා. ඒ හැම වැඩක්ම අපි කරන්න ඕන කාලයට අභියෝග කරලා.
1: ඕකේ.
0: ඉතින් ඒ අතරේ අපි සතුටු වෙන්න පුංචි වෙලාවක් වෙන් කරගන්න තමද කරන්න එපා. වැඩ වැඩ වැඩ වැඩ වැඩම කරනවා කියලා.
1: හරි. ඒව කර කර ඉඳලා හරියන්නේ නැහැ.
0: වැඩම එක හිටියට කමක්
1: නැහැ. ඔව් කරන්න ඕනේ.
0: සල්ලි හොයාගන්න එපා.
1: නැත්තම් ඔයස කියන සතුටක් නැහැ.
0: සතුටක් නැහැ. ඒ නිසා මේ තමන්ගේ හිතේ සතුටු වෙනුනොත් මොනා හරි දෙයක් කරන්න පුංචි වෙලාවක් වෙන් කරගන්න. වැඩ වැඩ කරන අතර සතුටින් ඉන්න නම් අනිවාර්යයෙන්ම ඉවිනින් ඩ්‍රයිව් අහන්නම වෙනවා.
1: ඔව් ඉතින් හවස 6:00 වෙනකම් මේ FM 93.5 න් FM 93.7 ඉවිනින් ඩ්‍රයිව් එක කොන අපි ඉන්නවා. මේ සතිය වැඩ ටික පටන් ගන්න හදන්නේ. එහෙම ඉදිවාඩ පුලංකව තියෙන ඔය පැත්තේ කච්චේ විකතු කරගෙන ටක් ගාලා මේ පැත්තට එන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න එකතු කරගන්න. 0703 93.5 93.5 93.5 93.5 ආගේ WhatsApp message එක නොවරදවාම මේ පැත්තට එවන්න.
0: ඉගෙන ගන්නවා කියන එකේ
1: හරි
0: වැදගත්කම අපි ගොඩක් වෙලාවට මනින්නේ ජොබ් එකකට යන්න, ප්‍රමෝෂන් එකක් ගන්න,
1: රයිට්,
0: ඔය වගේ එක්කනේ දේවල් එක්කනේ අපි මනින්නේ. හැබැයි ඉගෙන ගන්නවා කියන එක සාමාන්‍යයෙන් අපිට පොඩි පොඩි තැන්වලදී,
1: හරි,
0: සමහර කාරණාවලදී අපි ඉගෙන ගන්න මේ පොඩි දේ ඉගෙන ගන්න ඕන.
1: ඔව්
0: ඒ හරියට කරන්න නම් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු පස්සේ. චූටි දේවල් තියෙනවා මේක හරියට ඉගෙන ගත්තේ නැත්නම්, පොඩි දේවල් තියෙනවා ඉගෙන ගත්තේ නැත්නම් ඒකෙන් අපි වැරදි දෙයක් කරන්නේ.
1: ඔව්.
0: ඒ වගේ දැන් තියෙනවා.
1: ඒක තව ටිකක් කතා කරන්න ඕන මාතෘකාවක්.
0: කතා කරන්න ඕන අපි මේක පුළුල්ව කතා කරමු.
1: ඕකේ.
0: දග්ද සාහසාවකට ගිහිල්ලා කතා කරන්න ඕන.
1: ඉවිනි ඩ්‍රයිව් එකේ ඉන්නේ නැහනකොට.
0: 4:12 වෙලාව.

0: ලකඩ රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
1: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වසරේ අක්‍ර පහටඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක් පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක් ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක් දුරකථන අංක 0111 286 1 0111 286 11 ශනිගමතුම් 19,600

0: හවස 4යි විනාඩි 17යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතුදිම එළිය කරයි.

0: ලකඩ රේඩියෝ ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස. රස විතරද? ඒ පෝෂණ

0: හතරයි විනාඩි 23යි වෙලාව. ගියන් දැක්කේ නේද?
1: ඈ?
0: එයා ගියා ඉන්ටර්විව් එකට.
1: ඈ එහෙම කොදේ?
0: ගියා මෙහෙම සතුවත් ඉන්ටර්විව් එකක් තිබුණා. මෙන් අයින් වෙනවා කියලා කිව්වා.
1: හරි.
0: ඇති මෙහෙ දැන් වැඩ කරා. යා ප්‍රොමෝෂන් එකක් හම්බෙලා ලොකු වැඩකුත් නැහැ කියලා කිව්වා.
1: හා
0: කරන්න.
1: ඔව්.
0: මේ
1: සතුවත්ද ගියේ එතකොට?
0: ඔයද උදේ යනවා කලබලේ යනවා කියලා ලෑස්ති වෙලා ගියා හොඳට.
1: කියන්නේ හා ජැන්ඩියට ඇඳගෙන.
0: ජැන්ඩියට ඇඳගෙන ඉන්ටර්විව් එකකට යනවා කියලා.
1: ඔය ඇහුවා කොහෙද කියලා?
0: ඔව් මං ඇහුවා සතුවත්ද යනවා කියලා කිව්වේ. මම ඒත් මං හිතුවා දැන් මොන හරි එහෙම කාර්යාලිය මොන හරි දේවල්ෙත් සිද්ධ වෙනවා නේද?
1: හරි.
0: ඒ වගේ දේකකට මොන හරි
1: විස්තරයක් හොයාගෙන ගියාද කියලා?
0: පොඩ්ඩයි এডুকেටඩ් පොරක් නේද?
1: ඉගෙනගෙන
0: තියෙන මනුස්සෙක්
1: නේ. ඕකේ.
0: ඒ නිසා ඉතින් මොන හරි චාන්ස් එකක් ලැබිලා වෙන්න තියෙද්දි මෙතෙන්ට වැඩි හොඳට තරකට යන්න කියලා.
1: මෙතන
0: මේ කියෝ කියෝ ඉන්නකද මෙතන කරන්නේ? එහෙම කියලා ඉතින් මාත් ඉතින් සුබපතලා ගියා.
1: හරි. ඕල් ද බෙස්ට් එහෙනම් ජය වේවා.
0: ඔව් පස්සේ මං අපේ බොස්කින් ඇහුවා මේ ගිහන්නද ගියා නේද ඉන්ටර්විව් එකකට සත්තුවත්තේ මොකද දන්නේ? ආර මේ ඔරන් කොට නැති වුණාට පස්සේ දවස් වල මේ ඒකට
1: රීප්ලේස්මන්ට් එකද
0: රීප්ලේස් කරන්න කට්ටිය.
1: හැබැයි ගැළපෙනවා නේ.
0: හොයනවා ඒක නිසා. ඊට පස්සේ අපි ලලිත් අයියත් ගිහිල්ලා යත් එක්ක.
1: ආහා.
0: මම මේ මෑන් ගියේ මොකටද කියලා.
1: හරි.
0: ජිරාෆ් නැති වුණා
1: නේ. මට හේතු නැහැ ඒත් හොඳයි.
0: ඒකට ගින් දෙන්නේ.
1: මට හේතු නැහැ ඒත් ගැළපෙන බඩබල හැබැයි.
0: ඔව් දෙන්න එක ගින් ආවා.
1: හරි.
0: පස්සේ දන්නේ වැඩි.
1: තෝරගෙන නැහැ.
0: තෝරගෙන නැහැ.
1: හරි හරි.
0: බෑ කියලා. අර මහත වැඩි
1: කියලා. අනේ උස වැඩි. දැන් මිටි වැඩි තව.
0: මිටි වැඩි තව උස යන්නේ
1: කියලා. ඕකේ ඕකේ.
0: රයිට් අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන.
1: හා.
0: විජේ නිෂ්පාදන කිව්වට පස්සේ ඉතින් කැම වේල රස ගන්නවන කැම ටික රසට හදා ගන්න පෝෂණීය ගුණය මේ හැම දෙයක් ගැන මෙහිදලා හදන කැම වේලක් නම් විජේ නිෂ්පාදන අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕන.
1: ඔව්.
0: ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් නූඩල් එකක් දියාපඩි ටිකක් මේ වගේ දේවල් ටිකක් රසට හදා ගන්නව නම් විජේ නිෂ්පාදන වලින් ආ ගෙදර අරගෙන යන්න ඕන.
1: රයිට්.
0: අනුකරණ නිෂ්පාදන ගොඩක් තියෙනවා අහු වෙන්න එපා. හරියට නම බලලා විජේ නිෂ්පාදනම ගෙනියන්න ඕන.
1: අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි ඔබ අතරපත් වෙන්නේ. ඒ නිසාම තමයි අපේ රසේ රටේ සමර බෙදරක් නෙවෙයි ලෝකයේ සමරත් අරගෙන යන විජේ නිෂ්පාදන වලට හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා ගෙදර ගෘහණියක් වෙන ඔයා හොඳම දේ දෙන්න හොයනව නම් ඔනේ වෙනුවෙන් තමයි ඔයාට විජේ නිෂ්පාදන තියෙන ළඟම තියෙන වෙනසෙන් සුපිරි වෙනසෙන් මිලදී ගන්න විජේ නිෂ්පාදන.
0: ඒ වගේම තමයි ඩෝමා මැෂින් කිව්වට පස්සේ ලංකාවේ සහ නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර කරන අයට නුහුරු නමක් නෙමෙයි නුපුරුදු නමක් නෙමෙයි ව්‍යාපාරය දියුණු කරගන්න නම් අනිවාර්යෙන් ඩෝම මැෂින් එකක් තියෙන්න ඕන කියන තත්ත්වයට දැන් යාලා ඒකට
1: ස්ටෑන්ඩඩ් එක හදාගෙන තියෙනවා.
0: හදාගෙන ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් කළු වැටිවත් කිරීම යන්ත්‍ර, කැඩුණු සාල් වෙන් කර ගැනීම යන්ත්‍ර සහ ඇසුරුම් කිරීම මේ වගේ ශේෂ්ත්‍ර ගණනාවක්, ඒ කියන්නේ සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව තියෙන අවස්ථාවන් ගණනාවක් වෙනුවෙන් යාල දැන් මැෂින්ස් හදලා තියෙන. ඉතින් වැඩ පහසු කරගන්න හොඳම සේවාවක් ලබා දෙන්න මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම දැන් ඩෝමා මැෂින් හඳුන්වා දීලා තියෙනවා. ඇඹරුම් කර්මාන්තයට, පොල් තෙලෙඳින කර්මාන්තයට මේ වගේ නිෂ්පාදන ගණනාවක් වෙනුවෙන්.
1: ඉතින් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එක්ක ව්‍යාපාර කරන ඔබ සම්බන්ධනොත් එහෙම ඔබට ලැබෙන්නේ අලවින් පසුත් හොඳ සේවාවක්. ඒ නිසා බය නැතුව මාක්ස්මන් හෝල්ඩින්ග්ස් තෝරගන්න පුළුවන් කම තියෙන ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික මිලදී ගනිද්දී අවශ්‍ය මාදලින් අවශ්‍ය ධාරිතාවය මිලදී ගන්න යන තින හොඳම දෙන තමයි නොම්බර 30 ගැල්හෙන පාර මහරගම තියෙන ප්‍රධාන ශාඛාව මාක්ස්මන් හෝල්ඩින්ග්ස්. යන්න කලින් කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙන ඔයාට මේ නම්බරයකට කතා කරන්න 011-176-79-579 011-176-579-579ට කෝල් එකක් දීලා අට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: ගනුදෙනුවකට නම් ඉතින් RDB තමයි.
1: රයිට්.
0: ලංකාවේ විශ්වාසවන්තව ගනුදෙනු කරන්න, ඒ වගේම හොඳ පොලි අනුපාතයක් ලබා දෙන, ඒ වගේම මුදල් සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ලබා දෙන ලැබෙන බැංකුවක් තියෙනවා නම් ඉතින් RDB බැංකුව තෝරගන්න කියලා අපි කියනවා. විශේෂයෙන්ම මුදල් ටිකක් වැඩිපුර අතේ ගැවසෙනවා නම් සල්ලි ටික ආරක්ෂිතව තැන්පත් කරලා හොඳ පොලියක් ගන්න ඕනේ කියලා හිතනවා නම් යන්න ළඟම තියෙන RDB බැංකුවට ශාඛාවන් 272ක් තියෙනවා ඔබට ගනුදෙනු කරන්න දිවයිනපුරාම.
1: දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවත් එක්ක වාර විශ්වාසයෙන් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කැමති විදිහට ඔයාගේ ස්ථාවර තැන්පතුව දාගන්න පුළුවන් ඕනම කාලයකට. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් ලැබෙන්නේ RDB බැංකුවෙන්.
0: ඉදුනිල් කොහමද වහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් කරලා තියෙනවා. කඩවත ඉඳලා ලස්සන සිදුවක් අහන්න අපිව දෙකදු කරගන්න කියලා වැඩකන තන බොස් ඇතුළු ස්ටාෆ් එකේ හැමෝම, ඒ වගේම නර්මදා, සංජු, මහේෂ් අතුළු කට්ටියම දෙකදු කරගන්න කියලා තියෙනවා.
1: ඒ වගේම මම මේ වෙලාවෙ එකතු කරගන්න රයිගමිනා සරච්චන්ද ඩයි ශ්‍රීලංකේ ටර්බොයිගඩි සුමන ඇතුළු යාළුවෝ හැමෝම එකතු කරගන්න ගම බර්දල්පොල SL ප්‍රනාන්දු කොහමද ඔයාවත් එකතු කරගන්නවා. ඩිලා නිරෝෂින්නෝ හංවැල්ලේ ඉඳලා.

0: රටට වග කියන රේඩියෝ. දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: අවසහතරයි විනාඩි 36 වෙලාව.

0: හතරයි විනාඩි 37යි වෙලාව. අපි ගොඩාක් වෙලාවට මේ හැම දෙයක්ම කරන්නේ මේ අපේ පංචේන්ද්‍රයන් පිනවන්නනේ නේද?
1: ඕකේ.
0: පොඩි ධර්ම ටෝක් එකක්
1: කියන්නේ. ඒක මම බැලුවේ මම ඒකට ඒ විදිහටම උත්තරේ දුන්නා. ඕකේ.
0: ඕකේ කියලා හරියන්නේ හේ කියලා කියන්න ඕන.
1: එහෙමයි.
0: එහෙමයි. ඕකේ කියන්නේ බාද ඉංග්‍රීසියෙන් බණ කියනව නෙමෙයි.
1: හරි හරි කියන්නකෝ කියන්නකෝ.
0: නෑ මේ බණක් නෙමෙයි.
1: නෑ නෑ.
0: වර්ධවා තේරුම් ගන්න එපා.
1: ඔව්.
0: පංචේන්ද්‍රයන් පිනවන්නනේ. අපි හැමදේම කරන්නේ.
1: හරි.
0: ඉතින් එතකොට ඇස කන නාසය දිව ශරීරය. ඕවනේ ඉතින් පංචේන්ද්‍රයන් කියන්නේ. ඕව පිනවන්න තමයි හැමදේම ගොඩක් කරාට කරන්නේ.
1: හරි.
0: හැබැයි දැන් ඔයා කල්පනා කරන්න චොක්ලට් එකක් ඔයාගේ අතට හම්බ වෙනවා.
1: හරි.
0: හරි. චොක්ලට් එක කනකොට ඔයාගේ ඉන්ද්‍රියන් වලින්
1: හරි
0: කීයක් පිනවන්න පුළුවන්ද? චොක්ලට් එකක් කනකොට
1: හරි
0: හරියට චොක්ලට් එකක් කෑවොත් ඉන්ද්‍රියන් කීයක් පිනවන්න පුළුවන්ද?
1: ඇස.
0: ඇස කොහොමද පිනවන්නේ?
1: දැකම ගමන් චොක්ලට් එකක්.
0: ආ රයිට්. නියමයි නියමයි නියමයි නියමයි. හරි එකයි.
1: කන බෑනේද?
0: ඊගොස්සේ
1: නාසයට සුවඳ දැනෙනවා. එහෙම නැද්ද?
0: හරි.
1: දිවර රසය දැනෙනවා.
0: එකට තියෙන
1: එච්චරයි ඉතින්.
0: තුනයි. ඇස නාසය
1: දිව.
0: දිව තුනයි නේ.
1: හා
0: ඇයි කන පිනවන්න බැරිද?
1: කොහොමද චොක්ලට් එකකින් කන පිනවන්නේ?
0: ඇයි චොක්ලට් එක ගන්නවෝ?
1: හරි.
0: ෂාවෝ උණියමයි කියලා
1: හොඳ
0: රස චොක්ලට් එකක් හම්බුනොත් ඇස පිනවනවා. ඊට පස්සේ ඕක දිහා බලලා ඇස පිනෙව්වා. ඊට පස්සේ පොඩ්ඩක් නහයට ලං කරලා
1: සුවඳ බැලුවා.
0: ෂාමෝ මාන රස පාටයි කියලා නහය පිනවන්න පුළුවන්.
1: ඕකේ.
0: ඊට පස්සේ කොහොමද ඉතින් දිව පිනවනවද? ඇයි මේක චොක්ලට් එක අරගෙන දැන් පැකේ කඩලා
1: හරි
0: අර කෑල්ලක් කඩා ගන්නවද? කාලා කඩ
1: ආයෙකින් කන පින
0: කන පිනවනවනේ කාලා ගැඩුවට පස්සේ.
1: හරි.
0: ඒ
1: ඔයත් කියනේ ඒවනේ.
0: ඒ රස ඒ කියන්නේ චොක්ලට් කෑල්ල කඩනකොට
1: හරි කඩන කෙනත් තුන
0: කාලා කඩනකොට
1: ඕකේ
0: ඒ සද්දේ අමුතු එකක් නේ.
1: ආව ආව ආව.
0: ඒක නිකන් මේ දර කෑල්ලක් කඩන වගේ නෙවෙයි
1: නේ. එහෙම සද්දෙන් නැහැ අනේ උනාට.
0: ඔව්. එන්නේ නැත්තේ?
1: එන්නේ නැහැ
0: නේද? එනං මේ දියේලා. දියේලා චොක්ලට් එක.
1: ෆීසර් එකට දාලා ගල්ලලා නම් ඔන්න කැඩලා. මේ
0: චොක්ලට් එක සාමාන්‍යයෙන් හරි ප්‍රමිතිගතව තියෙන චොක්ලට් එකක් නම් කනකොට ගාලා සද්ද එනවා.
1: හරි.
0: ඒකට ඇස පිනෙව්වා.
1: හරි.
0: කන පිනෙව්වා.
1: ගාලා
0: නාසය සුවඳ සානියෝ චොක්ලට් කියලා සුවඳ වේගත්තා.
1: දිව කොහොමද ඉතින් පිනවනවනේ?
0: අන්න ඒකයි චොක්ලට් එකෙන් පුළුවන්.
1: හරි. ඉන්ද්‍රියන් හතර.
0: ඉන්ද්‍රියන් හතරක් පිනවන්න.
1: ඕකේ.
0: ඒක නිසා හරි විදියට චොක්ලට් එකක් කන්න ඕන.
1: හරි.
0: මම අර කිව්වේ මේ අපිට ඉගෙන ගන්න දේවල් දැනුම කියන දේවල් හරියට භාවිතා කරන්න ඕන තැන් චොක්ලට් එක කන දැනට උනත් අපි බලන්නේ හැම වෙලාවෙම ඉන්ද්‍රියන් පිනවන්න නම් ඒ අපිට ලැබෙන දෙන් වැඩිපුර
1: සතුට වෙන
0: සතුටවන්නේ අපි ඔය පිනවන්න ඕන කියන ඉන්ද්‍රියන් වලින් වැඩි ප්‍රමාණයක් පිනවන්න පුළුවන් දෙයක් වෙනවා. චොක්ලට් එකනුත් පුළුවන්. ඉන්ද්‍රියන් හතරක් පිනවන්න පහයි තියෙන්නේ.
1: ඕකේ ඉතින් බලබල ඉන්නේ නැහැ නෝක කාලා ඔක්කොම ඉවරයි ඊට පස්සේ. ඉන්ද්‍රියන් කීයක් පිනවුවද කියලා මතක නැහනේ.
0: ඒක නිසා මේ ඒක තමයි අපි ගත්ත ගමන් ඕක වෙන්නේ මොකද්ද?
1: හරි.
0: අපි ගත්ත ගමන් කාට ඒකම් ගාලා කෑවා ඉවරයි.
1: දන්නේ ඉවර වෙලා.
0: ඕකේ. හරි විදියට චොක්ලට් එකක් කන කෙනෙක්. ඇස පිනවලා නහය පිනවලා කන පිනවලා.
1: අද කන්න වෙන්නේ නැහැ ඕක.
0: රසය බලන්නේ මේ විදියට. අන්න එකයි කියන්නේ චොක්ලට් කන්නත් ඉගෙන ගන්න ඕන කියලා. හතරයි විනාඩි 46 වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. දැන් සූර්ය ශක්තියෙන් වැඩ ගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගත්තොත් ඉන්න වාගේ වගා බිමට ඕන කරන වතුර ටික බොහොම පහසුවෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සවි කර ගන්නවා කියලා කියන්නේ. වාගේ වැඩ බිමට එතකොට නිවසට මේ ඕනම තැනකට බොහොම පහසුවෙන් විදුලිය ගන්න පුළුවන්. විදුලි බිලට තිත තියලා.
1: ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන කතා කරනකොට අපේ ගොවි මහත්තයට පුළුවන්කම තියෙනවා. ඉතින් සුවිශේෂී වූ මිලාඩු කිරීම එක්කම ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක මිලදී ගන්න. ඒ වගේම ඩීප් ටෙක් සෝලා මිලදී ගන්න අමතක කරන්න එපා. ඔන කතා කරන්න පුළුවන් විස්තර දැනගෙන ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න 0711 711 711.
0: හතරයි විනාඩි 41 විනි ඩ්‍රයිව් එක.

0: Evening Drive with Chamit and Charu.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
3: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
4: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: අවස 4 විනාඩි 48 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුවේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලුන සමට දැනුම් දීමයි
5: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
6: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
7: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
6: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
6: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ ගහනේ නුතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිගහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
9: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
12: David Peeris Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 706 600
13: NLP Hadahana Lankave Wedima Tagi Dena Tagi Avastha Wedima Lotaraya NLP Hadahana Obath Adama NLP Hadahana Balaganna
14: Cool Drive

0: හවස 4යි විනාඩි 55යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිඳුව කහන්න මැසේජ් කරන්න අපි කිව්වා ඔයාට ඔයාට කියලා දෙන්නේ
1: හරි
0: මැසේජ් කරන්න කියලා
1: ඔයා කරේ නැතුනාර අපිට කරන්න දෙයක් නැහැ
0: ඔය කරේ නැතුනාට කමක්
1: නැහැ
0: ඔයාට මැසේජ් නොකරට කරන්න ලොකු වැඩක් තියෙනවා
1: මොකද්ද
0: ඒ වැඩේ අපි කියනවා හරියටම හවස 5න් පස්සේ
1: ඕකේ ඇයි ඒ නැකතේනවා
0: නැකතේ එතකොට වෙලාව බල්ල කියන්න ඕන ලොකු වැඩක් තියෙනවා ඔයාට කියන්න අපි මේක කියලා තියෙන පහුගිය කාලෙත්
1: ඔව් ඔව්
0: අපි FB live එකක් ඇවිල්ලා පහුගිය දවසේ කිව්වා
1: කිව්වා
0: අපි කියන්නම් ඔයාලට මොකද්ද කරන්න තියෙන්නේ කියලා.
1: හරි.
0: හරි. ඊට කලින් මතක් කරන්න ඕන RDB බැංකුව ගැන. තින්න විශ්වාසවන්ත ඔබේ මුදල් තැන්පත් කරන්න, ආයෝජනයක් කරන්න, හොඳ තැනක් තෝරගන්න ඕන නම් RDB බැංකුවට යන්න පුළුවන්කම තියෙනවා. මුදලට ලැබෙන රාජ්‍ය බැංකුවක ආරක්ෂාව, ඒ වගේම ඉහළ පොලිය අනුපාතය මේ සියල්ල ගැන හිතනවා නම් ඔයාට පුළුවන් RDB බැංකුව තෝරගන්න. ශාඛා 272ක් තියෙනවා දිවයින පුරාම ඔබට ගනුදෙනු ආරම්භ කරන්න දැන් පුළුවන්කම තියෙනවා.
1: ලගම තියෙන RDB ශාඛාවට යන අර පුලංකව දින ඔගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය ලබා ගන්න විශ්වාසයෙන් වගකීමෙන් ඔගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න තියෙන හොඳම තැන තමයි ලගම තියෙන RDB බැංකුව.
0: නූඩ්ල්ස් කදාගෙන කටට රසට දැනෙන්න කනවනම් විජේ නූඩ්ල්ස් එක තමයි අරන් ගන්න ඕන ඇලෙන්න බැරි වෙන්නේ නැතුව හදා ගන්න පුළුවන්කම තියෙනවා විජේ නූඩ්ල්ස්. ඉතින් ලංකාවේ ඕනම තැනක තියෙන පුංචි කඩේ ඉඳලා සුපර් මාකට් එක දක්වා ඕනම තැනකට යනවනම් ගිහිල්ලා ඔබට පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන වලින් විජේ නම බලනවා විජේ නූඩ්ලයක් කරා ගන්න රතු ඉඳියාප්ප සූදු ඉඳියාප්ප මේ ඕන විදියට ඉඳියාපටියක් හදාගෙන කනවනං
1: ඕකේ
0: ඉඳියාප්ප ගන්නවනං ඒත් ඉඳියාප්ප හදා ගන්නවනං විජේ නමත් එක්ක අරගෙන යන්න පුළුවන්කම තියෙනවා
1: ඕනම කෑමක් කට රසට හදා ගන්නවට නියම කුළුබර ටිකක් අවශ්‍ය කරනවා ඒ නිසා අපි ආදි කියන ලගම වෙනසරින් මිලදී ගන්න කුළුබර ටික විජේ කියන නමත් එක්ක අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්න නැතුව මිලදී ගන්න එහෙම මිලදී ගන්න කොට විජේ ලාංඡනය තියෙනවද කියලා බලමු ඒ නිෂ්පාදන
0: වාසනාව උරගා බලන්න බලාගෙන බලාගෙන හිටියනම් වෙලාවක් එනකන් ඔයා බලබල හිටියොතින්
1: ඔයාගේ
0: වාසනාව වගේ ගිලිහිල යන්න පුළුවන්. ඒ නිසා චාදිකල උතරයි මණ්ඩලය හඳුන්වා දෙන හදහන රොතරයක් අදවසම අරන් යන්න ගෙදර. හෙට වාට ලක්ෂපති කෝටිපතියෙක් වෙන්න තියෙන chance එක වැඩි.
1: 2026 වසරේ මේ වෙනකොට දිවයින පුරා සුපිරි ත්‍යාගලාබෙන් 11 දෙනෙක් වගේම දස ලක්ෂපතියන් 165කට වැඩි පිරිසක් NLB තුලින් බිහි කරලා තියෙනවා. ඉතින් ආදි පුලංකම තියෙනවා රණවීර සමාජ සේවා. එතකොට ක්‍රීඩා ශාස්ත්‍රයේ වගේම දයේ සංවර්ධනයට අතුර දෙන්නෙක් වෙන්න ඒ හරහා වාට හැකියාව තියෙන නිසා ළඟම ලොතරැයි කෝඩුවෙන් මතක් කරලා මිලදී ගත්ත පුංචි රුපියල් 40ක් වියදම් කරලා හඳහන ලොතරැයි.
0: හවස 4යි විනාඩි 58යි වෙලාව.

0: Evening Drive with Chamit and Charu.
1: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: වාහනයකින් බැසයාමේදී මාර්ගය දෙසට ඇති දොර විවෘත නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
2: හෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්.
2: හමසපහයි විනාඩි 7යි වෙලාව. ඉවිනි ඩ්‍රයිව් එක දෙවෙනි වෙයි. මට බලංකම තියෙනවා මේ පැදුරු මැසේජ් එකක් එවන්න. ඉවිනි ඩ්‍රයිව් එක එකතු වෙන්න 07.03.93.5.7. 07.03.93.5.7. අගේ වර්ෂන් මැසේජ් එක මේ පැත්‍රය දාලා තියන්න.

0: අවස පහයි විනාඩිය 11යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ. අපි කො මේ පැය ආරම්භයේම විශේෂ කාරණාවක් මතක් කරනවා කියලා.
1: ඔව්.
0: ඒක විශේෂ නොදන්න අයට.
1: හරි.
0: හැබැයි දන්න අයට මේක සාමාන්‍ය එකක්.
1: හහහහ.
0: ඒ වුණාට අපිට ගොඩක් විශේෂයි.
1: ඔව්.
0: දැන් කැලින් පොපිලා.
1: අපිට ආදරය කරන අයරත් විශේෂයි.
0: විශේෂයි. කැලින් පොපිලා අවෝඩ්ස්.
1: ඕකේ.
0: සම්මාන රාත්‍රිය මේ මාසේ පැවැත්වෙනවා.
1: ඔව්.
0: හරියටම දිනේ කිව්වොතින් 21 වෙනිදා තමයි කැලින් පොපියුලර් අවෝඩ්ස් සිවණ අධියරේ සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ. ඉතින් අපි කියන්න සතුටුයි. ඇත්තටම අපිට ගොඩක් සතුටුයි.
1: ඕකේ.
0: කැලින් පොපියුලර් අවෝඩ්ස් සම්මාන උළෙලේ
1: රයිට්
0: මෙවර මොස්ට් පොපියුලර් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කපල් එක විදියට
1: රයිට්
0: නිර්දේශිත නාමයන් අතරේ
1: ටිටික්
0: සමිත් and චාරු ඉවිනින් ඩ්‍රයිව් රැඳී සිටින බව තම සතුටින් දැනුම් දෙනවා. ඉතින් මේ කිරුල දිනා ගන්න නැත්නම් මේ සම්මානය අපිට අරගෙන එන්න අරන් ඇවිල ඔයාලට මෙන්න ගෙනාවා කියලා කියන්න නම්
1: ඔයාලට
0: පොඩි දෙයක් කරන්න තියෙනවා.
1: අපිට වෝට් කරන්න ඕනේ.
0: වෝට් කරන්න ඕන. කොහොමද කරන්නේ?
1: යන්න අපේ ලක්හඬ ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එකට. ඒකට ගියාට පස්සේ
0: මුලින්ම උඩින්ම දිනනවා අපි දෙන්නගේ ලස්සන ෆොටෝ එකකුත් එක්ක පෝස්ට් එකක් පොපියුලර් අවෝඩ්ස් මේ නිර්දේශිත පෝස්ට් එක තියෙනවා. ඒ පෝස්ට් එකත් එක්කම
1: කැප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක
0: තියෙනවා. වෝට් කරන්න ඕන ලින්ක් එක තියෙනවා පෝස්ට් එකට උඩින්. ලක්හඬ ෆේස්බුක් පේජ් එකට ගියාට පස්සේ උඩම තියෙනවා පෝස්ට් එකත් එක්ක අපිට වෝට් කරන්න ඕන ලින්ක් එක.
1: රයිට්.
0: ලින්ක් එකට ගියාට පස්සේ ආඩ පුළුවන් එතනින් තෝරගන්න තියෙනවා රේඩියෝ කැටගරි එක. ඊට පස්සේ රේඩියෝ කැටගරි එකෙන් ඔයාලට යන්න පුළුවන් මොස්ට් පොපියුලර් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කපල් කියන තැනට. එතන ගිහලා එතනින් සිලෙක්ට් කරන්න
1: අපි දෙන්නව
0: ලක්කඩ රේඩියෝ කියලා අපි දෙන්නව සිලෙක්ට් කරන්න.
1: ඊට
0: පස්සේ ආඩ පොඩි ෆෝම් එකක් එනවා ෆිල් කරන්න. ෆෝන් නම්බර් එකයි ඊමේල්
1: එකයි.
0: ඊමේල් එකයි ෆෝන් නම්බර් එකයි දාලා වෙරිෆයි කරනකොට
1: වාගේ
0: ඊමේල් එකට එනවා
1: OTP
0: කෝඩ් එක.
1: රයිට්.
0: අංක 6ක.
1: ලොකු වැඩක් නෙවෙයි.
0: ලොකු වැඩක් නෙවෙයි මේක ලොකු වැඩ මේ අපි කිව්වට.
1: හරිද
0: කෝඩ් එක අරගෙන ටග් ගාලා අර
1: message box එකේ
0: ඔයා ටයිප් කරලා සබ්මිට් කරාට පස්සේ
1: අපිට වෝට් එකක් එනවා.
0: ඩෝන් ගාලා වදිනවා වෝට් එක.
1: අන්න ඒක තමයි කරන්න තියෙන්නේ. අපේ ලින්ක් එකයි මතක් කරන්න ලකඩ ඔෆිෂියල් අපේ Facebook page එකට ගියාට පස්සේ උඩින්ම පින් කරලා තියෙනවා අපේ පෝස්ට් එක. පෝස්ට් එකක් විදිහට popular awards පෝස්ට් එක. ඒකෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා caption එකේ අපේ link එක හොයාගන්න. ඒ link එකෙන් ගියාට පස්සේ තමයි ඔයාලට vote කරන්න පුළුවන්කම තියෙන්නේ.
0: Radio category ගියා. ඊට පස්සේ most popular radio program couple කියන එකට ගියා.
1: Right.
0: එතනින් email එකයි phone number එකයි දුන්නා. ටග් ගාලා email එකෙන් code එක ගත්තා. ගැව්වා ඩම් ඩොන් ඉවරයි.
1: ඉවරයි.
0: හවස 5 විනාඩි 14යි වෙලාව. මේක ලොකු සංකීර්ණ වැඩක් නෙවෙයි. වෝට් එකක් දෙන්න කට්ටියට
1: බොහොම
0: ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ලංකාවේ පැවැත්වෙන නැවැන්තම සම්මාන උළෙලක්
1: හතරවෙනි පාරට
0: කැලින් පොපියුලර් අවෝඩ්ස් කියන්නේ. ඉතින් මේ සැරේ ඉතින් ඒකට අපිත් යනවා ගැම්මෙන්.
1: හරි.
0: ඔන්න ඔයාලට කියන්නේ ඉතින් වෝට් එකක් දීලා අපිව ඉස්සරහින් තියන්න.
1: ඉදිරියට යවන්න.
0: රයිට්. 5 විනාඩි 14ක් වෙනකොට මතක් කරන්න ඕන RDB බැංකුව ලංකාවේ මුදල් ඔබේ මුදල් වැඩිපුර ටිකක් තියෙනවා නම් හොඳ ආයෝජනයක් කරන්න. හොඳම තැනක් තමයි RDB බැංකුව.
1: ඉතින්
0: ලංකාවේ මුදලට හොඳ පොලියක් ලබා දෙන, ඉහළ පොලියක් ලබා දෙන, වගේම මුදල් සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව දෙන RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරන්න.
1: මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීන වගේම දිගු කාලීනව ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලැබෙනවා RDB බැංකුවේ ස්ථාවර තැන්පත් පටන් ගත්තොත්. එහෙම නිසයි අපි වාටි කියන්නේ ළඟම දින RDB ශාඛාවට යන දිවිනුපුරම ශාඛා 272ක් තියෙන ආදි පුලුවන් ඉහළම පොලියක් එක්ක වාගේ ස්ථාවර තැන්පත් RDB බැංකුවෙන් ආරම්භ කරන්න.
0: දැන් තෝසේ කනවා කියලා අපිට හැමදාම කන තෝසෙම කන්න ඕන එකක් නැහැ. පොඩ වෙනස් විදියට හදන්න. බිත්තර තෝසේ කියලා හදන්න පුළුවන්.
1: ඕකේ.
0: එක එක විදියට
1: තියෙනවා. මෙහෙම හිටියට චමිත් මාර චෙෆ් කෙනෙක් ඉතින්.
0: රයිට්. ඉතින් එතකොට මේ වෙනස් විදියට හදාගෙන කන තෝසේ එකවරක් රසට තෝසේ එකක් විදියට තියෙන්න ඕන. රොටියක් වෙන්න බෑ. හරිද? රොටි කන්න ඕන නම් පාන්පිටි ටිකක් ගෙනිහලා කන එකනේ.
1: රොටි හදන විදියට මේ තෝසේක ගොඩ දාගන්න බෑ.
0: බෑ. ඉතින් තෝසේ පිටි මිශ්‍රණය හරියට හොඳ නිෂ්පාදනයක් කරන් කරන් යන්න ඕන. ඒක නිසා තමයි අපි කියන්නේ විජය තෝස කියන්නේ අන්නේ විදිහට රසට හදාගන්න පුළුවන් තෝස එකක් වෙනුවෙන් අරන් යන්න ඕන තෝස පිටි මිශ්‍රණය. මේක අරන් ගිහලා වදි මේ තෝස එක හදාගෙන මාළු කරී එකක් මස් කරී එකක් හදාගත්තා නම් අම්මා
1: පං කාදු පහයිනේ
0: වඩ පැලෙන්න කන්න පුළුවන්. ඉතින් ඒකට මාළු කරී මිශ්‍රණය තියෙනවා මස් කරී මිශ්‍රණය තියෙනවා විජය නමත් එක්ක ගෙනihin රසට හදාගන්න. මේවා අසවිස නැහැ, රසකාරක නැහැ, කල්තබා ගන්න දේවල් නැහැ. නිසා ඕනම කෙනෙක්ට ප්‍රණීතව හදලා රසට කන්න දෙන්න පුළුවන්කම තියෙනවා.
1: කැමරික රසට ගුණයට ප්‍රමිතියට හදා ගන්නව නම් ඔය එකතු කරගන්න මොහොන කුළුබඩු සන්නාමියේ ඉඳන් අනිකුත් නිෂ්පාදන සියල්ලම අමිලදී ගන්න ඕනේ විජය නමත් එක.
0: හදාහන ලොතරැයියක් ගන්න වාසනාව කොයි වෙලාවෙ කොතනදී අපිට ළඟා වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ළඟට කවුරු හරි ඇවිල්ලා ලොතරැයියක් ගන්න කියනකොට
1: මට
0: හදාහනක් දෙන්න කියලා කියන්න සමහරට වාගේ හදාහනේ ධනයෝග තියෙන්න පුළුවන් මේ දවස්වල.
1: ඔයාගේ හදාහන ලොතරැයියෙන් ආට පුළුවන්කම තියෙන රටේ සංවර්ධනයටත් එක පැත්තකින් දායක වෙන්න රණවිරු සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයට වකිම දැයි සංවර්ධනයට අතුරු දෙන්නෙක් වෙන්න ආට පුළුවන්කම තියෙනවා මතක් කරලා පුංචි රුපියල් 40ක් වියදම් කරන හදාහන ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: Evening drive with Hausa Bahai Vinadi Da Hatai.

0: FM 93.7 Lakhana Radio ITN දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
1: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථනාංක 0706 478 478
2: අවස 5 විනාඩි 22යි වෙලාව
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලඛන මොමලින් ඒසයි
0: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: පෑහිනා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
2: කොහොමද බෙරි වෙලා?
4: බෙරි වෙලා විතරක් නෙවෙයි මේ. ඇලිලා.
2: තුමනි මේක හදලා බලන්නකෝ.
5: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට දන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අවස පහයි විනාඩි 35යි වෙලාව. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක දැන් සාගර ජලය උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක ලොකු තර්ජනයක් වෙලා තියෙනවලු ශ්‍රී ලංකාවවට තියෙන විශේෂයෙන්ම කොරල් පර පද්ධතීන් වලටත් මේ බලපෑම එල්ල වෙන්න පටන් අරන් තියෙනවා කියලා අද ප්‍රවෘත්තියක් අපිට අහන්න ලැබුණා. ඉතින් ගොඩක් වෙලාවට හික්කඩුව ඒ වගේම ත්‍රිකුණාමලයේ පැත්තට යනකොට ඔය පිජන් අයිලන්ඩ් එකේ මේ ප්‍රදේශවල තමයි ලංකාවේ කොරල් පර බලන්න බොහෝ පිරිසක් යන්නේ. ඉතින් මේ කොරල් පර පද්ධතිය සාමාන්‍යයෙන් හැදෙන්න සෑහෙන කාලයක් යනවා. මේක ජීවයක්නේ, ජීවියෙක් සමානයි. ඉතින් එතකොට මේ කොරල් පර පද්ධතිය විනාශ වෙනවා කියන්නේ ආයෙමත් මේ තියෙන ලස්සනට හැදෙන්න සෑහෙන කාලයක් ගත වෙනවා. ඉතින් ඒක අවුරුදු 100ක් 200ක් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම ගත්තට පස්සේ මේකට එල්ල වෙන තර්ජනය මේ වෙලාවේ එල්ල වෙන තර්ජනය කෘතිමව දෙයක් නෙමෙයි, ස්වභාවික වෙලන තර්ජනයක්.
1: අනිත් එක තමයි දැන් මේ එලිනෝ තත්වයේ නිසා කොරල් පළව මේ සුදු පැහැ ගැන්වීමේ තත්වයකට ඇති වෙලා තියෙනවා කියලාත් කියනවා.
0: ඔව්, මේ ඒක සාමාන්‍යයෙන් මේ වගේ උෂ්ණ අධික කාල සීමාවන් වලදී සමහර වෙලාවට වෙන එකක්. හැබැයි මේවර මේක ටිකක්
1: වැඩිපුර වෙලා තියෙනවා.
0: සිද්ධ වෙන්න පටන් ගන්න තියෙනවා. මොකද මේවර උෂ්ණත්වය ඉහළ යෑම කොහොමත් සාපේක්ෂව වෙනදාට වඩා ඉහළගේ එක තියෙන නිසා. ඉතින් පැසිෆික් සාගරයේ සාගර මතුපිට ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වැඩි වෙලා තියෙනවා. සෙල්සියස් අංශක එකකින් වැඩි වෙලා තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒ විදිහට ගත්තට පස්සේ මේ ලංකාවවට තියෙන මුහුදු ප්‍රදේශයේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක තමයි මේ තර්ජනය එල්ල වෙන්න පටන් ගන්න තියෙන්නේ. දැන් ස්වභාවිකව මේ තර්ජනය එල්ල වෙද්දී කෘතිම එල්ලවන තර්ජන තමයි අපි එකතු කරන මුහුදට බිසික් කරන ප්ලාස්ටික් බෝතල් කැබලි. එතකොට මේවා නරඹන්න යනකොට බෝට්ටු වලින් එකතු වෙන ඉන්ධන, මුහුදු ජලයට එකතු වෙන ඉන්ධන කොටස්, ඒ වගේ අපද්‍රව්‍ය, ඒවයිනුත් මේවට බලපෑම් එල්ල වෙනවා කෘතිමව. ඒ පැත්තෙන් එහෙම වෙද්දී ස්වභාවිකව මේ විදියට ජලයේ උෂ්ණත්වය වැඩි වීමත් එක්ක මේ තර්ජන එල්ල වෙනවා කියන්නේ දැඩි බලපෑමක් එල්ල වෙන්න නියමිතයි. පහුගිය දවසේ මම හික්කඩුවේ සංචාරයකට ගිය වෙලාවේ කොරල් පර බලන්න ගියා. ඇත්තටම දැන් හික්කඩුවේ කොරල් පර මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් ඩැමේජ් වෙලා තියෙනවා. දැන් නියම ව්‍යාපෘතියක් විදියට හික්කඩුව මුහුදු පත්ලේ ඒ ඔය කොරල් පර තියෙන ස්ථානවල දැන් කෘතිමව නැත්තම් මේ කොරල් පර යලි රෝපණය කරන්න කටයුතු කරලා තියෙනවා.
1: දැන් මේක විනාශ වීගෙන යන නිසා
0: ඒ නිසාම මේක දැන් ස්වභාවික වර්ධනය වෙන එක සිද්ධ වෙන්නේ ඉතාම හෙමින් නිසා, සහ මේ වර්ධනය වෙනවට වඩා විශාල වේගයකින් මේව විනාශ වෙන නිසා දැන් කෘතිම මේව වගා කරන්න පටන් අරන් තියෙනවා. මේ කොරල් පර පද්ධතියත් එක්ක විශේෂයෙන්ම මුහුදු ජීවීන් විශේෂ ගණනාවක් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් කියලා වෙනවා. විසිතුරු මසුන්, ලස්සන ලස්සන මාළු ගොඩාක් ඉන්නවා කොරල් පර එක්ක. ඉතින් ඒ වගේ ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් කියලා තියෙනවා. ඒ වගේම විදේශ විනිමය ගලා එන මාර්ගයක් මේවා නැති වෙනවා කියන්නේ අපිට අවහිර වෙනවා කියන එක.
1: හැම පැත්තකින්ම බාධාවන් එල්ල වෙලා තියෙන්නේ මේ වෙලාවේ.
0: ඔව්, මොකද සංචාරකයන් විශාල පිරිසක් විශාල ප්‍රමාණයක් මේ කොරල් පර නරඹන්න එනවා. ඉක්කඩුවට, ත්‍රිකුණාමලය මේ කියන ප්‍රදේශවල තියෙන මේ කොරල් නැරඹීම සඳහා පැමිණෙනවා. ඉතින් ඔවුන් හරහා රටට ලැබෙන විදේශ විනිමය එක පැත්තකින් අඩාල වෙනවා, අවහිර වෙනවා, මේවා විනාශ වෙනවා කියන්නේ. ඒ නිසා රැකගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි ගන්න ඕන. ඉතින් ස්වභාවික වෙන විපතට අපිට කරන්න දෙයක් නැහැ. ඒවා පාලනය කරගන්න පුළුවන් යම් යම් ක්‍රියාමාර්ග ගත යුතුයි. හැබැයි කෘතිමව අපි මේවා විනාශ වෙන විදිහට කරන ක්‍රියාකාරකම් නතර කරන්න පුළුවන් නම් අපිට මේවායින් ලැබෙන ඵල ප්‍රයෝජන තව කාලයක් රඳව ගන්න පුළුවන්කම ලැබේ. 5 විනාඩි 39 වෙලාව ඉවිනිං ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ ඩෝමා නිෂ්පාදන පෙළක්ම තියෙනවා. ඩෝමා මැෂින් ගණනාවක් තියෙනවා.
1: මාක්ස්මන්
0: හෝල්ඩින් සමාගම හඳුන්වා දෙන ව්‍යාපාර ගණනාවක් වෙනුවෙන් දැන් ඔවුන් මැෂින් හඳුන්වා දීලා තියෙනවා.
1: දැන් ඔය සහල්ලාශිත මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා ඩෝමා වෙතින් කළු වැඩි වත් ක්‍රීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මිලදී ගන්න. ඒ වගේම ඇඹරුම් ආශිත ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න ඉන්නවා නම් ඔයා ඔයාලට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ස් එක සම්බන්ධ වුණොත් එහෙම ඇඹරුම් යන්ත්‍ර වගේම පිරිසිදු පොල්තේ ටිකක් නිවසේදීම සකසා ගන්න. පොල්තේ විදින යන්ත්‍රත් මිලදී ගන්න ඔන්න ආට පුලුවන්කම තියෙනවා. අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවෙන් මේ හැමදේම වගකීම් ආයතනකින් මිලදී ගන්නව නම් ඔය යන්න ඕන හොඳම තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. නම්බර 30 ගැලහෙන පාර මහරගම ඇඩ්‍රස් එකට යන්න ගිහින් එතනට ගිහිලා බලලම ඔයාට අවශ්‍ය කරන යන්ත්‍රය මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. යන්න කලින් විස්තර දැනගන්න කතා කරන්න අලවියෙන් පසුත් ඔබට හොඳ සේවාවක් ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න 011-779-579 කෝල් එකක් දෙන්න.
0: සුමින්ද වගේම දිල්ෂාන් අනුරුද්ධ අතුරු කට්ටියම ලස්සන සින්දුවක් ගන්න එකතු කරගන්න කියලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා කුරුවිටින් මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම දමින්ද සම්පත් ඒ වගේම අනුර අතුරු කට්ටියම කෑගල්ලෙන් මැසේජ් කරලා තියෙනවා.
1: එස්කේරි ගාමන්ට් එක පැත්තට යන හදනේ මාෂා දිල්හානි කමල් දිශාන්ත ධම්මික විනීත චන්ද්‍රරතා මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ වසන්ත ඉන්නවා වයිෆ් ඉන්දිකා මහන්සි අනතක සුපිරි සින්දුවකට එකතු කරගන්න කියලා තුනියෝ කොටියා කුඹරෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා අලුබෝමුල්ල පැත්තට. අලුබෝමුලෙන් ජගත් රෝගනේ ඉන්නෝ මේ වෙලාවේ. සීෂාසෙන් දම් ප්‍රදීප් ලංකා කොහොමද ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

Lakhanda Radio ITN මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහන පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක් NLP හදහන

0: පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. ලකාණ්ඩ රේඩියෝ ITN
1: 5:45.
2: ලකාණ්ඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: දැඩි නියඟෙන් ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහළට. වසර දෙකකදී ශ්‍රී ලංකාව ගෞරවාන්විත රටක් බවට පත් කළා ජනපති අනුර කියයි. සෞඛ්‍ය අභියෝග හතර ජය ගැනීමට කලාපීය සහයෝගීතාවේ අවශ්‍යතාව ඇමති නලින්ද පහදයි. තවත් මෙට්‍රෝ බස් 50ක් මිලදී ගන්න සැලසුම්. ඉලෙක්ට්‍රික් රථවලට කොළපාට අංක තහඩුවක්.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: Lakhanda Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහඬ බලා ගන්න
0: ලකහඬ රේඩියෝ ITN
3: cool drive එකට
0: ලකහඬ even in drive

0: අවස පහයි විනාඩි 55යි වෙලාව 6 වෙනි තව විනාඩි 5යි තියෙන්නේ.
1: ඔකේ අපි මොකද කරන්නේ?
0: අපිට කරන්න ගොඩාක් දේවල් තියෙනවා.
1: හරි.
0: ඊට කලින් තියෙන ලොකු රාජකාරියක් ඔයාලට තියෙනවා කරන්න.
1: හරි. කියන්නේ
0: අපි වහගෙන ඉන්න ආයතන. ආඩ පුළුවන් ලංකාවේ ජනප්‍රියම
1: හරි.
0: Most popular radio program couple එක බවට මේ සැරේ කැලින් popular words සම්මාන රාත්‍රියේදී.
1: හරි.
0: ඉවිනින් ඩ්‍රයිව් එක අපි දෙන්නව පත් කරා. හරිද? ඉතින් ඒකට කරන්න තියෙන්නේ ලක්කඩ අපේ Facebook page එකට ගිහිල්ලා page එකේ උඩින්ම තියෙනවා popular words nominate කරපු අපේ post එක. post එකත් එක්ක link එකක් තියෙනවා. අන්න ඒ link එකෙන් ගිහිල්ලා කැලින් popular words මේ සම්මාන රාත්‍රියට award කරන්න තියෙන අවස්ථාව ඔයාලට පුළුවන්කම ලැබෙනවා. ලබා ගන්න එතනින් රේඩියෝ කැටගරි සිලෙක්ට් කරන්න.
1: ඔව්.
0: එතනින් යන්න
1: most popular radio program couple එකට.
0: අන්න එතෙන්ට ගියාට පස්සේ ඔයාලට පොඩි
1: ෆොටෝස් ටිකක් එහෙම පේනවා පෝස්ට් තියෙනවා.
0: ඒ
1: අතරින් ඉන්නවා අපි දෙන්න ලස්සනට.
0: අපි දෙන්න ඉන්නවා. එතන තියෙනවා vote now කියලා.
1: ඕකේ.
0: එතන ක්ලික් කරාට පස්සේ ඔයාගේ ඊමේල් එකයි ෆෝන් නම්බර් එකයි දාන්න පොඩි box එකක් එනවා.
1: message
0: box එකක්. අන්න එතෙන්ට ඔයාගේ ඊමේල් එකයි ෆෝන් නම්බර් එක දැම්මට පස්සේ ඔයාගේ ඊමේල් එකට එන
1: OTP එක
0: අන්න එතෙන්ට ආයෙමත් type කරන්න තියෙනවා.
1: type කරලා verify කරන්න ඕකේ කරන්න. ඊට පස්සේ vote එකක් අපිට ලැබෙනවා. ඉතින් අපි හැමෝගෙම ඉල්ලනවා most popular program couple එක විදිහට, radio program couple එක විදිහට අපිට vote එකක් දෙන්න කියලා.
0: හරි, අතරේ මතක් කරන්න ඕන RDB බැංකුව ගනුදෙනු කරනවා නම් සල්ලි ටිකක් වැඩිපුර අතේ තියෙනවා නම් මේ දවස්වල RDB බැංකුවේ තැන්පත් කරන එක තමයි හොඳම. මොකද ඉහළ පොලියක් ලැබෙන අවස්ථාවර තැන්පත් සඳහා මුදලට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. මේ සියලු දේ එක ඔයාලට හොඳ අවස්ථාවක් තියෙනවා RDB බැංකුවත් එක්ක මේ දවස්වල ගනුදෙනු ආරම්භ කරන්න.
1: දිවිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඕන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තිනවා මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට. ඔයාලට පුළුවන්කම තියෙනවා කෙටි කාලිනව දිගු කාලිනව ආයෝජනය කරලා ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් ලැබෙනවා RDB බැංකුවෙන්.
0: එබැගින්ම විජේ නිෂ්පාදන කිව්වට පස්සේ විජේතේ අපිට මතක් වෙනවා කටර රසට තේකක් ගදාගෙන බොන්න
1: පොඩ්ඩක් කහට රසට.
0: ඔව් කහට රසට පොඩි කම්මැලිකමක් දැනෙන වෙලාවට
1: විජේතේ
0: එකක් හදාගෙන බොනවා කියන්නේ පොඩි ගැම්මක් එනවා, එනර්ජි එකක් එනවා,
1: ප්‍රබෝධයක්
0: එනවා. ඒක අනිවාර්යයෙන්ම. මොකද නියම තේ තමයි විජේතේ එක අපිට ලැබෙන්නේ. ඒ වගේම විජේ කෝපි මේ නිෂ්පාදන පෙළම අපිට ගන්න පුළුවන් දැන් ළගම වෙළඳසැලේ ඉඳලා සුපිරි වෙළඳසැල දක්වා ඕනම තැනකින් විජේ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඒ වගේම කැමටික රස කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා විජේ කුළුබඩු එකතු කරගන්න තත්වයෙන් වගේම ගුණාත්මක භවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩු ටික ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ අපේ රසේ රටේ සැමට බෙදෙන විජේ කියන නමින් ළගම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් අනු කරන නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනය තියෙනවද කියලා බලලම විජය නිෂ්පාදන තෝරගන්න.
0: සුමීර මැසේජ් කළා තියෙනවා සින්දුවක් ගන්න එකතු කරගන්න කියලා. ඉන්නවා කියලා කිව්වේ රත්නපුරේ. වගේම ලක්මාල් අනුජ ඇතුළු කට්ටිය මත එකතු කරගන්න අපි ඉන්නේ හලාවත කියලා තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ.
1: ඒ වගේම කාන්ති ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්නව මනපාතේ නම් ඔයාවත් එකතු කරගන්න ගමන් අලව්වෙන් දර්ශනී කුමාරතුංග. ඒ වගේම ඕපල් ෆැෂන් එකේ හැමෝමත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 6:04 දැන්.

0: අවසහයේ විනාඩි 12යි.
1: මේ පැය මොළව මතක් කිරීම සුරේකිමු මගතොට.
0: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
0: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: ප්‍රියදින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදී දහර සඳදී දහර
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව් ඉවිනින් ්‍රයිව එක හෙදලා ඉන්න වෙලාවේ අපි මතක් කරන්න වන විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන කිව්වම අපේ කෑමවේල රස කරගන්න විතරක් නෙවෙයි, පෝෂණය ගුණය ගැන හිතනයටත් විජේ නිෂ්පාදන කෑමවේලට එකතු කරගන්න ඕන කෙනෙක් අමතක කරන්න එපා. ළඟම වෙළඳ සැරේඳල සුපිරිවෙන්සල දක්වා ඕනම තැනකින් ගන්න දැන් ඉඩකඩ තියෙනවා විජේ නිෂ්පාදන. තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක අරන් යන්න විජේ නිෂ්පාදන කෑමවේල රසවත්ම කරගන්න.
2: අපේ රසේ රටේ සමට බෙදෙන විජය නිෂ්පාදනව තෝර ගනිදී හොඳම දේ තෝරගන්න ඕනේ. ඒ නිසා වෙළඳපොලේ තියෙන අනුකරණ නිෂ්පාදන වැටරවට එන්නේ නැතුව විජය ලාංඡනය තියෙනවද කියලා බලලම විජය නිෂ්පාදන තෝරගන්න.
1: ඒ වගේම තමයි ගනුදෙනු කරනකොට විශ්වාසවන්ත තැනක් බලන්න ඕන. ඒ වගේම මුදලට ලැබෙන ආරක්ෂාව ගැන හිතන්න ඕන. මේ වගේ කාරණා සියල්ල ගැන හිතලා ඔයා යනවා නම් බැංකුවකට යන්න හොඳම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. දැන් මේ දවස්වල හොඳ ඉහළ පොලි අනුපාතයක් ස්ථාවර තැන්පත් සඳහා ලබා දෙන නිසා විශේෂයෙන්ම RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරන එක මේ දවස්වල වාසිදායකයි කියන තමයි තියෙන්නේ.
2: දෙවෙනි ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට උන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔයා දන්නවා දෙවෙනි පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා RDB නමින්. ඒ විශ්වාසයත් එක්ක අර පුළුවන්කම තියෙනවා මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඔයා කැමති විදිහට ඔයාගේ ස්ථාවර තැන්පතුව RDB බැංකුවත් එක්ක ආරම්භ කරලා ඒකට ඉහළම පොලිය ඔන දැන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.

0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවසහය විනාඩි 22යි.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176779
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1031 011 286 1011 ශනිගමතුම් 19:16.
7: Cool drive විකට
0: ලක්කාඩ evening drive
8: හරි එවනම් evening drive අහගෙන ගොඩක් වෙලා අපිත් එක්ක හිටියා. ඉතින් පරිස්සමට ගෙදර යන අයත් එක්ක අපිත් ගෙදර යන්න හදන්නේ. අයිමත් හෙටත් හවස 4ට evening drive එක මොන ගැන බලාපොරොත්තු වෙන්නේ. ගිහින් එන්න. සුබ දවසක්. මම චමිත්.
9: ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. මම චාරු.

0: ඉවනින් ඩ්‍රයිවින් චමිත් ඇන් චාරු
1: සම අනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
2: මේ මාස මෙට්‍රෝ බස් 122ක් අලුතින් සේවයට තවත් මෙට්‍රෝ බස් 50ක් මිලදී ගන්න සැලසුම්. වසර දෙකකදී ශ්‍රී ලංකාව ගෞරවාන්විත රටක් බවට පත් කළා ජනපති අනුර කියයි. සෞඛ්‍ය අභියෝග හතරක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව ඇමති නලින්ද පහදායි. දැඩිනියගෙන් ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රෙන් පහළට. ඉලෙක්ට්‍රික් රථවලට කොළපාට අංක තහඩුවක්. අවමගුල සිදුවෙද්දී දවස් 12කට පසු නේපාල කාන්තාවක් ජීවතුන් අතර. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. තවත් මෙට්‍රෝ බස් 50ක් මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මේ මාස අගදී යොමු කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යරයා සඳහන් කළේ ගාල්ල මහනුවර සහ යාපනයටත් මෙට්‍රෝ බස් රථ සේවාව ළඟදීම හඳුන්වා දෙන බවයි.
3: මොකද අපි බලාපොරොත්තු වන සැප්තැම්බර් මාසයේ අග කරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ මෙට්‍රෝ සම්පූර්ණ බස් 122ම පහදන සේවයට යොමු කරන්න බස් විතරක් මැදි බස් ඩිපෝත් උනා. ඒ නිසා තමයි මේක අද පටන් ගත්තේ. විශේෂම දෙයක් තියෙනවා, අපේ අද දිනේ අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබෙනවා තවත් මෙට්‍රෝ බස් 50ක් මිලදී ගන්න ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි. අපි බලාපොරොත්තු වෙනවා ඒවත් මේ වසර අග හෝ ලබන වසර මුල වෙනකොට ලංකාවට ලැබෙයි කියලා. ඒ වුණොත් අපිට බස් 172ක ප්‍රෝ බස් සර්විස් එකක් දෙන්න පුළුවන් වෙනවා මේ අවුරුද්ද අග ලබන අවුරුද්ද මුල වෙනකොට. ඒවත් බලාපොරොත්තු වෙන්නේ ගාල්ල නුවර සහ යාපනේ දිස්ත්‍රික්ක තුනේ නගර තුනේ කරන්න. ඉතින් මෙතනත් අපි මෙට්‍රෝ එකට අදහසක් තියෙනවා. මේකට අපි තාම මේක නියම ව්‍යාපෘතියක්. ඒක අපි ජනතාවට කියන්න ඕන. ඒක අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ජනතාව කියනවා අපේ පාරට දීලා නැහැ, අපේ පැත්තට දීලා නැහැ. එහෙම කියලා. ඉතින් ඒ නිසා අපි දෙක එක යෝජනා ඇවිල්ලා තිබෙනවා. අපි පිළිගන්නවා ගම්පහ දිස්ත්‍රික්කේ මහ විශාල පිරිසක් කොළඹට එන නිසා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ තව මාස කීපයක් මේ අත දැබලීම කරලා තවත් මාර්ගවලට යොදා ගන්න පුළුවන්ද කියලා බලන්න.
2: අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කඩවත මෙට්‍රෝ බස් රථ අංගණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. කඩවත ළඟම ඩිපෝවට යාබදවයි මෙම අංගණය ඉදිකර තිබෙන්නේ. ඒ විවෘත කළ අමාත්‍යවරයා ඒ නිරීක්ෂණයකටද එක්ුණා. නියෝජ්‍ය මාතේ මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය මාතේ මහින්ද ජයසිංහ මහතා
4: කඩවත මෙට්‍රෝ බස් රථ අංගණය අමාත්‍ය බිමන් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු තවත් ජනතා නියෝජිතයින් පිරිසක්ද ඊටෙක්ව සිටියා. කඩවත ළඟම ඩිපෝවට යාබදව මෙම මෙට්‍රෝ ඩිපෝ අංගණය ඉදිකර තිබෙනවා. එය විවෘත කළ අමාත්‍යවරයා ඇතුළු පිරිස එහි නිරීක්ෂණයට දෙක්ුණා.
5: සිස්ටම් චේන්ජ් කරන්න සිස්ටම් හදන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ මෙට්‍රෝ බස් සමාගම තුළ මේ මෙට්‍රෝ බස් ප්‍රවාහන සංස්කෘතිය තුළ අපි ප්‍රවාහන ශිල්පයේ අලුත් සිස්ටම් එකක් හදමින් තිබෙනවා. ඒ සිස්ටම් එකට අනුගත වෙන්න රටේ බොහෝ ජනතාවට සිදුවෙලා තිබෙනවා, සිදුවෙනවා. ඉතින් අපේ මේ ආරම්භයක් තියලා තියෙන දෙම්බිමන් සහෝදරයා බස් 100 ගණක් නේ. මොකද අපි ගිය වසරේ ඔබ දන්නවා අපේ මුළු ආදායම ඉලක්කය උනේ බිලියන 4900ක් අයවැය ඉලක්කය. නමුත් අපි 5200ක ඉලක්කයක් සපුර ගන්න සමත් මේ වසරේ අපේ 5200 ගණක් මගේ මතකයේ හැටියට අපේ ආදායම ඉලක්කය, ආදායම් බදු ඉලක්කය මේ වන විටත් අපි 76%කට වැඩිය උපයාගෙන තිබෙන නිසා අපි මාර්ග ගණනාවක් මෙතන්නේ කුරුණෑගල දඹුල්ල, ඒ වගේම රඹුක්කන දක්වා අධිවේගී මාර්ගය, ඒ වගේම රුවන්පුර අධිවේගී මාර්ගය අපේ මුදලෙන් ආරම්භ කරන්න අපි සැලසුම් කළා තිබෙනවා.
2: ශ්‍රී ලංකාව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි ගෞරවාන්විත රටක් බවට ජාතික ජනබලවේග රජය පත් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජනරැලි මාලාවේ බුලත් සිංහල ජනරැලියට එක්වෙමින්.
6: අපි ඉස්සරහට සලසුම් ගොඩක් හදලා තියෙනවා. අපි ලබන අවුරුද්ද හයිවේස් 3ක් පටන් ගන්න, දැන් තමයි 2ක් පටන් ගන්න තියෙන්නේ. ගලගෙදර රඹුක්කන, පහතුඩු ඉංගිරි, කුරුණෑගල ගලේවිල. අධිවේගී මාර්ග 3ම හදන්නේ ලංකාවේ පළමු වතාවට අධිවේගී මාර්ග හදනවා 7ක් ණය ගන්න නැතුව. අපි බහණ්ඩාගාරය සල්ලි 7ක් ණය ගන්නට බහණ්ඩාගාරය සල්ලි. අපි රේල්වේ පද්ධතිය විද්‍යුත් කරන්නට පටන් ගන්නවා. ඒකේ වියදම දැන්ට ඇස්තමේන්තු කළ තියෙන විදිහ කෝටි 60000යි. පානදුරෙන්ද මරදානට, මල්ලපානෙන්ද මරදානට, රාගමෙන්ද මරදානට ආරම්භක පියවරකට අපි මේ නොවැම්බර් වල ටෙන්ඩර් ප්‍රදාන කරන්න සැලසුම් කළා තියෙනවා. කෝච්චි විද්‍යුත්කරණය කරන්න. විදුලි කෝච්චි දුවන්නම්. මම දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමාගෙන් ඇහුවා කෝටි 60000න් ලබන අවුරුද්දේ කොච්චර වුණාද කියලා. එතුමා කිව්වා කෝටි 10000ක් වුණා කියලා. කෝටි 10000ම ලබන අවුරුද්දේ බජට් එකකින් දෙනවා. මල්ලතෝ විශාල ජලාශයක් අපි හදනවා. ඒකේ වියදම කෝටි 4800යි. කෝටි 4800 තර වියදම. බිලියන 47යි. මම ව්‍යාපෘතිය මට එවලා තිබුණා ලබන අවුරුද්දේ අයවැයෙන් කෝටි 500ක් දෙන්න කියලා. මම ව්‍යාපෘති කරන ගිහිල්ලා ඒගොල්ලෝ හම්බෙලා ඇහුවා අපේ වියදම කෝටි 4800යි 27 කෝටි 500ක් වියදම් කළා මන්දිනේ කියලා. ඔයාලට කීයක් වියදම් කරන්න පුළුවන්ද වැඩ කරන්න. වියදම් කරන්න පුළුවන් හැම සතයක් මන් දෙන්නම්. මම හිතස කොළඹගෙනාවේ කණ්ඩායම කොළඹගෙනලම ලැබරන්ටි අයවැය ලේකරෙන් කෝටි 1000ක් දෙනවා ඒ මල්ලතු ව්‍යාපාරය හදන්න. මේ කක්වත් ණය ගන්න.
2: බුලත් සිංහල ජනරලියන් අනතුරුවයි බේරුවල ජනරලියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් වූයේ. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා.
7: අපි ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ තිබුණු ප්‍රතිරූපය යහපත් දිශාවට අපි වෙනස් කරමින් තියෙනවා. ලෝකේ තියෙන හැම ආර්ථික දත්ත පිළිබඳ විශ්ලේෂණ කරන ආයතන, සමාජ දත්ත පිළිබඳ විශ්ලේෂණ කරන ආයතන, ඒ ආයතන ඔක්කොම විසින් කියන්නේ මොකද්ද? දැන් ප්‍රගතියට අත්පත් වෙමින් තිබෙනවා. දූෂණ දර්ශකේ දූෂිත රටක් හැටියට තිබ්බේ. අපි දැන් පහළට වෙමින් තියෙනවා. අපරාධ දර්ශකේ අපි උඩින් තිබුණේ. දැන් පහළට වෙමින් තියෙනවා. ආර්ථික අර්බුදේ උඩින් තිබුණේ. දැන් අපි පහළට වෙමින් තියෙනවා. එහෙනම් මොකද්ද? අවුරුදු දෙකක් ඇතුළත ජාත්‍යන්තර වශයෙන් අපේ රට පිළිගැනීමට භාජන විය හැකි ගෞරවාන්විත රාජ්‍යයක් බවට පරිවර්තනය කළා තියෙනවා. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේ සමාජික රටවල් වලට කියනවා. අර්බුදයෙන් ඉක්මනින් ගොඩ ආපු රටක් තියෙනවා නම් ශ්‍රී ලංකාව දෙස බලන්න කියලා. ඔන්න ඇවිල්ලා තියෙන තැන. මේ ළඟදී ලෝකයේ වේගයෙන්ම වර්ධනය වෙමින් තියෙන රටවල් හතර අතර ශ්‍රී ලංකාව. එම ලංකාව තියෙන්නේ. එදා තිබ්බේ කොහමද? අපරාධ ලෙස තිබුණේ. එනිසාම කියන්නේ අපි ඒ පැත්තම ජයග්‍රහණපත් කරන් තියෙනවා. කළු රට අපි විදේශීය වශයෙන් ජාත්‍යන්තර පිළිගැනීමට සහ ගෞරවයට පත්ව රටක් බවට පත් කරමින් තිබෙනවා. අනිත් පැයෙන් විශේෂම ගත්තු අපේ රට ඇතුලේ ජාතිවාදී ගැටුම් තිබුණා. මේ පාලකයෝ පෙරට පාලනය කරේ කොහොමද අපි ආණ්ඩුව ගිහිල්ලා බලපුවම පේනවා. එකම ගිනුමින් සිංහල ජාතිවාදී කණ්ඩායමට සල්ලි දීලා තියෙනවා, මුස්ලිම් ජාතිවාදී කණ්ඩායමට සල්ලි දීලා තියෙනවා. එකම ගිනුමින් සල්ලි දීලා බල්ල වගේ නිදහස් කරගෙන හපාගෙන ඉල්ල කියලා. ඉතින් මේ අලුත්ගම හපාගත්තා. හපාගත්තේ නැද්ද? නේද? දෙගයි හපා ගන්න දඹුල්ලේ හපා ගත්තා, දිගන හපා ගත්තා, මාවනල්ලේ හපා ගත්තා. එයි දෙපැත්තෙන් හදනවා මේ ජාතිවාදී කණ්ඩායම් දෙක. දෙකටම ආණ්ඩුව සල්ලි පොම්ප කරනවා. මේගොල්ලන්ට ඕනනේ ජනතාව සමීකරණ රට පාලන කරන්න නෙමෙයි, මේගොල්ලගේ සැලැස්ම ජනතාව බෙදන්න, ජනතාව ඇන කොටා ගන්න හදනවා, ජනතාව ගහ ගන්න හදනවා. මෙහිම පාලකයෝ මේගොල්ලෝ. එනිසා අපේ රට කළු රටක් වුණා. සියලු ජනතාවට අයිතිවාසිකම් අහිමි වෙන සමර ජන කණ්ඩායම් හුදකලා කරන රටක් බවට අපේ රට අර්ථකථන වෙන්න පටන් ගත්තා. මම කියන්න කැමතියි අපි ආණ්ඩුව අරගෙන අවුරුදු දෙකයි. මේ අවුරුදු දෙක තමයි ලංකා ඉතිහාසයේ ජාතිවාදී ගැටුමක් මත පොලිසියට පැමිණිල්ලක් නොගියපු අවුරුදු දෙක.
2: ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද එහිදී අදහස් පළ කළා.
8: විපක්ෂයේ පිළිබඳව අපිට තරම් කලබල වෙන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ කවදාකවත් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. පහුගිය කාලේ අපේ රටේ දේශපාලන විශාල වෙනසක් සිද්ධ වුණා. අපේ රටේ ජනතාව හිතන මතන විදිහ වෙනස් වුණා. ඒ වෙනස අපි තේරුම් ගත්තා. ඒ වෙනස අපි දැක්ක නිසා තමයි අපිට බලයට එන්න පුළුවන්කම ලැබුණේ. ඒ වෙනසට අපි සම්බන්ධ වුණා. ඒ වෙනස වෙනුවෙන් අපි විශාල කාලයක් තිස්සේ සම්බන්ධසලා අපි ඔක්කොම වැඩ කරා. ඒ වෙනස මේගොල්ලෝ තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තේ නැති එක අපිට කමකුත් නැහැ. පක්ෂ හදන්න අපට ඕනේ නැහනේ. ඒගොල්ලෝ වැරදි කරන තරමට අපට හොඳයි. එසේ ඒගොල්ලෝ වැරදි කර කරම ගියාවේ අපට තියෙන මේ රට අතන කාරයට යන. අපි දන්නවා අපිට බාධක නැතුව නෙවෙයි. ස්වභාවික ප්‍රශ්න තියෙන විට අමතරව අපිට පරණ පුරුද්දේ බලය, සමහර තැන්වල තියෙන කුඩා කුඩා ගැටලු, අපේ සමහර යාන්ත්‍රණ තුල තියෙන ගැටලු කිසියම් බාධාවක් කරන. එසේ ඔබ කියයි තාම සමහර ප්‍රශ්න තුනේ නැහැ නේද කියලා. ඔව් තියෙන පුළුවන්. ඔය බිම් මට්ටමේ කුඩා කුඩා ප්‍රශ්න තියෙන පුළුවන්. අපි විසඳන්න පටන් ගන්න තියෙන්නේ. විසඳ යන්නේ. එක රැකෙන් ඔක්කොම කරන්න බෑ කියලා අපි කවුරුත් දන්නවා. එනිසා අපි ප්‍රවේශයක් කියලා දෙන ස්ථාවර මොකද්ද? සැලැස්මකට අනුව රටේ ප්‍රශ්න විසඳමින් ඉස්සරහට යනවා. රට ශක්තිමත් කළ දෙන ආර්ථික වශයෙන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. වංචා දූෂණ නැති රටක් අපට ඕනේ නැද්ද? ඕන. වංචා දූෂණ නවත්තන්නම්, පහලින් ඉදරට උඩින් නවත්තන්නම්, නීතිය එයා පස්සේ එනවා කියන හැඟීම යාට තියෙන ඕන. අපි අද වංචා දූෂණ මහා මට්ටමින් ආණ්ඩු මට්ටමින් නැති කරපු රටක් හදලා තියෙනවා. ඒක වාසි කාටද යන්නේ? ජනතාවට ඒ වාසි යන්නේ. එසමෙ ගෙවිච්ච අවුරුදු දෙකක් තිස්සේ අපි අපේ රටේ ජනතාව අපට ලබා දීපු ජනවරමට අනු ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා වෙහෙස මහන්සිලා වැඩ කරලා තියෙනවා. අපි හැමදෙනාම මේ වේදිකාවෙන් හැමදෙනාම ලාල් සහෝදර අපේ මන්ත්‍රී සහෝදර හැමදෙනාම වෙහෙස මහන්සිලා වැඩ කර මොකක් සඳහාද අපට ඔබ ජනවරමක් ලබා දුන්නා. ඒකේ බර අපි දන්නවා, ඒකේ ගැඹුර අපි දන්නවා, ඒකේ වටිනාකම අපි දන්නවා, ඒක නැති කරගන්න බෑ කියලා අපි දන්නවා.
2: වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා,
8: ඔබේ අරමුණ ඉටු කරන්න, ඔබේ අභිලාෂයන් ඉටු කරන්න, ඔබ සතුටෙන් තියන්න, ඔබේ ඡන්දෙට වටිනාකමක් දෙන්න, ඔබ ගහපු ගහපු කතරේ අපතේ ඔබට දැනෙන්න වැඩ කරන්න අපි කාලයක් තිස්සේ මහන්සි වුණා. මේ හැමදේම මහන්සි වුණා. Tamanට කිසිවක් හම්බ කරගෙන නෙවෙයි, Tamanට කිසිවක් එකතු කරගෙන නෙවෙයි අපි හැමෝම මහන්සි වුණා. ඒක ප්‍රතිඵල තමයි දැන් මේ තියෙන්නේ. අපට යන දුර ගමනක් තියෙනවා, ඒක ඇත්ත. අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරලා තිනවා, ජනතාවට සහන දෙමින් ඉන්නවා, වැටුප්පඩි කරලා තිනවා. ඒකට අපිට සතුටු වෙන නිසා, සතුටු වෙන්න පුළුවන් ಜಾති ගොඩක් කරලා තිනවා. ලෝකේ ඉස්සර ලංකාවේ ප්‍රතිරූපය ඔසවලා තිනවා. ඒක සතුටු කාරණක් නිසා අපේ ඡන්දෙට වටිනාකමක් තිනවා. අපේ කාර්යයට වටිනාකමක් ලබා දෙන්න මාලිම ආණ්ඩුව සමත් වෙලා තිනවා. ඒ නිසා ඒ මාලිම ආණ්ඩුවත් එක්ක අත්කල් බඳගෙන මාලිමාවේ ආණ්ඩුව ඔබේ ආණ්ඩුවට අපේ ආණ්ඩුවට හැරෙවෙන සියලු බලවේග සියලු බාධා පරද්දලා අපි හැමදෙනාම එක වගේකට එකතු වෙලා මේ ගමන ජයග්‍රහණයෙන් කෙලවර ගන්න ඕන. අන්නේ ජයග්‍රහණ කරා යන්න හැමදෙනාම අපි එකතු වෙමු, සංවිධානය යමු, මහන්සිලා වැඩ කරමු.
2: ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන දකුණු නැගෙනහිර ආසියා කලාපීය කමිටු රැස්වාරය ටිමෝර් ලෙසටේ රාජ්‍යයේ ඩෙලි නුවරදී ආරම්භ වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට එක්ව සිටිනවා. දකුණු නැගෙනහිර ආසියා කලාපයේ සමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු නියෝජිතයන් රැසක් සැසියට සහභාගී වී සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. එය පැවැත්වෙන්නේ එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්නොම් මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය වසරේ කොළඹ දීප ඇති 78 වන කලාපීය කමිටු සැසිවාරයේදී නලින්ද ජයතිස්ස මහතා ඒ සභාපති ධූරයට පත් වුණා. මෙවර සමුළු අමතමින් අමාත්‍යරයා පෙන්වා දුන්නේ කලාපයේ මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු සහ ඉදිරි අභියෝග පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවයි. ගෝලීය ආර්ථික මෙන්ම සෞඛ්‍ය පද්ධතීන්ගෙන් එකිනෙක වෙනස් කලාපීය රටවල් පොදු අභියෝගවලට මුහුණ දී ඇති බවයි අමාත්‍යරයා පෙන්වා දුන්නේ. මූල්‍යමය දුෂ්කරතාවයකින් තොරව සෑම පුද්ගලයෙකුටම අවශ්‍ය සෞඛ්‍ය සේවාවක් ලබා දීම අපගේ පොදු කැපවීමේ විය යුතු බවද අමාත්‍යරයා සඳහන් කළා. දිස්ත්‍රික් කිහිපයකට බලපෑ ඇති දැඩි නියන් සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජලධාරිතාව 47% දක්වා පහත බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල ජලධාරිතාව 20% තරම් පහළාගයක පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එල්නිනෝ තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික් 7කට පවතින දැඩි වියලි කාලගුණයක්. ඒ හේතුවෙන් පොළොන්නරුව, අනුරාධපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ රත්නපුර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක ජල ගැටලු මතුව තිබෙනවා. එම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 35ක පවුල් 35149 පීඩාවට පත්ව සිටින බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ඔවුන්ට අවශ්‍ය පානීය ජලය මෙන්ම සහන ලබා දීමේ වැඩපිළිවෙල ශක්තිමත් කර ඇති බව එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගී දනන්සූරිය මහතා ප්‍රකාශ කළා.
9: මේ වන විට දිවිනට බලපා තිබෙන එල්නිනෝ වියලි කාලන තත්ත්වයත් එක්ක දිස්ත්‍රික් 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 35ක පවුල් 35149ක පුද්ගලයන් 115534 දෙනෙකු පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමෙන් ගැටලුවකට මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම අපට වැඩිම බලපෑමක් වාර්තා වෙන්නේ මොණරාගල, මඩකලපුව, අම්පාර සහ බදවල දිස්ත්‍රික්ක. ඊට අමතරව පොළොන්නරුව, අනුරාධපුර හා රත්නපුර දිස්ත්‍රික්ක වලනොත් අපට මේ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමෙන් ගැටලුව සම්බන්ධයෙන් ගැටලු වාර්තා වෙනවා. මේ වන විට මේ සියලුම පවුල් සහ පුද්ගලයන් වෙත පානීය ජල බෙදා දීමේ කටයුතු අඛණ්ඩව සිදු කරනවා. ඔව්, අපි ඇත්තටම ජනතාවගේ ඉල්ලීමක් කරන්න කැමති. ඔබට කිසියම් ආකාරයක බීමට සුදුසු පානීය ජලය සපයා ගැනීමේ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම් ඔබගේ වසමේ සිටින ග්‍රාමධාරීතුමා හෝ තුමිය දැනුවත් කරන්න. එසේ නොමැතිනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අදාළ පළාත් පාලන ආයතන දැනුවත් කරන්න. එසේ නොමැතිනම් අපේ දුරකථන අංකයක් තිබෙන ජාතික ආපදා සනසය මධ්‍යස්ථානයේ 0716-807-807 දුරකථන අංකයට දුරකථන මතමක් ලබා දීලා ඔබ වෙත යම්කිසි පානීය ජලය සපයා ගැනීම
2: මේ අතර නියන් කාලගුණයක් පවතින දිස්ත්‍රික්කවල ජලාශවල ජලමට්ටම් 20% දක්වා පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ HMPS හේරත් මහතා ප්‍රකාශ කළා.

0: අනේ 20%කට ආසන්න අගයක් තමයි පවතින්නේ. කෙසේ වෙතත් මේ වන විට යලකන්නේ අවසන් අදියට පැමිණීම පවතින බැවින් මෙම පවතින ජල ප්‍රමාණය මෙම කන්නේ සඳහා ප්‍රමාණවත් වන අතර මෙම ජලාශය වලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද මෙම පවතින ජල ප්‍රමාණය ඉදිරි වර්ෂාපතනයේ ලැබෙන තෙක් ප්‍රමාණවත් වේයි අපේක්ෂා කරනවා. මේ දිනවල පවතින අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග මෙම ජලාශය වලින් වාෂ්පීකරණය වන ජල හානිය සහ අධික බැවින් වාහි වගා කටයුතු පානීය ජලය සහ අනිකුත් අවශ්‍යතා සඳහා භාවිතා කිරීමේදී අර පිරිවැසුන්දායක ලෙස
1: වේලි කාලගුණය හමුවේ වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. එය කළමනාකරණය කර ගැනීම සඳහා ජලය රැඳි ඇති ස්ථාන තෝරාගෙන වගා කටයුතු සිදු කිරීමටයි එම ගොවීන් කටයුතු කර තිබෙන්නේ. අනුරාධපුර මහවිලච්ඡය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පේර වගාවේ නිරත ගොවීන්ද වගාවන් විනාශ වීමේ අවධානමකට ලක්ව සිටිනවා. සියලුම විද්‍යුත් වාහන සඳහා කොළපැහැන්යුත් නව අංක තහඩුවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ප්‍රධාන අමාත්‍යාංශයේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. මේ අතර නව මෝටර් රථ 104,000 වැඩි ප්‍රමාණයක් මෙම වසරේ අලුතින් ලියාපදිංචි කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළා.
2: මෙම අවුරුද්දේ ඉඳන් ලියාපදිංචි වෙන සියලුම EV වාහන සඳහා, ඒ කියන්නේ මෝටර් සයිකල්ද, ත්‍රී වීලර්ස්ද, SUVද, කාර් රථද, ඒ සියලුම දේවල් වලට කොළපැහැති අංක තහඩුවක් තමයි ඉදිරිපසටත් පසුපසටත් අපි ලබලා දෙන්නේ. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක විතරයි වෙනස්. මොකද අනිත් වාහන සඳහා අපි ලබලා දෙන්නේ පිටිපසට කහපාට බෑග්ග්‍රවුන්ඩ් එකත්, ඉස්සරහට සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකත්. ඉමීඩියට්ලි තීරණයක් ගත්ත දැනට එම ආයතනය වැඩ කරන්නේ එක ෂිෆ්ට් එකක්. නයිට් ෂිෆ්ට් එකක් දාලා මේක කඩිනම් කරන්න කියලා කිව්වා. ඒගොල්ලෝ නයිට් ෂිෆ්ට් එකත් එක්ක තව මැෂින්ස් කිහිපයක් දාලා මේක කඩිනම් කරනවා. ඊට අමතරව මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සේවයත් නැවත වතාවක් ලබා ගන්න මේක කඩිනම් කරන්න. කොහොම හරි ඉදිරි මාස 6 වගේ ඇතුළත මේ සියලුම අංක තහඩු මහ ජනතාවට ලබලා දෙන්න කටයුතු කරනවා. මේ වර්ෂය තුළ ජනවාරි 1 ඉඳන් අගෝස්තු 30 වෙනකන් ගත්තොත් ආසන්න වශයෙන් වාහන 450,000 විතර රජිස්ටර් වෙලා තියෙනවා. සියලුම වාහන හැම වර්ගයකම අයත් කාණ්ඩ වලින්.
1: සමාජ මාධ්‍යයේ භාවිත වන ඇතැම් ප්‍රකාශ දෙස බැලීමේදී සංස්කෘතික මිනිසෙකුගේ අවශ්‍යතාව මැනවින් පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ ගම්පහ නගර සභා ශ්‍රවණාගාරයේ පැවති ගම්පහ සාහිත්‍ය උල්ලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්
3: අපි හැමදාම විශ්වාස කරපු දෙයක් තමයි පරිවර්තනීය ගමනක් යන්න නම් ඒ සංස්කෘතික මිනිසා අවශ්‍යයි කියන එක. අපි ආර්ථිකය හදනවා වගේම අපේ යටිතල පහසුකම් දියුණු කරනවා වගේම අපේ ආයතන ගොඩනගනවා වගේම ඒ මිනිසා බිහි කරන එකත් මේ පරිවර්තනීය ගමනේ අපේ මූලික අරමුණක්. අන්න ඒ සාහිත්‍යයට කලාවට දෙන අවධානය තමයි ඒ හරහා තමයි අපි හිතන්නේ අර තෙතමනයක් සහිත පුරවැසියෙක්, තෙතමනයක් සහිත මිනිස්සෙක් අපිට බිහි කරන්න පුළුවන් සමාජයක් අපිට ගොඩනගන්න පුළුවන් වෙන්නේ කියලා. අපි සමාජ මාධ්‍ය භාවිතාව දිහා බලනකොට කුඩා දරුවෙක්ට වුණත් කියන දේවල්, ඒ දරුවගේ අනන්‍යතාවය ගැන හිතන්නේ නැතුව සමහර වෙලාවට මැදිහත් වෙන විදිය, කවුරු හරි කෙනෙක් දුකටපත් වෙච්ච වෙලාවක වුණත් සමහර වෙලාවට සමාජ මාධ්‍ය තුල තියෙන ප්‍රතිචාර, කාන්තාවන් දරුවන් ගැන සමාජ මාධ්‍ය තුල ප්‍රකාශ වෙන දේවල්, ඒවා සියල්ල තුලින්ම මොනවද අපිට පේන්න තියෙන්නේ? ඒ සංස්කෘතික මිනිසාගේ අවශ්‍යතාවය, පුරවැසියාගේ පරිවර්තනය හරහා රටක් හැටියට අපි එකිනෙකාට සලකන විදිහේ පරිවර්තනයක්. අන්න ඒ රටක් තමයි අපි ඒ හොයාගෙන යන්නේ. පොහොසත් රටක් කියන්නේ අන්න එහෙම රටක්. ලස්සන ජීවිත ඇති වෙන්නේ අන්න එහෙම රටක් තුල.
1: නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව සිය විරෝධය පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ 80 සන්වත්සරය වෙනුවෙන් විශේෂිත ප්‍රකාශයක් සිදු කරමින් සන්වත්සර සැමරුම් උත්සවයේ පැවතුනේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂ නායකින්ද ඉටෙක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා
4: 1946 සැප්තැම්බර් 6 DSA නායක මැතිතුමා ඇතුළු කණ්ඩායමක් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරා. නිලධාරීන් පත්කරන අවස්ථාවේදී SWRD බණ්ඩාරනායක මැතිතුමා මුල් ආසනය අරගෙන DSA නායක මැතිතුමාගේ නම යෝජනා කරා. ඒ සඳහා ආරම්භික සමාජිකයන් මෙතන නැති වුණාට ඒ අයගේ දූ දරුවන් මුණුපුර

0: අංගේම එම උණුපුර මේ පක්ෂය එක්ක වැඩ කරන කණ්ඩායම් ඒවගේ අනික් පක්ෂවල ඉන්න කණ්ඩායමුත් තිබෙනවා. ඒ කරපු ආරම්භික සමාජිකයෙක් අතර ඉන්නේ DA රාජපක්ෂ මැතිතුමා. ඇගේ පුතු දෙන්නෙක් මේ රටේ ජනාධිපති හැටියට ක්‍රියා කළා. මම විශේෂයෙන්ම අපේ ආරම්භික සමාජික DA රාජපක්ෂ මැතිතුමාගේ මුණුබුරා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට. එතුමා අද අත්අඩංගුවට අරගෙන ඉන්නේ, වැලිකඩ ඉන්නේ. ඒකට විරුද්ධවත් අපේ ප්‍රකාශ කරනවා.
1: ඉතිහාසයේ පමණක් ලියු යුගය අවසන් කරමින් අනාගතයේ ලියන යුගයක්ද වත්මන් රජය උදාකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසනවා. ඒ කොළඹ පැවති තරුණ සමුළුවට එක්වෙමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කර තිබූ එම සමුළුවේදී මන්ත්‍රීවරයා සඳහන් කළේ තරුණ ප්‍රජාව ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණක් බවයි.
2: මේ ව්‍යාපාරයේ අනාගතය මාර්ගගණින පිරිස අපි මේ රටේ සාමාන්‍ය මිනිස්සු අතර නිර්මාණය කරමින් යනවා. ඒක තමයි මේ කරන්නේ. අර කලින් වගේ තාත්තගෙන් පුතාට දෙන ක්‍රමයක් නැහැනේ. එතකොට මේකේ දක්ෂ මේ වැඩේට ඊළඟට ගැළපෙන අවංක තරුණ කොටස හොයලා මේ ව්‍යාපාරයේ අනාගතේ මාර්ගදනික තමයි මේ වගේ ව්‍යාපාරයක් අපි කරන්නේ. ඒක මේ රටේ අලුත් දෙයක්. මේ රටේ දේශපාලන පක්ෂවල එහෙම සංස්කෘතියක් තිබුණේ නැහැ. අනුර සහෝදරත් එක්ක කවුද චන්දිල්ලු? රණේ වික්‍රමසිංහ කවුද? හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ බෑණා. ඊළඟට සජිත් ප්‍රේමදාස කවුද? හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුතා. තාත්තා ජනාධිපති හින්දා ගෙනාවා. හැකියාවක් තියෙනවා, මොකද දැක්මක් තියෙනවා. ඊට පස්සේ නාමල් රාජපක්ෂ කවුද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතා. ඒක තමයි සුදුසුකම. එහෙම තමයි. ඒ කියන්නේ පක්ෂවල මිනිස්සු ඉන්න පුළුවන්, හැබැයි අයිට වඩා යටින් ඉන්න ඕනේ. එහෙම රටක තමයි අපි එකම වෙනස් කරේ.
1: නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාද තරුණ සමුළුවේදී අදහස් පළ කළා.
3: ඔබ දැක්කා ඉතිහාසයේ වෙනස් විදියට අපේ ආණ්ඩුව ඇතුලේ මිනිස්සුන්ට යම් යම් සානාධාර දෙද්දී, මිනිස්සුන්ට යම් යම් ප්‍රතිලාභ දෙද්දී ඒ හැම දෙයක්ම අගය කරලා ඔබ කතා කරන්න පටන් ගත්තා. මේ ජෙන්සි පරම්පරාව තමයි ඒ ආණ්ඩුවට ධෛර්යය දෙන්නේ, ඒ ආණ්ඩුවට සැබෑ නායකත්වය දෙන්නේ, මාවත පෙන්වන්නේ මේ ජෙන්සි පරම්පරාව. දියගල්සා සහෝදරය සහෝදරිය, මට ඔබ විශේෂයි, අපේ ආණ්ඩුවට ඔබ විශේෂයි. අපි ඔබ කියවා ගනිමින් ඉන්නවා. ඒ මේ සමාජවාදී තරුණ සංගමය ඇතුලේ මේ අවකාශය ඔබට අපි හදලා දෙන්නේ. ඒ කියවාගත්ත තරුණ පරම්පරාවට නායකත්වය හදලා දෙන්න ඕනේ. සහෝදරය සහෝදරිය, තව දශක තුනක් මේ රටට නායකයෝ හදන්න ඔබ, තව දශක තුනක මේ රටේ අභියෝග බාර ගන්න ඔබ, තව දශක තුනක මේ රටේ හෙට දවස තීරණය කරන්න ඔබ. ඒක නිසායි අපි සහෝදර සහෝදරිය අපි කියන්නේ ජෙන්සි ගැන අනිත් අය මොන කතාව කිව්වත් අපිට ඔබ විශේෂයි.
1: පේරාතනිය විශ්වවිද්‍යාලය තුල සිදු නවකවද සිදුවීමක් ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය සංසරණය වන වීඩියෝව තම විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල සිදු සිදුවීමක් නොවන බව පේරාතනිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අවධාරණය කරනවා. සියලු ආකාරයේ හිංසනයන්ට පේරාතනිය විශ්වවිද්‍යාලයේ දැඩිව විරුද්ධ වන අතර නීති විරෝධී ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් නීති හා විශ්වවිද්‍යාල රෙගුලාසි අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේ.
4: පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ තුල සිදු වූ නවකවද සිද්ධියක් සම්බන්ධ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. මේක මම සම්පූර්ණයෙන්ම වගකීමෙන් යුක්තව ප්‍රතික්ෂේප කරනවා. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිදු වූ දෙයක් නෙමෙයි. මේ දිනවල අපසස් පැවට සහභාගී වෙච්ච ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමව්පියන් ඒ අය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මේ අවදාළ ෆෝර්ම පුරවමින් ඉන්න කාලේ මොන විශ්වවිද්‍යාලයේද තෝරගන්නේ කියලා සිතමින් සිටින කාලෙදී මේ වගේ දේවල් අපි පහුගිය කාලෙදී දැක්ක ප්‍රචාරය වෙනවා. මේ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවා ඒ අයට විරුද්ධව. මම ඉතාමත් වගකීමෙන් සඳහන් කරනවා පේරාදෙනිය විශ්වවිද්‍යාලය මේ වගේ නවකවදය සහ අනිකුත් ඒ හිරිහැර වලින් සම්පූර්ණ තොර විශ්වවිද්‍යාලයක්.
1: කොළඹ විශ්වවිද්‍යාලය මගින් බිහිව සමාජ ප්‍රගමණයට දායක වන විවිධ ශේෂ්ත්‍රවල විද්‍යුත් නැගීමේ උත්සවයක් එම විශ්වවිද්‍යාලයේදී පැවැතුණා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් දස දෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන විශිෂ්ටතා සම්මාන පිරිනැමීම සිදු කෙරුණේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, මහාචාර්ය ප්‍රතිභා මහනාම හිමා, ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය හසන්ත හිට්ටිආරච්චි, ප්‍රවීණ සාහිත්‍යවේදී ධම්මික බණ්ඩාර සහ මහාචාර්ය නිමල් හෙන්නායක යන මහතුරුන් ඇතුළු පිරිසක් එසේ සම්මානයට පාත්‍ර වුණා. සරසවි මිතුරුව සංවිධානය මගින් ක්‍රියාත්මක කළ නැනසට සවියක් ශිෂ්‍යත්ව ප්‍රධානයද එහිදී සිදු කෙරුණා. සරසවි මිතුරුව ආදි විද්‍යාර්ථී සංගමේ සභාපති සෝමා හිට්ටිආරච්චි ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. නේපාලයේ ගංවතුරට අසුව මියගිය බවට සිතා පවුලේ සමාජිකයන් නවමංගල්‍ය චාරිත්‍ර සිදු කළ කාන්තාවක් දින 12කට පසු ජීවතුන් අතරින් සොයාගෙන තිබෙනවා. චන්දිකා කුමාරී ශ්‍රේෂ්ඨ නැමැති මෙම වයෝවෘද්ධ කාන්තාව සොයාගෙන තියෙන්නේ නේපාලයේ දැඩි ගංවතුර සහ නායෑම් වලින් විනාශයට පත් බෙට්‍රාවතී ගම්මානයේදී. ගංවතුරට හසුව ඇගේ සිවුමහල් නිවස සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබුණා. එයම ගොඩනැගිල්ලේ සුන්බුන් සා මඩ අතර තිබූ කුඩා වායු අවකාශයක දින 12ක් පුරා දිවි ගලවාගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ. මුදා ගැනීමේ මෙහෙයුමක නැත පොලිස් නිලධාරීන්ට බේරගන්නේයි හඬක් ඇසීමත් සමග ඇය පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙනවා. අනතුරුව විනාඩි 45ක කාලයක් පැවති මෙහෙයුමකින් පසු ඇය ආරක්ෂිතව මුදාගෙන හමුදා රෝහලට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 8ට ආරම්භ වෙනවා. ඒ ඩුබායි හිදී. තරගාවලියේ 11 වන තරගයේ ලෙසයි මෙම තරගය පැවැත්වෙන්නේ. ඊයේ පැවති 10 වන තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින් කඩලු 4ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩලු 8ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 114ක්. පන්දු යැවීමේදී චමුදී ප්‍රමෝදා කඩු 3ක් බිඳ හෙළුවා. පෙළතුරිනීම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2කදී කඩලු 6ක් පමණක් දැවී ලකුණු 115ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය හිමි කරගත්තා. හර්ෂිතා සමරවික්‍රම පන්දු 37කදී නොදැවී ලකුණු 48ක් රැස් කළා. තරගයේ වීරයා බවට පත් වූයේද හර්ෂිතා සමරවික්‍රමයි. මේ මාස මෙට්‍රෝ බස් 122ක් අලුතින් සේවයට, තවත් මෙට්‍රෝ බස් 50ක් මිලදී ගන්න සැලසුම්. වසර දෙකකදී ශ්‍රී ලංකාව ගෞරවාන්විත රටක් බවට පත් කළා ජනපති අනුර කියයි. සෞඛ්‍ය අභියෝග 4 ජය ගැනීමට කලාපීය සහයෝගීතාවේ අවශ්‍යතාව ඇමති නලින්ද පහදායි. දැඩි නියඟෙන් ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහළට. ඉලෙක්ට්‍රික් රථවලට කොළපාට අංක තහඩුවක්. අවමගුල සිදුවෙද්දී දවස් 12කට පසු නේපාල කාන්තාවක් ජීවතුන් අතර. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
7: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සංසදයේ තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 100,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,000,000,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේ රුපියල් 40,00,000 හොඳටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579
4: සුබ සන්ධ්‍යාවක් අයබවන් සඳතිය දහර අද අපේ සොඳුරු හමුවීම. අපි නිරන්තරයෙන් ඔබව හමු වෙලා ජීවිතය ගැන අපේ මති මතාන්තර ගැන වෙන්න පුළුවන් අපේ ප්‍රාර්ථනාවන් ගැන වෙන්න පුළුවන් අපේ සිහින ගැන වෙන්න පුළුවන් කතා බහ කරනවා. විශේෂයෙන්ම ඒකට සම්බන්ධ කරගන්න අපි අහන්න කැමති ගීත එකතුවක්. ඉතින් මේ ගීත එකතුවත් එක්ක ජීවිතය ගැන අපි ගැන කතා කරන්න අපිත් එක්ක අද එක් වෙන්නට කියලා අපි ආරාධනා කළා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ බහුවිද්‍ය අධ්‍යනාංශයේ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතාට. අයිවන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට.
5: අයිවන් සුබ සන්ධ්‍යාවක්
4: මහාචාර්යතුමා. දැන් ඔබතුමා එක කතා කරනකොට විශේෂම මම දැන් මේ බොහොම කෙටියෙන් ඔබතුමාව හඳුන්වලා දුන්නේ. මොකද ඔබතුමාව හඳුන්වලා දෙනව නම් මට ලංකාවෙන් බැහැර විවිධ විශ්වවිද්‍යාල වලටත් යන්න වෙනවා. එතකොට විවිධ ආයතන වලට යන්න වෙනවා. ඔබතුමා හොබවන තනතුරුද උපදේශක මණ්ඩලවල සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. මේ වගේ බොහොම ශ්‍රේෂ්ඨ ගණනාවකම කටයුතු කරන කෙනෙක්. හැබැයි අද අපි කතා කරන්නේ ආරම්භයේදී ඔබතුමා කිව්වා වගේ විෂයානුබද්ධ කාරණාවලින් ටිකක් එහාට ගිහිල්ලා අපේ ජීවිතය අපි ගැන මේ පළමු වතාව කියලා කිව්වා.
5: ඔව්, පළවෙනි වතාවට තමයි අද ඇත්තටම ලක්ඛණ්ඩ රත්නායක පළවෙනි වතාවට. ඒ වගේ මේ වගේ වැඩසටහනකට සහභාගී වෙන්නත් පළවෙනි වතාවට.
4: ඉතින් හරිම සතුටුයි. මොකද මේ මෙතුමගේ කතා අහලා තියෙන කෙනෙක් නම් විශේෂයෙන්ම දැන් ඔය අපේ රටේ පරිසරය පිළිබඳව කතා බහ කරනවා. පහුගිය කාලයේදී අපි අපේ පරිසරය විනාශ කරලා තියෙනවද? ඒකට අපි කොහොමද ආයක වෙලා තියෙනවද? මේක රැකගන්නේ කොහොමද? මේ වගේ විවිධ මාතෘකා ගැන කතා කරානේ. ඉතින් එතකොට ඒ විෂය සම්බන්ධව කතා විශේෂ බොහෝ විද්‍යාව ගැන කතා කරනකොට එතුමා නිරන්තරයෙන් අපව දැනුවත් කරන්නටයි එකතු වුණේ. ඉතින් ඒ හරවත් කතාවලින් ජීවිතයට ගන්නට තියෙන එතුමාගේ ජීවිතයේ බොහෝ දේවල් එකතු කරගෙන තමයි අද මේ කතා බහට අපිත් එකතු වෙන්නේ. අපි ගීතත් එක්කම කතා කරගෙන යමු. මුල්ම ගීතය ඔබතුමා තෝරගෙන තියෙනවා සත්‍යයේ ගීතයේ. අපි ඇහුව මහජන සුනිල් ආරියරත්නයන් ලියු, එච් එම් ජයවර්ධනයන් සංගීතවත් කළ, චරණන්දා මාලනී ගායනා කරන මේ ජීවන ගංගාධාරයේ ගීතය.
5: ඇත්තටම මේ ගීතය ඉස්සෙල්ලාම මම තෝරගත්තේ මේක ඇත්තටම එක්තරා විදිහක සංදිස්ථානයක්. අපි මං හිතන්නේ 6 පන්ති 7 පන්ති ඉන්නකොට මේ සින්දුව අහන්න අපි පුදුම ආසාවකින් හිටියේ. මොකද ගුවන් විදුලියේ මේ සින්දුව තහනම් කරලා තිබ්බේ. ඒ කියන්නේ ඊට පස්සේ තමයි නන්දා මාලනී සත්‍ය ගීතය කියලා වැඩසටහන් මාලාවක් කරේ. මම දැන් වැඩසටහන් 1000කට වැඩි කරා. ඒකෙන් තමයි මහජනයාට මේකෙන් ගියේ. ඇත්තටම මේක මට හිතුනේ ඇත්තටම පළවෙනියෙන්ම ජීවිතය ගැන පුදුම විදියට විස්තර කරන කතාවක්. ඇත්තනම ආදරය, ඒ වගේම ප්‍රේමය, ඒ වගේම ප්‍රේමේ වේදනාව, ඒ වගේම කොහොමද ජීවිතයට සම්බන්ධ කරගන්න කියලා. ජීවිතය එක්ක සම්බන්ධ කරනකොට හරිම අපහසුයෙන් තමයි මේක සම්බන්ධ කරගන්න ඕනේ කියලා තමයි ඇත්තටම මට ඒක තේරුම් ගියේ. ඒකින් තමයි මම මේක පළවෙනි ගීතේ විදිහට මම තෝරගත්තේ.
4: අපි හැමෝම එහෙනම් අද සඳදී දහර පළමු ගීතය.

0: ක්‍රියාත්මක වියමන
1: සන්තතිය තහර
2: සඳතිය දහර වෙනුවෙන් අනුක්‍රහක දායකත්වය ලබා දෙන ධන නිධානය ගැන මේ මතක් කරන්නේ. ඔබ ජීවිතය සිහිනයට වාසනාව අශිර්වාදය රැගෙන එන ලොතරැයිලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යළි යළිත විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගේ ජූලි මාසයේදී පැවැත් වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශූරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එනබී වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය, එවැගේම දෙවෙන පුරා විහිදී තිබෙන එනල්වී අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරේ නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සඳදිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුල වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1200 අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි, නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 01176779579 දුරකථන අංකයට.
0: සඳදිය දහර.
2: ලකන සඳදිය දහර සමග ආදරෙන් ඔබ නිරෝෂා විරාජනී ගායනා කරන ගීතයක් අපි ඊළඟට අහන්නේ. මේ ගීතය ගැන කතා කරනකොට ගිතරියනේ බඳුරු නානායකරවසම් ආචාර්ය රෝහණ වීරසිංහන් සංගීතවත් කරන්නේ. බොහෝ දෙනෙක් තමන්ගේ හදවතට දැනෙන ගීතයක් විදිහට හඳුන්වා දෙන අතරතුරේ අපේ මහාචාර්යතුමත් කෙනා මේ මොනිකා මේ නිරෝෂගේ සින්දුවත් ටිකක් හිතට ළඟින්ම දැනෙන සින්දුවක් කියලා මම කැමති. මොකද්ද මේ හිතට ළඟින්ම දැනෙන කතාව කියලත් අහන්න.
3: මෙහෙමයි, මට ඒක කියන්න බෑනේ. මේක ඇත්තටම තමා හැරගිය පෙම්බුතියක් කියන කතාවන්නේ. පෙම්බුතියක් කියන කතාවක් ඇත්තටම යසෝදරාක වගේ ඇත්තටම හැරගිය පෙම්බතා ගැන බොහොම විශ්වෝපයෙන් බොහොම ප්‍රේමණීය හැඟීමකින් තමයි ඒ කතාව කියන්නේ. ඉතින් මම හිතනවා, ඉතින් මට මගේ පැත්තෙන් මට කියන්න දෙයක් නැහැ. හැබැයි මම හිතනවා එහෙම කට්ටිය ඇති කියලා.
2: හරීම මේ සාමාන්‍යයෙන් අපි කියනවා මේ පිළිතුරු ලබා දෙනකොට ඒ පිළිතුරින් Tamanට මේ බලපෑමක් වෙන්න ඇති වෙන්න පිළිතුරු දෙනවා බොහොම මේ මැද මාවතේ ඉඳන් කියලා. එහෙම පිළිතුරක් මේ ලැබුණේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ නොකියුව කතා ගොඩක් තියෙනවා දෝ කියලා හිතනවා මේ පිළිතුර ඇතුලේ.
3: නෑ, ඒක නම් මට කියන්න දෙන්න නෑ. ඉතින් මගේ පැත්තෙන් නෙවෙයි මට මේ කියන්න තියෙන්නේ.
2: ඔව්, රසිකයෙක් විදියට සහෘදයෙක් විදියට දැනෙන දේ.
3: ඔව්, මට හිතෙන විදියට එහෙම ඇති කියලා තමයි මට හිතෙන්නේ අතන.
2: මොකද මේ ප්‍රේමය කියලා කියන්නේ අපි තව කෙනෙකුට දෙන දෙයක් මිස අපිට ලබා ගත යුතු හෝ බලෙන් උදුරා ගත යුතු අපි ළඟ රඳවා ගත යුතු දෙයක් නොවේ කියන පරම සත්‍ය

0: ජාතිය ප්‍රේමයි සෞන්දර්යාත්මක වියමන
1: සඳදියදහර
2: ලකන සඳදියදහර සමග අතරින් ඔබ අද සඳදියදහර අපේ සුන්දර හමුවීම මහචාර්ය රොහාන් ප්‍රනාන්දු සමකින්. සමහර කතා තියෙනවා මේ ඒව ටිකක් අර මං ටිකක් අකමැති මාධ්‍යවේදිනියක් විදිහට මේ මයික්‍රොෆෝන ඉදිරියේ වාඩි වුණාම මම මගේ ගම මගේ දේ කියන දේ ගැන කතා කරන්නේ. හැබැයි සමහර අවස්ථාවල මට අර මම හිතනවා ඒක මට මේ විශ්වයෙන් ලැබුණු ආශිර්වාදයක් දෝ කියලා මගේ ගම් පළාතේ උදවිය මට මුණ ගැහෙනවා. අහඹුලෙස දැන් ඔබතුමා මෙතනට ඇවිත් කතා කරද්දි මම ඇහුවා මේ ඔබතුමාගේ ගම් පළාත කොහෙද කියලා. ඉතින් මම උපන්න මාතලේම තමයි ඔබතුමාගේ උපන් ගම් පළාත කියලා මෙතනදී තමයි දැනගත්තේ. මෙතෙක් කලින් ඔබතුමාව දැනගෙන හිටියට මම කැමතියි මාතලේට යන්නට, ක්‍රිස්තුදේව විද්‍යාලයට යන්නට කැමතියි. ඊට පස්සේ ආනන්දයට ආව ගමන ගැන කතා කරන්න කැමතියි. කලක් තිස්සේ නිකවහැර විද්‍යාලයේ ගුරුවරයෙකු විදිහට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙනතුරු ගත කළ කාලය ගැනත් කතා කරන්න කැමතියි. සුන්දර ආදරණීය මාතලේට ටිකක් ගිහිල්ලා එමු.
3: ඔව්, ඇත්තටම මම මාතලේ තමයි ඉපදුනේ. ඒක ඉපදුනේ ඇත්තටම අපේ නම ප්‍රනාන්දුනේ. ප්‍රනාන්දු කිව්වම ඉතින් ගොඩ දෙනෙක් හිතන්නේ අපි අර වෙරළ බඩ ගලා පිට තමයි අපි ආයිත වෙන්නේ කියලා. ඒක එහෙම වෙන්න ඇති. හැබැයි අපේ ආච්චි අම්මයි සීයයි ඒගොල්ල ගුරුවරුන්ට හැමදාම ලංකාවේ හැමතැනම යන්න වෙනවා. ඒගොල්ලන් එහෙ ගිහිල්ලා මාතලේ පදිංචි වෙලා ඊට පස්සේ තමයි අපි ඉතින් මාතලේ තමයි අපේ උපංගම වුණේ. ඉතින් ඇත්තටම මාතලේ මම පස්වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තා. මගේ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයට 1973 සිස්සත් මම ලිව්වා. එතකොට මේ වාගේ දෙකේ පන්ති ඉඳන් තුනේ පන්ති ඉඳන් පන්ති තිබෙත් නැහැ. මම කිසි දවසක ක්ලාස් එකකට ගිහිල්ලත් නැහැ. හැබැයි මම දිස්ත්‍රික්කයේම පළවෙනියා වුණා. ඊට පස්සේ මට ඉතින් එහෙම තේරුමක් තිබ්බේ නැහැ මොකද්ද කරන්න කියලා. අම්මලා තමයි දාලා තියෙන්නේ ලිස්ට් එකේ. එතකොට ලිස්ට් එකේ තමයි දාන්න තිබ්බේ. ඉතින් මොකක් හරි හේතුවකින් මම කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් 6 පන්ති ඉඳන් විශ්වවිද්‍යාලයට යන ගම මම කොළඹ ආනන්ද විද්‍යාලය තමයි හිටියේ. ඉතින් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇත්තනම ඉතාම හොඳ මතක සටහනක් තියෙනවා. ඉතින් මගේ පන්ති මිතුරෙක් තමයි අපේ ලෝක ක්‍රිකට් නායක අර්ජුන් රණතුංග. අර්ජුනත් මගේ පන්තියේ. ඒ වගේම තව ගොඩක් විශේෂ වූ පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම අපි දැන් ගත්තොත් එහෙම ඒ වගේ ගොඩක් දෙනා ඉන්නවා. ඒ වගේම පාර්ලිමේන්තුවෙත් හිටියා මගේ මිතුරන් පන්තියේ. ඉතින් එහෙම තමයි ආනන්දගේ. ආනන්ද ඉවරනාට පස්සේ මම ඇත්තටම පළවෙනි සැරේ මම විභාගේ කියන්නේ උසස් පෙළ ලියලා මම විශ්වවිද්‍යාලට තේරුණ ඇත්තන රුහුණු විශ්වවිද්‍යාලට මට යන්න ඕන ගම තිබ්බේ
2: පෙරදෙනිය.
3: ඉස්සර වගේ ඔය සිලෙක්ෂන් දාලා ඔය කොම්පියුටරින් ගැලීම ලැබෙන්නේ නැහැ. ලියුමක් එනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවේ. ලියුම ඕපන් කරාම තමයි අපි දන්නේ මොන විශ්වවිද්‍යාලයට තේරලා තියෙන්නේ කියලා. මම පළවෙනි එක විවෘත කරනකොට මම අම්මට කිව්වා මම පෙරදෙනිය නැත්තම් මම යන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඒ විදිහටම සිද්ධ වුණා. එතනම රුහුණු විශ්වවිද්‍යාලයට තිබ්බේ. ඉතින් මං තීරණය කළා මම යන්නේ නැහැ කියලා. නැවතවතාව මම විභාගේ ලියනවා කියලා. ඒ ලියන අතරතුරේ තමයි 89 මට මතක විදිහට ජනාධිපතිතුමා හිටියේ ප්‍රේමදාස මහත්මයා. එතකොට එතුමාගේ සංකල්පයක් යටතේ මේ ගුරුවරු තෝරගත්ත මේ විභාගේ ලියලා. ඒකටත් ඔය කිසිම දෙයක් නැහැ. මං ගිහලා බොහොම නිදහසේ විභාගේ ලිව්වා. එතකොට මම රත්තොට තමයි මගේ නැති වෙන ගලාපෙන් මම විතරයි සිලෙක් කරලා තිබ්බේ. ඉතින් මම ඊට පස්සේ සිලෙක් කළාම මට ආවේ ඒකටත් තියෙන හේතුවක්. මගේ නම ප්‍රනාන්දු. ඉතින් ඒ හින්දා මාව වැටුනේ නිකවහැර කියන කනිෂ්ඨ විද්‍යාලයට. ඇත්තට නිකවහැර කියන්නේ ගලේවල අධ්‍යාපන කලාපේ තියෙන දුෂ්කරම පාසලක්. මොකද ඒකේ ඒකට එහා පැත්තේ තිබ්බේ වහකෝට්ටේ. වහකෝට්ටේ ඇවිල්ලා උතුම්
2: කොමලා දන්නවා
3: ක්‍රිස්තියානි පරිසරයකට සම්බන්ධයි. මගේ නම ප්‍රනාන්දු වින්දා තමයි මං හිතන විදිහට මාව එතනට දාලා තියෙන්නේ. ඉතින් මම ගිහිල්ලා බලපුවම ගල්වැල ඉඳන් බස් නැහැ. ඒ නවතින්න දැනකුත් නැහැ. මම ගල්වැල ඉඳන් හැමදාම පයින් ගියා. 62 කාලක් මහා හොඳටම කියන්නේ වියලි කලාපේ මහා මේ හොඳටම ඌවේ 62 කාලයක් උදෙත් මම යනවා පයින්, හවසත් යනවා පයින්. ඉතින් එහෙම තමයි මම ඉගැන්නුවේ. ඉතින් බොහොම සතුටෙන් මම අවුරුද්දක් ඉගැන්නවා. ඊට පස්සේ ඒ අවුරුදු ගන්න කාලේ එතනත් ඉතින් මම ඉතින් ඉස්කෝලෙත් ඉතාම හොඳයි. මොකද මගේ දහය පන්ති ළමයි මට එතකොට අවුරුදු 18යි. 10 පන්ති ළමයි මට වැඩි අවුරුදු 2යි බාල.
2: ඔව්.
3: ඉතින් මං කරන්නේ ඉන්ටර්වල් එකේදී ළමයි එක සෙල්ලම් කරනවා. ළමයි එක සෙල්ලම් කරනවා. ඒක හරිම කියන්නේ මම හිතන්නේ එහෙම
2: සඳරවට
3: මට හම්බෙලම නැහැ. ඒ කියන්නේ ළමයි එක සෙල්ලම් කරනවා. ඊට පස්සේ පන්තියට ගිහිල්ලා
2: අය
3: මම උගන්වනවා. උගන්වලා ඊට පස්සේ එහෙම තත්ත්වයක් තිබුණම හවස ළමයින්ට මම පන්ති කරා. හැබැයි ටියුෂන් තමයි මට ටියුෂන් ලොකු ආසාවක් තිබ්බම මම සල්ලි ගත්තේ නැහැ නිකන් කරේ. ඉතින් එහෙම ගල්ලා මේ 10 පන්ති ළමයි පළවෙනි වතාවට 10 පන්ති ගණිතේනේ පාස් වෙන්න උනා. ගණිත පාස් වෙච්ච ළමයි 3 දෙනෙක් හිටියා ඒ පන්තියේ. ඉතින් ඒක මට හරි සතුටුයි. අවුරුද්දක් මම ඉගෙනුවා. ඉතින් එතකොට ගලවෙලා නැවතිලා හිටියේ. ගලවෙලා නිදින් නිකන් හිටියේ නැහැ. ඔය මැරතන් දිව්වා. ඒකලා ඒ ගලවෙලා GSRI වල මගේ වාර්තා තාමත් තියෙනවා. ඒ දවසල මේ මැරතන් දිගම් මීට 5000 ඒ වගේ කරා. ඉතින් මම ගලවෙලත් එක සෑහෙන සම්බන්ධ වුණා. ඊට පස්සේ තමයි
2: දෙවෙනි වතාව තමයි
3: පේරාදෙණිය. ඒත් මං ඉතින් එතකොට ගුරුවරයෙකුට මම වෙන්න ආසාවෙන් හිටියේ. එතකොටත් මං අම්මට කිව්වා මේතර පේරාදෙණිය නැත්තම් මම යන්නේ නැහැ කියලා. හැබැයි වෙලාවට මේතර පේරාදෙණිය ඇවිල්ලා තිබ්බේ. ඊට පස්සේ මම පේරාදෙණිය 85 දී පේරාදෙණිය සම්බන්ධ වුණා.
2: එතනින් එහාට කතාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට විද්‍යාර්ථියෙක් විදිහට සම්බන්ධ වෙලා වසර කිහිපයක් පෙරදිනියම වැඩ කරලා තමයි අවුට විශ්වවිද්‍යාලයට එන්නේ 2003 වසරේදී. අපි ඒ කතාව අහමු පසුවට.

0: සුවඳයි මල් සුවඳසේ ගීතය හමු ජැක්සන් ඇන්තනි තමයි මේ ගීතය ලියන්නේ. ඇසල කළුවර ටෙලිප්‍රතාන්තය වෙනුවෙන් සමන්ත පෙරේරා ගීතය ගායනා කළේ ඉන්ද්‍රචා පාබුලත් සිංහල සමග. නමුත් අපිට පසුකාලීනව සංයුක්ත තැටියට මේ ගීතය සශිකා නිසංසලාගේ කටහඬින් තමයි අපිට ඇහුනේ. සුවඳයි මල් සුවඳසේ.
1: ඔව්, ඒක ඇත්තටම කියන්නේ මේ ගිවිස ගැනීම කිසි දෙයක් සදාතනික නෑ කියලා තමයි ඇත්තටම කියන්නේ. ඉතින් ගොඩක් මම සතුටු ඉතාම මේ ඒ වගේම හරිම සුංගාරත්මයි හරිම අහන් ඉන්න බොහොම හොඳ සින්දුවක්. ඉතින් ඒ හින්දා තමයි මම මේ සින්දුව තෝරගත්තේ.
0: අපේ හමු සදයේ දහරත් එළඟ ගීතේ.

0: රැහතයි විනාඩි 30යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනද පුළේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහතුන වඩින අපේ රස විජේ.
3: වෙනද පුළෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
4: සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
5: ටේකියා සුරැකීම මගතොට.
6: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: සිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
5: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
6: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
7: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
6: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
10: ලක්හඬ Golden Voice.
11: අපි සොයන්නේ නුඹේ හඬයි.
9: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
10: ලක්හඬ Golden Voice.

සඳදිය දහර සමග ලකන හගෙනන්න ඔබ අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ බහුවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා සමග සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමකු වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු බවට පත් කර හමාරයි. ධන නිධානය ලොතරැය තුරින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභී හා කන්ද උඩරටින් අලෙවි කර ලොතරැයි පතකට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාකඩු පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලෙවි කළ ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභී හා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP. සඳදිය දහර සමග ලකනහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයංක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011176975

0: ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන මේ ගීතයත් එක්ක ඕනෑම වෙලාවක අපිටත් තොටුපළ අයිනට වෙලා බලාගෙන ඉන්න පුළුවන් කවුද අපිට අතවනන්නේ කියලා.
1: ඔව්, ඇත්තටම මේ සින්දුව 1970 දශකයේ තිබ්බ ගීතයක්. වික්ටර් රත්නායකම සංගීත සපයලා තියෙන්නේ. දැනටත් සංගීත සුවර වලින් ඒ ගීතයේ අර්ථය, ඒ කියන්නේ මතුවෙන විදියට කියන්නේ කියන ගීතයක් මම දැකලා තියෙනවා නම් මට මුම්බර එකටම මට කියන්න පුළුවන් ගීතේ තමයි කොටුබලයිනේ. ඕන එක්කෙනෙකුට අහන්න පුළුවන් ඒ සින්දු අහනකොට ඒ සුවර වලින් ඇත්තම ඒ රළ බිඳෙන හැටි, හරි තොටුපලේ රඳ බිඳෙන හැටි, ඒ ශෘංගාරයේ ඒ විදියටම එනවා. ඒකට තමතරව මේකේ ඇත්තම තියෙනවා හමුවීම සහ වෙන්වීම සහ ප්‍රේමයේ අස්ථිරභාවය ගැන හොඳ මේකක් තියෙනවා. තව එකක් තියෙනවා, ඉතින් කවුරුත් දන්න එකක් තමයි තොටුපල හැන්නක් ගැන කතා කරන්නේම ප්‍රේමයක වේදනාව ගැන කතා කරන්න ගියාම තමයි ගොඩක් සින්දුවල තොටුපලක් හැම වෙලේම සම්බන්ධ කරගන්නේ උකටම තමයි. ඉතින් ත්‍රිරත්නායක තිතාම සාර්ථකව ඒ වැඩේ කරලා තිනවා. මේ සින්දුව මම ඇත්තටම දකින්නේ අතිවිශිෂ්ට නිර්මාණයක් විදිහට. දකින්නේ මොකද හේතුව, අර මම කලින් කිව්ව හේතුව හින්දා තේරුමයි. ඒ වගේම ඒ සුවර වලින් ඒක දක්වන හැකියාව නම් අතිවිශිෂ්ටයි.

0: ක්‍රියාත්මක වියමන
1: සඳ දිය තහර
2: අපි සමහර මේ මතක සටහන් තියාගෙන ඉන්නවා, ඒවා මේ නැවත නැවත ස්මරණය කරනවා. අපි පොදු තැනකදී වෙන්නත් පුළුවන්, තනිව ඉන්න වෙලාවක වෙන්නත් පුළුවන්. දැන් ධම්මික බණ්ඩාරයන් කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනයක්. එතම තම මේ ගීතේ ලියන්නේ අමරසිරි පීරිස්, මේ ගීතේ ගයන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී තමයි මහාචාර්ය රොහාන් ප්‍රධානතු කියන චරිතය අධ්‍යාපන පරිසරයෙන් එළියට අරගෙන එන්නේ. ඊට පස්සේ ඔහු කතිකාචාර්යවරයෙක් බවට පත් කරන්නේ, ඔහුට ප්‍රේමය හමු වෙන්නේ. ඒ වගේම දැන් වර්තමානයේ වෙනකොට ඔහුගේ එකම දියණිය ඉංජිනේරුවරියක් විදිහට අනාගතය අපිට හමු වෙන්නට ඉගෙන ගන්නෙත් පෙරදින විශ්වවිද්‍යාලේ. කොයිතරම් ප්‍රේමී තෝ තැන්නක්ද මේ?
3: ඔව්, ඇත්තටම පෙරදින කියන්නේ ඇත්තටම ඒකයිලා පුදුම විශ්වවිද්‍යාලයක්. කාට හරි සරසවියක මුගක් හරි විඳින්න තියනවා නම් මම හිතන්නේ එතන තමයි හොඳම තැන. ආයුර්ජනේ සංකල්පයේ අවුරුදු දැන් 50කට වැඩිනේ, අවුරුදු 75යි. අවුරුදු 75කට වැඩිින් එතුමා පෙරදිනේකට හිතලා තියෙන එක දැන් තමයි අපිට හරියටම තේරෙන්නේ. දැන් අවුරුදු 75කට ගිහිල්ලත් මේ පෙරදිනේ තියෙන ඉඩකඩ, ඒ තියෙන පරිසරය තාම ඒ විදිහටම රැකිලා තියෙන්නේ. ඒ ඇත්තම ඒ තිබ්බේ උදාර සංකල්පයෙන්ද. පෙරදිනේ කියන්නේ ඇත්තම පුදුම විශ්වවිද්‍යාලයක්. ඇත්තම එක්තරා විදිහට මගේ වාසනාවක් ඇත්තට. ඒ වගේ තැනකට යන්න තිබ්බේක. ඒ වගේම ගොඩක් දෙනා ඉතින් ප්‍රේමය ගැන කතා කරනකොටම හන්තාන ගැන කතා

0: නමුකද එහා පැත්තේ තියෙන හන්තන කන්ද. ඉතින් ඒ කන්දට මම පෙරදිනේ ශිෂ්‍යෙක් වෙලා ඉන්නවා නම් ඒ කන්ද තරණය කරපු නැති කෙනෙක් නැති තරම්. මොකද හන්තන කන්ද උඩට ගියාම අපිට ඒ පේන මුළු මහනුවරම තියෙන දර්ශනය පුදුමාකාර විදිහට පේන්නේ. වටේ තියෙන ඒ කන්ද පන්ති ඔක්කොම ටික අපිට ලස්සනට පේනවා. ඒ වගේම ඒ හන්තනත් එක්ක මම හිතන්නේ වැඩිපුරම පේවේමේ ගැන කතා කරනවා නම් සරසවියක් ආශ්‍රිතව තියනවා නම් කතා කරලා තියෙන හන්තන ගැනම තමයි. ඉතින් මේ සින්දු ගැන කිව්වොත් මේක ගොඩ දෙනෙක් දන්නවා මේකේ කතාව. ඒ ගැන මම කියන්න යන්නේ නැහැ. අතනම අපි දැනටත් අපි මුකක් හරි සුවදහමුවක් සම්බන්ධ වෙනවා නම් දැන් අපේ අවුරුදු 60 ගණක් වෙලා දැනටත් අපි හම් වෙනවා. අපි හම් වුණොත් කියන පළවෙනිම සින්දුව තමයි මේ සින්දුව. ඒ කියන්නේ එච්චරටම මේක අපි හදවත් වලට දැනෙන සින්දුවක්. ඉතින් ඒක අතනම සත්‍ය සිදුවීමක් එක්ක ලියපු සින්දුවක් ධම්මික අන්නාර ලියලා තියෙන්නේ. එතුමත් වැඩි තියෙන කොළඹ නෙවෙයි, මේ පෙරදිනේ නෙවෙයි, කොළඹ කැම්පසේ මම දන්නේ දෙයට කොළඹ සිස්. ඉතින් ඒ වුණාට ඇත්තටම ධම්මික බණ්ඩාර අපේ ඇත්තටම අපේ සමාන්තර පන්ති වල හිටපු මගේ යාළුවෙක්. ඇත්තටම අපේ පන්ති තිබ්බා 20ක් සමාන්තර පන්ති ආනන්දේ. ඒක පන්තියක ඇත්තම ධම්මික තියෙන දැනටත් අපිට සුවදහමු තියෙනවට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. ධම්මිකේ තියෙන එකක් තමයි හැම වෙලේම මේ සින්දු හොඳට විතර කරන්න පුළුවන් පුදුම සහජ හැකියාවක් තියෙනවා ධම්මිකේ. දැනටත් ඔය මම හිතන අපේ අන්තිම සුවදහමු තිබ්බේ කුකුලේ ගඟ ධම්මික ඇවිල්ලා මේ සින්දුවම ලස්සනට විස්තර කරලා ඒ සින්දුවත් කියලා තමයි ගියේ.
1: ඒ සුන්දර මතකයත් එක්ක අපි යමු ගීත.

0: ලකන සඳදිය දහර සමගාතරෙන් අප මහචර රොහන් ප්‍රනාන්දු සමග අද හිතට දැනෙන ගීත ගැන අපි කතා කරන්නේ. පෙර ආත්මයක මතකයන් එක රාත්‍රියකදී සිහිපත් කරන්න වුණහම කොයි තරම් නම් කාලයක් ගත වේවිද? දැන් එක රාත්‍රියක් තමයි තියෙන, හැබැයි පෙර ආත්මයක මතකයන් සිහිපත් කරන්නටත් ඕනේ. නමුත් අපිට ලැබෙන කාලය විනාඩි දෙක තුනක් වෙන්න පුළුවන් මේ මතකයන් දිගහරින්න.
1: මේ සින්දුව ඇත්තටම ඉතාම පැරණි සින්දුවක්. දේ මිල්ටන් පෙරලා සහ සුජාතත් නායක කර්ණාමන් අබේසේකර ලියලා තියෙන හින්දි තනුවකට, එම් කේ රොක්සාමි තමයි දැන් හින්දි මේ කළා තියෙන හින්දි තනුවක් වුණාට, පැරණි සින්දුවක් වුණාට මේක දැනටත් ඉතාම ජනප්‍රිය සින්දුවක්. ඇත්තටම අතීතයේ අහිමි ප්‍රේමයක් ගැන තමයි කියන්නේ. එක රාත්‍රියක් ගැන කිව්වට වර්තමානයේ ඇත්තටම හුදකලා බව කොහොමද විඳ දරා ගන්න කියලා තමයි මේ සින්දුවෙන් කියවෙන්නේ. ඇත්තටම දැනටත් මම දන්න විදිහට මෙම සින්දුව ඔය ගොඩක් රියැලිටි ෂෝ වලදී වැඩිපුරම කියන සින්දුවක්. ඒක අනිවාර්යෙන් ගැඩුවට් එකක් විදිහට නෙමෙයි, තනියම වඳුනක් කියන සින්දුවක්. මම දන්න විදිහට මේ 4-5 දිනෙකම මේ සින්දුව නිසා ජනප්‍රිය වෙලා තියෙනවා. මේ හින්දා මම ඉතාම කැමති පරණ සින්දුවක් වුණාට අලුත් කට්ටියත් කියනවා.

0: 91.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තාරහර ලක්දහගෙන සඳදිය දහර සම්බගින් ඉන්න ඔබට ජාතක ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ මේ වසර තුළ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ධන නිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක් ලක්ෂ 20 ත්‍යාගලාභීන් 35 දෙනෙක් 200 ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්නේ බෝනස් තුලින් ගෙවිගිය මාස 5ක කාලය තුලදී 10,000 ත්‍යාගලාභීන් 1,327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිරදී කියන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතික මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර සමග ලකනහගෙන ඉන්නේ ඔබ. අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ බහුවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා සමග. සඳදිය දහර තුළින් අපි ඊළඟට අහන ගීතය මේ ටෙලිනාට්‍ය කලාව ගැන කතා කරනකොට, ලංකාවේ ටෙලිනාට්‍ය වලට ඇතුළත් වුණු ගීත ගැන කතා කරනකොට නිරන්තරයෙන්ම කතාබහට ලක් කරන ගීතයක්. රේඛා ටෙලි ප්‍රතාන්තයට ඇතුළත් වුණු මේ ගීතය ලක්ෂණ විජේසේකර, චන්ද්‍රලේඛා පෙරේරා තමයි මේ ගීතය ගායනා කරන්නේ. අජරෝහණ වීරසිංහ තමයි සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. දැල් වූ පහන් දැල් වී තිබේවා.
3: ඔයක ඇත්තටම මම ළඟදී මම පරණා මගේ ඔටෝග්‍රාෆ්ය මම බැලුවා. ඇත්තටම ඒදල ගුරුවරු අර අපි ගුරු පුහුණුවක් කරන්නේ ගුරු වෙන ඒක තේම දැන ගුරුවරු මම දැන 100 ගානක් එකට ඉඳලා විසිර යනකොට දැන් ඒ දවස්වල දැන් නම් ඔටෝග්‍රාෆ් වැඩි වෙන ඒ දවස්වල තියෙනවා. හැබැයි මේ ඔටෝග්‍රාෆ්ේ කවුරු හරි ගුරුවරයෙක් මේක ලියලා තිබ්බා මගේ. දැල්ලු පහන් දැල්ලි තිබේ වගේ මම දන්නේ නැහැ කියලා ලියලා තියෙන්නේ.
4: මොකද හිතේන සොන්නෝ පැතුම් දැලුලා වැඩේවා කියලා.
3: ඒක ලියලා තියෙනවා. ඒක මම මේ ළඟදී මම මේ ඔටෝග්‍රාෆ් එක කියනකොට දැක්කා. එතනම ඒක දැන් නම් මම දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. ඉන්නම එහෙම අදහසක් මගේ නැහැ. හැබැයි ඒ වුණාට මේ මොකද ලියුවද කියලා මම දැනටත් දන්නේ නැහැ අතනම. ඉතින් ඒ හින්දා තමයි මට මේක හිතුනේ මේ තින්දුව ගැන මම අතනම මේක මේ අතනම ලංකාවේ ජයසේකර දැන් අපේ එක නැහැ. එයා ඒ සින්දු කියන එකට මම මතකයි ඒ කටල් නාට්‍ය මම බල්ලා තිනවා ලයිව් මිකන්නේ ඒ දෙන්නම රංගපාන ගමන් ඒ දෙන්නම තමයි කියන්නේ. ඒ රේඛා ටෙලි නාට්‍ය කියන්නේ සින්දු වලින් පිරිච්ච ටෙලි නාට්‍යයක්.
4: සංගීත ගුරුවරයෙකුගේ
3: භූමිකාව ඒක විදියට තිබ්බි සින්දු එකක්. එතන ඉතාලම හොඳට ලස්සනට මේ කියපු වෙන්නීම හැම වෙටෙන කඳුළු පිසදා යලි එකවහලක්යට සතුටින් සිටීමට ප්‍රාර්ථනා කරන යුවලක් ගැන තමයි කියන්නේ අතරම. ඒක තමයි අතරම කතාව. ඉතින් ඒ විදියට මේ ඉතාම හොඳට දැනටත් ඉතාම ජනප්‍රිය

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදියතහර
0: සඳදියතහර
2: සඳදිය දහර සමඟ අතරෙන්න ලකනහගෙන ඔබ අද අපි සඳදිය දහරතරින් හමුවන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ බොහෝ විද්‍යා දේනංශයේ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා හංස විලක් චිත්‍රපටයේ ගීතයක් අපි ඊළඟට අහන්නේ හෙමින් සැරේ පියාවිදා දැන් මේක දශක ගණනාවකට කලින් නිර්මාණය වුණු චිත්‍රපටයක් ධර්මසිරි බණ්ඩාරනායකයන් නිර්මාණය කළ හංස වේලක් හැබැයි හංස වේලක් චිත්‍රපටයට මේ ගීතය ලියන්නේ ධර්මසිරි පතිරාජයන් තවත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සර්ණමල්ලවාරච්චිගේ රංගන පරාසයද එම නැත්තම් අපි ඒ චිත්‍රපටේ දැක්ක අපේ රටේම ජීවත් වෙන ගැහැණුන් සහ මිනිසුන්ගේ ජීවිතේ කතාවද වර්තමානයේත් මේ වගේ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා වර්ධා වටහා ගැනීම තියෙනවා ඒ පිළිබඳව අනුන්ගේ ජීවිතවලට අපි ලබා දෙන අර්ථකථන ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා මේ ගීතයත් එක්ක.
3: ඔව් අතරම මේ සින්දු අතිශය ජනප්‍රිය සින්දුවක් එතන තියෙම් ජයරත්න දාසුනිලා අපේ සේකර තමයි කිව්වේ දැන් නම් ඒක මාරු වෙලා තියෙන දැන් කියනවා දැන් සුනිල් අවසේක දැන් අපිට ඒක නැති ඉඳා හැබැයි ඒක දැන්ට ජනප්‍රියයි මේක ඇතර ප්‍රධාන වශයෙන්ම කියන අසම්මත ප්‍රේමය ගැන දැන් මේකට මේකේ මම දැක්ක එකක් තමයි ප්‍රේමය කියන වචනේට ලිමිට් නැහැ කියලා කියන්නේ සීමාවක් නැහැ කියන එක අසම්මතද සම්මතද කියලා නැහැ ප්‍රේමය කියන එක දලුලා වෙඩිච්ච දවසකට මේකේ අපිට සම්මතද අසම්මත කියන එක නැතුව මේකද මම හංස විලක් කතා තේමාවත් ඒකම තමයි. ඊටාම ලස්සනට මේ කතා තේමාවට මේ සින්දුව ගැලපුණේ නැත නම් මම මේ සින්දුව තෝරගත්තේ.
2: ප්‍රේමය සහ මේ ආදරය ගැන කතා කරනකොට අර නිතරම මේ හිමිවීම සහ අහිමිවීම ගැන කතා කරන්න යාම ඇතුළ නේද මේ සම්මත සහ අසම්මතය කියලා කියන දැන් අපිට කෙනෙකු ගැන ආදරයක් ප්‍රේමයක් ඇති වුණා කියලා ඒ කෙනාව අපේ කර ගැනීමට හෝ විවාහ කර ගැනීමට හෝ අවශ්‍යද කියන ප්‍රශ්නය අපි සංකීර්ණව කතා කළොත් මම හිතන්නේ මේ ගොඩක් ප්‍රශ්න වලට අපිට උත්තර හොයාගන්න පුළුවන් වේවි.
3: ඉතින් ඇත්තටම ඒක තමයි ප්‍රේමය කියන එක ඒක විවාහයකින් කෙලවරයේ යුතුයම කියලා නීතියක් නැහනේ. මගේ නම් මතේ ඒකයි. ඒක එහෙම තියනවා නම් ඒ තිබිච්චායි. ඉතින් ඒක තියෙනවා. ඉතින් ඒක කාටවත් ප්‍රශ්නයක් නැත්තම් ඉතින් අසම්මතද සම්මතද කියන එක කියන්නේ මන් දන්න හිතෙන් තිබේ නැති කියලා තමයි මම කියන්නේ.
2: අපි හමු දීපේ.

0: ක්‍රියාත්මක වියමන
1: සඳදියදහර
2: සඳදියදහර තුළින් අපි අහන විඳින ඊළඟ ගීතය කපිල කුමාර කාලිංග මේ ගීතය ලියන්නේ ලක්ෂ්මණ විජේසේකර සමග ප්‍රදීප ධර්මදාස ගායනා කරන්නේ. කාන්තාවකට තියෙන මේ සහජ ඉවක් තියෙනවා ජීවිතේ. මං හිතන්නේ මම කාන්තාවක් නිසා මේක කියනවාම නෙවෙයි, හැබැයි පොදු අපි ගත්තාම ඉදිරියේ අනතුරක් ගැන මං හිතන්නේ පිරිමි කෙනෙකුට වැඩිය, ඒ කියන්නේ අපි ශිෂ්ටාචාරයේ ඇනඹුමේ ඉඳන්ම කාන්තාවට පැවරිච්ච භූමිකාව දරුවන් රැක බලා ගැනීම හින්දාම වෙන්නට ඇති යම් අනතුරක් කලින් ඉවකර ගැනීමේ දැනගැනීමේ යම් හැකියාවක්. මේ ප්‍රේමයේ වගේ කාරණාවක් වුණත් මං හිතන්නේ පිරිමියෙකුගේ හිතේ එහෙම හැඟීමක් ඇති වෙනවා නම් ඒකෙන් යම් කිසි විදිහකට ඉදිරිගාමි ගමනක් නැතිනම් එතනින් බැහැර වෙලා ප්‍රවේශමෙන් අඩිය තියලා ඇතට යන එක හොඳයි කියලා වගේ අදහසක් සම්මත සමාජය තුළ, ඒ කියන්නේ මේ කාන්තාවන් තුළ තියෙනවා. ගැටුම් ඇති කරගන්නේ නැතුව බැහැරට යමු කියලා. සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් වෙන.
3: ඔය ඇත්තනවා. දැන් මෙතෙක් කල මං තෝරගත්ත සින්දු ටික ගොඩක් වෙලාවට කියලා තියෙන්නේ කාන්තාවන්ගේ පැත්තෙන්. එහෙම නේද?
2: අනිවාර්යෙන්ම.
3: එහෙම කියලා තමයි මම තේරුපුවේ. මට හිතුනේ එහෙමයි. හැබැයි මේක තියෙන්නේ පිරිමි හදවතක. සියුම් වේදනාව කොහොමද තමයි ඒක පිට කරන්නේ කොහොමද කියලා මං ගොඩක් තැන්වල සින්දු වල තියෙන්නේ අනිත් පැත්තනේ. කාන්තාවගේ පැත්තෙන් තමයි මම දන්නා ඒක මොකක්ද හේතුව කියලා. පිරිමින්ට කරන අසාධාරණයක් එක අතකට බැලුවොත් එම් පිරිමිගේ පැත්තෙන් ඒ වේදනාව හරි මොකක් හරි එක්ස්ප්‍රෙෂන් එක, ඒ ප්‍රේමය මොකක්ද කියන එක ගොඩක් සින්දුලින් මම හිතන කියන්නේ නැහැ. මේ සින්දුව හැබැයි ප්‍රදීපා කියන්නේ, ප්‍රදීපා කිව්වට ප්‍රදීපා සහ මේ ලක්ෂණ විශේෂ කර කියන්නේ. හැබැයි ඒක කියන්නේ පිරිමේගේ එන් ඇති වෙන එක්ස්ප්‍රෙෂන් එක තමයි මේකෙන් පෙන්වන්නේ. ඒක තමයි මම විශේෂයෙන්ම මේ සින්දුව මම තෝරගත්තේ ඒකින් තමයි.
2: දැන් ඉතාම හොඳ මේ තැනකට ආව. දැන් මම මේකේ ප්‍රදීපගේ ගායනය පැත්තෙන් කාන්තාව ගැන කතා කළේ, ඔතමා ලක්ෂණ විජේසේකරන්ගේ ගායනය පැත්තෙන් පිරිමේගොගේ හෘද සාක්ෂිය ගැන කතා කරා. ඔව්, අර මං කිව්ව කතාව නැවතත් තහවුරු වෙනවා. ගැටීමකින් තොරව, කියන්නේ ප්‍රේමේ ඉදිරි පැවැත්මක් නැතිනම් එතනින් ආරාධනා කළාට ඒ ගමනේ නැවත හමුවීමක් පිළිබඳව බලාපොරොත්තු නැතුව හරි වෙන් වෙලා අතර යන එක තමයි හොඳ. හැබැයි වෛරයේ හිතේ පුරෝගෙන නෙවෙයි, ප්‍රේමේ විතරක් හිතේ රඳවගෙන.

0: කාව්‍යාත්මක වියමන සඳදියදහර
1: සඳදියදහර සමග ලකදහගෙන ඔබ මාෂර රොහාන් ප්‍රනාන්දු සමග අපි හිතර දැනෙන ගීත ගැන කතා කරන්නේ. අපි යනවා ඊළඟ ගීතයට. ජනක සිරිවර්ධන මිගිතල යන අරුණ ගුණවර්ධන සංගීතවත් කළේ. අග්නි ටෙලි නාට්‍ය වෙනුවෙන් තමයි යා මේ ගීතය නිර්මාණය වෙන්නේ. ආචාර්ය පණ්ඩිත අමරදේවයන් ගායනා කළ එතුමන්ගේ ජීවිතයේ සඳෑ සමයේදී අප හැර යන්නට ආසන්න කාලයේදී එතුමන් මේ ගීතය ගායනා කරන්නේ. පරිණත පිරිමියෙකුගේ කටහඬ ජීවිතයේ තියෙන ඒ ගැඹුර මේ පදවැල් අතරේ තියෙනවා.
2: ඇත්තටම ආදරයේ ගැඹුර මිහිර කොතරම්ද කියලා තමයි මේකෙන් කියන්නේ. අතට නිකන් කිව්වොත් එහෙම ගිමන් හරින ගෙම දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු ඇවැසි සඳට රහස් කියනවා. සඳ ආදරයෙන් අහස පුසා රටා මවන. ඇත්තටම අමරදේව සූරන්ගේ මම අන්තිම සින්දු දෙක තුනෙන් එකක් තමයි මේක. මම හිතන විශිෂ්ට ගණේ ඉතාම හොඳින් ඒත් ඇතනම අර කිව්වාගේ වෙරළට සම්බන්ධ කරලම තමයි මේක ගැන කියලා තියෙන්නේ. ඉතාම ලස්සනට මේ ආදරයේ ගැඹුර සහ මිහිර ගැන හොඳටම මම හිතන්නේ කියපු සින්දුවක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද අමරදේව සූරින් මම දන්නේ ඇයි අන්තිම කාලේ මේක කියන්න තෝරගත්තේ කියලා. මොකක් නමුත් ඒ ගැන ඒ ෆීල් එක, ඒ කියන්නේ හැඟීම ඉතාම ගැඹුරෙන් කියන්නේ මුළු හදවතටම දැනෙනවා මේ සින්දුව අහනකොට.

0: ලකනහගෙන වෙලාම දක්කරන වෙලාව රාත්‍රිය 8යි විනාඩි 30යි.
1: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
2: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
1: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
2: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
1: නොවිනස් වන රසවත්ම රසය.
2: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
1: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියදාවනේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියදාවනේට මතක තබා ගන්න.
5: ටිකියා සුරකින් මගතොට.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
9: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
8: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
10: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
9: සතියේ දිනවල උදේ 10ට
8: 18 වංගුව
9: හැම වංගුවකම අලුත් කතාවක්
8: 18 වංගුව
9: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
8: 18 වංගුව 18 වංගුව
2: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
11: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
12: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි අවතම රේඩියෝ රියැලිටිය
13: ලකඳ ගෝල්ඩන් වොයිස්
14: අපි සොයන්නේ නුඹේ හඬයි
12: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
13: ලකඳ ගෝල්ඩන් වොයිස්

0: ැන සඳදිය දහට සමග අපි සඳර හමුවීම ශ්‍රලංක විවෘත විශ්වවිද්‍යාලයේ බොහෝවිද්‍යා දෙනංශයේ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු සමග දැන් ගීත කතා අතරේ තවත් ටිකක් මෙහාට එන්න හේතුව ඔබතුමා හමුවීම ඇතුලේ පොදු සමාජයට යම්කිසි දෙයක් දෙන්නට ඕන හින්දා තවත් දෙයක් දැන් මේ අපේ රට ගැන කතා කරනකොට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා අපි කියනවා. පැරණි ශිෂ්ටාචාරයක නව පරම්පරා ගණනාවකට අතීත ශ්‍රී විභූතිය විදහා දක්වන පුංචි සුන්දර දිවයිනක් කියලා අපි කියනවා. ටිකෙන් ටික හැබැයි අපිට දැන් මේ ලෝකයේ මුහුණ දෙන තත්ත්වයන් දැනෙමින් තියෙනවා. ගෝලීය උණුසුම කියන දේ පිළිබඳව අපි වසර ගණනාවක් තිස්සේ කතා කරනවා. අපි ධරණීය සංවර්ධනය ගැන, තිරසර සංවර්ධන සංකල්ප ගැන කතා කළා, විවිධ පරිසර සම්මුතීන් පිළිබඳව ඒවට අපිත් එකතු වුණා, බොහෝ දේවල් ගැන කතා කරා. ඒ අතරතුරේ දැන් පහුගිය අවුරුද්දේ ඇති වුණු දිත්වා සොලිකුණ අටුවෙන් පස්සේ ඇති වුණු ඒ තත්ත්වය නායම් මේ අධික වර්ෂාපතනත් එක්ක අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ පෞද්ගලිකව එදිනදා ජීවිතය ගත කරපු බොහෝ දේවල් දාල යන සිද්ධ වුණා, නවතැන් නැති වුණා, ජීවිත හිමි වුණා. මේ ඇවිල්ලා සබදාහම අපිට ලබා දුන්න රතුන් නිවේදනයක් නේද?
1: ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මනුක මගෙන් ඇහුවේ. දැන් මේ සින්දු වලින් කතා කරලා ඇත්තටම සබ්ජෙක්ට් එකට යනකොට වෙනමම තැනකට මට යන්න දෙන්නේ. ඇත්තටම භූවිද්‍යාඥයෙක් විදිහට මම දැන් ඔය දැන් අතන ඩිප්ටයි ගැන කිව්වනේ. දැන් රට ගැන කිව්වොත් එහෙම රට අපේ ගොඩබිමක්. දැන් ගෝලීය උණුසුමත් එක්ක තියෙන ප්‍රශ්නයත් එක්ක දැන් ගෝලීය උණුසුම වැඩි වෙන්න ඒක අඩු වෙනවා කියලා කවදාවත් අපිට පුරෝකතනය කරන්න බෑ. වැඩි වෙනවා. ඒ එකම අපේ වෙන්නේ ගොඩක් කලාවට ඔය දැවිය කලාවල තියෙන අයිස් කඳු උදේ වෙනකොට මුදු මට්ටම වැඩි වෙනකොට වැඩිම බලපෑම එන්නේ අපේ ලංකාවගේ ගොඩමින් මහසිත රටවල් වලට. ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක තමයි ඩිට්ටායක නිකන් බැලුවම අපි ලංකාව ගැන අපිට නැවත ලංකාව ගැන පීටීම ගැන නැවත අපිට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් ලංකාව ගැන කිව්වොත් එහෙම භූවිද්‍යාඥයෙක් විදියට දැන් නායම්න වැඩිපුරමාවේ සෑහෙන ගණනක් නැරුණා. නායම් ගැලු ඒ ගැන කිව්වොත් එහෙම අපි පාෂාණ චක්‍රය තියෙනවනේ. පාෂාණ චක්‍රය කියන්නේ පාෂාණ හැදෙනවා, පොළොව යට හැදෙනවා, ඊට පස්සේ පොළොවේ මතුපිටට එනවා. මතුපිටට ආවට පස්සේ ඒ තියෙන උෂ්ණත්ව පරිසර තත්ත්වයන් ඒ පිටින් වෙනස් වෙනදා පාෂාණේ ජීර්ණයටපත් වෙනවා. ජීර්ණයටපත් වුණාම ඒ පාෂාණ වලින් ඛනිජ කැබලි කැඩිලා නැවත ආය සම්බන්ධ වෙනවා. ඒක තමයි අතරම ජීර්ණය සහ කාදනය කියන්නේ. ඒක තමයි ඔය නායම් එක සම්බන්ධ වෙන්නේ. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. අපි කැමති වුණත් නැතත් මේ නායම් ක්‍රියාවලිය මේ ලෝකෙ සිද්ධ විය යුතුයි. මේ පාෂාණ චක්‍රය සම්පූර්ණ කර ගැනීමට නම් මෙම කාදන ක්‍රියාවලිය සිදු විය යුතුමයි. ඉතින් ඒ හින්දා අපිට ඔය රිටේනින් වෝල් ගහලවත් හරිද, ඔය මොනවා හරි කළවත් හරිද, ඔය මොනවත් කළවත් මේ නායම් නවත්තන්න බෑ. අපිට දැන් කරන්න තියෙන එකම වැඩේ තමයි මේ නායම් දැන් නිකන් අපි දිට්ටයගේ බැලුවොත් එහෙම නායම් ගිහිල්ලා තියෙන කලාප ගැන මම පොඩ්ඩක් හැඳින්වීමක් කරන්නම් පොඩි වෙලාවක් අරගෙන. හැබැයි ඒක ඊටම වටිනා කියලා දැන් ලංකාව ගැන කිව්වොත් එහෙම ලංකාවේ තියෙන්නේ අතනම තල තුනක් තියෙනවා ලංකාව. පළවෙනි තලේ උඩම තලේ තමයි නුවරළිය තියෙන කලාපේ. එතනින් පස්සේ ඊළඟ කලාපෙට වැටෙන්නේ අපි නිකන් ගියොත් එහෙම හෝඩන් ප්ලේන් එකට. හෝඩන් තැන්නට ගියාම එතනින් යට බලවම නන්පිරි ස්ටේට් එක පේනවා බලංගොඩ. එක බෑවුමක් තමයි එතන. ඒ බෑවුම් පස්සේ ඊළඟ තලයේ තමයි ඒ නන්පෙරි ස්ටේට් එක තියෙන්නේ. අපි ගත්තොත් එහෙම අර පැත්තෙන් වැලිමඩට යනවා පල්ලෙහාට. හරි. ඊට පස්සේ හග්ගලින් පල්ලෙහාට බහිනවා. ඒ වගේම මේ පැත්තෙන් බැලුවම රම්බුඩ පාර්ට් එකෙන් තවලන්තැන්න පැත්තෙන් නුවර පැත්තට යනවා. ඒ එක තලයක් තමයි ඒ තියෙන්නේ. උඩම තලයේ තමයි ඔය නුවරළිය කලාපේ. දෙවෙනි කලාප ගත්තොත් අපි මහනුවර ගත්තොත් එහෙම මහනුවර තමයි දෙවෙනි කලාපේ. මහනුවර ගත්තොත් එහෙම මහනුවරින් උතුර පැත්තට ගියාම බලකඩුව අපි
0: මාතලේ
1: මොනිකයි මම දෙන්නම දන්න බලකඩුවෙන් බැහැලා මාතලේට යනවා. ඒ එක පාස්ට් එකක්. අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම ගොඩ දිනෙක්ම දන්න 18 වංගු පව් කරලා වුණත් කිරියෙන් මයංගිනේට බහිනවා. අනිත් පැත්තෙන් බැලුවොත් වයඹ පැත්තට යනකොට ගලගෙදරින් බැහැලා
0: කරුණාගල
1: කුරුණාගලට යනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම කඩු ගන්නාම් පල්ලෙන් බැල්ලා කෑගල්ලට යනවා. කෑගල්ලෙන් වර්ගපොලට යනවා. ඒ කියන්නේ තුන්වෙනි තලයට යනවා. තල තුනක් තියෙනවා. ඒ තල තුන ගැන ඒ තුන තමයි අපිට භූවිද්‍යාවේ විදියට පොළොව යට තියෙන ස්ට්‍රක්චර් එක. ඒ ව්‍යුහය. මේ ව්‍යුහයත් එක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ ව්‍යුහයත් එක ජීවත් වෙනකොට අපි කල්පනා කරන්න ඕන දැන් බැලුවොත් එහෙම ඔය මම දැන් කියපු අර බෑවුම් වල මේවා වලින් තමයි මෙතන වැඩිපුරම නායකයි. එතකොට මම අර කියපු මුලින් සංකල්පයත් එක්ක බලපුවම හරියටම ගැලපෙනවා. ඉතින් එතකොට අපි දැන් ඊළඟට ඊළඟ නායාවත් අපි ලෑත්ති වෙන්න ඕන ඔය ක්‍රමයට. ලෑත්ති වෙනවා නම් අපිට ප්‍රතිපත්තිමය තීරණයක් අපිට ගන්න වෙනවා. කොහොමද මේ තල තුනත් එක්ක අපි ජීවත් වෙන්නේ කියලා. තල තුනත් එක්ක ජීවත් වෙනකොට මම පුද්ගලිකව මම කැමති උඩතලය. උඩතලය තමයි ඉතාමත් වටිනා කලේ. මොකද ජලමූස්ලාලා ජලමූලාස්ට ඔක්කොම තියෙන එතන. එතන තමයි ගස් ටික අපි වැඩිපුරම හදන්න ඕන. මොකද ගස්වල තියෙන මුල් තමයි අතන පොළොවට සමාන්තරව ගිහිල්ලා ඒකත් තමයි එක්තරා ස්ට්‍රක්චරයක් විදිහට හැදිලා තියෙන්නේ. අපිට මේ තියෙන මේ මොනවාද උල්පත්. උල්පත් නිර්මාණය වෙන්නේ ඒ පොළොවත් එක්ක තියෙන පොළොවට සමාන්තරව යන මේ මුල් එක්ක තමයි මේ උල්පත් නිර්මාණය වෙලා තියෙන්නේ. ගස් ටික කපුවම වෙන්නේ උල්පත් ටික නිකම්ම නැති වෙනවා. ඒවට හිඳෙනවා. දැන් අපිට දැන් අවුරුදු 20කට කලින් 30කට කලින් අපි දැක්කේ නූරලිය පැත්තනේ දැන් තියෙන්නේ. පොඩි පොඩ්ඩක් නියඟ කලයක් ආවද ඔක්කොම හිඳෙනවා. එහෙම තත්යක් නෙමෙයි කලින් තිබ්බේ. දැන් ඇත්තටම නැවත මම නම් කියන්නේ රජයේ ප්‍රතිපත්තියක් විය යුතුමයි. යම්කිසි උඩ කලාපයක් අපි හරිත කලාපයක් විදිහට හරන් ඒ පැත්ත ඉදිකිරීම් වලින් තොර කලාපයකට අපි පත් කළ යුතුමයි. ඒක හැබැයි ජනාධිපතිතුමා එක තැනකද කිව්වා අඩි 3000 ඉහළ අපි තියන්න ඕනේ කියලා. ඒක කියමනක් වුණාට ඒක ලොකු අර්ථයක් ගැබ්බෙලා තියෙනවා ඒක යටතේ. අපි ඒක ගන්න ඕනේ ඇයි එහෙම කිව්වේ කියලා. දැන් ජනාධිපතිතුමා කිව්වෙත් මං කියපු එකම තමයි. මං කියන්නේ භූවිද්‍යාඥයෙක් විදිහට. ඉතින් ඇත්තටම ඒකේ මම දැන් සාමාන්‍යයෙන් මගේ අදහස තමයි අපි දැන් අපේ මිලියන 22 ජනදහනේ අපි කොහොමද කළමනාකරණය කියලා අපි තේරුම් ගන්න ඕන. තේරුම් ගන්නකොට අපි උඩතින් කලාපේ අපි නිදහස් කළ යුතුමයි. දෙවනි කලාපේ අපි හිටියට කමන්නේ නැහැ. මම කියුවේ නూరుවට යම් කිසි පරිසරික කළමනාකරණයක් සහිතව ගයක් හදනවා නම් ඊට කලින් ඒ මේව තියන්න ඕන. හැබැයි අපි සංක්‍රමණය වෙන්න ඕනේ යට කලාපෙට. දැන් අද කොළඹ ජනගහනය වැඩි වෙනවා, ගම්පහ ජනගහනය වැඩි වෙනවා ඇත්ත. හැබැයි අපි ඒකට හරියන විදිහට අපි නිවාස හදන ක්‍රමවේදය අපි වෙනස් කරගන්න ඕන. තනි තට්ටුවේ නිවාස දැන් හදන වැඩේ නවත්තන්න වෙනවා. අපිට වෙන කළමනාකරණයක අනිවාර්යෙන් යන්න ඕන. මම නම් රජයට විනා කරන්නේ අපි ජනතාව වැඩියෙන්ම පදිංචි කරන්න ඕන තලය තමයි යටම තලය. ඒ යටේ තලයට එන්න ඕන උඩ තලය අපි නිදහස් කරන්න ඕන. එහෙම නැත්තම් තව අවුරුදු 10ක් 15ක් යනකොට ලංකාව කාන්තාරයක් වෙන එක නවත්තන්න බෑ. හරි, ඒක නවත්තන්න බෑ. නායයන් අඩු කරන්න ඕන නම් අනිවාර්යෙන්ම අපිට මේ ක්‍රමවේදයට යා යුතුමයි. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි කියන මතේ තමයි මම ඉන්නේ.
0: බොහෝ දේවල් පිළිබඳව ඔබ දැනුවත් වෙන්නට ඇති. ඉතින් අපි යනවා මේ තවත් ගීතයකට. නාරද විජේසූරිය මේ ගීතය ලියන්නේ කපිල අපරැක්ක සංගීතවත් කළේ අමරසිරි පිරිස් ගීතය ගායනා කරන්නේ මේ ඉරයි හඳයි තනි අහසක පායන දවස.
1: ඇත්තටම මේකේ සංකල්පෙම ගත්තොත් එහෙම මම නම් දකින්නේ ප්‍රේමය කියන වචනේ වර්ගීකරණය නොකළ යුතුයි. හරි, සම්මතද අසම්මතද අවශ්‍ය නැත. ප්‍රේමය වර්ගීකරණය නොකළ යුතුයි කියන එක තමයි මේ සින්දුවෙන් කියන්නේ. ඇත්තටම ඒක තමයි කියන්නේ. සම්මතද අසම්මතද ප්‍රේමය ඒ තියෙන ආදරය කියන එක ඒක එහෙම තියලා සම්මතද අසම්මතද නැහැ. ඒක තමයි මම හිතන්නේ නාරද ජයසූරිය අපිට ලියලා තියෙන්නේ. ඒ සින්දුවේ ඒ අර්ථයෙන් තමයි ලියලා තියෙන්නේ. ඉතාලම ලස්සන මම හිතන්නේ මෑත කාලයකදී මම දැක්කේ අර්ථයෙන් පිරුණු සින්දුවක් තමයි මේක. අර මං කියපු ඒකට නිකන් කිව්වොත් එහෙම ප්‍රේමයට සීමා මායිම් නැත කියන එක තමයි කොටියම කිව්වොත් කියන්න ඕනේ. වර්ගීකරණය නොකළ යුතුයි කියන සංකල්පය අරගෙන තමයි ඉරයි හඳයි තනි අහසක පායන අහසක එක මොහොතක් මගේ වෙලා වෙනක කියලා මූ කියන්නේ මොන ලස්සන හින්දා.

0: සරදිය දහර. සරදිය දහර තුළින් අපි අහන විඳින ඊළඟ ගීතයට යනවා. මේ සුනීර සුමංග ගායනා කළ ගීතයක්. මෑත කාලේ බොහෝ දෙනා ආදරෙන් වැළඳගත් ගීතයක්. මේ ගීතය ලියන්නේ නාරද විජේසූරියමයි කපිල අපරැක්කමයි සංගීතවත් කරන්නේ. අපි දන්නා කියන දා ඉඳන් ආදරය ප්‍රේමය නෙවෙයි, අයන්න ආයන්න දන්න දවසේ ඉඳන්ම මේ යථාර්ථය ඒ විදිහම තමයි. නෙලා ගැනීමට නොහැකි වුවත් අත්හැරීමත් නොවේ ප්‍රේමය කියන යථාර්ථය අපේ ජීවිතවල තියෙනවා නම් ජීවිත හරි සුන්දරයි.
1: ඇත්තටම මේ මට හරි පුදුමයි. මම දැන් සින්දු ටික තේරුවට පස්සේ දැන් මොනිකා දැන් කියනකොට මේ මේකේ සින්දුවයි ගායනයයි එකම පුද්ගලෙක් කියලා මට හරි පුදුමයි අතනවා. ඒ කියන්නේ කපිලයි අපරැක්කයි නාරද විජේසූරිය සින්දු දෙකක් මගේ තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හරි පුදුමයි අතනවා. ඒ කියන්නේ හිතට දැනෙන විදිහට ඉතාම හොඳට ලියපු සින්දුව තමයි. මම දැන් මෙයා ගැන කිව්ව සුනීර සුමංග ගැන කිව්වොත් එහෙම මෑත කාලේ මම දැක්කේ මම හිතන්නේ ෆීල් එක එන විදිහට ඉතාම අරුත්බර සින්දුවක්, ඉතාම හෙමින් ගමනක් කරන ගායකයෙක් තමයි සුනීර සුමංග කියන්නේ. මම හිතන්නේ ඉස්සරහදී එයාගේ ලක්ෂණ ඔක්කොම තියෙනවා. ඉතාම හොඳ අර්ථවත් ගායකයෙක් වෙන ලක්ෂණ තියෙනවා. දැන් සුනීර සුමංග ගැන මම කිව්වොත් එහෙම දැන් මොනිකා කියන එකත් එක මම එකඟ වෙනවා. හියටම නෙලා ගැනීම ගැන හැඟි වුණා අත්හැරීමක් නොවේ ප්‍රේමය. ඒක ඇත්තටම නැති වුණාට ඒක අත්හරින්න එපා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඉතාම ලස්සනට නාරද විජේසූරියට තියෙන පුදුමාකාර හැකියාවක් එහෙම ලියන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර.
2: අද සඳදිය දහර තුළදී අපි අහන විදින අවසන් ගීතයට තමයි යන්නේ. දැන් මේ අපි බොහොම මේ ආදරය කරන පරිසරයකට නැවත යෑමක්, මං හිතන්නේ අපේ මහජනතුමාගේ ජීවිතයේ සුවිශේෂ කලාපයකට තමයි ආය යන්නේ. හැබැයි පණිවිඩයකුත් තියෙනවා, මොකද ආය හමු වෙන්නේ නැහැ කියන කතාව. මං නම් හරි කැමති නැවත හමු වෙලා මේ වගේ ගීතවත් කතාවකට මුල පුරන්න සඳදි දහරතලදී. කසොන් කල්හරගේ හඬින් ඇහෙන්නේ මේ කතාව. ඔබේ හිතේ තියෙන්නේ මේ ගීතය ගැන මොන වගේ අදහසක්ද?
3: මේක ඇත්තටම මේ දැන් නිකන් කිව්වොත් එහෙම අපි ආයේ හමු නොවන හන්තානේ. දැන් මම ගත්තොත් එහෙම නිකන් දැන් හන්තාන ගැන කිව්වොත් එහෙම ඇත්තම හන්තාන ගැන අපිට තියෙන්නේ ඒ වගේ හැඟීමක් තමයි. හන්තානට ගිහිල්ලා යනකොට ඒ වගේ අර හන්තාන දැනටත් මම අර මගේ දුවත් තාම විශ්වවිද්‍යාලේ ඉන්න හින්දා විශ්වවිද්‍යාලය තාම කටිකාචාර්යක විදිහට දැනට සේවය කරනවා, තාවකාලික කටිකාචාර්යකෙක් විදිහට දැනටත් මම පේරාදෙණියට යනවා. මම එතකන් ගිය අවුරුද්ද වෙනකම් මම පරිසර විද්‍යාව පිළිබඳ MSc එකේ සම්බන්ධීකාර විදිහට අවුරුදු 24ක් මම සේවය කරා. දැන් ගිය අවුරුද්දේ ඔය රජයේ තනතුරු දෙකක් දරන්ද සිද්ධ වෙච්ච නිසා මම ඒක අතහැරියේ. ඉතින් එතකම් මම පේරාදෙණියත් එක්ක හැම සතියන්තෙම ගියා. එහෙම සම්බන්ධයක් තිබ්බා. ඉතින් මේ කියන සිරුර ඇත්තම මේකේ මම දැන් කසුන් මේක කියන්නේ වෙන අර්ථයක් ඇතුව. මේක ඇත්තම කියන්නේ එයාගේ බිරිඳ නැතිලා, බිරිඳගේ මේ මර්ථයන් එන්නේ බිරිඳ නැතිලා අන්තිමට ඔහුට සිද්ධ වෙනවා හන්තාන ඉඳලා පදිංචි වෙලා එතනින් නැවත හන්තානේ ආයේ නොඉන්නම යා එතනින් පිටත් වෙනවා කියන අදහස තමයි මේකේ තියෙන්නේ. ඇත්තනවා මේ තින්දු අහනකොට මම දැන කසුන්ට තියෙන පුදුමාකාර හැකියාවක්. මම අම්මගෙන් තාත්තගෙන් ආපු පරිචය වෙන්න ඇති ඒ ෆීල් එක දෙන්න, ඒ සින්දුවේ අර්ථයට ඇති වෙන ෆීල් එක දෙන්න පුළුවන් හැකියාව තියෙන ගායකෙක් මේ කාලේ ඉන්නවා නම් ඒ කසුන් කල්ලාර විතරමයි. ඒ කියන්නේ ඔහුට තියෙන ගරුත්වයක් විදිහටත් මෙතනම කියන්න ඕනේ ඒක ඇත්තනවා. ඒ කියන්නේ ඒ වගේ හැකියාවක් තියෙන ගායකයෙක් තමයි කසුන් කල්ලාර කියන්නේ. සතුටු ඉතින් ආනන්දයෙන්.
2: ඔව්.
3: ඒ කියන්නේ පොඩි සතුටක් තියෙනවා.
2: තියෙනවා.
3: ඒක තමයි මම අන්තිමටම තෝරගත්තේ ඒ තින්දුව ඒ ෆීල් එකත් එක්ක ඇත්තනම් යන්නේ.
2: අපි එහෙනම් මේ ගීතත් එක්ක අදට සමුගෙන යනවා. මිනිසුන් විදිහට අපි ජීවත් වෙන්නට ඕනේ නැවත හමු වුණා හෝ නොවුණා හෝ අප පිළිබඳව වූ සුන්දර මතකයන්, ආදරණීය සහ ගෞරවනීය මතකයන් අපට හමුවන සෑම මනුෂ්‍ය හිතකම රෝපණය කරමින්, එතකොට තමයි තනි තනි පුද්ගලයෝ විදිහට කරන ඒ උත්සාහය ඇතුලේ මේ රට, මේ ලෝකය, මිනිස්සුන්ට, සතුන්ට, මේ සබඳතාවට සුවසේ ජීවත් වෙන්නට පුළුවන්, සැනසille ජීවත් වෙන්නට පුළුවන් කලාපයක් වඩපත් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එසේනම් ස්තුතිවන්ත වෙන ඔබතුමන්ට අප එක්ක මේ ගීතවත් අර්ථවත් කතාබහට එක්වීම පිළිබඳව. අපි නැවත හමුවෙමු දවසක. මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු අද සඳදිය දහර මේ ගීතවත් කතාබහට අප සමගින් එක්වුණේ හිතවතුනි. එනම් ඔබට සුබ රැයක් ප්‍රාර්ථනා කරලා අවසරයි අදට සමගින යන්න.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 0117 679 579

0: the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
0: ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
0: ලක්හඬ Golden Voice.
1: ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
4: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
5: සඳදී ප

0: taşıma paha. Anıl Tunay taşıma hata.
1: Lakın hanı, lakın hanı, lakın hanı.
0: Lakana Radio ITN.
2: Obe kotipati sihineya ada sabaveida ratri 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: බලව රාත්‍රියේ 10යි අපි සූදානම් අදවසදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම දින ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන දවසදී ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත මහ ජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව දන නිධාන හදහන ගොවිසත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්න අතට අපි සූදානම් අදවසදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම දින ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්න ප්‍රාර්ථනා කරන ඔබ ජයග්‍රාහි වාසනාවන්ත සුබ රාත්‍රියක්.

0: අයිබෝවන්. ඇස් වහගෙන වුණත් ඇස් ඇරගෙන වුණත් ඔබ ඔබේ හීන දකින්න බය වෙන්න එපා. මොකද NLB අපි හැමදාමත් ඔබේ හීන වලට පණ දෙන්න ඔබේ ළඟින්ම ඉන්නවා. ඒ නිසා අදත් අපි ආරම්භ කරනවා වාසනාවේ සුබ අඩහොරාව NLB ජාතික ජයවර්ධනේ. අද NLB ජාතික ජයවර්ධනේ පරිගණකලි වාර්තාව අපිට ලබා දෙනවා ගීතිකා ජයවර්ධන මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන HWS තිලකරත්න මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කින්ස්ලි ගුණසේකර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී BMSK බස්නායක මහත්මිය අද දවසේ අපිත් සමගින් එකතු වෙනවා. වාසනාවන්ත ලොතරැයි වර්ග 8ක් දැන් ආරම්භ කරනවා ඔබේ ජය ගමන. මේ අවුරුද්දට විතරක් 500,000 වාසනාවන්තයින් 300කට වඩා බිහි කරපු NLB ජය අදත් ඔබේ අතට සල්ලි වෙනුවෙන් 571 වෙනි වතාවට අපි දිනු මැදීම ආරම්භ කරනවා. එහෙමනම් අපි දැන් යමු වෙනවා දිනු මැදින්ට. ඔබට ජය ගෙනෙන NLB ජය වාසනාවන්තයින් ඉංග්‍රීසි අක්ෂරයක් අනුකතරක් අපි දැන් තෝරගන්නවා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය V, ජයග්‍රහී අංක 1242. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජයලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් 105,000 ජයග්‍රහකින් 332 දෙනෙක් වගේම රුපියල් 50,000 ජයග්‍රහකින් 8,295 දෙනෙක් බිහි කළා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් කියනනම් අද දවසේ වාසනාවේ තොරතුරු. අද NLB ජයතුලින් රුපියල් 105,000 ජයග්‍රහකෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා කිරින්ද NLB අලෙවි නියෝජිත විපුල ජයශාන්ත මහතා. එත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 38 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ NLB ජයතුලින් වාසනාවන්තයින් 80,298 දෙනෙකු අතරේ රුපියල් 68,28,640 මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණු නියත ධනයෝග හඳහන 1612 වෙනි වතාවටත් ඔබට වාසනාව උදා කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ලග්න සංකේත 12ක් අතරින් අද හඳහනේ ගැලපෙන්න ඕන වාසනාවන්ත ලග්න සංකේතයයි අපි තෝරගන්නේ. අද ජයග්‍රහී ලග්න සංකේතය වෘෂභ. මින් අනතුරුව අපි තෝරගන්නවා වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 15. මීළඟ ජයග්‍රහී අංකය අංක 6. මීළඟට හඳහනෙන් වාසනාව උදා කරනවා අංක 30. අද තීරණාත්මක අවසන් ජයග්‍රහී අංකය අංක 45. අපේ රටේ ශක්තිය රණවිරුවන්. ඔවුන් රැක ගැනීම වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් එක්ක රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 172 දෙනෙක් බිහි කළා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද හඳහනේ වාසනාවේ තොරතුරු. අද 1612 වෙනි හඳහන දිනු මැදීමේ වාරෙන් රට පුරාම ජයග්‍රහකීන් 130,783 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 83,15,880 මුදලකුත් අපි බෙදා දුන්නා. හෙටත් විශ්වාසයෙන් හඳහන ලොතරැයියක් මිලදී ගන්න ඔබට දිනා ගන්න පුළුවන් ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 31,68,990.80. සත් දිනම ජයනීත ගොවිසෙත අදත් ඔබට වාසනාව උදා කරනවා 4545 වෙනි වතාවට. රුපියල් කෝටි 8 ඉක්ම වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න දැන් සූදානම් වෙන්න. දැන් ඔබේ අතේ තියෙන ගොවිසෙත ලොතරැයියට ගැලපෙන්න ඕන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය J. හොඳයි, එහෙනම් දැන් අපි තෝරගන්නවා ගොවිසෙතෙන් ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 53. මීළඟ ජයග්‍රහී අංකය අංක 45. මීළඟට වාසනාව උදා කරන්නේ අංක 48. අද අවසන් ජයග්‍රහී අංකය අංක 59. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසෙත ලොතරැයියෙන් මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 74 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. බලමු අද ගොවිසෙතේ වාසනාව ගැන. බොහොම ස්තුතියි. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 3ක් ගලපා ගැනීමෙන් රුපියල් 250,000 තෑගි ඔබට දිනන්න පුළුවන් ගොවිසෙතෙන් විතරයි. අදේ විදිහට වාසනාවන්තයින් 5 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා නිමල් වික්‍රමසිංහ කදුරුවෙල, KV රූපසිංහ පේරාදෙනිය, MKA සමන් කෑගල්ල, ජනත් සිල්වා අම්බලංගොඩ, DD සුනීතා නවගමුව. එයනුව ගොවිසෙතේ සමස්ත වාසනාවන්තයින් 127,034 දෙනෙකු අතරේ රුපියල් 89,38,960 මුදලක් අපි බෙදා දුන්නා. වාසනාවේ සිරි කත කැන්දන ගොවිසතෙන් හෙට ඔබ දිනාගන්නු වෙ සුපරිතෑග රුපියල් 8,22,67,981 සත අනු හය.
1: It's new.
2: It's easy.
1: It's got more prizes.
2: A number and a zodiac sign.
1: 200 rupees in your hand.
2: Two numbers match.
1: 1,000 rupees in your hand.
2: Two numbers and a zodiac sign.
1: 2,500 rupees. If three numbers match.
2: 50,000 rupees.
1: Extra 25,000 rupees for the promotional number.
2: For three numbers and a zodiac sign, 500,000. Or an electric motorbike.
1: As we wish. Super Dawasak.
3: Dreams of you. Good day. Winning dreams. Super Dawasak. The National Lotteries Board.
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයියේ දැන් තෑගි වැඩි වෙලා දිනන්න පහසු වෙලා. ඔබට පුළුවන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105 තෑගි දිනා ගන්න. ඒත් එක්කම රුපියල් 50,000 තෑගි එක්ක ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගිත් සෙසු තෑගිත් මදි නොකියන්න ඔබට දිනා ගන්න පුළුවන්. එහෙමනම් ඔබේ හෙට දවස සුබ කරන්න මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 419 වෙනි දිනුම ඇති. සුබ දවස සුබ ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද සුබ ලග්නය වෘෂභ. ඊළඟට අපි සුබ අංක 3 තෝරගන්න. මුල්ම සුබ අංකය අංක 17. ඊළඟ සුබ අංකය අංක 32. අවසන් සුබ අංකය අංක 57. ඊළඟට රුපියල් 25,000 තෑගි දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාගාංකයයි අපි තෝරගන්න. අද ජයග්‍රහී ප්‍රවර්ධන ත්‍යාග අංකය 7652. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අරුද්දට ඉලෙක්ට්‍රික් යතුරුපැදි හෝ රුපියල් 105 ජයග්‍රහකින් 213 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 1,635 දෙනෙක් බිහි කරලා තියෙනවා. වම ස්තුතියි. එහෙමනම් බලමු අද මේ වාසනාවේ ලයිස්තු අලුත් වෙන්නේ කොහොමද කියලා. අද අපි සුබ දවසක් ලොතරැයියෙන් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි වාසනාවන්තින් දෙදෙනෙක් බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා මහරගම එල් ප්‍රේමදාස මහතා සහ මාරවිල පද්මසිරි පීරිස් මහතා. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 6 දෙනෙකුත් බිහි කරනවා. එතනින් නවතින්නේ නැහැ රුපියල් 25,000 ජයග්‍රහකින් 41 දෙනෙකුත් අද සුබ දවසක් තුලින් අපි බිහි කරනවා. යනු අද දවසේ සමස්ත වාසනාවන්තයින් 112,041 දෙනෙකු අතරේ රුපියල් 1,181,700 මුදලක් සුබ දවසක් තුලින් අපි බෙදා දුන්නා. ඔබව දිනවන්න තවත් ලොතරැයි වර්ග 4කින් දැන් සූදානමින් ඉන්නවා ජානක සමගින් ගයත්‍රි.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: ඔබ නොසිතූ මොහොතක ඔබේ ජීවිතය වෙනස් කරන්න NLB අපිට පුළුවන්. ඒ නිසාමයි රුපියල් කෝටි 23ක් රුපියල් කෝටි 47ක් දැවැන්තම සුපිරි ත්‍යාග විදිහට ඔබට හිමි කර දුන්නේ. අදත් ඔබ සෝදානම් වෙන්න රුපියල් කෝටි 30කට වැඩි දැවැන්තම සුපිරි ත්‍යාගයක් ඔබේ නමට වෙන් කරගන්නට. ඔබේ හිතේ තිබෙන මේ වාසනාවන්තම හීනය සැබෑ කර දෙන්නට මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක් ඔබට අපි ලබා දෙන්නට සූදානම්. මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදිහට දැවැන්ත සුපිරි ත්‍යාග 3ක් එක දැන් අපි ආරම්භ කරන්නේ ඔබේ හීන සැබෑ කරන මෙගා පවර් 2,651 වන වාසනාවන්ත දිනුම් පාරේ. අද මෙගා පවර් දිනුම් පාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි දැන් තෝරගන්නේ. අද ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය G. මේ සූදානම් අද දවසේ සුපිරි අංකය තෝරාගන්න. මෙන්න අද වාසනාවන්ත සුපිරි අංකය අංක 9. දිනනවා නම් ඔබ දිනන්නටම ඕන දවස අද දවසයි. දැන් අපි තෝරගන්නවා අද මෙගා පවර් ජයග්‍රාහි ජයාංක. මෙන්න පළමු ජයාංකය අංක 75. මේ ලැබෙන්නේ දෙවන ජයාංකය අංක 23. තුන්වන ජයාංකය අංක 34. සුපිරි ත්‍යාගය ඔබට ලබා දෙන තීරණාත්මක අවසන් ජයාංකය අංක 25. රටේ සංවර්ධනයේ වෙන්ව රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් සමගින් 20,00,000 67 දෙනෙක් මේ වෙනකොටත් ඔන්න අපි රටට හඳුන්වා දී අවසන්. අද දවසේදී ඔබට ලැබෙන මෙගා වාසනාව ඔබට ලැබුණේ කොහොමද? බලමු නිල ප්‍රතිඵලය සුරින්. බොහොම ස්තුතියි. මෙන්න අද දිනුම් වාරෙන් 2,04,000 දෙනෙක් මෙහි වෙලා සිටිනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. ඒන් චන්දර් පිටකෝට්ටේ තුෂාර සංජීව මහනුවර රංජිත් සොයිසා ගිරාදුරකෝට්ටේ ටීඑල් නිශාන්ත මහනුවර අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකයන් 127,313 දෙනෙක් අතරේ රුපියල් 81,15,760ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව් නිසැකවම දිනන්නට හැකි දවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන මෙගා පවතුලින් හෙට ඔබ දිනන දවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 3,49,53,490යි පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. ජාතියේ මහ ධන සම්පත ධන නිධානය 2333 වන වාසනාවන්ත දිනුම් වාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. දැන් ගන්න ධන නිධානයේ ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. ඔබේ වාසනාවට පාර කියන ධන නිධානය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි තෝරගන්නේ දැන්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B. මේ කෝටි අටේ නිධානය ඔබටම හිමි වේවා. දැන් අපි තෝරගන්නවා අද ධන නිධානයේ දිනුම් පාරේ ජය අංක මේ විදිහට. මෙන්න අද පළමු ජය අංකය අංක 59, මේ ලැබෙන්නේ දෙවන ජය අංකය අංක 46, තුන්වන ජය අංකය අංක 73. අද තීරණාත්මක අවසන් ජය අංකය අංක 35. රටේ සංවර්ධන මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීම රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග ලාභීන් 3 දෙනෙක් 2,039 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට බිහි කර අවසන්. අද දවසේදී නිධානයේ වාසනාව තුලින් ඔබ දිනා ගන්නා වාසනාව මොන වගේද බලමු. ඔබ ස්තුතියි. අද රුපියල් 200,000 ත්‍යාග 3කට ඔබ හිමිකම් කියා තිබෙනවා. මෙන්න මේ අලවි නියෝජිතවරුන් තමයි වාසනාවක් ලොතරැයිපත් තලවි කර තිබෙන්නේ. TFDN කොටිකාවත්ත, LHA සුමනසිරි කිරිඳිවැල, PLඩින් පෙරේරා දිගන අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකයන් 93,625 දෙනෙක් අතරේ රුපියල් 58,26,440ක මුදලක් මේ දෑ නොබාතරේ බෙදා දෙන්නට අපිට හැකියාව ලැබුණා. රුපියල් කෝටි 8, රුපියල් කෝටි 9, රුපියල් කෝටි 12, රුපියල් කෝටි 13 විදිහට අති දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට දිනා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,29,62,942ක මුදලක්. කෝටිපති සිහින සැබෑ කරන ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,303 වන වාසනාවන්ත දිනුම් වාරය දැන් අපි ආරම්භ කරන්නේ. දැන් අපි යන්නට සූදානම් මහජන සම්පත දිනුම් මැදීමට. අද හොඳම දවස ඔබේ වාසනාව ඔබට හිමි වෙන. දැන් අපි තෝරගන්නවා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ජය අංක 6ක් මෙන්න මේ විදිහට. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Z ජය අංක 8,17,712. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 14 දෙනෙක් සමගින් 25,275 දෙනෙක් මේ වෙනකොටත් ඔන්න රටට අපි හඳුන්වා දී අවසන් අද දවසේදී ඔබ දිනාගත් වාසනාව බලමු. බොහොම ස්තුතියි. අද දිනුම් වාරෙන් රුපියල් 100,000 බැගින් ත්‍යාග 22ක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහකයන් බිහි කර තිබෙන්නේ මෙන්න මේ අලවි නියෝජිතවරුන්. ඉන්ද්‍රාණී ස්වර්ණලතා කදුරේල, HA ගුණසිංහ හිඟුරාණ, සෝමරත්න ජයසිංහ කඹුරුපිටිය, නන්දලාල් මහකුමාරගේ කොට්ටාව, දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චිකඩේ, රසික කුමාර අතුරුගිරිය, WGR කුමාර ඇවරිවත්ත, CD කුමාර හොරණ, රනිල් චමින්ද කුලියාපිටිය, RMN බණ්ඩාර පිටුවැල්ල, ජයලත් අබේකුන් ගිරිඋල්ල, ගමගේ වජිර මැදකොළඹ, RM රත්නායක බිඳුරුවැව, සිසිර ජයකුඩි මාදම්පේ, ගාමිණී අමරවංශ කරන්දිනිය, ජේ ජයචන්ද්‍රන් කිරාන් කුලම්, TFDN කොටිකාවත්ත, R වසන්ත හිමුටාන, S මදන් කල්මුනේ, රජිත ප්‍රසාද් ඕසෙල්, HHVD හෙට්ටිආරච්චි ඇතන මඩල, සඳුන් සනුෂ්ක බොර්ලස් ගමුව අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකයන් 273,225 දෙනෙක් අතර රුපියල් 195,80,600ක මුදලක් මේ දැන් ඔබට අපි ලබා දුන්නා. හෙට මහජන සම්පතින් ඔබ දිනන දවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 245,19,520ක දවැන්ත සුපිරි ත්‍යාග මුදලක්.

0: ඒත් එක්කම රුපියල් 50,000 බැගින් තයාග 51කුත් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දිනුම් භාරයේදී සමස්ත ජයග්‍රහකින් අතරේ අපිට හැකියාව ලැබුණා රුපියල් 1,20,54,080ක තයාග මුදලක් බෙදා දෙන්නටත්. NLB ජාතික ජයවර්ණයේදී අද අපිට හැකියාව ලැබුණා දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 978,108 දෙනෙක් අතරේ රුපියල් 7,98,042,060ක දැවැන්ත තයාග මුදලක් බෙදා දෙන්නට. ඒ විදිහට වාසනාව ලබා දීලා අදට අපි ඔබ වෙනුවෙන් සමු ගන්නවා. මතකයේ තියාගන්න හැමදාමත් ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

නිවාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලකොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසැසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

පහකිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

අනුභවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කුට වදාළේ වයඹ ශ්‍රීසත් ජය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතයේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්.

ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා.

ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පළරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: ලක්ෂණ ආගෙනින් වෙලා උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්ෂණ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ